0: Money.
1: උදේ 5යි විනාඩි 34යි මාෂිය දිනන්න බලාගෙන ඔන්න උදේ පාන්දරම පොඩ්ඩේ ක්ලාස් වෙලා ඉන්නා පොකට් මනේ දිනා ගන්න ෂණුකි ගුඩ් මෝනින් ෂණුකි කොහෙද ගෙවල්
2: ගේගොඩ
1: හරි දැන් ස්කෝල යන්නේ කොළඹ විශාඛා විද්‍යාලයට කීයට වගේද ස්කෝල යන්නේ පුතා 6:00 රයිට් එන ලෑස්තිද ප්‍රශ්න හතරක් තියෙනවා පොකට් මනේ රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන් මේ ප්‍රශ්න හතරට හරියට උත්තර දුන්නොත්
3: තරගේ කොන්දේසි ටිකක් ඉක්මනට මතක් කරන්නම් පළවෙනි ප්‍රශ්නේ රුපියල් 250යි ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ දෙන පොකට් මනී ගාන දෙගුණයක් කරගන්නවට අවස්ථාව තියෙනවා ඊට පස්සේ අපි බෝනස් ප්‍රශ්නයක් දෙනවා බෝනස් ප්‍රශ්නේදී පොකට් මනී ගාන 5 ගුණයක් කරගෙන රුපියල් 5000ම දිනා ගන්න පුළුවන් ඒ වගේම තප්පර 5යි අපි දෙන්නේ ඒ වගේම උත්තර දෙකක් දෙනවා මේ තමයි ෂණුකිට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය
1: පුරවැසි අධ්‍යාපනයේ විශ්ින් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කොටස් දෙකයි. එය වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී සහ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හැඳින්වෙනවා. මෙන්න ප්‍රශ්නය වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී පවතින රටකට උදාහරණයක් වන්නේ. 1. ශ්‍රී ලංකාව 2. ස්විට්සර්ලන්තය
3: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නවා ෂණුකි ස්විට්සර්ලන්තයේ තියෙන එතකොට ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය අහන්නේ. උපග්‍රහයක් යනු තාරකාවක් හෝ ග්‍රහලෝකයක් වටා ගුරුත්වාකර්ෂණය නිසා කක්ෂගතව ගමන් කරන අභ්‍යවකාශ වස්තුවක්. ස්වභාවික උපග්‍රහයන්, කෘතිම උපග්‍රහයන් ලෙස උපග්‍රහයන් කොටස් දෙකයි. අපි අහන්නේ උපග්‍රහයක්. උපග්‍රහයක් නොමැති ග්‍රහලෝකයක් වන්නේ මේ අතරින් කුමක්ද? 1. අඟහරු 2. සිකුරු.
3: හරි උත්තරේ වෙන්න ඕනේ ෂණුකි සිකුරු. අඟහරු ග්‍රහයාට දෙන්නේ උපග්‍රහයන් දෙන්නේ. වැඩිම උපග්‍රහයන් ප්‍රමාණයක් ඉන්නේ සෙනසුරු ග්‍රහයාට. කමක් නැහැ තව එක ප්‍රශ්නයක් ඉදිරි වෙලා තියෙනවා අපි යමු 3 වෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාස විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ ෂණුකි. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී හේමමාලී කුමරිය සහ දන්ත කුමරුන් විසින් දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන ලදී. වර්තමානයේ දළදා වහන්සේ තැන්පත් කර තියෙන්නේ මහනුවර පිහිටි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ. ප්‍රශ්නය දළදාව සැඟ වූ කුරහන් ගල තිබුණේ කුමන විහාරයේද? 1. ලංකාතිලක විහාරයේ 2. දෙල්ගමුව විහාරයේ
2: 2.
3: ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා මේ වෙනකොට ෂණුකි අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. ෂණුකි දැන් බෝනස් ප්‍රශ්නේ වට තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
1: චෛත්‍ය ශ්‍රී ලංකේ බෞද්ධ උරුමේ විශිෂ්ටතම සංකේතයයි. ලංකාවේ ඉදිකරන ලද පළමු චෛත්‍ය වන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකළ අනුරාධපුර ස්තූපයයි. අනුරාධපුර ථූපාරාමයයි. ශ්‍රී ලංකාවේ උසම චෛත්‍ය මොකක්ද? 1. රුවන්වැලි මහා සෑය 2. ජේතවනාරාම චෛත්‍ය.
3: රුපියල් 500ක් පොකට් මනී අතේ තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා 505 ගුණයකින් වැඩි වෙලා රුපියල් 2500ක් දිනා ගන්නවා ෂණුකි.
1: ෂණුකි, එහෙනම් ඉතින් ආයෙත් දවසක පොකට් මනී දිනා ගන්න එකතු වෙමු.
3: ස්තුතියි, ජය වේවා. දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4 දැන්ම වට්සප් කරන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය
2: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
1: වටිනා දේවල් ලැබෙන්න කාලයක් බලාගෙන ඉන්න ඕනේ මාෂි.
3: අනිවාර්යෙන්.
1: වටිනාකම වැඩි කරගන්නත් උත්සාහ කරන්න ඕනේ, උනන්දු වෙන්න ඕනේ, ඒ වෙනුවෙන් හැමදෙස්සම වැඩ කරන්න ඕනේ. මූල්‍ය ස්ථාවරත්වය කියන්නේ ඕනම කෙනෙක්ට තියෙන්නම ඕන දෙයක්. එහෙම නැති වුණොත් එහෙම ප්‍රශ්න මොනවද වෙන්නේ? දෙගුණ වෙනවා, වැඩි වෙනවා. ප්‍රශ්න වැඩි කරගන්න නැතුව අතේ තියෙන මුදල වැඩි කරගන්න තමයි හැමෝගෙම කල්පනාව. ඉතින් එන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13.19 කතා කරලා ඔබේ අතේ තියෙන මුදලේ හැටියට ඔන්න පුළුවන්කමක් තියෙනවා. මොකක්ද පටන් ගන්න? ස්ථාවර තැන්පතුවක්. FD එකක් අතේ තියෙනවා නම් ඕනම වෙලාවක ඕනම දෙයකට අපිට මුහුණ දෙන්න එහෙම බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ සල්ලි ඕන වෙන්නේ කොයි වෙලාවකද කියලා. නෙමෙයි දේවල් වෙන්නේ. ඒ නිසා ඕනම වෙලාවක අදිශ්‍යකදී පාවිච්චි කරන්න. අනාගතයේදී යම් යම් දේවල් එනවනේ අපේ ජීවිතවල. පොඩ්ඩ ඉන්න ගෙවල් වල දන්නවා දවසින් දවස එයාගේ අධ්‍යාපන කටයුතු සමහර අයව හිටපු ගමන් විදේශ සංචාරවලට එහෙම යවන්න වෙනවා. ක්‍රීඩා කරන දුවල පුතාලා එහෙම ඉන්නවානේ. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී හදිස්සියකට පාවිච්චි කරන්න සල්ලියක් තියලා තියන්න ඕනේ පරිස්සමට ඉතුරු කරලා.
3: ඔව්, කාගෙන්වත් ඉල්ලන්න ඕනේ නැහැ එතකොට.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ජේෂ්ඨ පුරවැසියෝ ඉන්නවා අපේ වැඩිහිටි කට්ටිය. ඒගොල්ලන්ට පුළුවන් වන්න අවුරුදු 5ක් ඇතුළත කල්පිරීමේදී 15%ක පොලියක් ලැබෙන 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. කතා කළ විස්තර දැනගන්න පුළුවන් 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.

0: බලන්න මක්කලෝ, අදෝ යමේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල්නේ.
1: ඔළුව කොහෙද අදහා මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල්.
0: ඒකනේ මක්කලෝ.
1: වඩක් මේව කරලා බලන්න තිබුණා ඔළුවත් තිබ්බට.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theater Voice of Family. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theater TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
5: 98.2 කෙන් 98.4
6: එන්න පටචුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: නෙත නිලුපුල් වත රතුපුල් කොඳ කැකුළු සිනමල්
1: සියත පොකට් මනි
2: මාෂි දැන් එක වර්ගවල ක්‍රීඩාවන් තියෙනවනේ දුනු විදීම නැත්නම් ආචර කියලා කියන්නේ සුවිශේෂී ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව කරන්න නිකම්ම බෑ. ඒකට එක පැත්තකින් කායික ශක්තිය ඕන වෙනවා, අනිත් පැත්තෙන් හොඳ මානසික ඒකාග්‍රතාවයක් ඕනේ වෙනවා. මොකද ඉලක්කෙට විදින්න ඕනේ. තප්පරයක්වත් එහෙට මෙහෙට වුණොත් තමන්ගේ ඉලක්කය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රීඩාවක නිරත වෙන පොඩ්ඩෙක් ඉන්නවා මේ වෙලාවේ අපේ ප්‍රශ්නවලට හරියටම උත්තර දෙන්න. ගුඩ් මෝර්නින් බිනේව්. ඔබ රාජකීය විද්‍යාලයේ 6 වසර ඉගෙන ගන්නේ ක්‍රීඩාවක් විදිහට දුනු විදීම තමයි කරන්නේ නේද පුතා? කොහොමද මේක අපහසු වැඩක්ද? අපිට පොඩ්ඩක් විස්තරයක් කරන්නකෝ මේ ක්‍රීඩාව ගැන.
3: ඒක අමාරුත් නෑ. අමාරු එකක් දෙන්නේ දුන්න වරක්.
2: දුන්න වරයි. රයිට්. දැලැසිද ප්‍රශ්න හතරක් තියෙනවා. පොකට් මනි රුපියල් 5000ක් තියෙනවා. දිනා ගන්න ඕනේ මේ ප්‍රශ්න හතරටම හරියටම විදලා.
4: දැන් ඔන්න බිනෙව්ට අපි පොකට් මනි චැලෙන්ජ් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නට හරියට උත්තර දුන්නොත් රුපියල් 250ක් හම්බ වෙනවා. ඊට පස්සේ බිනෙව් උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අපි දෙනවා පොකට් මනි දෙගුණයක්. ඉතින් ඊට පස්සේ අපි බෝනස් ප්‍රශ්නකුත් දෙනවනේ. බෝනස් ප්‍රශ්නේදී වාට පුළුවන් අතේ තියෙන පොකට් මනි 5 ගුණයක් කරගෙන රුපියල් 5000ම දිනා ගන්න. මේ තමයි බිනෙව් අපි වාට දෙන පළවෙනි ප්‍රශ්නය.
2: සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩමෙන් මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. මෙන්න ප්‍රශ්නය, මේ අතරින් පුදුමය කියන වචනයට සමාන අර්ථ දෙන පදය වන්නේ 1. මවිතය 2. හාස්‍යය.
3: 1.
4: පොකට් මනි රුපියල් 250යි අපි හමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: පුරවැසි අධ්‍යාපනය විෂයෙන් සැකසෙන ප්‍රශ්නය, ලොව පුරා සිටින දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතනයක් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල. දරුවන්ගේ අයිතිවාසිකම්, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආරක්ෂාව යන වැඩි අවධානයක් යොමු කරනවා මෙම සංවිධානය. මෙන්න ප්‍රශ්නය, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල 1. යුනිස්කෝ නම් වේ, 2. යුනිසෙෆ් නම් වේ.
3: 1. 2.
4: හරි උත්තරේ තෝරලා ඔන්න රුපියල් 250ක් අතේ තිබ්බේ
2: ඒ යුනිසෙෆ් සංවිධානයේ තමයි හරි උත්තරේ. පුතා හරියටම උත්තරේ දුන්නා.
4: හරි, ඉතින් ඔන්න අතේ තිබ්බ පොකට් මනි ගණ වැඩි වුණා. දැන් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: භූගෝල විද්‍යාව විෂය ඇසුරෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. ලෝකයේ ඍතු හතරක් තියෙනවා. ඒ හතරෙන් එකක් තමයි සරත් ඍතුව. ගිම්හාන කාලෙට පස්සේ සරත් ඍතුව ඇරඹෙනවා. වෙන ප්‍රශ්නය, දකුණු අර්ධගෝලයේ රටවලට සරත් ඍතුව ඇතිවන්නේ කුමන මාසයේද? 1. සැප්තැම්බර් මාසේ, 2. මාර්තු මාසේ.
3: 1.
4: හරි උත්තරේ මාර්තු මාසයේදී. අතේ දැන් රුපියල් 500ක්.
2: මේ උත්තරේ තමයි හරි උත්තරේ උනේ.
4: ඔව්. අතේ පොකට් මනි රුපියල් 500ක් තියෙනවා. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය අතේ තියෙන 500 රුපියල් 2500ක් වෙනකම් වැඩි කරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
3: යම්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සේතහගෙන ඉන්න දැන් වෙලාව දැස්සන 6යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: වීමිලදී ගැනීම අදි නැරඹේ. අද සිට දිවයින පුරා යළි ඩෙංගු මෙහෙයුම්. බන්ධනාකාර ගැටුමෙන් තුවාල ලැබූ දස දෙනෙක් තවදුරටත් රෝහලේ. ඉරානයට අමෙරිකාවෙන් යළි ප්‍රහාර.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: Cup Money. හයයි විනාඩි හයයි දැන් වෙලාව. ගුඩ් මෝනිං, අපිත් එක්ක ඉන්නවා පුංචි යාළුවෙක් කතා කරන්න. ඔයාගේ නම් මොකද්ද පුතා?
1: මිතුන් දින්තර.
0: කොහෙද ඉස්කෝලේ යන්නේ?
1: හොරණ
0: රාජකීය විද්‍යාලයට. රයිට්. හරි. එහෙනම් ඉතින් ඔන්න අද ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර හතරක් හරියටම දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්.
2: ඉතින් ඔන්න නෙතුන්ට තියෙන පොකට් මනී චැලෙන්ජ් එක රුපියල් 250න් තමයි වැඩේ පටන් ගන්න. රුපියල් 5000 වෙනකන් තරඟ කරන්න පුළුවන්. මේ තමයි නෙතුන් අපවාට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: ඉතිහාසයේ විශේෂණුයි පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ අතීතයේදී විවිධ කර්මාන්තවලට දක්ෂ පුද්ගලයන් ජීවත් වුණා. ඒ කර්මාන්තවලට වෙන්වෙන් වූ ගම් අතීතයේ තිබුණා. මෙන්න ප්‍රශ්නය. ඓතිහාසික මූලාශ්‍රවල ගොවියන් විසූ ගම් හඳුන්වා ඇත්තේ 1. ගෝපාල ග්‍රාම, 2. කස්සිකාර ගාම.
2: හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ. කස්සිකාර ගාම. ගෝපාල ගාම කියලා කියන්නේ ගොපල්ලන් විසූ ගම්වලට. කමක් නැහැ, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි දෙවන ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. සමාන පද යනු යම් වචනයකට අර්ථයෙන් සමාන වන තවත් වචන වේ. මෙන්න ප්‍රශ්නය. නිශාකර පදයට සමාන පදය වන්නේ 1. සඳ, 2. වවුලා.
2: නිශාකර කියන පදයට සමාන පදේ මොකද්ද කියලා තමයි අපි ප්‍රශ්නේ අහුවේ. හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ සඳ. තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් ඔයාලට බෝනස් ප්‍රශ්නෙත් තෝරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වන ප්‍රශ්නය සැකසෙන්නේ භූගල විද්‍යාව පාඩමින් පෘථුවිය තම අක්ෂය වටා ගමන් කිරීම පෘථුවි පරිභ්‍රමණයයි. පරිභ්‍රමණය නිසා අපට උදෑසන සහ රාත්‍රිය ඇතිවේ. මෙන්න ප්‍රශ්නය. පෘථුවි පරිභ්‍රමණය සඳහා ගතවන කාලය කුපමණද? 1. දින 360යි, 2. දින 365යි, පැය 6ක්.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් මේ වෙද්දි පොකට් මනි අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද අපි?
0: ඉතාලිය දකුණු යුරෝපයේ පිහිටි කලා, ඉතිහාසය, සංස්කෘතික උරුමයන් පිරිවරාගත් රටක්. මිලියන 60කට අධික ජනගහනයක් ඉතාලියේ වැසෙනවා. මෙන්න ප්‍රශ්නය. ඉතාලිය අගනුවර මොකක්ද? 1. පැරිස්, 2. රෝමය.
2: හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ රෝමය. අතේ පොකට් මනි රුපියල් 250ක් තිබ්බ. බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරන්න බැරි නිසා පොකට් මනි ගාන අඩු වුණා. කමක් නැහැ, අපි අයමත් දවසක උත්සාහ කළ රුපියල් 5000ම දිනා ගමු.
0: එහෙම තමයි මාෂි, සමහර වෙලාවට ජයග්‍රහණය මෙහෙම පෙනිපෙනි මිස් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් දිනන්න ඕනේ, ඒ වගේම කැප වෙන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. පොඩ්ඩක් අපි මතක් කරමු කොහොමද පොකට් මනි දිනා ගන්න පුළුවන් වෙන්නේ කියලා.
2: නම්බෙකම තමයි 0700 4151 151. එවන්න මැසේජ් එක 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලා විතරක් නෙවෙයි, අම්මලාටත් මේ අවස්ථාව තියෙනවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 284 4ට දැන්ම වට්ස්ඇප් කරන්න.
4: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: తిలకవర్ధన టెక్స్టైల్స్.
1: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192.7.327.77.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 8 32 1000. NIB the City University, the place to be.
1: Theater Tele Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්න.
3: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
4: රාජ්‍යරුව ගොබ්බයා.
5: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
6: නිලබල කරේති ඔලමුල පුරේ.
7: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට.
8: සියත ටීවී තුලින්.

0: Yata Pocket Money.
1: හැයි විනාඩි 23යි දැන් වෙලාව. ඔන්න අද දවසේ අපිත් එක්ක පොකට් මනි දිනාගන්න එකතු වෙලා ඉන්න සම්බන්ධ වෙලා ඉන්න අපේ අවසාන ජයග්‍රාහක පොඩක්.
2: සවිනු රන්මිත් නේද මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ?
1: මැදගම ක්‍රිස්තු දේව විද්‍යාලයේ 9 වසර ඉගෙන ගන්නේ ඉස්කෝලේ මාධ්‍ය ඒකකයේ සමාජිකයෙක්ලු නේද?
3: ඔව්.
1: ඉතින් අනාගත සංනිවේදකයෙක් වෙන්න හින බලන අපේ යාළුවෙක්.
2: ඉතින් ඔන්න මේ පුංචි යාළුවාට අපි අරන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න හතරක්. ඉතින් මේ අභියෝගේ බාරගෙන රුපියල් 5000ම දිනා ගන්න දැන් අවස්ථාව තියෙනවා. සවින රුපියල් 250න් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. තප්පර 5ක් ඇතුළත එක ප්‍රශ්නයකට ඔයා හරි උත්තරේ තෝරන්න ඕන. අපි ඔයාට උත්තර දෙකක් දෙනවා. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ විශ්වනුයි පළමු ප්‍රශ්නය සැකසෙන්නේ මින්නේරිය වැව පොළොන්නරුවේ පිහිටි දැවැන්ත වාරි නිර්මාණයක්. මින්නේරිය ගඟ හරස් කරලා මින්නේරිය වැව නිර්මාණය කොට තිබෙනවා. මෙන්න ප්‍රශ්නය. මින්නේරි දෙවියන් ලෙසින් ජනතාවගේ ගෞරවාදරයට පත් වූ රජතුමා කවුද? 1. මහසෙන් රජතුමා, 2. දුටුගැමුණු රජතුමා.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනේ දිනා ගන්නවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව පාඩමින් තමයි දෙවන ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. දිශාව ප්‍රධාන දිශා සහ අනු දිශා ලෙස කොටස් දෙකයි. දිශාව සෙවීම සාම්ප්‍රදායික ක්‍රම සහ තාක්ෂණයේ භාවිතයෙන් සිදු කරන්නත් පුළුවන්. මෙන්න ප්‍රශ්නය. උතුරු දිශාව හා නැගෙනහිර දිශාව අතර බටහිර දිශාව පිහිටා ඇත. මේ කියමන 1. වැරදි, 2. හරි.
3: වැරදි.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 500ක් පොකට් මනී දිනා ගන්නවා. එතකොට උතුරු දිශාව සහ නැගෙනහිර දිශාව අතර පිහිටලා තියෙන්නේ ඊසාන දිශාව. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි තුන්වන ප්‍රශ්නය සැකසෙන්නේ. කලාත්මක අගය විනාශ නොවන පරිදි පෞරාණික වෙහෙර විහාරස්ථාන 1. ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි, 2. ප්‍රතිසංස්කරණය කළ යුතුයි.
2: ප්‍රශ්න තුනකට උත්තර තෝරලා මේ වෙද්දි රුපියල් 1000ක් පොකට් මනි අතේ තියෙනවා. දැන් තමයි ඔන්න හොඳම අවස්ථාව අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
3: තෝරගමු.
1: අජන්තා සිතුවම් ලෝපුරා ප්‍රසිද්ධියට පත් බෞද්ධ සිතුවම් සම්ප්‍රදායක්. බුද්ධ චරිතය ජාතක කතා මුල් කරගෙන මෙය නිර්මාණය කොට තිබෙනවා. අපි අහන්නේ අජන්තා සිතුවම කුමන රටකට අයත් නිර්මාණයක්ද? 1. නේපාලය, 2. ඉන්දියාව.
2: සවින රන්මිත් ප්‍රශ්න හතරයි අපි අහුවේ. හරියට උත්තර දීලා රුපියල් 5000ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවා.
1: පුතාට මොකද හිතෙන්නේ? සතුටුයිද? හරි, ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් එහෙනම් පොකට් මනි ගැන කියන්න ඕනේ.
2: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවාගේ නමයි, ගමයි, වසරයි 0711 98 2 98 4 දැන්ම වට්සප් කරන්න.
0: අනුග්‍රහය
4: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: මාස එක, මාස තුන, මාස හය, මාස නවය, මාස දොළහ. ඔන්න ඔය කියන්න විදිහට ස්ථාවර තැන්පතු පටන් ගන්න පුළුවන්. සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට යන්න, ගිහිල්ල විස්තර කතා කරගන්න, පොඩි කෝල් එකක් දෙන්න 13:19ට. මොකද ඔබේ අතේ තියෙන මුදලට දවසක දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් ආයෝජනයක් කරන්න ඕනොත්, පිට රටකට යවලා උසස් අධ්‍යාපනය ලබා දෙන්න ඕනොත්, විදේශ ඩිග්‍රී එකක් කරන්න අවස්ථාව සලසා ගන්න ඕනොත්, එහෙම මේ හැමදේටම අතේ සල්ලි තියෙන්න ඕනේ.
2: දැම්මම
1: ඒ හීනට ප්ලෑන් කරන්න. ඒ වගේම ඉතින් මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා කවදාහරි දරුවන්ටත් බරක් වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ තමන්ගේ පාඩුවේ අරගෙන යන්න ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න පුළුවන්. ඔන්න දැන් මේ දවස්වල සර්වෝදි ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියොත් එහෙම 15%ක පොලියක් කල්පිරීමෙන්ද ලබා ගන්න පුළුවන් ස්ථාවර තැන්පතු. අවුරුදු 5ක කාලයක් තියලා තිබ්බොත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔන්න පුළුවන් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. කතා කරන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත 13:19 ඔන්න ලෑස්ටි, ඔබට උදව් උපකාර කරන්න මේ හීනට යන්න පාර කියන්න. එමුනම් ඉතින් මමීස් පොකට් මනී සෙග්මන්ට් එක නිවුස් එකෙන් පස්සේ අපි ආමු. ලෑස්ති වෙලා ඉන්න. දැන් වෙලාව උදේ 6:30.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අද සිට දෙවයින පුරා යළි ඩෙංගු මෙහෙයුම්. වීමිලදී ගැනීම අදින් නැරඹේ. බන්දනාගාරගට මෙන් තුවාල ලැබූ දස දෙනෙකු තවදුරටත් රෝහලේ. ඉරානයට ඇමරිකාවෙන් යළි ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මීගමුව බන්ධනාගාරය ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් දස දෙනෙකු පමණ තවදුරටත් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවේ දැඩි සත්කාර ඒකකයේ සිටි එක් රැඳවියෙකු ඊයේ සාමාන්‍ය වට්ටුවකට යොමු කළ බවයි. මේගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් 1700ක් පමණ මෙවන විට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක පැවසුවේ තවදුරටත් රැඳවියන් 700ක් පමණ මේගමුව බන්ධනාගාරයේ රැඳී සිටින බවයි. ඔවුන්ද වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට නියමිතයි. සෙසු බන්ධනාගාරවලද ධාරිතාව ඉක්මවා ගොස් තිබෙවින් රැඳවියන් මාරු කිරීම අපහසු වී තිබෙනවා. මහමෝදර සහ බෝගම්බර බන්ධනාගාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළා. මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය නිලධාරීන් සංඛ්‍යාව 8ක්. පසුගියදා ඔවුන්ට උසස් වීම්ද ප්‍රදානය කරනු ලැබුවා. අදාළ ගැටුමෙන් බන්ධනාගාර දේපළවලට සිදු වූ හානිය තක්සේරු කිරීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ ඒ සඳහා පත් කළ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මෙවන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි. මේ අතර තරුණයින් මද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන ශාන්ත ගමගේ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
3: මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා රාජ්‍ය විශාල වියදමක් දරමින් සිටිනවා. මෙලෙස පුනරුත්ථාපනය කරන සියලු දෙනා මද්‍රව්‍ය භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමක් සිදු වෙනවද?
4: ගෝලීය මට්ටමින් ගත්තොත් සාමාන්‍යයෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානක ඉඳලා ගිහිල්ලා 25%ක් විතර තමයි නිවැරදිව ආයමත් ඒගොල්ලන්ගේ ජීවිතය හොඳ මට්ටමට පවත්වාගන්නේ. ඉතුරු ලොකු ප්‍රමාණයක් නැවතත් ඇබ්බැහිට පත් වෙන එක ගෝලීය සංචාලයේ ක්‍රමවලුත් අපිට තේන්න තියෙනවා. ලංකාවේ ගත්තත් ඇත්තටම අපි ප්‍රතිකාර පොලුත්තප ලබා දුන්නට 100%ක්ම නැවතත් මද්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැයි කියන තැනට එන්නේ නැහැ. ලොකු ප්‍රමාණයක් ඉන්නවා නැවතත් මද්ද්‍රව්‍යයට යොමු වන.
3: පුනරුත්ථාපනය අවසන් කරන පුද්ගලයන් පිළිබඳව පසු විපරමක් සිදු වෙන්නේ නැද්ද?
4: මාස 6ක් සිට අවුරුද්දක් පුරා ඒගොල්ලෝ නැවතත් පසු විපරම් කරනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිලධාරීන් එම නිලධාරීන් හරහා මේගොල්ලෝ නිවෙස් වලට ගිහිල්ලා මේගොල්ලෝගේ දෙමව්පියන් මේගොල්ලෝ සහෝදරයන් වටපිටාවට සැකිය හම්බු වෙලා මෙයාව පුළුවන් තරම් මේ මද්ද්‍රව්‍ය ප්‍රතිකාර වලින් පස්සේ යමතත් ඒකට යොමු නොවන විදිහේ ඒගොල්ලෝ දැනුවත් කිරීම උපදේශනයක් අපි දිගින් දිගටම කරනවා.
3: මේ වන විට වාර්තා වී ඇති දත්ත අනුව මද්ද්‍රව්‍ය සඳහා වැඩි වශයෙන් ඇබ්බැහි වී සිටින්නේ කවර පාර්ශවද?
4: ප්‍රධාන වශයෙන්ම පේන දින තරුණ ප්‍රමාණය වැඩි. ඒ වගේම තමයි පාසල් ළමුන්, විශ්වවිද්‍යාල ළමුන්, ඩිප්ලෝමා ආදී උසස් පාඨපාලා හදාරන ඒ වගේ ළමුන් පොඩක් වල මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්න ප්‍රමාණය වැඩි කියලා අපිට සංඛ්‍යාලේඛනයේ පේනවා. ඒත් අත්දැංගුවට ගැනීම වගේම පේනවා. මෑත භාගයේ ඔය මෙතෙන් පිටින් නැත්නම් අපේ වීදිරාමෙන් කියන අයි වගේ මද්ද්‍රව්‍යයට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඊට පස්සේ ගංජා, ඊට පස්සේ හෙරොයින්.
3: පාසල් සිසුන් මද්ද්‍රව්‍ය වලින් ගලව ගන්න. මීට වසර කිහිපයකට කලින් පාසල් වල සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීම පවා සිදු වුණා. මේ දරුවන්ව මද්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගන්න මේ වෙනකොට ගෙන තිබෙන පියවර මොනවාද?
4: ගුරුවරු පුහුණු කරලා තියෙනවා, විදුහල්පතිවරු පුහුණු කරලා තියෙනවා. ගුරුවරේ පන්තියට ගියාට පස්සේ ගුරුවරට තේරුම් ගන්න පුළුවන් කිසි ළමෙක් ඉන්නවනම් එයාගේ හැසිරීම රට වෙනස් නම් අන්න ඒ වගේ වෙනස් හැසිරීම රටවල් තියෙන ළමයි ඉන්නවනම් ඒ ළමයි අරගෙන ඒ ළමයි ඒ පාසලේ ඉන්නවා උපදේශන සම්බන්ධව ගුරුතුමියක් හෝ නිලධාරිනියක් එයාට යොමු කරලා එයාගේ තියෙන ගැටලුව සම්බන්ධව ආමන්ත්‍රණය කරනවා. Inside story.
1: මද්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන රියතුරන් හඳුනා ගැනීමේ වැටලීම් 5000කට වැඩි ප්‍රමාණයක් ගත වූ මාස 3ක කාලය තුළ සිදු කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. එහි සභාපති මංජුල කුලරත්න පැවසුවේ එම වැටලෙම්වලදී මජ විභාවිත කර බස් රථ ධාවනය කරන රියතුරන් 300ක් පමණ හඳුනාගත් බවයි.
5: මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු රියතුරෙක් ඉන්නවනම් ඒගොල්ලෝ නීති ක්‍රියාමාර්ග ගැනීම සඳහා රෝහලෙන් වාර්තාවක් ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසාම තමයි පහන මාත්‍යංශය හැටියට මේ ගැටලුව විසඳගන්න අපි ජංගම පැටලීම් මේකකයක් ක්‍රියාත්මක කරේ. ඒ අනුව දැන් ක්‍රියාත්මක කළා දැන් මාස 3ක් වගේ වෙනවා. මේ මොහොත වෙනකොට අපි පැටලීම් 5000කට වැඩි ප්‍රමාණයක් කළා තියෙනවා. ඒ පැටලීම් වලින් 300කට ආසන්න රියතුරන් භාවිත කරලා වාහන ධාවනයේ ඉදිරි බවට අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ සියලු දෙනාටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළා තියෙනවා. ඒකලොන්
1: මේ අතර ලොව වැඩිම රථවාහන තදබදයක් ඇති රටවල් අතරින් තුන්වන ස්ථානයේ ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒ නම්බියෝ වෙබ් අඩවිය විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුවයි. අදාළ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් සහිත රට බවයි. මාර්ග තදබදය හේතුවෙන් ගමන් කාලය වැඩිවීම සහ රථවාහන ගමනාගමනයේ කාර්යක්ෂමතාව අඩුවීම මෙම දර්ශක මගින් පෙන්නුම් කරනු ලබනවා. විශේෂඥයින් පෙන්වා දෙන්නේ කොළඹ නගරයේ ආශ්‍රිත අධික වාහන ඝනත්වය, ප්‍රමාණවත් නොවන පොදු ප්‍රවාහන සේවා සහ මාර්ග ධාරිතාවට සාපේක්ෂව වාහන සංඛ්‍යාව ඉහළ යාම ශ්‍රී ලංකාවේ මාර්ග තදබදයට ප්‍රධාන හේතු ලෙසයි. ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් සහිත රට ලෙස නයිජීරියාව නම් කර තිබෙනවා. දෙවන ස්ථානයේ පසුවන්නේ කොස්ටරිකාවයි. බංග්ලාදේශයේ සිව්වන ස්ථානයටත්, කෙනියාව පස්වන ස්ථානයටත් නම් කෙරුණා. අද සිට ලබන 18 වනදා දක්වා දිවයින පුරා විශේෂ මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළමින් පවතින බවයි. මෙවර විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,071ක්, ඩෙංගු මරණ 47ක්ද වාර්තා වුණා. දිවෙන පුරා ඩෙංගු අධිවදනම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 175ක් හඳුනාගෙන තිබවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. මේ අතර ඩෙංගු අවදානම හේතුවෙන් සති දෙකක් වසා තැබූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අද යළි අධ්‍යන කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතයි. පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් පාසල් සිසුන්ට අත්පා ආවරණය කර පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවව සඳහන් කළේ දැඩි අවතානම් සහිත ප්‍රදේශවල පාසල් සිසුන්ට නිල ඇඳුමින් තොරව සම්පූර්ණ සිරුර ආවරණය වන පරිදි ඇඳුමක් පැළඳ පාසලට පැමිණීමටද අවස්ථාව හිමිවන බවයි. ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී පාසල් වෙත අවශ්‍ය නිර්දේශ ලබා දීමට කටයුතු කරන බවද ලේකම්වරයා සඳහන් කළා. මෙවන විට නිවෙස් තුළ ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇති බවයි කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමේ සභාපති නජිත් සුමනසේන පැවසුවේ.
6: ඊජිප්තුවේ ඝනත්වය අඩුවීම සුළු වශයෙන් සිදුවලා තියෙන්නේ. ඒ ඝනත්වය යම් යම් ප්‍රදේශවල ඉහළ ගියපු මට්ටම තවම අඩුවෙන්නේ හෙමින්. ඒ නිසා දැන් නිවාස ඇතුළත බෝවෙන ස්ථාන ප්‍රමාණය වැඩි වෙලා තියෙන බව කීට විද්‍යා සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. නිවාස ඇතුළත ස්ථාන වශයෙන් ශීත කරන, ඒ වගේම වතුර එකතු වෙන භාජන, ඒ වැනි ස්ථාන නිවාස ඇතුළත තියෙන ඒවායින් අපිට ඊජිප්තුවේ ඇල්බොපික්ටස් මදුරු ඉහිගම් වෙලා තියෙන මේ තත්ත්වය නිවාස ඇතුළේ මදුරුවන් බෝවෙන ස්ථාන කියන එක ඉතාම භයානකයි. මොකද අපි මදුරුවන් පරිසරයෙන් ඉවත් කරන සෑම අවස්ථාවකම මදුරුවා සූදානම් වෙන්නේ සැඟවී පහර දෙන්න. ඔවුන් සැඟව ස්ථාන හොයාගන්නවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සැඟවුණු ස්ථාන හොයාගන්න පුළුවන් ඔබ නිවසේ, ඔබ පරිසරයේ ඉන්න ඔබ තමයි.
1: 2026 යලකන්නේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන අද අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඊට සමකාමීව ගෝමරන් කඩවල, මඩකලපුව, මුලතිව් සහ කිලිනොච්චි ප්‍රදේශවලද අද සිට වී මිලදී ගැනීමට නියමිත බවයි රජය පැවසුවේ. මොනරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල වී මිලදී ගැනීම අනිතා ආරම්භ කිරීමට නියමිතයි. නාඩුවේ කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට රජයේ සහතික මිල යටතේ මිලදී ගනු ඇති. රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය හරහා රුපියල් මිලියන 6000ක් වෙන් කෙරුණා. පෞද්ගලික අංශය සඳහා වී මිලදී ගැනීමට ඔඩපල ණය යෝජනා ක්‍රමය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10000ක්. අස්වනු නෙලන කාලරාමානුව වී කපටා විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ.
7: රජයේ විදියට වියලි මණ්ඩලයේ වී මිලදී ගැනීම ආරම්භ කරනවා. අම්පාර පුහන වී ගබඩාව, ඒ වගේම ත්‍රිකුණාමලයි ගොමරන් කඩවල වී ගබඩාව, මඩකලපුවේ මේන්කොට ගබඩාව ඇරලා තියෙනවා. මුලතිව් කිල්නොච්චි මේ කියන වී ගබඩා විවෘත වෙන්න නියමිතයි. 15 වෙනිදා වෙනකොට මොනරාගල සහ හම්බන්තොට වී ගබඩා විවෘත වීම ආරම්භ වෙනවා. අපි ගොවි ජනතාවට මතක් කරන්න කැමතියි, ඔබ පහුගිය කාලේ හඬ නැගුවේ ඔබේ වේලපොවි රුපියල් 90ට විකුණන්න සිද්ධ වුණා කියලා. රුපියල් 90ට ඔබේ වී විකුණන්න අවශ්‍ය නැහැ දැන්.
1: වී මිලදී ගැනීමේදී වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන් අපහසුතාවයට පත්වන අයුරින් කොන්දේසි පනවා ඇති බවයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ.
6: කොන්දේසි දාලා තියෙනවා අනිවාර්යයෙන්ම වී අලෙවි මණ්ඩලයට දෙන ගොවියා වී කිලෝ 50යි ග්‍රෑම් 250යි බෑග් වල තමයි පුරෝලා වී ටික දෙන්න ඕනේ කියනවා. වේලීමේ එහෙමමයි. නමුත් මේ 50යි ග්‍රෑම් 250යි වී මල් වලට පුරවා ගන්නවා කියන එක ප්‍රායෝගිකව ගොවියට කිසිසේත්ම කරන්න බෑ. ගොවියා තරාදියක් ළඟට යන්න ඕන, බෑග් නම් කොහොමදක් යනවා. තරාදි ගොවියෝ ළඟ සාමාන්‍ය ගොවියෝ ළඟ හැමෝම ගාවම නෑ. ඉතින් ඒක ඉතාමත් වීසි වී මුට්ටි සාමාන්‍ය 100ක් 200ක් එහෙම කිරකිර මෙව කරනවා කියන්නේ ඉතාමත් අසුවිතාවේ දෙයක්. මේ දාලා තියෙන ගොවියාට ඇත්තටම දුෂ්කරතාවයට පත් වෙන විදිහ තමයි මේ පොන්දේස් දාලා තියෙන්නේ. කිසිම ප්‍රායෝගිකනේ අපි ඉල්ලා තියෙන වීලි මණ්ඩලෙන් යම් විදියකින් මේ වෙලාවේ ගොවියා පත් වෙලා තියෙන තත්ත්වය අනුව වී අඩු මිලට ගන්නෙත් ඒ වගේම තව තවත් කොන්දේස් දාන්නේ නැතුව මේ වී ටික ගන්න උත්සුක වෙන්න.
1: කාලකෝනික දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාවට බලපාන ගැටලුවක්සේ සලකා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින්.
8: මේ කාලගුණික දේශගුණික වෙනස්වීම් වලට අපි අවධානය යොමු කිරීම ජනතාව වෙනුවෙන් කළ යුතුකමක් අපි විශ්වාස කරනවා. මේ කාලගුණික දේශගුණික විපර්යාසයන් ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්න හැටියට එහෙම ස්ථාවරයක ඉඳගෙන අපි పూర్ව අපේක්ෂිත පාලනයක් ඇන්ටිසිපේටරි ගවර්නන්ස් ක්‍රමවේදයකට යෑම සඳහා අපි විවිධ පාර්ශ්ව කරුවන් සමග පොදු එකඟතාවයක් පොදු ස්ථාවරයකට එන එක තමයි අත වශයෙන්ම අපේ අරමුණ.
1: විපක්ෂ ආණ්ඩුවට අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න පැවසුවේ.
9: අපි ඒ කාලෙත් කිව්වා කේන්ද්‍රීය ගාණ්ඩ එපා නීතිය ක්‍රියාත්මක කරනකොට කියලා. ඒ නිසා දැන් නීතිය ක්‍රියාත්මක වෙනකොට කේන්ද්‍රීය ගාණුව විතරක් නෙමෙයි එයාලා උත්සාහ කරනවා මේ අපේ ආණ්ඩුව පෙරලන්න. බොරු පතුරවල තවත් උත්සාහ කරමින් ඉන්නවා නීතිය ක්‍රියාත්මක වෙනකොට එයාලා හිරවිලට යන එක නවත්ත ගන්න පුළුවන්ද කියලා බලන්න.
1: අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් කියා සිටියේ.
10: විපක්ෂයෙන් අපි අධිකරණ මැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කරනවා. මොකද හේතුව දැන් සමහර කෙනෙකුට කියන්න පුළුවන් ඒක දිනන්න පුළුවන් ද අරකද මේකද කියලා. විශ්වාස භංග දිනනවා පරදිනවා වෙන්න පුළුවන්. නමුත් ඒ හරහා ඇතිවන ඉරුතැලීම් ටිකේ ප්‍රතිඵල ඉස්සරහට ලැබෙනවා.
1: වත්මන් ආණ්ඩුවේ සියලු දෙනා දේශපාලන කැපකිරීම සිදු කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලිපිටිය සඳහන් කළේ.
11: අපි දේශපාලන ආදර්ශයන් කැපකිරීම පෙන්නුවා. ජනාධිපතිතුමාගේ ඉඳන් රාජසභා මන්ත්‍රීතුමා දක්වා හැම කෙනාම මේ දේශපාලන කැපකිරීම පෙන්නුවා. ඉතිහාසයේම කවදාවත් වෙලා නැහැ. හැමදාම වරදාන වරපසක් තමයි හේවි. ගිය අවුරුද්දේ කෝටි 55 කට වැඩ කරා එක්කල කොන්ත්‍රාත් කරපු කෙනකින් කවුරු හරි කෙනෙක් ගහලා කියන්න. කවුරු හරි මන්ත්‍රී කෙනෙක් කවුරු හරි ගමේ අපේ සමාජිකයේ සල්ලි ඉල්ලුවා කියලා. ඉස්සර ඉල්ලන කුට්ටි ආරච්චි කිව්වේනේ කොන්ත්‍රාත්තයක් කරද්දී ඉතින් අපි කීයක් හරි ගන්නවා තමා කියලා කුට්ටි ආරච්චි කිව්වා.
1: ඉරානයට එරෙහිව දැවන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව ඇමරිකාව නිවේදනය කළා. රොයිටර්ස් ස්පෝට් සේවය පැවසුවේ දකුණු ඉරානයේ පිහිටි සන්නිවේදන කුරුණක් ඉලක්ක කරගනිමින් ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි. හොමුස් සමුද්‍ර සන්ධිය වසාතමා ඇති බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කිරීමත් සමග ඉරානයේ ඉලක්ක 140කට ප්‍රහාර එල්ල කළ බවයි ඇමරිකාව පැවසුවේ. ප්‍රහාරවලින් ඉරානයේ විදුලි බල පද්ධති 2000ක් විනාශ වුණා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ප්‍රකාශ කළේ හොමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම අවසන් කිරීම සඳහා දින දෙකකට පෙර පාකිස්තානයට ඉදිරිපත් කරන ලද නවතම යෝජනාවට ඇමෙරිකාව බේමනතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි. ඉරානයේ නිවේදනය කළේ හොමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මැදිහත්වීම අවසන් වන තෙක් කිසිදු යාත්‍රාවකට සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ නොතෙන බවයි. තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ජනප්‍රිය අවන්හලක හටගත් ගින්නකින් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ අතරට කාන්තාවන් 18 දෙනෙකුද ඇතුළත්. ගින්නෙන් ආරක්ෂා වීම සඳහා ගොඩනැගිල්ලේ පිටුපස පිහිටි නානකාමර තුළට පිවිසි බොහෝ දෙනෙකු ඒ තුළ සිර වී ගින්නට හසු වී මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 60කට වැඩි පිරිසක් ගින්නෙන් තුවාල ලැබුවා. අවනහල සරසා තිබූ සැරසිලි ඉතා පහසුවෙන් ගිනිගන්නා සලුවීම හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබුණා. ගින්නට හේතුව අනාවරණ කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි. යලි සිරස්තල. අද සිට දිවයින පුරා යලි ඩැංගු මෙහෙයුම්. වීමිලදී ගැනීම අතින් නරඹේ. බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ දස දෙනෙකු තවදුරටත් රෝහලේ. ඉරානයට ඇමරිකාවෙන් යලි ප්‍රහාර. සියත උදැස්සන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එත ක්‍රදි සිටින්න පැන් පේපුවත් සමක.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: ලංගදී රිලීස් වෙන්න තියෙන මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහ කරන වෙනස් විදිහේ කන්සෙප්ට් එකක් තියෙන ෆිල්ම් එකක් තමයි ක්‍රිකට් සාග.
2: උඹේ පිටිකරු මුවන් මල්ලි දැන් සූදානම්.
3: යසයි ක්‍රිකට් ගහන සාදු කෙනෙක්.
4: ඒ ගැන අපි ෆිල්ම් එකේ ඩිරෙක්ටර් දිල්ෂාර ජයමාන්නගෙන් ඇහුවා.
5: ක්‍රිකට් හා ආගම කියන දෙක අතර දෝලණය වෙන ෆිල්ම් එකක් වගේ පෙනුනට ඒක ඇතුලේ ඊට වඩා පොඩි පොයින්ට් එකක් තියෙනවා. ඒ පොයින්ට් එක ඇත්තටම පේරන්ට් හුඩ් ඒ මව්පිය පදවිය පිළිබඳව ෆිල්ම් එකක්. ඒ අනුවිදිය දෙන්න මම තෝරගන්නේ මේ ක්‍රිකට් සහ ආගම කියන ලෙන්සස් දෙක.
1: කවුද ඇක්ට් කරන්නේ? කොහොමද ඒ අයව තෝරගත්තේ?
5: අර ඉන ඇක්ටින් සියුම් ස්කිල්ස් තියෙන ඇක්ටර්ස් තමයි අපිට ඕන උනේ. විශේෂයෙන්ම පොඩි පුතාව හොයද්දී අපිට ඕන වුණා අලුත් කැරක්ටර් එකක් කියන්න. ප්‍රියන්ත සිරිකුමාර, දමිතු ෆර්නැන්ඩෝ, හේමසිරිලියනගේ සනත් ගුණතිලක, උදයන්ති කුලතුංග, දිනක්ෂි ප්‍රියසාද්, ගායන සුදර්ශිනී, සම්පත් ජයවීර, ශ්‍රියානි අමරසේන, ඔහොම ගොඩක් අය ඉන්න.
4: කවුද ෆිල්ම් එක බලන්න ඕනේ? කවදද බලන්න පුළුවන්?
5: ජෙන් සී ඉඳලා ඉතාමත් උඩ වයසක උනත් කෙනෙක්ට දෙතුන් පාරක් බලන්න හිතන ෆිල්ම් එක. ෆිල්ම් එක අපිට නොබෝ දිනකින් බලන්න පුළුවන්. හරියටම දිනේ මේ වෙලාවේ කියන්න බෑ. හැබැයි වැඩි කාලයක් යන එකක් නෑ.
6: හඳුරයි. අපි හොන බෞද්ධෝ.
7: දෙස්කීදී මම බිම තෙමු වට බිම තෙමන්නේ වැකි විතරද?
1: ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගත්ත ප්‍රවීණ ගායන ශිල්පිනි දීපිකා ප්‍රියදර්ශනීගේ අද බර්ත්ඩේ එක.
4: Happy birthday.
8: බොහොම ස්තුතියි ඔක්කොටම.
9: Happy birthday. Happy birthday. Happy birthday to you.
1: මියුසික් ෆීල්ඩ් එකේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
8: සනසිහි ගායක සතුටක් ඇති වෙනවා. මොකද හේතුව අවුරුදු 45ක් වෙනවා දැන් මේ ශිෂ්‍යයෙක් ඇවිල්ලා ලබන්න ඕන සම්මාන ලබාගෙන ගුරුවරියක් හැටියට තමන්ගේ කාර්යභාරය කරලා හොඳ ගීත ටිකක් මා ගායනා කළා කියලා මගේ හිතට දැනෙනවා.
4: අලුත් සින්දුවකුත් ළඟදිම එනවලු නේද?
8: තව දවස් කීපයකින් පිළිගැකෙන ගීතයක් වෙනවා. ඒකේ ඇත්තම සංගීතක වේ අපි ලපරක්කමයි පමාදීයා වසන්තේ කියන එක රූප රචනය කළා රවීන්ද්‍ර මුණසිංහ මහාචාර්ය තමයි මේ ගීතය රචනා කළේ.
9: Happy birthday, happy birthday, happy birthday to you.
0: Talk of the town.

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුව හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
2: ඔළුව කොහරි වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
1: ඒකනේ මක්කලෝ.
2: වඩත් මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
0: 98.2 98.4

0: Sieta.
1: Mummies Pocket Money.
2: මාෂාලුත් සතිය පොඩ්ඩ හතර දෙනෙක් පොකට් මනී දිනාගත්තා. අපි යමු එහෙනම් මමීස් පොකට් මනී සෙග්මන්ට් එකට.
3: අද දවසේ අපිත් එක්ක තරඟ කරන්න ඉන්නවා ජයලින් සිතාරා නිල්මිනි.
2: Good morning සිතාරා.
4: Good morning.
3: අරගේ කොන්දේස ටිකක් ඉක්මනට මතක් කරන්න. පළවෙනි ප්‍රශ්නේ රුපියල් 250යි. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනී ගණන දෙගුණයක් වෙනවා. ඊට පස්සේ බෝනස් ප්‍රශ්නයක් අපි දෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනී ගණන 5 ගුණයක් කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. සිතාරා, මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: සිතාරා, තෝමස් අල්වා එඩිසන් කියපු ගමම් අපිට මතක් වෙන්නේ මොකක්ද?
4: විදුලි බල්බය.
2: තෝමස් අල්වා එඩිසන් ගැනයි පළවෙනි ප්‍රශ්නය. විදුලි බල්බය, ග්‍රැමෆෝනේ හා සිනමා කැමරාව ඔහුගේ නව නිර්මාණ අතරට අයත්. එඩිසන් හට පේටන් බලපත්‍ර දහස්සකට අධික ප්‍රමාණයක් හිමි. මෙන්න ප්‍රශ්නය. තෝමස් අල්වා එඩිසන් කිනම් ජාතිකයෙක්ද? 1. එංගලන්ත ජාතිකයෙක්. 2. ඇමරිකානු ජාතිකයෙක්.
3: සිතාරා, පළවෙනි ප්‍රශ්නට ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා. 1847 එඩිසන් ඇමරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේදී තමයි උපත ලැබුවේ. අපි යමු සිතාරා දෙවෙනි ප්‍රශ්නෙට.
2: සිතාරා, අපි ඡන්දේ දාන්න පටන් අරන් දැන් අවුරුදු 200කටත් ළඟයි. දකුණු ආසියාවේ මුල්ම සර්වජන ඡන්ද බලය ලැබුණු රටවන්නේ ලංකාව. ලංකාවේ විශාලතම මැතිවරණ දිස්ත්‍රික්කය තමයි අනුරාධපුරය. මෙන්න ප්‍රශ්නය. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? 1. 25. 2. 22.
4: 22.
3: සිතාරා, ඔයාගේ උත්තරේ හරි. ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තිබුණට මැතිවරණ දිස්ත්‍රික්ක තියෙන්නේ 22යි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: ඩෙංගු නම් තාම අඩු වෙලා නැහැ සිතාරා. මොකද කළේ වීකෙන්ඩ් එකේ? ගියවට එහෙම සුද්ධ කළාද? ඩෙංගු රෝගයේ ප්‍රභේද 4යි. උණ එහි මූලික රෝග ලක්ෂණයයි. මෙන්න ප්‍රශ්නය. ඩෙංගු රක්තපාත අවස්ථාවේදී සිදුවිය හැක්කේ 1. අභ්‍යන්තර අවයව හානියට ලක්වීම. 2. ශරීරය අසාමාන්‍ය ලෙස ඉදිමීම.
4: අභ්‍යන්තර අවයව හානියට ලක්වනවා.
3: අපි අහපු තුන්වෙනි ප්‍රශ්නයටත් මේ වෙනකොට සිතාරා හරි උත්තරේ තෝරලා පොකට් මනී රුපියල් 1000ක් මේ වෙනකොට දිනාගෙන ඉන්නේ සිතාරා. බෝනස් ප්‍රශ්නේ තෝරගත්තොත් ඔයා අතේ තියෙන රුපියල් 1000 5 ගුණයක් කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. හැබැයි ඔයාලට බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තරේ තෝරන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගාන 50%කින් අඩු වෙනවා. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න ඕද?
4: ඔව් තෝරගන්න.
2: විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දුන්නේ 1978. නිදහස් වෙළඳ කලාප එහි ප්‍රතිඵලයක්. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පවතින නිදහස් වෙළඳ කලාප ගණන කීයද? 1. 5. 2. 3.
4: 3.
3: සිතාරා, අතේ තිබ්බ රුපියල් 1000ක් මේ වෙද්දී ඔයා බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 5000ම දිනා ගන්නවා.
4: ගොඩක් සතුටුයි.
3: සිතාරා, බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
2: ඔන්න මාෂි පොඩ්ඩන්ටයි අම්මලටයි අපි පොකට් මනි දුන්නා. සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් අපිත් එක්ක හිටියා හයියට. FD එකක් දාලා තියෙනවා නම් ඔයාට ඕන වෙලාවක ඕනම දෙයකට බය නැතුව ෆේස් කරන්න පුළුවන්. මොකද තමන්ගේ අතේ සල්ලි තියෙනවා කියලා කියන්නේ ප්‍රශ්නයක් ආවොත් ආයෙත් බල බල ඉන්න දෙයක් නැහැ, උත්තරයක් හොයාගන්න හරි ලේසි. ඉතින් වයසින් වැඩි වෙනකොට අපිට ස්ථාවර මුදලක් ඕනේ අනාගතේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන. දැන් ජේෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතුවකට අවුරුදු 5කට 15%ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලිය අනුපාතයකට යටත් වෙලා ගෙවනවා. ඉතින් බල බල ඉන්න එපා. යන්න ගිහිල්ලා සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකේ අදම FD එකක් දාන්න.
3: ඒ මතක් කිරීමත් එක්ක පොකට් මනි ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලාත් මතක් කරන්න. 6 වසරේ ඉඳලා 11 වසර වෙනකන් නම් ඉගෙන ගන්න 0714 151 151ට එවන්න අපිට මැසේජ් එකක්.
2: එහෙනම් අපි හෙටත් උදේ 5යි කාලට පොකට් මනි අරන් එනවා. මම නිෂාන්.
3: මම ආශි. ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයරතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හයි ගුඩ් මෝර්නින්. දැන් වෙලාව උදේ 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

ජීවිතේ මම අත්විඳ දෙයක් ෂෙයා කරගන්න ඔබත් එක්ක. සමහරක් තැන්වල පළවෙනි වතුර බාල්දි අරගෙන දුවගෙන එන්නෙත් ගිනි තිබ්බ කෙනාම තමයි. පළවෙනි වතුර බාල්දිය කියලා කියනකොට වෙන එකක් නේ හිතුනේ. සීරියස්ලි ජීවිත අත්දැකීම් 7:02 අද මන්ඩේ. ගුඩ් මෝර්නින්.

0: එළවලු විතරක් ආහාරයට ගන්න ඔබ මේ කරුණු ගැන දැනුවත්ද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණුගමගේ සමග.
0: ඔබ සමහර විට එළවලු පමණක් ආහාරයට ගන්න, එහෙම නැතිනම් වෙජිටේරියන් ඩයට් එකක් ගන්න කෙනෙක් වෙන්නේ නැති. ඔබගේ එළවලු පමණක් ගන්න ආහාර වේල නිසියාකාර සමතුලිත නොවීමෙන් ඔබට ඇතිවන ගැටලු ගැන බදන්නවද? ඔබට මෙවැනි ආහාර වේලකදී විටමින් B12 උණුතාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව කැල්සියම් සහ විටමින් D උණුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඔබේ ආහාර වේලට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත ආහාර එකතු කරගත්තේ නැතිනම් ඔබට ප්‍රෝටීන් උණුතාවයක් ඇති වෙන්න පුළුවන්. මේන් වැලකීමට ඔබට ප්‍රෝටීන් සහිත ශාකමය ආහාර ලබාගත හැකි. ඒ වගේම ඔබට යකඩ උණුතාවය නිසා ඇති වෙන රක්තහීනතාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එයින් වැළකීමට ඔබ කළ යුතු වන්නේ යකඩ බහුලව තියෙන ශාකමය ආහාර වැඩිපුර ලබා ගැනීම. ඊට අමතරව ඔබට ඔමේගා-3 මේදම්ලය, සින්ක් සහ අයඩින් උණුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඔබ දැනටමත් මෙවැනි ආහාර වේලක් ලබා ගන්නවා නම් ඔබට මෙවැනි උණුතාවයන් ඇති නොවීමට මේ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී
1: මුදල් NLK හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න.
2: සතුට රස ගොනු මුසුවෙන කැමවල රස සුරකෙනා
3: කුකු ෆ්‍රයි RBD පොල්තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානට
5: අරගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7155555 අමතන්න.
7: හා කොහෙද මේ දෙන්න උදේවාන්ද?
8: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
7: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
4: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
7: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි විලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
8: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
9: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නිල විකාශක
13: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
14: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 7322000. NIB the City University, the place to be.
15: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
16: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස්
17: CDB ranna ek light water phone bilata sahana menna
18: CDB ek run ganadenu karana ope chala viduli durakathana bill patata run sahanaya dinum medimata athulath wenna langama CDB shakawata enna adama matanna 011 7388 388 CDB ranna ya ratta ranna yedena

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: කොහොද කොහොද මම කතා කරන කොහොද ඒ වගේමයි ඒ තිබ්බ වගේමයි ගියේ සතේ තිබ්බ වගේමයි කිසිම වෙනසක් නැහැ සරීරෙ
2: නෑ ඕකද
3: නෑ නෑ සරීරෙ
2: මේ ශරීර මොනවාද නේද
3: කුණු ශරීර
2: කුණු ශරීර
1: ඉතින් මේ කුණු ශරීරයේ තරම් ඔබ වැරට යන වෙලාව මම ඔබට පොඩි දෙයක් බලාගෙන ඉන්න පොඩ්ඩක් මතක් කරන්න
2: හරි
1: ඔබත් ලෝකෙ තියෙන ලස්සනම පාරේ දෙන්නේ මෙරයින් ඩ්‍රයිව් එකේදී බම්බලපිටිය හන්දිය පහ වෙලා ඉස්සරහට එනවා බම්බලපිටිය බම්බලපිටිය ස්ටේෂන් එක
2: රයිට්
1: ආ බයි ද වේ පාලම විතරම වේගෙන් හැදීගෙන යනවා අවුරුදු ගානකට පස්සේ උනා
2: හරි ඒක ඉවරෙන්න ළඟයි වගේ
1: නේද ලේට බෙටර් දෑන් නෙවර් නේද ලේට බෙටර් දෑන් නෙවර්
2: යස්
1: ජීවිතේට නොකිරනවට වඩා කවදා හරි කිරන එක වටිනවා මන් තාමත් බලාපොරොත්තු වෙන්නේ පාලම විවෘත කිරීමේ උත්සවයට මට එන්න කියයි.
2: මාර බලාපොරොත්තු තියෙන්නේ.
1: ඒ කමන්නේ නෑ කොච්චර කතා කරලා තියෙනවද පාලමට ගිය වීදමට වැඩි කතා කරලා තියෙනවා නේදලෝ. මට යන්නද මට ඔය ස්ටේෂන් එකකින් වැඩකුත් නෑ මට පාලමෙන් වැඩකුත් නෑ.
2: වාඩ් හැබැයි පාරෙන් වැඩක් තියෙනවනේ.
1: පාරේ වැඩක් තියෙනවනේ. ඔය පාලම ආවොත් එහෙම ඔය පාර හත්තට ගමනක් දවසකට උදේට කෝච්චි එනේන සැරේට ඔය පාරේ අනේන වාහන නවත්තන්න වෙන එක අඩු වෙනවනේ මැනිකේ මම ඒකමනේ ඕකත් එක්ක රණ්ඩු කරගෙන හිටියේ
2: අනේ බලධාරිනී මේ මිනිස්සයා මාර විදිහට ඔය ගැන කතා කරා
1: කතා කරන්න
2: සමහරක් විට ඔබේ ඇස් ඇරෙන්න ඇත්තේ මේ මිනිස්සයාගේ මේ සද්ද නිසා වෙන්න ඇති
1: ඔව්
2: එහෙමනම් මේ මිනිස්සයාට පාලම විවෘත කරන වෙලාවට ආරාධනා කළේ නැත්තම් ඔබ කු
1: කුමක්ද කරන්නේ
2: කුමක්ද කරමු thank you අර වෙන තව ටින්ග
1: ඔබ කුමක්ද කරන්නේ
2: කියලායි අහන්නේ
1: ඔය පාලම ජනප්‍රිය වෙයි බවල මාව ගෙනාවත් ඕකට
2: කරන්නේ දැන් මොකද තව ප්‍රශ්නයක් වුණා
1: ආ එතන දැන් පහු කරගෙන එන වෙලාවේ බම්බලපිටිය පාලම පහු කරගෙන ස්ටේෂන් එක පහු කරගෙන කොල්ලු පිටිය පැත්තට එන වෙලාවේ මදක් ඔබේ වමට බලන්න මදක් ඔබේ වමට බලන්න අනේ කොට්ටම්බ ගස් පහ හයක් තියෙනවා
2: හරි
1: ඔයා දැකලා තියෙනව නේද මේ අර මුතු බෙල්ලෝ මෙහෙම පියන් දෙක
2: ඇරෙන්නේ
1: දැන් එක පියනක හැඩේ මතකද ඔයාට
2: මතකයි
1: උඩ පියන හැඩේ මතකද අවානක් වගේ
2: හරි
1: ඒ විදිහටම අනේ කොට්ටම්බ ගස් පහක් හයක් එකතු වෙලා එහෙම හැඩයක් අරගෙන මෙහෙම පාර වහගෙන ඉන්නවා මං හැම දාම මෙතනින් ගිහිල්ලත් මේක ලස්සන දැක්කේ නෑනේ කියලා මං කල්පනා කරා.
2: හරි. අද ආයක දැක්කා.
1: හරිම ලස්සනයි. ඒ ගස් ටික එකතු වෙලා පල්ලෙහෙන් හීරි වෙලා උඩින් ලොකු වෙලා නාග හත්තක් වගේ
2: හරි.
1: මෙහෙම ඇවිල්ලා තියෙනවා පාරට හරි ලස්සනයි. ඒක අපිට කියලාවත් කරගන්න පුළුවන් වැඩක් නම් නෙවෙයි.
2: වාව්. නියමයි. ඒක බලන්න ආසිතනවා.
1: නේද? උස වාහනයකටත් යන්න පුළුවන් වෙන විදිහට මේක උඩින් තමයි නාග හත්තක් වගේ මේක වැවි.
2: හා රයිට්.
1: මේක නිකන් ඇත්තටම අර ක්ලෑම්ප් එකක් වගේ. මුතු බෙල්ලේ උඩ පියන පියන කටුවවා හරිම ලස්සනයි ඒකත් නිකන් බලන්න ස්වභාව ධර්ම හැරි ලස්සනේව සමාහරලාට තියෙන ඔය පාරේ අපි යනවනේ අපි ওই පාරවල විදිනෝ ඔය නතර වෙලා බලන්න ස්ලෝ ඩවුන් කරලා බලන්න තැනක් අපිට නැහැ so please notice something different ස්වභාව ධර්ම හැරි මහන්සියන පොඩි පොඩි ඒවා කරලා ස්වභාව ධර්මෙත් පොඩි අප්‍රූවල් එක බලාපොරොත්තු වෙනවා ඒක ලස්සනයිද අපි පොඩි වැඩක් කරලා අපි කවුරුත් නොටිස් කරා දන්නේ.
2: Okay.
1: බලන්න මොනවද මේ? හරි බලන් ඉන්න බලන්න බලන්න පොඩ බලන්න අපේ අපේ වැඩේ දිහාද බලන් ඉන්නේ පොඩ බල බල බල බල.
2: තේන්නමනි කරන්නේ.
1: අපි කොච්චර දේවල් කරලා මිනිස්සුන්ගෙන් අප්‍රූවල් බලාපොරොත්තු වෙනවද? හොඳක් අහන්න බලාගෙන ඉන්නවද? ඔතේ මේක මාල් ලස්සනයි ඈ. අද මේ හොඳයි වරන මොකද? ආල සපත්ත දෙකක් දාවල. ඔය්. මේ කොහෙන්ද ගත්තේ මේ ඔය ලංකාවේ ගන්න වෙන්න බෑ. අපි කොච්චර නම් අප්‍රූවල් බලාපොරොත්තු වෙනවද? සෝභා ධර්මයා අප්‍රූවල් බලාපොරොත්තු වෙනවද? බලාපොරොත්තු වෙන ඇති නේද?
2: ඕ නේද?
1: ඔබ වෙනුවෙන් හිටි ගමන් කිසිම හේතුවක් නැතුව මොන හරි දෙයක් වුණාම සබා ධර්මයා ඔබට උදව් කරපු එකට පොඩි අප්‍රූවල් එකක් බලාපොරොත්තු වෙනවා. Thank you. Thank you කියලා අප්‍රූව් කරන්න.
2: Thank you. ඒක
1: හොඳ දෙයක් වුණොත් හොඳ දෙයක් වුණොත් Thank you කියලා අප්‍රූව් කරන්න කිසිම නරක දෙයක් අද දවසේ නොතන නොවුනොත් ගෙදර යන ගමන් අප්‍රූව් කරන්න. Thank you කියලා අප්‍රූව් කරගෙන යන්න. හෙටත් ඔබට ඒ වගේම දවසක් හොඳ දවසක් හම්බෙයි කියලා මම විශ්වාස කරනවා රයිට්
2: ඕකේ
1: ඉතින් තාම පටන් ගන්නද මගේ කතාව එකනේ මගේ කතාව රාජාලියෙක් සම්බන්ධ මහා ලස්සන කතාවක් හරිද මේක මාර්දයක් මම රාජාලියකින් මේ දේ ඉගෙන ගත්තා රාජාලියෙක් සාමාන්‍යයෙන් පියාසලන්නේ පුද්ගලික ජෙට් යානයක් යන උඩකින් පුද්ගලික ජෙට් යානය මේක අධිගාන කියන්නේ කිසිම බැරි කමක් නැහැ මට නමුත් පුද්ගලික ජෙට්‍යානයක් යන උසකින් තමයි රාජාලය ක්‍රියාසරන්නේ කියලා කිව්වම ඔබට ඊට වඩා හොඳට මේක මතක තියෙනවා. අඩි ගාන කිව්වට වඩා.
2: හරි.
1: ඒ තරම් ඉහලින් ප්‍රියාසර කරන්න පුළුවන් තව එක පක්ෂියෙක් ඉන්නවා. කවුද? ඒ තවත් රාජාලියෙක් විතරයි. ඕකේ මැනම්.
2: ඕකේ. උකුසා නෑ.
1: කාගේද කතාව?
2: ඔයයි කතාව මං අහන්නේ උකුසාද
1: කියලා. උකුසා මොකද්ද කරන්නේ මෙතන? කාගේද කතාව මේ? මොකාගේද කතාව? සතා කවුද?
2: රාජාලියගේ කතාව.
1: ඔව්. මේක උකුසා දැන් කොහෙද ඉන්නේ මේකේ? කොහෙද ඉන්නේ මේක උකුසා?
2: කොහෙද? නෑ ඔකුයි තව කවුද ඉන්නේ කියලා ඒ උසින් පිහස.
1: තවත් රාජාලියෙක් විතරයි.
2: හා රයිට්.
1: ඒ උසට කිට්ටු කරන්න පුළුවන්. තවත් රාජාලියෙක් විතරයි මිස්.
2: රයිට්. හරි හරි හරි. උකුසා.
1: උකුස්සේ? උකුස්සේක් නේ රාජාලි. හැබැයි මේ රාජාලියට ඕන වුණොත් පරෙයියොත් එක්ක ගැවසෙන්න. ඌට සිද්ධ වෙනවා ගොඩාක් පහලින් පියාසර කරන්න. ගොඩාක් පහලින් පියාසර කරන්න සිද්ධ වෙනවා.
2: හරි.
1: ඒ රාජාලියට නිකම් මේ පරෙයියොත් එක්ක ගැවසෙන්න ආස හිතුණා. ගොඩාක් පහලින් පියාසර කරන්න වෙනවා.
2: හරි.
1: පරෙයියෝ හරි කැමති ඒකට. රාජාලියෝ තවන්ගේ උසින් පියාසර කරනවට. මම ඔබට දෙයක් කියන්නම්. අනිත් අයව සනසන්න තමන්ගේ මට්ටම පල්ලෙහාට දාගන්න එපා. අනිත්තුන්ව සනසන්න තමන්ගේ මට්ටම පල්ලෙහාට දාගන්න එපා. දැන් ඔබ නිකන් බලන්න මෙතන. දැන් මෙතන කියන දෙයක් නැහැ. මෙතන කවුද රාජාලිය? කවුද පරවිය?
2: මෙතන දව කියන.
1: මෙතන කවුද රාජාලිය? මෙතන කවුද පරවිය කියන එක අපි අලුතෙන් මෙතන කියන්න උවමනාවක් නෑ. නමුත් මම වාගෙන් අහන්නේ මොකද ගොඩක් වෙලාට වට මේක ඔයා මේක පටලෝගණී කියලා මට
2: හිතෙනවා.
1: මට අහන්නත් හිතෙනවා කවුද මෙතන රාජාලිය අහන්න. මං ඔවා අහන්න ආස නෑ. කිසිම නෑනේ. ටක් ගාලා මේ කන්ෆියුස් වෙනවා. පැටලෙනවා. පටලෝගේ වරද්ද ගන්නවා. කවුද රාජාලිය මෙතන? කවුද පරවිය?
2: මම සාමේ පරවිය. මම සාමේ පරවිය. ඔයා කවුද?
1: සාමේ පරවියද? සාමේ පරවිය. මම රාජාලිය.
2: I don't care. I don't care.
1: සාමේ පරවිය. අර ඉන්නේ පත වෙලා අර මේක මේ මොකද හොමු සමුතු සන්ධි?
2: ඒ මොකද අනේ ඒක වෙන්නේ?
1: ඈ? මගෙන් ගන්න සාමේ පරවිය කියන්නේ මොකක්ද ඉතින් කියලා අපිට. එනේ සාමේ පරවිය.
2: සතන් විරාමේ.
1: සාමේ පළවිය.
2: සාමේ පණගියා.

0: ඔය අලතිනද කියමනක් ගංගාව තමන්ගේ ජලය පානය කරන්නේ නැත. ගඟ කවදාවත් තමන්ගේ වතුර බොන්නේ නෑ. ගස් කවදාවත් තමන්ගේ පළතුරු කන්නේ නෑ.
1: හරි.
0: මල් කවදාවත් ඒගොල්ල වෙනුවෙන් සුවඳ පතුරන්නේ නෑ. ඒ මොකද දන්නවද, මේ මුළු විශ්ව සබාධර්ම නීති සියල්ලම දේ හදලා තියෙන්නේ අපි හිතන වැඩේට නෙවෙයි. ඒකයි මේ සියලුම ස්වභාවික යුක්ති අයුක්ති හැදලා තියෙන්නේ අපිට කරගන්න නෙවෙයි.
1: හරි.
0: තව කෙනෙකුට කරන්න.
1: ඉතින් අපි
0: කරන්නේම අපිට තමයි.
1: ඒකනේ අනේ.
0: ඒකනේ අපිට මෙච්චර ප්‍රශ්න. ඔය දැකලා තියෙනවා අපිට තරම් ප්‍රශ්න ගංගාවල් වලට තියෙනවා. අපිට තරම් ප්‍රශ්න ගස් වලට තියෙනවා. අපිට තරම් ප්‍රශ්න මල් වලට තියෙනවාද?
1: අපි නිසා ප්‍රශ්න ඒගොල්ලන්ට තියෙනවා.
0: ඒක හරි. ඒක හරි. මොකද අපි උන් වෙනුවෙන් නෙමෙයි ජීවත්
1: වෙන්නේ.
0: අපි ජීවත් වුණොත් ජීවත් වෙන්නේ අපි
1: වෙනුවෙන්. අපි වෙනුවෙන්. හරි බං ඩේන්ජරස් අපි බලාගෙන ගියාම.
0: සූර්යා තමාට ආලෝකය ලබා දෙන්නේ නැත. කොච්චර දුෂ්කර වුණත් අනුන් වෙනුවෙන් ජීවත් වීම සබාධර්මයේ නීතිය කියලා
1: කියනවා.
0: මං හැමතිස්සෙම හිතනවා මම හිතන්නේම ඔයා ගැන නා.
1: ඕකේ.
0: ඔයා හිතන්නේම මම ගැන. ඔයා
1: නම් කරන්නේ මං ගැන නෙවෙයි. හිතන්නේම ඔයා ගැන.
0: දැන් ඔයා මම ගැනම හිතනවා. ඕක මිනිහට කියලා බලන්න කොහොමද කියලා හත්. දැන් මම ගෙදර ගිහලා කිව්වොත් වයිෆ්ට මම මං ගැන හිතන්නේ. මම හිතන්නේම දිස්නා ආචාර්යා මොනසිංහ ගැන. එතරම් ඉතින් එතරම්
1: එහට අපේ හමුවීමක් නැත.
0: මේ මට විසීමක් නැත. හමුවීමක් නෑ මට. මට විසීමක්
1: නැහැ. අද තනිතය ගැන හිතනවා නම්
0: අපි තමන් ගැන සන්තෝෂ වෙනවට වඩා අනිත් අයට කරලා සන්තෝෂ වෙනකොට ඒක සන්තෝෂේ ඉන්න කාලයක් තියෙනවා කියලා කියනවනේ.
1: හ්ම්.
0: නේද?
1: Yes.
0: අපිත් ඕක තියෙනවා වෙන විදිහකට. අපි කියන දුන්දේ සුවඳයි කෑදේ ගඳයි. මං හිතනවා මේ මේ අයිඩියා එක සවුත් තුනේ ගඳයි කියන කෑල්ලෙන් තමයි නේද මේ?
1: කෑදේ ගඳයි කියපු ගමන් නිකන්.
0: ඕ. දුන්දේ සුවඳ කෑදේ ගඳයි. දුන්දේ සුවඳයි කෑදේ එතරම්ම සුවඳ නැහැ.
1: හරි. Normal. කෑදේ normal වගේ තිබ්බනම් නේ.
0: කෑදේ ගඳයි කියවයි දන්නේ. ගොඩාක් කාලා ඉන්නකොට.
1: මං ඒක පස්සේ කියලා දෙන්නම්කෝ.
0: ඔව්. ඒක මේ කෑදේ. ඉතින් බලමු දුන්දේ ගඳයි නේ. ඒක දවසක් යනකොට නේද? මදේ මේ මත ටිකක් තියලා ටික කාලා දිරවල ඉවරනකොට තමයි තමයි නේ
1: මතක් කරන්න එපා.
0: රයිට්.
1: ඕකේ.
0: ඉතින් කල්පනා කරලා බලන්න.
1: ස්වභාව ධර්මයේ නීතිය.
0: ස්වභාව ධර්මයේ නීතිය කොමක්? කොච්චර අමාරු වුණත් දුෂ්කර වුණත් අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න. ඒ තමයි ස්වභාව ධර්මයේ නීතිය. අපිට කරගන්න බැරි බව ඇත්ත. අපි කොහොමත් සබාව ධර්මයේ කැලලක් වගේ ජීවත් වෙනවට වඩා
1: හරි
0: සබාව ධර්මය අපේ පොඩි කැලලක් විදිහට තමයි තියාගන්නේ. එහෙමනේ?
1: Yes.
0: මුළු සබාව ධර්මයේම නිකන් අපේ පොඩි කැලලක්.
1: අපි කන්ට්‍රෝල් කරන්නේ.
0: අපිට ඔන්ලයින් එහෙට මෙහෙට කරන්න පුළුවන් කැලලක් විදිහට තමයි තියාගන්නේ. ඒක තමයි මෙච්චර දුක. ඔන්නක ප්‍රශ්නේ.
1: Yes.
0: දැන් මම දැන් කැම එකද? අද මම කැම එක මගේ අමතක කළා. මම නිකන් ඇත්තටම මම දැක්කා කැම එක. හරිද? මං කැම එක දැක්කම ඉන්සුර තියෙනවා.
1: හරි.
0: යූෂුවලි මම දැනගෙන මම නිකන් ඒක ටක් කාලා මේ වහන්න නැගලා මං ඉක්මනට ඇවිල්ලා මම දැන් එනකොට අයියෝ කැම එක අරන් ගියේ නෑ. අම්මෝ. ඕ.
1: අයියෝ.
0: How forgetful am I?
1: අබැයි මෙතන ඇවිල්ලා කියන්නේ කොහමද? බිරිඳ උයලා දෙන කැම එක අතට අරගෙන ඇයට ස්තුති කිව්වේ නැත්තම් ඒක කොච්චර මේකක්ද?
0: ස්තුති කිව්වා. ස්තුති කිව්වා කැම එක කියලා.
1: පවර් උදේ නම් උයපු කැම එක.
0: ඔව්.
1: ඕකේ ඕකේ.
0: නමුත් අපි
1: මොකද එහෙම මොකද්ද තියෙන්නේ
0: මොකද්ද යට හිතේ තියෙන බලාපොරොත්තු ඇයි මේ කෑම එක දැක දැක නොදැක්කා වගේ දාලා ආවේ ඇයි
1: බර්ගර් කින්ද
0: 1450 ර බර්ගර්ස් දෙකක්ම කන්න පුළුවන් නිසා
1: ඩෙෆිනිට්ලි අනිත් අය ගැන හිතන්න ඔයා බර්ගර් එකක්ද ගන්නෙ නෑ ඔයා
0: දෙකක් ගන්නවා අනිත් අය ගැන හිතලා මං ගන්නෙ
1: හැබැයි දෙකම කන්නෙත්
0: ඔය අනිත් අය ගැන හිතලා දෙකම කන්නෙත් මං
1: 1450 කට බර්ගර්ස් දෙකක්
0: ඔව් ලංකාවේ බර්ගර් රේට් එක ටිකක් උඩ තියෙන්නේ.
1: Yes definitely.
0: උඩ තියෙන්නේ. ලංකාවේ බර්ගර් එකක් සාමාන්‍යයෙන් බර්ගර් එකක් බිල්ඩ් කරලා ගන්නකොට 1ක් රුපියල් 2000ක් විතර කෙට්ටු වෙනවා.
1: ඒ වගේ ගාණක් වෙනවා.
0: දැන් බර්ගර් කින් කෙටි කාලයකට උනත් සැරට දෙකක් ලැස්ති කරලා තියෙනවා. සැරට. මේ බර්ගර් එක සැරයි. මේක චිකන් තයි එකක් බැටර් කරලා සැරට ෆ්‍රයි කරලා තියෙන
1: ක්‍රිස්පි මේක
0: ක්‍රිස්පි චිකන් කෑල්ලක් ලොකු තයි එකක්. සාමාන්‍ය ඒගොල්ලෝ චිකන් තෝරගද්දිත් නිකාම් පොඩි රැඹටි තයි කෑලි තෝරගන්නේ නේද? මේ පොඩි නියපොතු කෑලි වගේ චිකන් නෙමේ ගන්නෙ. තයි එක කියන්නේ ඔය සාමාන්‍යයෙන් චිකන් පාට් එක තියෙන රසම පීස් එකනේ. ඒක ඇතුළේ තියෙන බෝන් එක අයින් කරලා ඇත්ත ෆ්ලේම් එකේ ග්‍රිල් කරලා ගත්තම ඒකේ රහට ගහන්න රහක් නැහැ.
1: Yes, definitely.
0: එහෙම චිකන් තයි දෙකක් තමයි ඔය බර්ගර් දෙකේ එන්නේ. බර්ගර් කින් එකට ගියා නම් තව ටිකක් බර්ගර් එක රහ කරගන්න පුළුවන්. හැබැයි ඔබේ ඕඩරේදිම ඔබ ගෙන්නලා කන්න හිතාගෙන ඉන්නවා නම් අද මම වගේ. එහෙම කරලත් ගෙන්න ගන්න පුළුවන්. චීස් ටිකක් ඇඩ් කරලා හරි මේ ගෙන්න ගන්න පුළුවන්. තා පොඩ්ඩක් ගාන වෙනස් වෙයි. ඒකත් එක්ක හොට් හරි එහෙම නැත්නම් කූල් හරි මොන හරි කෝල්ඩ් හරි බෙවරේජ් එකක් ගෙන්න ගන්න පුළුවන් වෙයි. ඒකත් එක්ක තව පොණහන සයිඩ් එකක් තික්කට් ෆ්‍රයිස් එකක් වගේ එකක් ඔබට දා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ ෆ්‍රයිස් වලත් ගොඩාක් වේරියන්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ චීසි ෆ්‍රයිස් එකකුත් තියෙන නේද?
1: Yes. අනිත් එක මම ආස ඒගොල්ලන්ගේ රයිස් රේන්ජ් එකක් තියෙනවා. රයිස් වලත්
0: රයිස් කන්න ඕනේ. බර්ගර් දෙකක් තියෙනවා නේද ලා ගන්න.
1: නිකන් ඒකටත් ආසයි කියලා කිව්වා.
0: කවුරුත් අලෝ බර්ගර් දෙකකට සයිඩ් දෙකකට රයිස් එකක් තියන් කන්නේ නැහැ. මේ වගේ බඩ දෙහරි නිසා.
1: මතකද අපි ගිය ෆ්‍රයිඩේ ඔගලන්ට පොඩි යෝජනාවක් කරා පුළුවන් නම් කඩුවල තියෙන ඕසි ප්‍රොජෙක්ට් එක චුට්ටක් ගිහලා බලන්න නැත්නම් කතා කරන්න කියලා අපි පොඩි නිකන් ඔබට පොඩි ඉඟියක් කරා මතකද? දැන් අපි පහුගිය දවස් ටිකේම කතා කරනවා ඕසි කියලා කියන්නේ ප්‍රයිම් ගෲප් එකේ ඒගොල්ලන්ගේ අනුබද්ධිත භූමි රියැලිටි හෝල්ඩින්ග්ස්. ඒගොල්ලෝ තමයි ඕසි ප්‍රොජෙක්ට් එක කරන්නේ. ඒගොල්ලන්ගේ තව තව ප්‍රොජෙක්ට්ස් ගැන අපි අහලා තියෙනවා පහුගිය දවස්වල. හැබැයි මේ දවස්වල තියෙන සුපිරිම අපාර්ට්මන්ට් එක තමයි ඕසි කියලා කියන්නේ. ඇයි ඇයි ඉතින් හරි?
0: ඇයි ඇයි කියන්නේ? අපෙන් දහන්න අපි නහන නෑ කියලා. සාමේ පරිවැන්නේ කොර වෙලා නිකන් මර වෙලා ඉන්නේ. සාමේ මර වෙලා ඉන්නේ. වතල පහක් කියා ගන්න බෑනේ මේක.
1: හරි හරි ඒව ගණන් ගන්න එපා. It's okay.
0: රස්තාවට කරන්නේ නිවේදනේ. මොකද්ද කතා කර කර මම කතා කරන්න තමයිලු බැරි.
1: හරි ප්‍රොජෙක්ට් එක මේවා වුණා. මේ කොච්චරක් තියනවද? 351ක් අපාර්ට්මන්ට්ස් තියනවා ඕසි ප්‍රොජෙක්ට් එකේ.
0: ඔව් දැන් ඉතර නෑ උනාට මේ වෙලාවේ.
1: 100කටත් වඩා වැඩි ප්‍රමාණයක් දැන් ගිහිල්ලා.
0: මුලදි විකුණුණානේ.
1: ඕ.
0: මොකද මිලියන 35ත් මිලියන 49ත් අතර තමයි මේ දවස්වල ගණන් කියලා
1: තියෙන්නේ.
0: සාමාන්‍යයෙන් මේකේ වටිනාකම ඒගොල්ලෝ ගණන් හදලා තියෙනවා කාලයත් එක්ක. කොහොමද කියන්නේ? ඒගොල්ලෝ කියනවා ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකොට අපාර්ට්මන්ට් එකක සාමාන්‍ය වටිනාකම මිලියන 60ක්
1: ඕ
0: ඊට වඩා වැඩි වෙයි.
1: ඒකනේ මිලියන 39 ගැන අපි දැන් කතා කරා. 35
0: 49 කියලා දැන් කියන එකේ වටිනාකම.
1: හරි.
0: ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකොට මිලියන 60 පණී කියලා කියනවා. ඒක වටිනාකම.
1: ඕකේ.
0: මොකද එහෙම තැනක් කඩුවෙල තියෙන උසම තැන. එතනට යන්නත් ඒගොල්ලෝ වෙනමම පාරක් හදලා තියෙනවා. ඒ පාරට පාරවල් ප්‍රධාන පාරවල් දෙකක් කනෙක් කරලා මැදි පාලමක් වගේ දාපු පාරක තමයි මේ ප්‍රොජෙක්ට් එක හැදෙන්නේ. පාරත් හදන්නේ ඒගොල්ලෝමයි.
1: නියමයි.
0: දකුණු ආසියාවේ තියෙන ලොකුම රූෆ් ටොප් ගාඩන් එක හදන බලාපොරොත්තු ඇතුව ඒව ගැන විස්තර හොයලා ඒකට තියෙන වෙනම වටිනාකම. බයන්න එපා මිනිස්සු ඇවිල්ලා ඕක බලන්න. අනේ අපිටත් බලන්න ඕනේ දකුණු ආසියාවේ
1: ලොකුම එක.
0: මේක බලන්න ඕනේ. එහෙම පෙන්වන්නේ ඔබ පදිංචුනාට පස්සේ ඒක ඔබේ ඒරියයි. ආතරියෝ බලබල ඉන්න ඕන නම් ඒගොල්ලන්ට සිද්ධ වෙන ඔතනින් අපාර්ට්මන්ට් එකක් ගන්න.
1: අනිත් එක හොඳ ඉඩ. ඒ ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ කොළඹට ළඟින් මේ වගේ හොඳට ඉඩ තියෙන අපාර්ට්මන්ට්ස් හොයනවා නම් ඒකට හොඳම තැන තමයි ඕසි කියලා කියන්නේ.
0: අඩි 150ක් දිගේ ඉන්ෆිනිටි පූල් එකක් තියෙන ඔය රූෆ් ටොප් එකේ.
1: රයිට්.
0: ඉන්ඩෝ අවුට්ඩෝ රෙස්ටෝරන්ට්ස්, බාර් ඒරියා එකක්, මල්ටි ෆන්ක්ෂනල් හෝල් එකක්, ජිම් එකක්, යෝගා ඩෙක් එකක්, එතකොට පිකල් බෝල් ඒරියා එකක්, කරෝකි ලවුන්ජ් එකක්, ගේමින් සෝන් එකක්, ස්ටුඩියෝ එකක්, ටියුෂන් ඒරියා එකක්, කෝවර්කින් ස්පේස් එකක්. හරිනේ ඉතින් ඒ ටික දාපුවම ආසියාවේ දකුණු ආසියාවේ ලොකුම රූෆ් ටොප් ගාඩන් එක වෙන්නේ.
1: මේකනේ කොච්චර ඉඩක් යනවද ඔය ටික?
0: මේක මේ ගමකේ හදන්න නෝ මේක. ඔන්න ඕකයි වැඩේ.
1: යා ඕකේ.
0: අනිත් එක ඒගොල්ලන්ගේ අපාර්ට්මන්ට්ස් වලත් සාමාන්‍යයෙන් 2 bed 3 bed අපාර්ට්මන්ට් එක කියන වර්ග අඩි ගානට වඩා මේකේ වර්ග අඩි ගාන වැඩි. ඉතින් ඔබට පුළුවන් කෝල් එකක් දෙන්න 0.7 0.1 තිස්හතරයි හැත්ත හතයි හැත්ත හත බිඳුවයි හතයි බිඳුවයි එකයි තිස්හතරයි හැත්තයි හැත්ත හතයි හැත්ත හත. ඉතින් මේ එපාර්ට්මන්ට්ස් ගැන ඕ මේ අපි ඕව කතා කරනකොට දැන් විශේෂයෙන්ම ප්‍රයිම් එතකොට භූමි රියලිටි හෝල්ඩිංස් මේගොල්ල හැම වෙලාවෙම මේගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වල මම දැකපු එක විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි පාවිච්චි කරන මටීරියල් වල තියෙන ක්වොලිටි එක.
1: ඕකේ.
0: කොහොමත් ඉන්ඩස්ට්‍රියේ කම්පිටිෂන් එක වැඩි වෙනකොට තමන්ගේ වැඩේ ක්වොලිටි එක ගැන තමයි ගොඩක් අය කතා කරන්න මහන්සි වෙන්නේ. නිකන් කතා කරාට වැඩක් නැහැ. කියන්න පුළුවන් වෙන්න ඕනේ. කතා කරන්න පුළුවන් ඕනේ කියන්න පුළුවන්. එතකොට දැන් පොඩ්ඩක් ක්වොලිටි පැත්ත ගැන මිනිස්සු උනන්දුවක් වැඩි වෙලා ඇති කියලා මට හිතෙනවා.
1: පොඩ්ඩක් දැනෙනවා එහෙම ගතියක්.
0: දැන් මේ ඩිස්කවුන්ට් නෙමෙයි දැන් ඔන්න ප්‍රොඩක්ට් ගැන කතා කරන්න හැමෝම ඉදිරිපත් වෙලා තියෙනවා. මේකට අපි කෙලින්ම ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ ඇලුමෙක්ස් එකට. ඒගොල්ලෝ තාම අභියෝගාත්මක කාලයක් හැමෝම ඩිස්කවුන්ට් දෙන කාලයක ඇලුමෙක්ස් රුපියලකට ඩිස්කවුන්ට් දුන්නේ. ඇලුමෙක්ස් කව මොකට ඩිස්කවුන්ට් දීලා හොඳ වෙකුණන්න ඕනේ. අපි මේ චාර්ජ් කරන්නේ හරිම ගාන.
1: හරි.
0: අපේ ප්‍රොඩක්ට් එක හොඳයි. අපේ ප්‍රොඩක්ට් එක ගත්ත මිනිහ කවදාවත් අපේ ප්‍රොඩක්ට් එක ගත්ත කෙනෙකුට වාතයක් වෙන්නේ නැහැ. ඒ මිනිහා ගත් එක ගැන හැමදාම සතුටයි. ඒ මිනිහාගේ ඇලුමිනියම් දොර ගැන මිනිහා හැමදාම සතුටුයි.
1: Yes.
0: ඇලුමිනියම් ජනේල ගැන හැමදාම සතුටුයි. ස්ලයිඩින් සිස්ටම් එක, ෆෝල්ඩින් සිස්ටම් එක.
1: සරණේරුව
0: අර උඩ ඉඳන් සමහර ඒවා තියෙනවා. බිමින් චැනල් කරලා තල්ලු කරන. සමහර ඒවා උඩ එල්ලලා හිට මෙතන තල්ලු කරන. මෙකනිසම් පික්අප් සිය ගාණක් තියෙනවා. ඇලුමෙක්ස් ජනප්‍රිය වුණ නිකන් ඇලුමිනියම් විකුණන හින්දා නෙමෙයි. ෆිනිෂ්ඩ් ඇලුමිනියම් සිස්ටම් පිටින් ඒගොල්ලෝ ජාත්‍යන්තරයෙන් පවා ඒවට ඇප්‍රෝල් අරගෙන තියෙනවා, සර්ටිෆිකේෂන් අරගෙන තියෙනවා. ලෝකෙම තියෙන හොඳම ඇලුමිනියම් අතර අපේ රටේ තියෙන ඇලුමෙක්ස් තියෙනවා කියලා. ඉතින් ඒ සාර්ථකත්වය මම හිතන්නේ බාගෙන් කරන්න ඕනි කියලා.
1: ඔව් ඒකනේ නේද?
0: ඔව් ඔබට පීස් ඔෆ් මයින්ඩ් කියන එක දීලා තියෙනවා. ඒක ජීවිත කාලයකට.
1: ජීවිත කාලෙම ඩිස්කවුන්ට් හම් වෙලා තියෙනවා ඇත්තටම.
0: ඔබට ඒ වෙලේ නම්ලා දෙන්න ඩිස්කවුන්ට් එක වගේ නෙමෙයි මේක. ඒ ඩිස්කවුන්ට් එක ඔබට ටික දවසක් කරන්න මතකන්ද
1: නැහැ.
0: ඊට පස්සේ ඔබ කතා කරන්නේ මේ මලයි ලව්ව වැඩ කරන්නේ නැහැ
1: කියලා. ඔව් ඒකනේ. වදයක් ඊට පස්සේ ඒක.
0: එහෙම වද විඳින්න එපා. සල්ලි වියදම් කළා. පොඩි ඩිස්කවුන්ට් වලට අහු වෙලා එහෙම වද විඳින්න එපා. කැලිමේ ඇලුමෙක්ස් ප්‍රොඩක්ට් එක බස්සන්.
1: ඕකේ.
0: දැන් වෙලාව 7:38.

0: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
1: සියට සියක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ
2: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
2: කොකෝ ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
6: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය තැන් මාසික වාරික රුපියල් 26,000 සිට David Pierce e-mobility වෙත
7: කඩුවෙල නගරයේ මැද New Bypass Road එකේ ඉදවන tallest and safest apartment experience එක ඕසී නිවාස ඒකක 352ක් ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 prime සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි realty holding සමතන්න

0: දෙදහස් විසිපා වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකක් දානවා. පිස්සුනේ.
1: H15

0: ඇති වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
4: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
0: හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතන එක දෙයක් නම් තියෙනවා.
4: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
0: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
5: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
4: 13.19 කෝල් එකක් ගන්නකො.
5: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
6: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ඩාකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස හොඳම දේ අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණේමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
1: ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
2: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසෙයි. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732 NIB in the City University, the place to be.
3: SCB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති SCB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2 123 123.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica Lanka Tiles.
6: 20 and upgrade.

0: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් BOT.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
5: ඉස්තපස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
6: 98.2 98.

කමර්ශල් බෑන්ක එකේ ගිග් ප්ලස් ගැන කතා කරම කවන්් එක ගැන කතා කරමු. ඉතින් පිටරටත්තික ගණුදනු කරන කලයින්ස්ල පිටරට නංඉන්න ෆ්‍රීලාන්ස් වැඩ කරන කෙනෙක් නම් ඔබට ගොඩක් වටින ආරංචයක් තමයි ගිග් ප්ලස් කියල කියන්නේ. කමර්ශල් බෑන්ක එකත් එක ගැන වැඩ විස්තර කියන්න ඊළඟට වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන මතක් කරන්න ඕනි. හොඳ මෙට්‍රස් එකක් කියලා කියන්නේ ඔබට හොඳ නින්දක් කියන එක. නින්ද කියන එක අපිට එලියෙන් ගන්න පුළන්ද? යෙස්. සල්ලිවලට ගන්න පුළන්ද? යෙස්. සල්ලිවලට ගන්න පුළුවන්. සමහරක් වෙලාවට අපි සමහරක් දේවල් අපි හිතනවානේ හැමදේම සල්ලිවලට කරන්න බෑ කියලා. නෑ, කරන්න පුළුවන් දේවල් තියෙනවා. විශේෂයෙන්ම ඔය නිින්ද යන්නේ නැති හේතු ටික හොයලා බැලුවොතින් ශරීරේ පිටත උෂ්ණත්වය වෙන්න පුළුවන්, ස්ට්‍රෙස් එක වෙන්න පුළුවන්, ටික අමුතු දේවල් තියෙනවා. නැති පුරුදු වෙන්න පුළුවන්. ඉතින් නිින්දට ඔබ පුරුදු කරන මෙට්‍රස් තියෙනවා වැලන්ටිනෝ ඉටලි ගාව. ඉතින් ගියෝ තියෙන ඕගොල්ලෝ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් එකට, මේ වෝඩ් ප්ලේස් වල තියෙන කලම්බු 7 වල ගියොත් පොඩි නිින්දක් දාලා පොඩි නැප් එකක් දාලා ඔගලන්ට හොඳම මෙට්‍රස් එක තෝරගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට අපි කතා කරමු ඉසුසු ලොරි ගැන. සතෝස මෝටර්ස් එකත් එක්ක ඔබේ ඉසුසු ලොරි එක හදන්න දාන්න ඕනි, රිපයර් කරන්න දාන්න ඕනි තැන තමයි සතෝස මෝටර්ස් කියලා කියන්නේ. වැඩි විස්තර කියන්නම්. ඊළඟට ඔබේ බිස්නස් එක වෙන්න පුළුවන්, ඔබේ ගෙදර වෙන්න පුළුවන්, පිටරට රස්සාවකට යන ප්ලෑන් කරගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම සල්ලි ඕනේනි. ඉතින් සල්ලි නැතුව වරි වෙවි ඉන්නේ නැතුව, හැරි හැරි ඉන්නේ නැතුව කෙලින්ම යන්න LOLC ෆයිනෑන්ස් වෙත. ඔබ හරිම තැනට ගියා කියලා ඔබ ඊට පස්සේ සතුටු වෙයි. ඩෙෆිනීට්ලි රයිට්. ලංකා ටයිල්ස් මතක් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ අලුත්ම ටයිල් එකතුව ගැන කියන්න ඕනේ. ඒගොල්ලෝ රූෆ් ටොප් එකටත් කූල් රූෆ් ටොප් ටයිල් එකක් හදන්නලා දෙලා තියෙනවා. ලොකු ප්‍රශ්නකට විසඳුම. ඔය රූෆ් ටොප් එක රත් වෙන සැරයක් සැරයක් පාසා ගේ ඇතුලේ තමයි ඉන්න බැරි. පුදුම රසණයක් තියෙන්නේ නේද? ඉතින් අර කූල් රූෆ් ටොප් ටයිල් එකක් ඔබ හයි කරගත්තොත් ලංකා ටයිල්ස් වලින් එන තියෙන ටයිල්ස් ටික ගලවලා දාලා හයි කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද පුදුම සහනයක් දැනෙන්නේ සහ අමුතු ලස්සන ඩිසයින්ස් ටිකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සහනයට ඔබ කැමති නම් අනිවාර්යෙන් ලංකා ටයිල්ස් ෂෝරූම් එකකට යන්න කියලා මතක් කරනවා. හජ් 15 පැකේජ් එක ගැන මතක් කරන්න ඕනි. රෝසා කහට ගැන කියන්න ඕනි. කාගිල්ස් ෆුඩ් සිටි වලින් ලැබෙන මේ දවස්වල ඒගොල්ලන්ගේ තියෙනවානේ ලොකු වැඩක්. බිල් වයිප් අවුට් සීන් එක කා ඒක ගැන අපි විස්තර කියන්න. ඊළඟට NLB ලොතරැයි ගැන සහ බජාජ් වීගෝ ජූලි වාසි ගැන මතක් කරන්න ඕනි. ඉතින් ඔගලන්ට තෑගි හම්බෙන විශේෂ වට්ටම් රැසක් එක්ක වැසි ආවරණ කට්ටලයක් නොමිලේ ලබා ගන්න පුළුවන් මේ දවස්වල. ඔබ බජාජ් වීගෝ ජූලි වාසි එක්ක එකතු වුණොතින් ත්‍රිවිල් එකක් අරගන්න. ඔබ දන්නවා වීගෝ ත්‍රිවිල් එක ඉලෙක්ට්‍රික්, සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක. ඔබේ තෙල් ප්‍රශ්නෙට හොඳම විසඳුම. තෙල් ගැන ආයි කතා කරන්නවත්ද? පොල් තෙල් ගැන විතරයි අපි කතා කරන්නේ. ආයි තෙල් ගැන, ඉන්ධන ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද බජාජ් වීගෝ එක තනිකරම ඉලෙක්ට්‍රික්. ඒක හොඳට වැඩ කරන එක මම කියනවා. විස්තර තව චුටි වෙලාවකින් දැනට මතක තියාගන්නක. බජාජ් වීගෝ ජූලි වාසි වලින් ඕගලන්ට විශේෂ වට්ටම් රසක් එක්ක වැසි ආවරණ කටලයක් ජයග්‍රහණය කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඊළඟට අපි කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන කතා කරන්න ඕනි. ඔනර් ෆෝන් එක ගැන කතා කරන්න ඕනි. X9D

0: ප්‍රියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
1: මංගිත මේ කොහලක ගෙදර වැඩගෙන වැඩකාරී කියලා. කොහොමද මේ වගේ අලුත් දෙන්නේ?
2: මොකද මේ වගේ කියන්නේ?
0: සම්තන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
2: සාහස් ලංකාවට වෙලා කොහොමදන්නේ මාව හොයාගත්තේ?
3: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
4: හතයි විනාඩි 54යි දැන් වෙලාව. අපද උදෙන් අපි බර්ගර් කින් ගැන කතා කරා. සැරට බර්ගර්ස් දෙකක් ඕගලන්ට රුපියල් 1450කට බර්ගර් කින් එකෙන් ගන්න පුළුවන්. ඊළඟට ප්‍රයිම් ගෲප් එකේ අනුබද්ධිත භූමි රියලිටි හෝල්ඩින්ග්ස් වෙතින් රියලිටි නෙමෙයිනේ නේද, රියල් හෝල්ඩින්ග්. හරි, ඔව්නේ. හරි, ඒ වෙතින් ඕගලන්ට හම්බ වෙන අපි කතා කරේ ඕසි ප්‍රොජෙක්ට් එක ගැන. භූමි රියලිටි හෝල්ඩින්ස් ඇතින ඕසි ප්‍රොජෙක්ට් එක ගැන තමයි අපි කතා කරේ. කඩුවෙල තියෙන උසම තැන තෝරගෙන තියෙනවා. සහ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඕගලන්ට අලුත් කැන්ඩි රෝඩ් එකනුයි ලෝ ලෙවල් රෝඩ් එකනුයි දෙකෙන්ම මෙන්න මේ ඕසි ප්‍රොජෙක්ට් එකට, ඕසි අපාර්ට්මන්ට්ස් වලට යන්න පුළුවන්කම තියෙනවා. තව වාසි ගොඩක් තියෙනවා. ඕගලන්ට වැඩි විස්තර දැනගන්න කෝල් කරන්න පුළුවන් භූමි රියලිටි හෝල්ඩින්ස් වලට 07701 3477 කියන නම්බර් එකට. ඊළඟට තව අපි කිව්වා ඇලුමෙක්ස් ගැන. ඇලුමෙක්ස් කියලා කියන්නේ ක්වලිටි ප්‍රඩක්ට් එකක්. ඒකයි රටවල් 17කට යවන්නේ. එච්චර ක්වලිටි ප්‍රඩක්ට් එකක් තියාගෙන අපි තාමත් ඉතින් බාල මොකක් හරි එකක් දාලා කාලාන්තර ජීවිත කාලෙම දුක් විඳිනවනේ. අපි ඒකෙන් මිදෙන්න ඕනේ යන්නේ, අපි ඒකෙන් එළියට එන්න ඕනේ. ඊට පස්සේ ඇලුමිනියම් සම්බන්ධයෙන් වැඩක් කරනවනම් ඇලුමෙක්ස් බ්‍රෑන්ඩ් එක මතක තියාගන්න කියලා කියනවා. පැල්වත්ත කිරි ගැන, පැල්වත්ත බටර් ගැන, ගී ගැන, අයිස්ක්‍රීම් ගැන, තවමනා දෙකලඟ තියෙන මුදවපු කිරි නොන් ෆැට් එක, මේවා ගැන අපි කතා කරමු. පැල්වත්ත බ්‍රෑන්ඩ් එක ශ්‍රී ලාංකීය බ්‍රෑන්ඩ් එකක්. අපේ රටේ තමයි සියලුම නිෂ්පාදන කටයුතු කරන්නේ. ඉතින් ඒකත් එක දෙයක් අපිට පැල්වත්ත මිලදී ගන්න. හරිද? රයිනෝ රූෆින් හඳුන්වලා දෙන රයිනෝ ප්‍රීමියර් ගැනත් අද දවසේ අපි කතා කරන. මේක හරි විශේෂ ප්‍රොඩක්ට් එකක්. වැඩි විස්තර කියන්නම් ඒ ගැන. පොඩි කැලක් කිව්වොතින් සාමාන්‍යයෙන් දැන් මේක රයිනෝ ෂීට් එක එනවා. හරිද? හැබැයි ඇතුලෙන් ස්වභාවික මැටි ආලේපනය, ක්ලේ එකක් ගාලා තියෙන්නේ. ඒක හරි ලස්සනට ගාලා තියෙනවා, නිකන් මැටි ගාල වගේ. එහෙම නෙමෙයි, ලස්සනට ඒ ආලේපනය කරලා තියෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ අර රස්නේ ගතිය සෑහෙන දුරට රස්නේ ගතිය නැති කළා දාන්න මේ ක්ලේ ලේයකට පුළුවන්කම තියෙනවා. සහ මේක මතු පිට, මේ ෂීට් එක මතු පිට ගත්තොතින් ජලය උරාගන්නේ නැහැ, ජලයේ විකර්ෂණය වෙනවා. ඉතින් ඒ නිසා නෙළුම් කොලේ ඉෆෙක්ට් එක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ජලය උරා ගන්න නැති නිසා වැඩි කාලයක් ඕගලන්ට මේ ෂීට්ස් පාවිච්චි කරන්න පුළුවන්, ලස්සනට තියාගන්න පුළුවන්. අර එක එක පුස් ජාතිය අරවා මේවා බැඳෙන්නේ නැහැ. සහ වතුර උරන්නේ නැති නිසා සාමාන්‍යයෙන් ෂීට් එක වැස්ස කාලේදී බර වෙන්නෙත් නැහැ. ඉතින් වහල සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් මේ රයිනෝ අලුත්ම ප්‍රොඩක්ට් එක නිසා. මේකට අපි කියන්නේ රයිනෝ ප්‍රීමියර් කියලා. ඕකේ. තවමනාද සිංග ගැන මතක් කරන්න ඕනේ. සිංග ෆ්‍රිජ් ඕගලන්ට 150ක විදුලි කිරිමක් කරලා දෙන සිංග ෆ්‍රිජ් එක ගැන අද දවසේත් අපි කතා කරනවා. සහ පොල් තෙල් ගැන නිවරදි දේවල් ටිකක් අපි මේ දවස්වල ඉගෙන ගනිමින් පවතිනවා. සාමාන්‍යයෙන් අපේ තියෙන සමහරක් මත වෙනස් කරන්න අමාරු ඒවා තියෙනවානේ. දැන් අපි වෙනස් කරමින් යන්නේ අපේ හිතේ තියෙන මත, ඔබේ හිතේ තියෙන මත මේ පොල් තෙල් සම්බන්ධයෙන්. පොල් තෙල් එකක් ගන්නකොට අපි හොයලා බලන්න ඕනේ කරුණු කාරණා කිහිපයක් තියෙනවා. මෙච්චර කල් වැරදිටයි අපි ඒක බැලුවේ. ඉතින් අපි කොකෝ ෆ්‍රයි එක එකතු වෙලා ඔයගලන්ට හරි විදිහට පොල් තෙල් එකක් තෝරගන්න විදිය කියලා දෙනවා. ඕකේ. ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. දැන් වෙලාව පත්තරේ බලන්න.

0: 98.2 98.4 සියත දිවයිනපුරා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
3: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්
4: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
2: Hi Hasa, good morning.
5: Good morning, Ashcharya. Sanduda davase satya patang ganna patra tika අරගෙන ආවා.
2: හරි.
5: ඉස්සෙල්ලාම අපි අනුග්‍රහක බෞතුන් ගැන මතක් කරලෙමු. අපි ස්විස්ටෙක් අදත් අපිත් එක්ක ඉන්නවා. හැබැයි අපි අද ඉඳන් ස්විස්ටෙක් ගැන කතා කරන්නේ ඒගොල්ලන්ගේ ටයිලඩ් සිව් ස්කිම් කෝට් වෝටර් ප්‍රූෆ් කියන ප්‍රඩක්ට් රේන්ජ් එක ගැන. මේ ප්‍රඩක්ට් රේන්ජ් එකේ මාකට් එකේ තියෙන මාර ප්‍රශ්නයක් තමයි මේ ගොඩක් නිෂ්පාදනවල බෑග් එකේ ගහලා තියෙනවා මේ එන්න ගණන් උස්සපු ගාණක්. ඇත්ත ගාන නෙවෙයි, ඇත්ත ගානට වඩා ටිකක් ගණන් උස්සල තමයි බෑග් එකේ ගාන ප්‍රින්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට මාර ලොකු වට්ටමක් දෙනවා වගේ පෙන්නලා පාරිභෝගිකයව ටිකක් කරනවා මග යවනවා. එතකොට ගන්න යන කෙනාට හිතනවා මේකේ ලොකු ඩිස්කවුන්ට් එකක්

0: විඳින්න පුළුවන් ප්‍රඩක් රේන්ජ් එකක් තමයි ඒගොල්ලෝ පාරිභෝගික ඉස්සරහට අරගෙන එන්නේ. අන්න ඒකයි කියන්නේ ස්විස්ටෙක් කියන්නේ ගන්න ඕන හොඳම තීරණය කියලා. අපිත් එක්ක ඉන්නවා අද දවසේදීත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. අපි පහුගිය දවස් ටිකේම කිව්වා වගේ මේ අවුරුද්දෙත් ලංකාවේ දැවැන්තම දැවැන්තම ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන බෝනස් ප්‍රතිලාභය වෙන් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමත් වෙලා තියෙනවා. 2025 වසර වෙනුවෙන් ඒගොල්ලන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට වෙන් කරලා තියෙන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. රුපියල් බිලියන 247ක රටේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදලට හිමිකම් කියන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හැමදාමත් පියකුමෙන් මවකමෙන් ඔබව රැකගන්නවා නිසකයි. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම් තැන ඔබට තවත් සුවිශේෂී අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. මේ වෙනකොට අඩුම පොලියකට ඉහළම අත්තිකාරමක් ලබා දීමෙන් නොනැවතී ඔබේ ජල විදුලි දුරකථන බිල්පත්වලට රන් සහනයක් දෙන්න CDB රන් අය දැන් සූදානම්. මේ දිනුම් ඇදීමට ඇතුළත් වෙන්න වැඩි විස්තර දැනගන්න අදම ළඟම CDB ශාඛාවට එන්න, නැත්නම් 011-7-388-388 කෝල් එකක් දෙන්න. දැන් මං ගන්නවා ආශ්චර්ය ලංකාදීප පුවත් පතාතට.
1: හරි.
0: විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම රජයේ යෝජනාවට අධිකරණ සේවා සංගමයේ විරෝධය. හෙලා දකින යෝජනාවකුත් සම්මත කරයි. සභාපතිත් ලිපියක් ලියා ඉල්ලා අස්සේ කියලා තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා දීර්ඝ කිරීමට රජය කර ඇති යෝජනාව හෙළා දකිමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට අධිකරණ සේවා සංගමේ සාමාජිකයන් ඒකමතිකව තීරණය කර ඇත. දැඩි අර්බුදකාරී වාතාවරණයක් යටතේ අධිකරණ සේවා සංගමේ මහා සභාව පෙරේදා රැස් වූ අතර එහිදී පැවති රහස් ඡන්දයකදීද මෙම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත කියලා තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. මේක අද දවසේ දිනමින පුවත්පත හැරුණහම අනිත් හැම පුවත්පතකම් පාහේ මේ ප්‍රවෘත්තිය පල කරලා තියෙනවා. ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවක් තියෙන බවත්, ඊට අධිකරණ සේවා සංගමය සිය විරෝධතාවය පළ කරන බවත් තමයි මේ කාරණාව. ඉතින් මේක අපි ගිය සතියේ මේ ප්‍රවෘත්තිය බොහොම කුඩාවට මතුවේගෙන එනකොට අපි සඳහන් කළා මේක ටිකක් සලකුණු කරලා තියාගන්න ඕන ප්‍රවෘත්තියක්, මේක ඉස්සරහට ටිකක් ලොකු ප්‍රවෘත්තියක් බවට පත්වේවි කියලා. අධිකරණ සේවා සංගමයේ සාමාන්‍යයෙන් රැස්වීම පවත්වන කොළඹ දිසාධිකරණයේ අංක 8 ශාලාව ලබා දීමට නොහැකි බව දැනුම් දීමත්, අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හිටිහැටියේ ඉකුත් 10 වෙනිදා රාත්‍රියේ ඉල්ලා අස්වීමත් සමග ඇති වූ කඩාකප්පල් කිරීම හා දැඩි අර්බුදකාරී වාතාවරණයක් යටතේ කඩුවෙල අධිකරණ පරිශ්‍රයේ පැවැත් වූ විශේෂ මහා සභා රැස්වීමට සහභාගි වූ සාමාජිකයන් 65 දෙනාම රජයේ තීරණය ප්‍රතික්ෂේප කිරීමට මෙලෙස ඒකමතික තීරණයකට එළඹ ඇත කියලා තමයි කියවෙන්නේ. ඉතින් අධිකරණ සේවා සංගමය මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලයේ දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරුද්ධ බව තමයි පේන්න තියෙන්නේ. අපි යමු දින මින පුවත්පතට ඊළඟට. මීගමෝ හිරගෙදරින් පිහි මන්නා කතුරු කියත් පොළු මුගුරු හමුවෙයි. මිලිමීටර් 9 හිස් පතරම් කොපුත් ඒ අතර සමහර ආයුධ හිරගෙදර දීම හදලා කියලා විමර්ශනයේදී හෙළි වෙලා තියෙනවලු. මේ මීගමු බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන විමර්ශනය හරහා එන ප්‍රතිඵල තමයි මේ ප්‍රවෘත්ති හැටියට පළ වෙලා තියෙන. ඉතින් කාලාන්තරය ඇතුළේ හිරගෙදර ඇතුළෙමත් ආයුධ හදලා තියෙනවලු. පිහිමන්න කතුරු කියත් පොළොමුගුරු ආදී හම්බුණාලු. මේවා මේ එදා මීගමු බන්ධනාගාරය තුල ඇති වෙච්ච සිද්ධියේදී පාවිච්චි වෙච්ච ආයුධලු. ඉතින් එතකොට බන්ධනාගාරයේ හරි අධීක්ෂණය, නිරීක්ෂණය, ආරක්ෂාවට අදාළ කාරණා හරියට සිද්ධ වෙලා නැහැ කියන එක නේද ඒකෙන් ආපහු පැහැදිලි වෙන්නේ. කියන්නේ ඒ ටික හරියට වුණා නම් කොහොමද රැඳවියන්

0: බන්ධනාගාරය ඇතුළෙදීම ආයුධ හදලා ඒවා දන්නේ නැහැ කවුරුවත්. මේ වගේ කලහකාරී අවස්ථාවක පාවිච්චි වුණාට පස්සේ විශේෂ විමර්ශන කමිටුවකින් තමයි ඒක හොයාගන්නේ. නම් ඒ කියන්නේ බන්ධනාගාර පරිපාලනයේ විශාල ගැටලුවක් තියෙනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 සිට යල් පැනලා. අර අර ඩොලර් මිලියන 2.5ක් ගෙවන්න ඕන තැනට ගෙවන්න නැතුව වෙන කාටද ගෙවුව අතුරුදන් වීම කියන්නේ තිබිලා නැති වුණා නෙවෙයි නේද? ඒක මේ වැරදි account එකකට ගෙවලා තිබුණා. ඉතින් ඒ සම්බන්ධ තමයි මේ ප්‍රවෘත්තිය. මේක මුදල් කාරක සභාවේදී අනාවරණය වෙච්ච කරුණු කීපයක් ගැන ප්‍රවෘත්තියක් පළ වෙලා තියෙනවා. මෙතනදී විශේෂ කාරණයක් තියෙනවා. මේක කොහොමද වුනේ? එතකොට මේ පද්ධතිය ආවත් කාලින වෙලා නැත්තේ ඇයි? පද්ධතිය අල්පැන ගිහිල්ලා තියෙන 2019. එතකොට අවුරුදු 7ක් තිස්සේ අප්ඩේට් නැතුව බේසික් සිස්ටම් එකකින් තමයි වැඩේ දුවලා තියෙනවා කියලා කියන්නේ. ඒ සියල්ලට අමතරව හර්ෂද සිල්වා මහතා, ඒ කියන්නේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා අහනවා, මේ මුදල් කවුරු හරි හොරකම් කළානේ. එතකොට දැන් අපි මේ මුදල් නැවත ගෙවන්න එපැයි ඔස්ට්‍රේලියාවට. එතකොට කොහෙන්ද මේ මුදල් හොයාගන්නේ කියලා අහනවා. මොකද ඔස්ට්‍රේලියාවට ගෙවන්න ඕනේක අපි ගෙවන්නේ වෙන හොර account එකකට. හැබැයි අපි තාම ඔස්ට්‍රේලියාවට ණයයි. ඒක ගෙවන්න ඕනේ. එතකොට දැන් මේ මේක කොහෙද ගෙවන්නේ කියලා හවම මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යා පෙරුම මහතා, මේ කියන්නේ කලින් පාර්ලිමේන්තුවේ හිටපු සමාජිකයෙක්, ඊට පස්සේ එතනින් ඉල්ලාස්සලා තමයි මේ මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුරට ගියේ. එයා කියනවා මේ රිකවර් කරගත්තේ නැති වුණොත් රාජ්‍ය මුදල් තමයි ඒ සඳහා පාවිච්චි කරන්න වෙන්නේ කියලා. ඒ කියන්නේ අපේ ඒගොල්ලෝ නානවා, අපි ගෙවනවා. රිකවර් කරන්න බැරි වුණොත් අපේ සල්ලි තමයි ගෙවන්න වෙන්නේ ඩොලර් මිලියන 2.5ක්.
1: හරි.
0: වන්ඩර්ෆුල් නේද? වැඩේ හොඳට කරගෙන යනවා. ඉතිහාසයේ පළමු වතාවට කරන හුඟක් ඒවා තිරවන මේ ආණ්ඩුවේ. ඒ වගේ තමයි. ඉතින් වැඩේ ලස්සනයි. අගේට යනවා. දිවයින පත්‍රයට මම ඊළඟට එනවා. විනිසුරු විශ්‍රාමවාස දික්කිරීම රජයේ තීරණ අධිකරණ සේවා සංගමයේ ඉවත දමයි කියලා තමයි හෙඩ්ලයින් නිවුස් එක වාර්තා කරන්නේ. උපරභාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාමවාස වැඩි කිරීම අධිකරණයට කරන බලපෑමක් කියලා විපක්ෂ නායකවරයා කිව්ව බව දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. විපක්ෂ නායකතුමා සමගි ජනබලවේග පක්ෂ කාර්යාලයේ ස්ථාපිත කර ඇති මහාමාන්‍ය DS සේනානායක දේශපාලන විද්‍යා පීඨයේ පැවති වැඩමුළුවක් ආමන්ත්‍රණය කරමින් තමා මේ ටික කියන්නේ. ඒ වැඩමුළුවේදී මේ ගොවියන්ගේ ප්‍රශ්න ගැන, කෘෂි රසායන ගැටලු ගැන, අලිමිනිස් ගැටුම ගැන වගේ හුඟක් ඒවා ගැන ජනාධිපති විපක්ෂ නායකතුමා කතා කරනවා. කතා කරලා එක තැනකද කියනවා, මේ වන විට උපරමාධිකරණ වල විනිසුරුවන් පත්කර නොමැති මොහොතක විශ්‍රාම යන වයස වැඩි කිරීමේ උත්සාහයක නිරත බවත්, මේ අධිකරණයට එල්ල කරන බලපෑමක් බවත්, මේ සඳහා විපක්ෂයක් ලෙස සමගි ජනබලවේගය සටන් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා කියලා තියෙනවා. ඊට අමතරව දික් කරන්න හදන්නේ විරුද්ධ පාක්ෂිකයන් මර්ධනය කිරීමටයි කියලා රාජිත සේනාරත්න කිව්ව බවත් දිවයින වාර්තා කරනවා. විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමට උත්සාහ කරන්නේ විරුද්ධ පාක්ෂිකයන් මර්ධනය කිරීමටයි. හිටපු සෞඛ්‍ය අමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා පැවසීය කියලා කියවෙනවා. විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු අංශ කිහිපයක් තිබෙන බවද, ඒ ගැන අවධානය යොමු කිරීම වඩාත් සුදුසු බවද ශ්‍රී ලංකා නිදහස් සාත්තු සේවා සංගමේ පළමු නිලවරණය සහ මහා සභාව අමතමින් හිටපු ඇමතිවරයා පැවසුවා කියලා තියෙනවා. ඉතින් විවිධ කණ්ඩායම් මේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලයේ දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරුද්ධතාවය දක්වන බව තමයි පේන්න තියෙන්නේ. හැබැයි අපි කොතරකවත් තාම දැක්කේ නැහැ ආණ්ඩුව පැත්තෙන්, රජය පැත්තෙන් කිසියම් පැහැදිලි කිරීමක් ඇයි මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කරන්න හදන්නේ. කියන්නේ දැන් හොඳට තියෙන එකක් මකරි ඉෂුව එකක් එඩ්‍රස් කරන්න නන්නේ මේ වගේ විශේෂ පීවරක් ගන්න ඕන වෙන්නේ. එතකොට මේ විශ්‍රාම කාලේ දීර්ඝ කරන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන් අපි තාම කිසිම පැහැදිලි කිරීමක් ආණ්ඩුව පැත්තෙන් දැක්කේ
1: නැහැ.
0: ඔය අතරේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුන් එක මම දිවයින පත්‍රෙන් උපුට ගන්න කල්පනා කළා. ගමේ දෙන්නේ කතා වෙනවා. අර ඩොලර් මිලියන 2.5 වංචාවෙන් උන පාඩුව නැවත ගෙවන්න මුදල් හොයාගන්නේ කොහොමද ඇහුවම තටම තටම කිව්වේ භාණ්ඩාගාරෙන් තමයි කියලා. කිව්ව අනික් කාදේ කියනවා, අහෝ සාංගික දේපල කියලා. මොකද මතක නම් කාට හරි මේ රජයේ මුදල්, මහාභාණ්ඩාගාරයේ තියෙන සල්ලි, ජනතාවගේ සල්ලි, ඒවා සාංගික දේපලක් රකින්නවා වගේ රකින්න බව මට මතක විදිහට ජනාධිපතිතුමා
1: මේ
0: කීවා වාගේ මතකයි. දන්නේ අපේ ඔළුව හැප්පිලා දන්නේ. එතුමහෙම කිව්වේ නැද්ද දන්නේ. හැබැයි කිව්වා වගේ මතකයි. අරුණ පත්‍රයට මං ඊළඟට එනවා.
1: හරි.
0: මීගමු බන්ධනාගාරයේ සිද්ධිය තමයි අරුණපත්‍ර හෙඩ්ලයින් එක. නිලධාරීන්ට පහර දුන්න ආයුධ දහසක් හමු වෙයි. යකඩ පොළු, මුගුරු සහ තියුණු ආයුධ ඒ අතර. කුස්සියේ තිබුණ පොල් ගෙඩිවලිනුත් ගහලා කියලා කියන පොල් ගෙඩිත් එක්ක තමයි අතර ආයුධ දහහක් කියලා කියනවා. ඒත් බන්ධනාගාරයේ තුලම හදාගත් ආයුධ පොඩි පොඩි යකඩ කෑලි උල් කරලා එහෙම හදාගත්ත ඒවා එහෙම තියාගන්න ඔට්ටු තරන්න නෙවෙයි බන්ධනාගාරය කියලා කියන්නේ. හැබැයි ඉතින් තියාගෙන තියෙනවා, හදාගෙනත් තියෙනවා. ඒ අතිරුත් මං නැවත කියනවා, අර කලින් පත්‍රයේදී මේ ප්‍රවෘත්ති කිව්වාගෙම බන්ධනාගාරයේ පරිපාලනය, ආරක්ෂාව, නිරීක්ෂණ කටයුතු, අධීක්ෂණ කටයුතු වල විශාල අඩුපාඩු තියෙන බව තමයි මේ සමස්ත සිද්ධියෙන් අපිට පේන්න තියෙන්නේ. ඔය අතරේ විෂමද්‍රව්‍යයෙන් මිදුණු 70%ක් සුරාවට අබ්බැහි වෙලා කියලා පුවතක් අරුණ වාර්තා කරලා තියෙනවා. මද්‍රව්‍ය වලට අබ්බැහි වී පුනරුත්ථාපනයකට සමාජගත කළ පිරිස අතරින් 70%ක්ම විෂමද්‍රව්‍ය භාවිතයෙන් නිවත් වී මත්පැන් පානය කරන බව සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා. 30%ක පිරිසක් දුම්බැටියක් හෝ පානය නොකරන බවද ඒ සමීක්ෂණයෙන් හෙළි වෙලා තියෙන බව තමයි කියවෙන්නේ. ඉතින් ඇත්තටම ඇබ්බැහිය කියන්නේ බාහිර පවතින ගැටලුවක් නෙවෙයි, බොහෝ අවස්ථාවල කියන්නේ අවේලබිලිටි එක හින්දා, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය සුලභතාවය හින්දා ඇබ්බැහි වෙන අයත් ඉන්නවා යම් පිරිසක්. හැබැයි සෑහෙන පිරිසක් කිසියම් මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙන්නේ ඒ අයගේ අභ්‍යන්තර මානසික ගැටලුවක් හින්දා. එතකොට ඒ අයව එක ඇබ්බැහියකින් මුදවනකොට ඒ අය ගිහිල්ලා නැවත වෙනත් දෙයකට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒක ඇබ්බැහි වෙන දේවල් වෙළඳපොළෙන් ඉවත් කිරීමෙන් පමණක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඊට වැඩිය ටිකක් සංකීර්ණ තලයක තියෙන කාරණාවක්. ඒ පිළිබඳව අවධානය යොමු වේවි, යොමු වේවා කියලා කියන ගමන් අද දවසට පත්තරේ විස්තරය නිමා කරනවා. සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන් 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: උදේ 8:13.

0: අටයි විනාඩි 14යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01

0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත Top Story
1: ගිනියවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට. රිවෝල්වරාවියකට සමාන ගිනියවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත දකුණු අපරාධ විමර්ශන කොට්ටාසයට ලද පැමිණිල්ලකට අනුවයි. සැකකරු වයස අවුරුදු 22ක් වන මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අතර හෙරොයින් සහ අයිස්මා ද්‍රව්‍ය සමග සැකකරුවෙකු පෙරදිනේ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනුණා. පොලිසිය පැවසුවේ යතුරුපැදිකින් අයිස්මා ද්‍රව්‍ය ග්‍රෑම් 400ක් සහ හෙරොයින් ග්‍රෑම් 150ක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු වයස අවුරුදු 28ක් වන පෙරදිනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දැන් විදෙස් පොතක්. ගත වූ මාස දෙකක කාලය තුළ පැවති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් එක්සත් රාජධානියේ පුද්ගලයින් 2700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා. එම මරණවලින් වැඩි ගණනක් සිදු වෙත්තේ පසුගිය ජුනි මාසයේ ඇති වූ දැඩි උණුසුම් කාලගුණයෙන්. එංගලන්ත ඉතිහාසයේ උණුසුම්ම ජුනි මාසය ලෙස පසුගිය ජුනි මාසයේ වාර්තා අතරට එක්ුණා. නෝෆොක් ප්‍රාන්තයේ ලිංගුඩ් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.7ක්. එක්සත් රාජධානියේ බොහෝ නිවාස මෙවැනි අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෙස ඉදිකර නොතිබීමද මෙම මරණ ඉහළ යාමට හේතු වී ඇති බවයි විශේෂඥයින් සඳහන් කළේ.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.
1: සමහර කාලවලදී හිතන සීතල රටක හිටියනම් අපි කොච්චර ෂෝක් එකට අපි ඉන්නව ඇතිද. සාමාන්‍යයෙන් දැන් ඔය ලෝක ඉතිහාසයේ දිහා බලනකොට වුණත් මිස් සීතල රටවල් වල හිටපු මිනිස්සු තමයි දියුණුවේ හිනිපෙත්ත කරා හුඟක් වෙලාට ගිහින්
2: තියෙන්නේ.
1: අපි වගේ නිකන් උණුසුම් කලාප ආශ්‍රිත ජීවත් වෙච්ච රටවල් වල නිකන් වැඩි ලොකු දියුණුවක් දකින්න හම්බුන්නේ නැහැ කියලා එහෙම කිව්වට මට හිතෙනවා සිංගප්පූරුව දිහා බලපන් බොරු කතාවක් කියලා.
2: ඒක එක රටක් දෙකක් ගැන විතරනේ කියන්න පුළුවන්. සමස්තයක් විදියට ලොකු දියුණුවක් නැහැ.
1: ඒක තමයි බොරු කියන්න ඕනේ. අපි තියෙන ඉතින් ඒක ඒ
2: ගතිය තමයි ප්‍රශ්නේ. ඒක
1: ඔව් ප්‍රශ්නේ පිටින් දාලා තමයි අපි මේක දිනු වෙන්නේ කියලා අපි හිතානේ නේ රයිට්. ඉවගෙන ගෙවිච්ච පහුගිය මාස දෙකක කාලය ඇතුළත උණුසුම් කාලගුණය හේතුවෙන් එක්සත් රාජධානිය මිනිස්සු 2700කට වැඩිය මැරලා තියෙන. මොකද යුද්ධෙට ගිහිල්ලාද? නෑ
2: සීතල
1: උණුසුම් කාලගුණය සීතල
2: චුට්ටක් අද මේවා වෙනවා. චුටි පොඩි ෂෝට් එකක් තියෙනවා.
1: අනේ මුන්දලව ගෙවල් වලිනුත් එවනවනේ මේ මේවා වැඩ කරලා යන්න. ඈ
2: උණුසුම් කාලගුණය
1: ගෙවල් වලින්වත් එපා කියන්නේ නැද්ද මේවට එනකොට? මේ පුතා එහොම අපිට උනත් පුතා ඉතින් මේ විහිළුත් නෙමෙයිනේ පුතා. ඔයාලට ඉතින් දැනුමුකුත් ඇත්තරම නැහැනේ මේ ගිහිල්ලා.
2: උණුසුම්
1: සීත කාලගුණෙන් 2700ක් පැනලා සීත කාලගුණෙන් නෙමෙයි බොල මැරලා තියෙන උණුසුම් කාලගුණෙන්. උණුසුම් කාලගුණෙන් මම මේ බල උණුසුම කොච්චරද කියලා. සෙල්සියස් අංශක 37.7යි.
2: අනේ
1: අපි මේ නිකන් උදේට ඉන්නෙත් ඒ වගේ තත්ත්වයකට.
2: ඒකනේ අපි සාමාන්‍ය 40 ගණන් වලත් අපි ඉඳලා තියනානේ. 40ට ගිහිලා තියනවා. 40ට ගිහිලා තියනවා. ප්‍රොමිස්. උෂ්ණත්වය 40ට ගිහිලා තියනවා.
1: කොහෙද මිස්?
2: ලංකාවේ.
1: කවදද?
2: එහෙම ඩේට් එකක් කියන්න බෑ.
1: මොන අවුරුද්දද?
2: මේ පහුගිය අවුරුද්දක. ඉතින් හත මම වාහනේ ඉඳන් බලනකොට සෙල්සියස් අංශක 40යි උෂ්ණත්වය පිටත.
1: අනේ ඇත්තට මිස් මට ආරෙ මිසත් එක කරා.
2: කොහොමද මම මේක නෑ කියන්නේ? කොහොමද මම මේක එක්ස්පීරියන්ස් කරපුණා? අනේ මම යන්නම්
1: නෑ කියන්නේ කොහොමද දන්නවද? මීට තප්පරයකට කලින් මේ සීතලෙන් තමයි මේ මැරුණේ කියලා කිව්වේ. ආන් ඒ වගේ වෙන්න ඇති නෝක කියන්නත් ඇත්තේ.
2: හරි.
1: මේ ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල උෂ්ණත්වයේ වැඩි කාලයට සෙල්සියස් අංශක 50 ටච් කරනවා. සෙල්සියස් අංශක 50. 37 දී මෙහෙම වෙනවා මේ මිනිස්සුන්ට, යුරෝපේ මිනිස්සුන්ට. 50 දීම වාස්පෙලා එන්නේ.
2: ඒක හරි ලාමකයිනේ නේ.
1: එහෙම බලනකොට අපේ නිකන් අමුතු වෙන අපේ ජාම අමුතු ජානකාරයෝ ටිකක් අපි.
2: අපි හොඳට හයිය තියෙන මිනිස්සුනි
1: බලන්න. මොකද්ද මේ හීට් වේව් එකක් කියලා කියන්නේ? මොකද්ද හීට් වේව් එකක් කියන්නේ කියන බලන්න. හීට් වේව් එකක් කියන්නේ මොකද්ද?
2: රස්නේ.
1: මේ සෝයර් තියෙන දන්නේ රස්නේ නෙමෙයි දන්නේ. ඒ වගේ උත්තර දෙන්න ඕනේ මට. හිටගෙන රත්නේ ළමයා. රත්නේ නෙමෙයි හීට් වේව් එකක් කියලා කියන්නේ.
2: හරි මොකක්ද?
1: දීර්ඝ කාලයක් පුරා උෂ්ණත්වය ඉහළ අගයක පැවතීම. හීට් වේව් එකක්.
2: හා රයිට්.
1: දන්න දැන් අපි දන්නවා. දැන් අපි දන්නවනේ. හීට් වේව් එකක්. අධික උෂ්ණත්වය දීර්ඝ කාලයක් පැවතීම. මෙතනදි වෙනවා කාරණා දෙකක්. මෙතනදි කාරණා දෙකක් වෙනවා. එකක් අධික රස්නේ නිසා ඔබේ ඇඟේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යන පටන් ගන්නවා.
2: හරි.
1: ඒ මොහොතේම මේ අවට පරිසරයේ තියෙන ආර්ද්‍රතාවය වැඩි වෙනවා. හියුමිඩිටි වැඩි වෙනවා. ජල වාෂ්ප වැඩි වෙනවා. දැන් මොකද වෙන්නේ? දාඩිය එළියට එනවා. දාඩිය වාෂ්ප වෙන්නේ නැහැ. දැන් දාඩිය එනවා එනවා එනවා එනවා එනවා. ඇඟේ වතුර ටික අයින් වෙනවා. ඇඟ කූල් ඩවුන් වෙන්නේ නැහැ. ඇයි? වාෂ්ප වෙන්න බෑ. පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය
2: වැඩි.
1: අතිශය වැඩි. මිනිස්සු මැරෙනවා.
2: ආ ඕකේ.
1: මිනිස්සු මැරෙනවා. ඇයි? වතුර ටික එළියට නයි නිවෙන්නේ නැහනේ. දිගටම රත් වෙනවා. ඇඟේ තියෙන වතුර ටික එළියට දානවා. dehydrate වෙනවා. තවදුරටත් දාඩිය දාගන්න එක කරගන්න බැරි වෙනවා. ඇඟ ඇතුළේ උෂ්ණත්වය, අභ්‍යන්තර උෂ්ණත්වය, සමතුලිතභාවය බිඳෙනවා. එක ප්‍රමාණයකට වඩා සෙල්සියස් අංශකයකින් දෙකකින් වෙනස් වෙන ගත්තට පස්සේ ශරීරය බොයිල් වෙනවා. දන්නවද? බොයිල් වෙන ග්‍රේඩියේටර් එක ඇරිච්ච එන්ජිමක් වගේ වෙනවා මේ කුණු ශරීරය.
2: seriously
1: heat wave වෙලා යනවා. heat wave වෙලා යනවා. මොකක් හෝ හේතුවක් නිසා අපේ ඔරොත්තු දීමී හැකියාව ඊට වඩා වැඩි නිසා තමයි අපි මේ අල්ලන් ඉන්නේ. ගලේ ගැහුවම් මැරෙන જાතියක් නන් නෙමේ අපිත් ඉතින් හොඳේ. ඒවත් ඉතින් දේවල් සමහරලාට ඔය කියන මහ ලස්සන දියුණුව නැතත් මොකද්දෝ එනෙවෙනේ වගේක් තියනවා වැඩකට ඇතුව හරි නැතුව හරි. ඉතින් මේ සෙල්සියස් අංශක 37.7ක් නෝෆෝක් ප්‍රාන්තයේ ලින්ග්වුඩ් ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේවා නිවුස් ගහනේවද අපේ?
2: මේකනේ නේද?
1: 37 කියන්නේ තව ටිකකින් බලන්නකෝ කොච්චරද කියලා ටෙම්පරචර් එක අපේ. ඒ 37 කියන්නේ අපි මේ සාමාන්‍ය එක අපිට නිින්ද යන්නෙත් නැහැ ඒ ගාන තිබුණේ නැත්තම්. අපිට නිින්ද යන්නේ 37ක්වත් තිබුණේ නැත්තම්.
2: පොඩ ලස්සනේ පුරුදු වෙලා තියෙනවා.
1: නේද? අපේ සාමාන්‍ය අගේ තියෙන නිකන් 34 35 නේ.
2: Come on.
1: ඒ තමයි අපි. මේ තමයි යුරෝපය. යුරෝපයේ ගෙවලුත් තර නිකන් කෝන් ෂේප් එකකට උල් කරලානේ හදලා තියෙන්නේ. ඒවා හදලා තියෙන්නේ. රස්නේ ඇතුලේ ට්‍රැප් කරගන්න සීත කාලයේදී. දැන් හරිනේ.
2: සීතලටනේ ඒගොල්ලෝ ලෑස්තිලා ඉන්නේ නේද?
1: සීත කාලයේදී තියෙන රස්නේ ට්‍රැප් කරගන්න. ඇතුලේ හිර කරගන්න තමයි ගෙවල් හදාගත්තේ. දැන් හරිනේ. ඕම් බලන්න.
2: පවුනේ.
1: මාර දුකක්නේ.
2: ඉතින් අපේ වගේ රටවල් වලට එන්නකො මේ වගේ කාලවලදී නේද?
1: එන්නකො මේ රටවල් හොඳයිනේ. ඉතින් අපේ රටත් මේ එන්න පුළුවන් මානසිකත්වයක් වාතාවරණයක් හදන එක තමයි අපිට කරන් තියෙන හොඳම දේ.
2: දැන්
1: පහුගිය දවස්වල වාර්තා වෙච්ච මේ බන්ධනාගාර කේසියෝ මේවා ජාත්‍යන්තරේ වාර්තා කරනකොට කිසිම කටකලියාවක් ඇතුව නෙමේ වාර්තා
2: කරන්නේ.
1: තනි කර අපිව පජාත කළා තමයි ඒව වාර්තා කරන්නේ. අපි වැඩක් නැහැ නේ ඒගොල්ලන්ට අපි මේ අපි ඔබේරන්.
2: ඔව් ඒකනේ. අනිත් එක මීගමුවේ සිද්ධිය වුණාට රට තමයි ඉතන නියෝජනය වෙන්නේ තනි කර. ශ්‍රී ලංකාවේ.
1: ශ්‍රී ලංකාවේ කියලා මිසක් ඒගොල්ල මීගමුවේ කියලා කියන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ කියලා පටන් ගන්න.
2: ඒතර හැම තැනම මේ ප්‍රශ්නේ.
1: ඒතර ශ්‍රී ලංකාවේ කිව්වම සිටියම බලන සුද්දා හිතන ශ්‍රී ලංකාවේ එහෙමද වෙන්නේ? ඔකේ තමයි අපිට තියෙන ප්‍රශ්නේ.
2: Yes.
1: ඒකයි. ඔබ නිකන් මේ රටේදී යම් කිසි වරදක් කරොත් එහෙම ඒක අපිට රටේ කොතන හරි වෙච්ච සිද්ධියක් වුණාට
2: හරි
1: වෙන රටක ඉන්න කෙනෙකුට ඒක ශ්‍රී ලංකාවේ වෙච්ච සිද්ධියක්. ඒක රටටම එකපාර බලපානවා. අනේ පහුගිය දවස්වල අපිට මේ හොඳ හොඳ සම්මාන පිළිගැනීම් මෙහෙම හම්බ වුණා අපේ රට හරි හොඳ රට අර රට මේ රට කියලා. ඒකෙන් කොහොමද වැඩක් ගන්න වෙලාවක් උන්නේ නැහැ නේ
2: මෙයා. ඒ කියන්නේ අනේ මොකක් හරි කේස් එකක් උඩට එනවා.
1: හැමතිස්සෙම මොන හරි දෙයක් වෙනවනේ.
2: ඒ කියන්නේ ස්වභාව ධර්මෙන් අපිට සහන දෙනවා. හැබැයි අපි මොකක් හරි එකක් ක්‍රියේට් කරනවා.
1: ස්වභාව ධර්මයේ හින්දා තමයි මේ ගානින් හරි බේරෙලා ඉන්නේ.
2: ඕ ඇත්ත ඇත්ත.
1: ඉතින් දැන් ඔය පහුගිය දවස්වල ඔයාලා බලපුවාම ටූරිසම් සම්බන්ධයෙන් ඉතින් කනගාටුදායක තත්ත්වයක්. එක කාලයක් තිබුණා නම්බර් ඔෆ් ටූරිස්ට් ලංකාවේ වැඩි වැඩි වෙලක් තිබුණා. වැඩි වෙලක් තිබුණා.
2: හරි.
1: හැබැයි ඒගොල්ලන්ගේ එක්ස්පෙන්ඩිචර්ස් අඩු වෙලා තිබුණා. සුද්දු ඇවිල්ලා සල්ලි වේදම් කළා නෑ.
2: ඔව් ඒකනේ.
1: සුද්දු ලංකාවට ඇවිල්ලා සල්ලි වේදම් කළා නෑ. ඊට පස්සේ සුද්දුත් අඩුයි සල්ලි වේදම් කරනත් අඩුයි. ඉතින් සුද්ද වෙලා මෙහෙ මොනවටද වියදම් කරන්නේ? හැමදාම සීගිරිය බලන්නද වියදම් කරන්නේ මෙහෙ?
2: අන්න ඒක නෙනේ.
1: හැමදාම ඇල්ල බලන්න. දැන් ඇල්ල පයින් ගිහලද බලන්නේ? පයින් ගිහලද බලන්නේ ඇල්ල?
2: නෑ.
1: දැන් පිටරට මිනිස්සු ගොඩක් එන තැන තමයි අපි දළදා මාලිගාව බලන්නේ. ඒගොල්ලෝ ඒ දළදා මාලිගාව බලන්න යන එක එක ලස්සනම තැන තමයි නුවරට කෝච්චියනේ. ඒක මැන්ඩටරි. ඒක ඒක කරන්න ඕනේ. ඒක කෝච්චිය යන්න ඕනේ. තකෝ කෝච්චිය. මන්ද මාර්තු මාසෙ
2: කඩයක් කිව්වනේ.
1: ඔව් මාර්තු මාසෙ ගම යන්න පුළුවන් කෝච්චිය කියලා වගේ කුත් කිව්වා නේද? අඬලා වැඩන්නේ අපි රෙඩි නෑ. ටෝක් ඉෂුව කළ වැඩන්නේ අපි රෙඩි නෑ.
2: එන්න කිව්වට වැඩක් නෑ. අපි ලෑස්ති නෑ.
1: අපි ලෑස්ති නෑ.
2: ඒකනේ ප්‍රශ්නේ.
1: සමාජලට මේ මිනිස්සු සල්ලි සාක්කුවෙ දාන් එනවා. ඇවිල්ලා බලනවා මොනවද වේදන් කරන්නේ උඹලගේ.
2: ගිය පාර
1: වඩේ කන්න කොත්තු කන්න වේදන් කරන්නේ. කොත්තු කීයක් කන්නද? ඕ
2: ඒකනේ.
1: අපිට ඕන සල්ලි ගන්න අතර ගන්න. වේදන් කරන්න පුළුවන් දේවල් හදපල්ලා. නැත්තම් මේකට ඇවිල්ලා වේදන් කරන්න දෙයක් නෑ.
2: අපාය කියලා අපේ ගෙදර හරි පෙන්වන්න හිතනවා මට.
1: ඇත්තටම පෙන්වන්න දෙන අපාය පෙන්වමල.
2: seriously
1: නේද?
2: ඒක නේද?
1: මේව තේරෙන්නේ අනේ වන්ද මේව තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ ඉතින්. නේද? ඉතින් අපි මේ කතා වෙන පැත්තකට යමුනා. ඇත්තට මේක ඇත්තටම ඕන කාලෙක බහින්න පුළුවන් රටක් නේ මේක.
2: සීසන් ඕෆ් සීසන් කියන කතාව
1: නෑ. එහෙම නෑ ඕන කාලයක්. එක්ක වමේ සීසන් එක්ක දකුණු සීසන්.
2: ඒකනේ.
1: එක්ක බටහිර සීසන් එක්ක නැගෙනහිර සීසන්. සීසන් නිවරණ රටක් නෙමෙයි මේක. ඉතින් අපි රෙඩිද? අපිට එන සුද්දට එන විදේශිකයට වියදම් කරන්න මොනවද ඔබ ගාව තියෙන්නේ? ඔය හැමදාම තියෙන දෙක තුනම තියෙන්නේ.
2: ඔව් ඒකනේ.
1: තීම් පාක් එකක් තියෙනවද මහලොකුට ටූරිසම් කතා කරන රටේ ආරියා මං එකක්. තියෙනවා තීම් පාක්. ඒත් ලෝකෙ පුරා කියලා තීම් පාක් බලපු මිනිස්සුන්ට
2: අරවණිකම නෝ. ඒක
1: තීම් පාක් නෙමෙයි. මේක තමයි ඇත්ත කතාව. එහෙම හරි තියෙන එක ලොකු දෙයක්.
2: Yes yes.
1: ඒ බන්දනා මේ ඩේවිඩ් පීරිස් මොන සමගින් නම් කරලා තියෙනවා මේ. මෙතන මේ හොඳ ගෝ කාටින් සෙන්ටර්ස් වගේක් තියෙනවා.
2: Pearl Bay එක නේ.
1: ඔව්. ඒ තියෙනවා බණ්ඩාරගම. බණ්ඩාරගම තියෙනවා. තියෙනවා. මේ වා කොච්චර හැදෙන්න ඕනද?
2: ඔව් ඇත්ත ඇත්ත.
1: මොන සෙල්ලම් තියෙනවද තියෙන් පාක්ස් වල නේද? හරි හැම එකක් කරොත් එහෙම වැඩිය නෑ අල්ල ප්‍රොටෙන් එන්නේ මේකට.
2: ඕක බලන්න. ආසයි ඒක ඇත්ත.
1: උදා ඉඩමක් කරන් එකක් කරා නම් මං කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න බැරි ඒ ගාන එකක්. ඕවටනේ හොයන්න ඕනේ ඉන්වෙස්ටර්ස්.
2: මොන රෝලර් කෝස්ටර් දාලා නේද?
1: ටූරිසම් කන්ට්‍රි එකක් කරන්න දෙයක් නෑ ඉතින්. ඒ පාර නම් යන්න තියෙන්නේ. ඔව් ඒ පාර තමයි යන්න වෙන්නේ.
2: ලෝකයේ එක එක තැන් වලට
1: ප්‍රශ්න ඔක්කොම මඩ ගහනවා. මිනිස්සු උතේනවා.
2: හරි.
1: ඉතින් අයියේ ඒක තමයි ඉතින් ඕගොල්ලෝ තාම අපිත් එන්න කිව්වා ඉතින්. ඔක්කොම තමයි තියෙන්නේ ඉතින් බලන්න කියලා. අපේ රටට විදේශිකයෙකුට සැරයක් දෙයක් ආවට පස්සේ ආයෙ එන්න හේතුවක් නැහැ. හැමදාම සීගිරි බලන්න යන්නේ නැහැ නේ පුතා. හැමදාම ඇල්ල බලන්න යනවද පුතා? මේ නයින්නාත් නොහැටි නයින්නාත් ඔය හැටි බලන්න ඕනේ නේ. එකපාරක් බැලුවද එපාරක් බැලුවද නයින්නාත් බලලා ඉවරයි.
2: අපි බලන්න යනවද මේකෙම ඉඳලා?
1: මේක නම් ඕන තරම් ඉන්න නයින් නයින් බලපද මිනිත්තු. ඒක තමයි මං
2: කියන්නේ. අපිත් එක පාරකට වැඩි යන්නේ.
1: රටෙන් තුනෙන් එකක්වත් ඇති සීගිරිය බලලා නැති. මට හොඳට විශ්වාසයි.
2: සීරියස්.
1: වයිතන මේ රටේ මොහොත දැකපු නැති මිනිස්සු කොච්චර ඉන්නවා කියලාද හිතන්නේ? අයිලන්ඩ් නේෂන්.
2: මොහොත දැකලා
1: නැහැ. අයිලන්ඩ් නේෂන්. නේද? අයිලන්ඩ් නේෂන්. ඉතින් නාවික හමුදාට පුළුවන් මේ අයිලන්ඩ් නේෂන් කියන එකට මොන හරි දෙයක් කරන්න.
2: අලුත් පණක් දෙන්න.
1: අලුත් පණක් දෙන්න. ඊලන්ඩ් නේෂන් කරන්න අපේ ළමයි අල්ලන් ගිහිල්ලා අපිට කොච්චර වීනන්න පුළුවන් වෙන්න ඕනද? කොච්චර බීච් ඇක්ටිවිටීස් තියෙන්න ඕන රටක්ද?
2: ඔව් ඒකනේ නේ.
1: මෙහෙම යනකොට පිස්සු හැදෙන්න ඕන අපේ බීච් දිගේ. හැබැයි පිරිසිදුකමත් ඒ වගේම රකින්න වෙනවා. නැත්නම් වැඩි කාලයක් ওই බීච් එක තියෙන්නේ.
2: යා. දැන් අපේ ෆොරිනර්ස්ලා එන තව දෙයක් තමයි අපේ මේ තියනවනේ බජාජ් වීගෝ 3 wheel. ඔය දැකලා තියෙනවද ගොඩක් කට්ටිය ඇවිල්ලා ඒ 3 wheel වල යනවා. 3 wheel එක අරගෙන යනවා. සද්දයක් නැහැ, වද්දයක් නැහැ, නිදහසේ ලස්සනයි
1: කියන්නේ. ඒක නම් හොඳයි. එහෙම හොඳයි. ඒගොල්ල හොඳයි මේ අපේ කවුරු හරි රීදුරු මහත්තුරුත් එක්ක යනවනම්.
2: හ්ම් හ්ම්. ඔව්. එතකොට ඒගොල්ලෝ හරියට
1: මම නම් කැමති නැහැ අපේ රටේ ඇවිල්ලා ඒගොල්ලෝ ලයිසන්ස් එක කරගෙන ওই තරම් ඉක්මනට වාහනේ පදිනවට. ඒකෙන් වෙන්නේත් අපේ බිස්නස් එකේ කීයකට හරි තට්ටු වෙන එක තමයි.
2: ඕ නේ. එතනත් පොඩි කැලලක් තියෙනවා.
1: තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා. අය නැහැ කියන්නේ.
2: හ්ම්. අපේ රීදුරු මහත්තයෙකුට පුළුවන් වැඩේ කරන්න නේ ලස්සන්ට.
1: ආව ගමන් ඈස් ගාලා දැන් ගොඩක් රටවල ලයිසන්ස් එක ලව් කරන්නේ නැහැ දැන්. ගොඩක් රටවල.
2: ඒ ලයිසන්ස් අපේ තියෙනවා නේ.
1: අපේ එනකොට ඇප්‍රූවල් එක ගන්න එන්න පුළුවන්.
2: පුළාන්නේ නැහැ.
1: ඉතින් මේ සමහර ගන්න තීරණ එනකොට කල්පනා කරලා ගන්න ඕනේ ඒවා. ඒ තව කීයක් හරි අපේ රටට හම්බ කරන්න තියෙන අවස්ථාව තමයි අපි ඒ නැති කරගන්නේ.
2: ඩවුන් සවුත් එහෙම ගියාම අපි ඕන තරම්
1: දකිනවා. ඒවා මාලදිවයිනට ගියොත් එහෙම හෝටලයකට ඔයාට ඉඳි කට්ටක දෙයක්වත් අරන් යන්න හැම නැඳුම් පැනඳුම් ටික විතරේ වට අරන් යන්න වෙන්නේ. සියලු දේ රටෙන් ගන්න ඕන සියලු දේ හෝටලෙන් ගන්න ඕන. ගෙදරින් යන ගමන් මේ ගොඩක් මේක අරන් යනවා කියලා තලම් බලන් ගන්න බෑ.
2: ආ ඕකේ.
1: එහෙමයි හදලා තියෙන්නේ. ඉතින් ස්ටෝරිසම් වලින් ගොඩ එනවා කියලා තමයි හදන්නේ.
2: සල්ලි නම් හම්බ කරන්න ඕනේ.
1: සල්ලි හම්බ කරනවා නම් එහෙම තමයි නීති හදාගන්නේ.
2: يعني සුද්ධ ගොඩක් එන්න ඕනේද සල්ලි ගොඩක් හම්බ කරන්න ඕනේද?
1: නෑ සුද්ධ ගොඩක් එන්න ඕනේ නෑ.
2: සල්ලි ඕනේ.
1: සල්ලි තේන සුද්ධ ටිකක් ආපම මේ සල්ලි ටික වියදම් කරන විදිය හොයලා තියෙනවා. සමේකට විඳන් කරන්න. සමේකට විඳන් ගන්න. සමේකට විඳන් හොඳටම විඳන් කරන්න ඕනේ සර්. අරකට අම්මෝස පුදුම විදියට අන්නර වැඩේට විඳන් ගන්න. සමහරවිට තායිලන්ඩ් වලට වගේ රටවල් වලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම මේ නිකන් දර්බඩස් කාලා කියන්නේ පොඩි පොඩි දේවල් ටිකක්. තායිලන්ඩ් වල පටාවල ලොකු ප්‍රශ්නයක් ආවා. මොකද්ද? හෝල්සේල් සෙනගෙනවා. හෝල්සේල් මුහුදේ බහිනවා. අන්තිමට මොහුදු පැලෑටි කොරල් මොහුදු ජීවින්ද ලොකු ප්‍රශ්නයක් වුණා. මේ සන්ස්ක්‍රීන් තලි තලි ගාගෙන බහින මිලියන් ගණන් මිනිස්සු නිසා.
2: හරි.
1: මුළු ඕෂන් ඉකෝ සිස්ටම් එකටම බලපෑමක් ආවා. දැන් සන්ස්ක්‍රීන් තහනම්.
2: අයියෝ, එහෙනම් මට කවදාවත් යන්න වෙන්නේ නැහැ. තායිලන්ඩ් බීච්.
1: මාර ප්‍රශ්න. සන්ස්ක්‍රීන් නිසා උන්න බලන්න. ඉතින් මේ හරියම් මං වියදමක් කරන්නේ නැති මේ සුද්දෝ කියලා මේ මිලියන ගණන් ගෙනහැල්ලා
2: ඕ නේද
1: වැඩක් නැහැ. ඉලක්කම් ලොකෝට තියෙනවා. ලක්ෂ දෙකක් ආව ලක්ෂ තුනක් ආව කියලා.
2: වැඩක්.
1: සත්ත පහක් විරංගල නැවිලා.
2: අපේ සල්ලි හූරගෙන ගිය සෙට් එකක් තිබුණනේ ඇස්.
1: මෙතන ඇවිල්ලා මං හිතන්නේ වෙන වෙන එකක ගුබ්බෑයම් තිප්පොලවල් හදාගෙන බිස්නස් කරලා යන්නේ තමයි වැඩි හරියක් වත්. දැන් නම් මට පේන විදිහ
2: තියෙන්නේ.
1: නැත්තම් ඔය හිටිකම 3-400 අල්ලගෙන යන්නේ. එක එක ෆ්‍රෝඩ් වලට ඇවිල්ලා.
2: අනේ අපේ සංචාරකයෝ.
1: මේම සංචාරක අපේ සෙට් එක.
2: රයිට් අපි කතා කරමු බජාජ් වීගෝ ජූලි වාසි ගැන.
1: ඔයා
2: දන්නවද අරවින්ද මේ දවස්වල බජාජ් වීගෝ එක කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක. තන්නේ කරම ඉලෙක්ට්‍රික්.
1: 2021 ඉඳලා ලංකාවේ පාරවල් වල මේ ත්‍රිවිල් එක හැම ටෙරියන් එකකම දියවුවා. අපේ රටත් හොඳයි ඒ වගේ ටෙස්ට් ෆීල්ඩ් එකක් හැටියට.
2: යස්.
1: කඳු නං කඳු පුතා. අය කඳු නං කඳු. නගින්න පුළුවන් බැරි එක එක වර්ගෙ එක එක ස්ටීප් ලෙවල්ස් වල කඳු. එක එක ආනත තලවල බඩු තියෙන්නේ.
2: හරි.
1: ඒවේ වාහනයකට යන්නෙන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඒ වාහනයක් බජාජ් ඒගොල්ලන්ගේ වීගෝ ත්‍රිවිල එක ඒ වගේ සුපිරි භාණ්ඩයක් බව ලංකාවේ අවුරුදු ගාණක් දොල ඔප්පු කරගත්තා.
2: හරි.
1: ඊට පස්සේ තමයි ඒගොල්ලන්ගේ මාකට් එකට මේක ඉදිරිපත් කරේ. දැන් මේ දවස්වල එන වාසිතෝගයක් තියෙනවා. පටන් ගත්තෙම විශේෂ වට්ටම් රසක් සමග වැසි ආවරණ කට්ටලයක් කියලා. ඒ වාසි ටික අපි මෙන්න මේ අහවල් ඒවා කියලා කියන්නේ නෑ. මොකද අපිට කිව්වා.
2: හරි.
1: ඒගොල්ලන්ට උමනාවක් තියෙනවා බජාජ් වීගෝ ත්‍රිවිල එකක් බලන්න. මේ ජූලි මාසේ වාසි හොයන්න එන ඔබට ඒක සර්ප්‍රයිස් එකක් හැටියට ඒ වෙලාවේ රිවීල් කරන්න.
2: ආ නියමයි.
1: ඉතින් ඔබට එතන ගියොත් බලා ගන්න පුළුවන් ෂෝරූම් එකට. බජාජ් වීගෝ ත්‍රිවිලස් තියෙන ෂෝරූම් එකට ගියොත් ඔබට අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් මොනවද මේ අපි නොකියපු ඔබව ගෙන්නලම කියන්නේ ඒගොල්ලෝ හිතාගෙන ප්ලෑන් කරගෙන ඉන්න වාසි මොනවාද කියලා. හරිද?
2: හරි ඕකේ. එහෙනම් මොකක් හරි කතාව කරන්න තියනවද ඒකේ? ඊළඟ ත්‍රිවිලයක් ගන්න තමයි
1: තියෙන නේද? ඔව්. කරන්න දෙයක් නැහැ. මේ කෙනෙකුට පොඩි කුතුහලයක් ඇතිනේ මේක දිහා එක චාර්ජ් එකකින් කොච්චර දුවනවද? චාර්ජ් කරගන්න එක එක තැන් වලට යන්න ඕනද? මෙහෙමයි. විශේෂ චාර්ජින් සෙන්ටර්ස් 220කට වඩා වැඩි ගාණක් ඒගොල්ලෝ ගාව තියෙනවා. නමුත් මේ වීගු ත්‍රිවිල එක චාර්ජ් කරන්නේ ගෙදර හොනේ.
2: හරි.
1: ගෙදර? ඔය කොහෙරි ගිය වෙලාවක ආන්ටි පොඩ්ඩක් මේ ගහගත්තට කමක් නැද්ද කියලා එහෙම නවා ගන්න පුළුවන් නම් ඒ කොහෙරි ගෙදර ගන්නේ තියෙන එකට ගහලා පොඩි වෙලාවකින් සෑහෙන දුරට චාර්ජ් කරගන්න පුළුවන්.
2: ඒ කියන්නේ ඕනම තැනක ඔබට චාර්ජින් පොයින්ට් එකක් කරගන්න
1: පුළුවන්.
2: හැකියාව මත.
1: කිලෝමීටර් 150ක් දුවනවා සිංගල් චාර්ජ් එකකින් ෆුල් චාර්ජ් එකකින් රුපියල් 3ක් වගේ ගාණක් තමයි වියදම ගණන් හදලා බලලා තියෙනවා අපි.
2: හරි ඕකේ.
1: කිලෝමීටරක වියදම රුපියල් 3ක් විතර වගේ. දැන් පෙට්‍රල් වලින් ගණන් හදුවොත් සාමාන්‍යයෙන් ඊට වඩා වියදමක්
2: යනවා. ඔව් අනිවාර්යෙන්.
1: ඊට වඩා වියදමක් යනවා.
2: සැලකිය යුතු වියදමක්
1: යනවා. ඔව්. මං හිතා රුපියල් 5-7ක් කිට් වෙන්න වගේ අය කියලා. මං දන්න එක මං ඔයලා කියන්නම්.
2: හරි.
1: රුපියල් 3යි මේකේ වියදම ඈ. රුපියල් 3යි වීගෝ ත්‍රිවිල එකක් ගත්ත දාට ඔබේ කිලෝමීටරකට යන වියදම.
2: හරි අපි රස්න ගැන කතා කරා. ඉතින් මේ දවස්වල අපිටත් නිකන් සැලකිය යුතු රස්නයක් දැනෙනවා. ওই රස්නේ තවත් අඩු කරගන්න සිස්ටම් දෙකක් ගැන අපි කතා කරනවා මේ දවස්වල. එකක් තමයි අපි සාමාන්‍යයෙන් අපි රූෆ් ටොප් එකක් එහෙම හදලා තියනවා නම් බැල්කනි එකක් එහෙම හදලා තියනවා නම් ඒකට දාන්න විශේෂ ටයිල් එකක් ලංකා ටයිල්ස් හඳුනලා දීලා තිනවා. ඒකට කියන්නේ කූල් රූෆ් ටොප් ටයිල් එක කියලා. ඒකෙන් වෙන්නේ අර රස්නේ උරා ගන්නේ නැහැ. රස්නේ පරාවර්තනය කරලා දානවා. සැලකිය යුතු ප්‍රමාණය.
1: උරාගත්තොත් ලෙඩේනේ.
2: ඕ අතුරට
1: උරාගත්තොත් කෙලින්ම ආව පල්ලෙහාට ගහන. දැන් අපේ ওই normal roof top එකට වෙලා තියෙන මේ රස්නේ උරා ගන්නවා.
2: Yes.
1: උරලා එහෙම ටික පල්ලෙහාට එවනවා. ඉතින් මුකුත් නැහැ මේ අපි ආප්ප වාගේ. උඩිනු ගින්දර යටිනු ගින්දර අපි මැද්දේ සවුන්දර වෙලා ඉන්නේ.
2: ඒ අතුරට ගින්දරනේ.
1: ඔව්. අපි සවුන්දර වෙලා ඉන්නේ.
2: අතර මෙච්චර කේන්ති ගන්න නැතුව මෙහෙම නිකන් පොඩ්ඩක් ඉන්න එකත් ලොකු දෙයක්. සාමාන්‍යයෙන් රස්නේ වුණාම කේන්ති යනවනේ අරවින්ද.
1: මොකද කියන්නේ?
2: මට කේන්ති යන්නේ නැතුව ඉන්න එකත් ලොකු දෙයක් කියලා කිව්වේ.
1: අ කේන්ති යන බානකො මොකද
2: කියන්නේ? මොනා වෙයිද දන්නේ නැහැ මෙතන.
1: වෙන දේ මන් දැම්මම කියන්න.
2: හරි හරි මං අද එල්ලෙල්ලේ නාස නැහැ රණ්ඩු කරන්න.
1: හොඳටම නාගෙන ඉන්නේ.
2: මෝඩිය
1: වැහිලා තියෙන්නේ. මෝඩිය.
2: ඉතින් දැන් මේ ටයිල් එක දැම්මට පස්සේ ගෙදර වෙනද තිබ්බ තරම් රස්නයක් නැහැ. ගොඩක් ඔය කොන්ක්‍රීට් එහෙම දාලා නිරාවරණය කරලා තියෙන තැන් තියෙනවා. මේක තමයි ගැලපෙනම ටයිල් එක. අපි හැමදාම දන්නවා ලංකා ටයිල්ස් තමයි මේ වගේ අලුත් දෙයක් අපිට හඳුන්වලා දෙන්නේ. වැඩේ කරා අලුත්ම තාක්ෂණයේ ඉංජිනේරු තාක්ෂණයේ යොදාගෙන ලස්සනට වැඩේ කරලා තියෙනවා. මට ආසයි මේක බලන්න අරවින්ද. එහෙනම් යන්න ඕනි ලංකා ටයිල්ස් ෂෝරූම් එකට නේ.
1: ඔව්.
2: ගිහිල්ලා බලන්න ඕනි මේ මොකද්ද මේ කූල් රූෆ් ටොප් ටයිල් මොකක්ද මේ? ඒක දැනගන්න ඕනි.
1: මොකද්ද මේ කියන්නේ? දැන් අපි
2: කිව්වනේ මොකද්ද කියන්නේ? මම මෙහෙම ඇස් දෙකෙන් බලන්න ඕනි. මොකද්ද කොයි වගේද කියලා.
1: ආ ආ
2: ඊළඟක මොකක්ද අපිට තව රස්නය එන තැනක් තමයි වහල කියලා කියන්න.
1: ලිප
2: ලිපේ තේරයිද ලිප පත්තු කරන්න වෙනනි වහල කියන්නේ ඒවගේ රස්නය එන්න තැනක් අපි මේ කොන්ක්‍රීට් විවෘත කරපු කොන්ක්‍රීට් ගැන කතා කරේ රූෆ් ටොප් ගැන. දැන් කතා කරනවා වහල ගැන. වහලට අපි සාමාන්‍යයෙන් රයිනෝ රූෆින් දාන එක එක අපේ පුරුද්දක්නි. ඔගලන්ට රයිනෝ වෙතින් තව අලුත් නිෂ්පාදනයක් හඳුන්වලා දීලා තියෙනවා රයිනෝ ප්‍රීමියර් කියලා. මේක හරි ස්පෙෂල්. මේකෙ තියෙන්නේ යටි පැත්තේ මේ ෂීට් එකේ යටි පැත්තේ තියෙනවා ක්ලේ ආලේපනයක්, මැටි ආලේපනයක්. නිකන් මැටි තලි තලි ගාලා ගාලා එහෙම කැතට නෙමෙයි තියෙන්නේ. මේක හරි ලස්සනට නීට් එකට
1: කරලා තියෙනවා. ඉංජිනියර් කරලා තියෙන්නේ. මේ මේ වගේ මැටි නෙවෙයි.
2: හොඳ මැට්ට.
1: හොඳ මැට්ට.
2: Yes.
1: එක එක ඉංජිනියර් ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි ඇවිල්ලා
2: තියෙන්නේ.
1: නිකන් කට්ටියගෙන හැල්ලා මේ අනේ නංගිලා මේ අනේ මේ අම්මේ අත්තම්මේ මේ අපේ ෂීට්ස් ටිකේ අරතර මැටි පොඩක් ගාලා දෙන්න විකුණන්න තියෙනවා මේ අද 100ක් එහෙම යන්නේ වෙයි. මේක කර්මාන්ත ශාලාවෙදිම තමයි මේ ක්ලේ ලේයර් එක, එහෙම නැත්නම් මේ මැටි ලේයර් එක මේ ෂීට් එකට ඒගොල්ලෝ අපි හිතමු කාවත් දන්නේ. අපි එහෙම හිතමුකෝ. මොකද්ද මේකේ හේතුව? ඔබ දන්නවා මැටි පොළවක තියෙන සැප, මැටි බිත්තියක තියෙන සීතල. අන්න ඒ සරල ටෙක්නොලොජි එක ගුරුලියත් තුලින් වතුර බීපු මිනිස්සු දන්නවා මැටි වලට කොච්චර හැකියාවක් තියෙනවද කියලා මේ රස්ට් කියන එක ඇබ්සෝබ් කරගන්න. කොහොමද මේ වගේ දවසක තිබුණා නම් මේ වගේ කාලෙක මම දැක්වන්න මේ ඩිපාර්ට්මන්ට් එකෙන් තියෙනවා මේ මේ තියෙන මේ අර කොහොමද පොඩ්ඩක් ඉන්න බලන්න මම ඒකත් කියලා දාන්න.
2: මේ රස්නටද?
1: මේ මේ තියෙන රස්නේ තව කාලයක් පවතිනවා කියලා ඔය ඔන්න කියලා තියෙන කාලගුණේ.
2: ආ සීරියස්ලි?
1: ඉතින් හිතන්න මම දන්නේ ඔබට දැන් ෂීට් මාරු කරන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවද කියලා. කොහම වුණත් ඔබ අලුතෙන් ගයක් හදනවා නම් ඒක රූෆ් ටොප් නෙවෙයි නම් අනිවාර්යයෙන්ම වහල ගහනවා ඇති. රයිනෝ එකේ මේ අලුත්ම ෂීට් එක ගැන ඔබ හොයලා බලන්න.
2: රයිනෝ ප්‍රීමියර්.
1: රයිනෝ ප්‍රීමියර් ඒක තමයි ඒකට තියෙන නම. මේකේ මතුපිට ලේයර් එක ගැනත් පොඩි විස්තරයක් කරන්න ඕනේ. මේකේ උඩ තියෙන ලේයර් එක අර නෙළුම් කොලේ ඉෆෙක්ට් එකට ලං කරලා තමයි හදලා තියෙන්නේ. ඒ නිසා වතුර රඳින්නේ නැහැ. වතුර රඳින්නේ නැති නිසා වතුර උරන්නේ
2: නැහැ.
1: වතුර උරලා ෂීට් එක පෙඟෙන්නේ නැති නිසා පුස් බැඳෙන්නේ, කළු වෙන්නේ, ඇල්ගී හැදෙන්නේ
2: නැහැ. හරි.
1: සාමාන්‍යයෙන් ඔය කියන ෂීට් එකකට වඩා මේ ෂීට් එකේ වතුර ගලාගෙන යාමේ වේගය 3 ගුණයක් වැඩි කියලායි කියන්නේ. එතකොට මැටි ලේ එකක් තියෙනවා. වතුර ගලාගෙන යාමේ වේගය සාමාන්‍ය ෂීට් එකට වඩා 3 ගුණයකින් වැඩි.
2: හරි.
1: නෙළුම් කොලේ ඉෆෙක්ට් එක තියෙනවා.
2: ඕකේ.
1: ඒ නිසා වාහන වහලේ සෑහෙන කාලයක්. ඒ ගැහුවා වගේම අලුතෙන් ගැහුවා වගේ ලස්සනටත් තියෙනවා. රස්නේත් 100 ගානට අඩු වෙනවා.

0: 아,
1: 나는 혼자 모으는 거. 혼자. 하루도. 이스라 티처 나를 그 라면 커버를 해준 망가빈 담아야 돼 안에. 안에 안 티슬랑기린 내가 티가 올라 그날에 라면 혼자. 하루도. 이와게 아르 혼자.
2: 반대나가리 때는 로그에 뭐야?
1: 뭐가다.
2: සාමාන්‍ය වැරදි කරපුම් දරුණු අපරාධකාරයෙක් එක්ක දාලා තිබිලා අන්තිමට අර නිකාම් පාන් ගෙඩියක් හොරකම් කළා හරි මේ ගියප එකත් දරුණු මංකොල්ලකාරයෙක් කළා තමයි ඌ එන්නේ.
1: ඒක අනික
2: ඒක නෙමෙයි සමහර රටවල් වල ඒ වගේ දරුණු අපරාධ කරලා අල්කට්‍රාස් වගේ අමුතුම තැන් වලට ගිහින් දාන දරුණුම ගණේ අපරාධකාරයෝ වෙනමම තියෙනවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ මොකක් හරි පොඩි ගාණක් වන්ත කරලා කඩේකින් බඩුවක් මුට්ටුවක් උස්සලා ඒ හිරකාරයෝ මේ හිරකාරයෝ එකට දාන්නේ
1: නෑ.
2: තීචත් නියම වැඩේ කරලා තින්. දැන් ඒ ළමයි කො හිරිවිලොන්ගේ.
1: නෑ නෑ හොඳ හොඳ බෝ කරන්නේ එකට. දැන් ඔය නරකනේ බෝ වෙලා තියෙන හැම මේක කලේ
2: හොඳ බෝ වෙන්න මෙයාට තියෙන. හොඳ ලෙඩ ටිකක් බෝ වෙන්නේ.
1: ඉතින් ඒ වගේ තමයි අරවින්ද මම සමහරක් වෙලාවට මාව අනුකරණය කරන අය ඉන්නවානේ මාව ෆලෝ කරන අය ඉන්නවා. ඉතින් මං ඒගොල්ලන්ට හැමතිස්සෙම හොඳ
2: ප්‍රොඩක්ට් යා.
1: ඔයාව
2: ෆලෝ කරගන්න. අපේ රට මෙහෙම තියෙනවා ඇතිනේ.
1: ඉතින් ඒගොල්ලෝ
2: මේවා ෆලෝ කරන මේවා අනුගමනය කරන අනුකරණය කරනවා කියලා එහෙම හිතන්නකෝ.
1: මාව රෝල් මොඩල් කරගෙන ඉන්නයි.
2: යා එහෙම මිනිත්තු ඉන්නවා කියන මේ රටට මේ මක් වෙලාද? මක් වෙලාද මේ රටට?
1: ඉතින් හොඳයිනේ මේ රට.
2: මොකද්ද තියෙන හොඳ? මොන හොඳද?
1: Hey guys ඉතින් මාව රෝල්
2: Hey guys ඔන්නාව වට්ටා ඉතින් ඔන්න ඔය වෙලාවට තමයි ඇත්තටම
1: ඉතින් ওই social media වල මාව රෝල් මොඩල් කෙනෙක් කරගෙන ඉන්න ගොඩක් කට්ටිය අහනවා අක්කි අක්කි අපි දැන් මෙහෙම කරනවා social media
2: වල මම රෝල් එකක් කරන්න සල්ලි දෙන්නේ මාළු රෝල් මොඩල් මට රෝල් එකක් කරන්න සල්ලි දෙන්න
1: විස්සද
2: මට ප්‍රෝන් රෝල් එකක් කරන්න සල්ලි ඕනේ ඒක 200 ගානක්
1: තාම මං ගාව නැහැ කෑෂ් I will give you
2: මාළු රෝල් මොඩල් රෝල් එකක් කරන්න සල්ලි නැහැ
1: ඒගොල්ලෝ කොහමද අක්කි පිටරටින් දැන් සල්ලි එනකොට අපි ඒව ගන්න මොනවද අපි කරන්න ඕනේ ගොඩක් ඒව අහනවා විශේෂයෙන්ම ෆ්‍රීලාන්ස් වැඩ කරන කට්ටිය ඒගොල්ලන්ට මම පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් මම යූස් කරන ප්ලැට්ෆෝම් එක මම කියන්නම් මම කමර්ෂල් බැංක් එකේ ඒගොල්ලන්ගේ ගිග් ප්ලස් එක තමයි මම ෆලෝ කරන්නේ මගේ ඒ account එකක් තමයි මම පාවිච්චි කරන්නේ ඒ through තමයි මම
2: කොම්බැංක් ගිග් ප්ලස්
1: yes එතකොට මට PayPal වලින් එන සල්ලි withdraw කරගන්න ඊට පස්සේ
2: ආයෙත් නිකන් එනවද නිකන් ඒක open කරපු වෙලාවෙ ඉඳලා නිකන්
1: නෑ ඉතින් ඒක business එක යන්න ඕනේ ඒක යන්න ඕනේ ඒ වැඩේ යන්න ඕනේ නිකන් ඉතින් ඔයා open කළා කියලා ආඩ දඩබඩ ගාලා සල්ලි එන්නේ නෑ අරවින්ද please
2: ඒක තමයි මං නිකන් දැනගන්න නේ අහන්නේ ඔයා රෝල් මොඩල් මෙතන මම නෙමෙයි ඉන්නේ රෝල් මොඩල්
1: අරවින්දනේ
2: මම අරවින්දනේ මම රෝල් මං කතාවක් නැහැනේ
1: මොනවද මේ අහන ක්වෙස්චන් කියලා
2: නේද එහෙම නිකන් මම මේ බැලුවේ ඔයා මේ පිටරට මොනව කළද ඔයාට සල්ලි දෙන්නේ කියලා මම මේ හිතන්නේ
1: ඇයි TikTok Facebook මොනටයිස් වෙලා නේ දැන් සල්ලි එන අනේ වඩා ආසයිති හරි
2: කියක් එනවද
1: තාම චුට්ට චුට්ට තව
2: හරි හරි කියනවා කීයක් එනවද කියනවා
1: ඩොලර් මෙච්චර
2: කොච්චරද 50ක්
1: ආ
2: 200ක් විතර ඒකෙන් 2000ක් විතර එනවද ආ ඩොලර් 2000ක් 3000ක්
1: එනවද 2000ක් එනවනම් මම මේ රස්සාවට එනවද
2: පොරු කියන්න එපා කියනවා ගැන 1000ක්වත් එන නැති නේද
1: හම 500 ගණක් ආවා එකපාරක් ඊට පස්සේ
2: නෑ. ඕ මොකක්ද මේ ගත්තා?
1: හැබැයි ඉතින්
2: මේ 500 ගණක් ආවද?
1: 500 ගණක් එක ආවා වෙන කෙනෙකුට.
2: මේක ඇයි 500 ගණක් ආවද ඇත්තම සිරාවට කියන්නේ? 500 ගණක් කරන දෙයකට?
1: නෑ එකම එක මාස්.
2: මම කරා අපි ඔක්කොම පවුලම එකතුලා කරන්න ඕනේ. මට 500යි වයිෆ්ට 500යි පොඩි උන් දෙන 500යි ඔක්කොම 2000යි. ඊට පස්සේ වැඩට එන්න ඕනේ.
1: සීරියස්ලි. සමහර ළමයිනෝ හොඳට සල්ලි හම්බගන්නේ නේද? මේ පොඩි වයස.
2: දැන් හොඳයි PayPal withdrawals කරගන්න credit card privileges ගන්න loans ගන්න multi currency access ගන්න මේ ඔක්කොම වාසි දෙන සුපිරිම account එකක් ඔබට තියෙන ඔබ freelancer කෙනෙක් හැටියට portfolio එක හදාගන්න දැන් financial portfolio එකක් නැත්නම් ඔබට කිසි දෙයක් කරන්න බෑ ලිඳේ දාපු gemba වගේ මෙහෙටම වෙලා ඉන්න වෙයි Combank gig plus account එකක් පටන් ගන්න මේ commercial bank ව ඉතාම ආදරෙන් මේ freelancers ලට හදලා දෙන ලස්සන platform එකක් ඔබට තියෙන combank.lk site එකට යන්න combank gig plus account එක ගැන වැඩි විස්තර දැනගන්න මේක privileges ගොඩක් එකප් එකක් මේක freelancers ලව මයි ටාගට් කරලා තියෙනවා මේ වැඩ කරන්න පිටරට වලට වැඩ ගෙනියන්න නිර්මාණ ශිල්පීන්ට හම්බෙන හොඳ අවස්ථාවක් ඉතින් PayPal අපිට දැන් payments ගන්න පුළුවන් එක ඉතින් ඇත්තම හොඳයි කියලා 500ක් දෙන්න. 500ක් දෙන්නේ නේ වැඩියෙන් පොඩ්ඩක් ගන්න වෙදියක් නේ. 500ක් දාලා බොරු කියන්න එපා ඊට වඩා
1: ඉන්නේ නැතිනේ. නෑ නෑ මම ඉත බොරු කියන්නේ
2: නෑ. ඒ බොරු කරන්නේ.
1: පුළුවන් නම් ඊට වඩා අතින් දාලා කියන එකනේ මම කරන්නේ. රයිට් ඉතින් ඒ වගේ ලොකු ගණන් හම්බ කරනකොට රුපියල් 1199ක් ආ
2: මේ තියෙන sorry sorry.
1: මොකද?
2: දැන් එතකොට මේ 5 Upwork freelancer.com මෙන්න මේ වගේ වයින් වැඩ කරන්න පුළුවන් නේ.
1: හ්ම්.
2: වාට පුළුවන් වාගේ සර්විස් එක ඔෆර් කරන්න.
1: yes.
2: මට අර නිර්මාණ හදන්න පුළුවන් මට මේව කරන්න පුළුවන්. අපිට තිබිච්ච ප්‍රශ්නේ තමයි මේ වගේ දේවල්ට වැඩ කරම අපිට සල්ලි ගෙන්න ගන්න ක්‍රමයක් තිබුණේ.
1: තිබුණා. yes. මෙන්න ක්‍රමේ.
2: ඔන්න දැන් ක්‍රමේ ඇවිල්ලා තියෙනවා.
1: commercial banking.
2: දැන් ඔබට පිටරටට ඔබේ සර්විස් එක ලංකාවේ හිටන් සෙල්ලි සෙල්ලියේ දෙන්න පුළුවන්.
1: හ්ම්.
2: ලංකාවේ හිටියට අද කොල්ලා සර්විස් එක දෙන්නේ පිටරටවලට. මම දන්නවා ඔය Netflix වගේ platforms වලට
1: හරි
2: ඒගොල්ලන් අර චිත්‍රපටි වල අර තියෙන ඉස්සරහා දාන poster එක තියෙන ඒක අඳින දක්ෂ ළමයි ඉන්න අපේ රටේ
1: ආව් නියමයිනේ
2: දක්ෂම ළමයි ඉන්න
1: මම translate කරනවා සමහරක් ඒ
2: මොකද translate කරන්නේ
1: සිංහලට translate
2: සිංහලේවා සිංහලට translate කරලා දෙනවද
1: නෑ එහෙමත් තියෙනවා ගොඩක් අඩිය translate කරනවා
2: සිංහලට translate කරලා දෙන අපිට රටට එම තිනවා
1: ඉපිනාය
2: වෙනාය හා කොහොමද ගංගගම කවුන්ට් කරනවා
1: රයිට් ඉතින් සල්ලි හම්බ කරන්න මාසෙකට රුපියල් 1199ක් වියදම් කරන්න පුළුවන්ද යස් එහෙනම් හච් 15 දා ගන්න කොහොමත් අපිට ඩේටා අවශ්‍යයි මේ හැම වැඩක්ම කරන්න ඒකට ඕනකඩ ඩේටා ටික හච් වලින් ගන්න හච් කියලා කියන්නේ හොඳම හොඳ කවරේජ් එකක් තියෙන සර්විස් එකක් තමයි සර්විස් එකක් තමයි හච් කියන්නේ ශ්‍රී ලාංකිකයන් 95%කට වැඩි ආවරණය කරන්න පුළුවන් ජාලයක්. ඒගොල්ලන් හඳුන්වලා දුන්නා හච් 15 apps 15කට unlimited data. තව වැඩිපුර 35GB තඹ වෙනවා. ඉතින් මේකට හැමෝම කියන්නේ පිස්සු හැදෙන පැකේජ් එකක් කියලා. මටත් ඒකට එකඟ වෙන්න
2: ඕන. තාම ඉතින් ඔබට ඒ පිස්සු හැදුන්නේ නැද්ද ඉතින්? හච් 15 දාගෙන data bill එක 1199 න් ඉවර කරගන්න පිස්සුව ඔබට තාම හැදුන්නේ නැද්ද? මොකද ඒ මොකද හැදුන්නේ නැත්තේ මොකද?
1: ඒක හදා ගන්නකේ
2: මොකද සල්ලි වැඩිද? ආ මේ
1: මොකද්ද?
2: අපි දිගටම හොඳ නින්දක් ගැන කතා කළා. හ්ම් හ්ම්. මම කැමති වුණා වැලන්ටිනෝ ඉටලිත් එක්ක වැඩ කරන විදියට අපි. මොකද? අපි කතා කරන්නේ මෙට්ට ගැන නෙවෙයි. අපි කතා කරන්නේ නින්ද ගැන.
1: යා ඔකේ.
2: මම දන්නවා හුඟක් අය කෑම වලට ඩයට් ප්ලෑන් වලට නේද ව්‍යායාම් වලට හ්ම්
1: හ්ම්
2: සෞඛ්‍ය රැකවරණ වලට මොන තරම් සල්ලියක් යට කරනවද හැබැයි රුපියලක් අය කරන්නේ නැතුව දෙයියෝ අපිට දීපු හොඳම දේ අපේ සෞඛ්‍ය රකින්න දීපු හොඳම ටූල් එක නිින්ද අපි හැම වෙලාවෙම අවතක්සේරු කරනවා මොකද සුද්ධ මේ රටට හොඳ දේවල් දීලා ගියා වගේම සමහර දේවල් සම්බන්ධව අපේ තිබිච්ච සමහර දැනුම් පද්ධති අවුල් කළත් ගියා
1: හා ඕකේ
2: දැන් හොඳ herbal drink එකක් නේ කැඳ කියලා
1: කියන්නේ.
2: කැඳ එකක් ගහපු මිනිහෙක් දන්නා වැල් පෙළන පාරක් එහෙම ගැහුවාම කරවිංච පාරක් එහෙම දාපම මිනිහා දන්නවා ගොටුකොළ පාරකින් එන ගැම්ම.
1: ඔව් එනර්ජි එකක් එනවා කියන එක දන්නවා.
2: ඒකට ඉස්සර හැදුවා එකක්. මොකදයි ඒ තඹුසන එකක් කැඳ බීල වගේ මොකදයි ඒ? අන්න ඔන්න ඔය වගේ සමහර අමුතු තැන් තියෙන හොඳේ.
1: ඒතර අපි කැඳ බොන්නේ නැහැ නිකන් අපෝ නිකන් අපිට නිදිමත් එයි.
2: ඔව් කැඳ බොන එක නිකන් මහා නිකන්
1: අලස වැඩක් වගේ අලස කරනවා වගේ කියලා අපි ඔළුවට ගියා.
2: මහා නිකන් සොත්ත වැඩක් වගේ කැඳ එකක් බොනවා කියන එක. ඒව මුල් බහගත් අවස්ථා තියෙනවා.
1: හරි.
2: මං හිතන්නේ මේ නිින්ද සම්බන්ධයෙන්ුත් කවුරු හරි අපේ ඔළුවේ ප්ලෑන් කරලා තියෙන එකක් නිදා ගන්න අසාර්ථක මිනිස්සු කියලා.
1: හ්ම්
2: හ්ම්. නිදා ගන්න අසාර්ථක මිනිස්සු කියලා. ඔයා දන්නවද මේවා බොළු වලින් අයින් කරන් තියෙන අමාරු
1: ඕ නේද
2: යහපත් සෞඛ්‍යයක් තියෙන මිනිහෙක් අනිවාර්යයෙන්ම දවසකට පැය 8ක uninterrupted බාධාවක් නැති නිින්දක් නිදා ගන්න මිනිස්සෙක් ඒක පදනම තියාගෙන තමයි අපි වැලන්ටිනෝ ඉටලි ගැන කතා කරන්නේ
1: ඕකේ
2: වැලන්ටිනෝ ඉටලි කියන මෙට්‍රස් එක ටෙක්නොලොජි වලින් අනුන ඒගොල්ලන්ගේ ෆැබ්‍රික් වලට ඒගොල්ලන්ට patent තියෙනවා ෆැබ්‍රික් වලට පේටන් තියෙනවා. ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි වලට ඒගොල්ලන්ට පේටන් තියෙනවා. බයෝ රිද්මික් කියලා කතා කරනවා. ග්‍රැෆීන් කියලා කතා කරනවා. කූල කියලා කතා කරනවා. රොමෑන්ස් කියලා කතා කරනවා. ඔය වගේ මෙට්ට ජාති ගොඩාක් අපි ඒගොල්ලෝ ගැන කතා කරනවා.
1: හරි.
2: වෙනද නම් කඩේට ගියා මෙට්ට බැලුවා පාට බැලුවා පොඩ්ඩක් ඉඳගත් ඉඳගෙන බලන්න මෙට්ටි. මොකද ගොඩක් අය මෙට්ට ගන්න ඉඳගන්නනේ.
1: ඔව් නේ ඉඳගෙන
2: ඔබ ඇවිදගෙන යන්න මෙතන තියෙන මේ කොළඹ හතේ තියෙන ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. ඒගොල්ලන්ගේ මෙට්ටල බම්පෙන්න නෙමෙයි ඒගොල්ලෝ කියන නිදා ගන්න සර් කියලා කියන්නේ. එතන ඩොඩ කරන පරිසරය හදලා දීලා තියෙන. අද ඒගොල්ලන්ගේ තව ටෙක්නොලොජියක් ගැන කතා කරන්නයි මේ ආවේ.
1: හා ඕකේ.
2: රයිට්. මේ ටෙක්නොලොජිය ගැත් ඔබට බලා ගන්න පුළුවන්. මේ තමයි හඳුන්වා දෙන නවෝත්පාදනය. ස්මාර්ට් ෆ්ලෙක්ස් IRM. IRM කියන්නේ මොකද්ද? ඉන්ටෙලිජන්ට් රෙස්පොන්සිව් මෙමරි ලේයර් කියන එක කියන්නේ. ඉන්ටෙලිජන්ට් රෙස්පොන්සිව් මෙමරි ලේයර්. මේ රෙස්පොන්සිව් මෙමරි ලේයර් ඉන්ටෙලිජන්ට් මෙමරි ලේයර් මේවා නිකන් පතුරු ගිය වචන ඇත්තටම. මොකද දන්නවද? මේවා නිකන් ඔහේ නමට පාවිච්චි කරා මිසක් මේවා ඇත්ත තේරුමට ගොඩක් අය පාවිච්චි කරේ නැහැ. සම්ප්‍රදායිකව මෙහෙම තියෙන මෙමරි ෆෝම්ස් ඕන තරම් මාකට් එක ඔබට අහු වෙනවා. ආයි සැක කරන්න එපා. ගොඩාක් අය ඔබට ගියාම උතන්ට නෙමෙයි වෙන ඕන තරම් ගියාම නසෝ මේක මෙමරි ෆෝම් එක තියෙන කියලා කියයි. හ්ම් හ්ම්. ඔක්කොම සම්ප්‍රදායික මෙමරි ෆෝම්ස්. මොකද ශරීරයේ හැඩයට එකපාරක් හැඩ ගැහුනට පස්සේ ඒක ඒ විදිහට සෑහෙන වෙලාවක් තියෙනවා. ඔය හිතනකෝ උඩ බෙලේ තර නිදාගත්ත කියලා නේද පටන් ගන්නකොට. දැන් මෙට්ට හැදෙනවා ඒ අතර. දැන් ඔබ සයිඩ් එකට හැරෙනවා නේද? තාමත් තියෙන අර උඩ අතර නිදාගත්ත විදිහට හැදිච්ච මෙට්‍රස් එකම තමයි.
1: ඒ කියන්නේ එබිලා තියෙනවා
2: ඒක. ඒක ෆෝම් එක රිෆෝම් වෙන්න වෙලාව යනවා.
1: හා රයිට්.
2: ඉතින් දැන් ඔබට නිදා ගන්න අපහසුතාවයක් දැනෙනවා. එහෙම මෙට්ට එතනින් මෙතනින් බැහැලා සෑහෙන වෙලාවක් තියෙනකොට ඒ තැන් වල රස්නේ වැඩි වෙනවා. ඒවා සයන්ටිෆිකලි එක්ස්ප්ලেইন කරන්න ඕන දේවල්. එහෙමත් ඉච්චර දඟලන්න ඕනේ නැහැ. ඒ වගේ හැඩතල වෙනස් වුනාම ඒ තැන් වල රස්නේ වැඩි වෙනවා. හ්ම් හ්ම්. හරි ඒ වගේ අමුතු හීට් පොයින්ට්ස් හැදෙනවා. ඒතර නේ ඔබට නිකන් අමුතු රස්නයක් පැත්තට හැරිලා නිදා ගන්න අපහසුතාවයක්. සමහර තැන් වල අනවශ්‍ය පීඩනයක්. ඇයි මෙමරි එක ෆෝම් එක ඇඹරිලා තියෙන්නේ අර කලින් හැඩයටම නේ තාම.
1: ආ ඒකනේ.
2: දැන් මේ ස්මාර්ට් ෆ්ලෙක්ස් එකේ තියෙන වෙනස මොනවද? මට ඒගොල්ලන්ගේ ෆෝම් එක පෙන්නුවා. මෙහෙම මිරිකෝපාවම අල්ලනවා. අතෑරපොගමන් ආපහු හැදෙනවා තිබිච්ච විදියට. මේක ඒගොල්ලන්ගෙම ටෙක්නොලොජි එකක්. ඔබේ චලනවලට එසැනින් ප්‍රතිචාර දක්වනවා. හරියට මෙට්ටට පණ තියනවා වගේ.
1: හා ඔකේ.
2: ඔයා ඉන්නේ කොහමද? ඔයා ඉන්න විදියට තියන ඔයා හැරෙනකොට ඒ විදියට මෙට්ටත් හැරීගෙන යනවා. ඔයා අනිත් පැත්තට හැරෙනකොට ඒ වේගින්ම අනිත් පැත්තට මෙට්‍රස් එකේ ෆෝම් එකත් රිෆෝම් වේගෙන යනවා.
1: හා රයිට් ඔකේ.
2: උණුසුම ඉක්මනට පිට කරනවා. මේක ලේයර්ස් කීපයක් තියෙන නිසා වායු සංසරණය වැඩි කරලා තියෙන මෙට්ට හැම වෙලාවෙම සීතලයි. ඔබට පුළුවන් මේ ස්මාර්ට් ෆ්ලෙක්ස් ටෙක්නොලොජි එක ඔබ ස්ලීප් මේකර්ස් ලගෙන් ගන්න ඕනෑම වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එකට ඉන්ටිග්‍රේට් කරලා ගන්න.
1: ආ ඒ කියන්නේ කූල් එකක් ගන්න.
2: ටෙක්නොලොජි එකක් හෝ කීපයක් ඔයාට එක මෙට්‍රස් එකට දාගන්න පුළුවන් මිස්.
1: හරි හරි.
2: මේ ටෙක්නොලොජි එකේ මෙට්‍රස් එකේ තියෙන ඒකනම් වෙන කාටවත් දෙන්නේ නැහැ කියලා එකක් නෑ. මේ ටෙක්නොලොජි එකත් මේ ටෙක්නොලොජි එකත් මේකත් ඔය තුන හතරම දාලා මට එකක් දෙන්න ඔව් දෙන්න පුළුවන්. හ්ම්
1: තමන්ටම කියලා මෙට්‍රස් එකක්.
2: ඔව් ඒගොල්ලෝ එහෙම හදලා තමයි දෙන්නේ.
1: වාව් සුපිරි.
2: මොකද ඒගොල්ලෝ කියලා මේ තියෙන මෙට්‍රස් එකක් දීලා හරියන්නේ නැහැ මිනිහෙකුට කියලා. හ්ම් සාමාන්‍ය සතියකට වඩා අඩු කාලෙක මෙට්‍රස් එක ඩිලිවර් කරනවානේ. ඔයාව චෙක් කරනවා කියලා නිදි කරවල.
1: හරි ඔකේ.
2: මැෂින් එකේ පොඩි මැෂින් එකකුත් මේකත් දැන් පොඩි ලස්සන මෙට්‍රස් එකක්. ඒක දැම්මම පටස් ගාලා ඔයාගේ ඇඟේ බර එන්නේ කොයි කොයි තැන්වලින්ද? ඔයා හරි සිරියවෙද නිදාගන්නේ?
1: හරි ඔකේ.
2: ඔයා නිදාගත්තාම ඔයාගේ උරිස්සේ මෙන්න මේ කොටසට අනවශ්‍ය බරක් එනවා. ඒ එන්නේ කොතනටද හරියටම? ඒව පවා

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: సదుట రస గుణము సువెనా కేమవల రస సురకెనా
0: కుకుఫ్రై ఆర్బిడి పొల్తెల్ హట వసరకట వెడి విశ్వాసే
2: ములు పౌలటమ మగే గానటమ
0: అసీమాంతిక అవకాశేక అపూర్వత్వ అత్తిదిన్న శ్రీలంకావే అనర్గతమ నిమావే విశాలతమ ప్రమాణే పోసిలిన్ టైల్ ఎకతువ మెజెస్టికా లంకా టైల్స్
3: අරිගියේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13 96 අමතන

0: කිරිසන් නාම
1: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත.
2: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකේ.

0: හොයද මේ දෙන්න උදේවාන්ද?
1: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
0: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් ඩීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
2: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
0: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් ඩීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි විලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
1: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් ඩීලා ගාවට යමු. වැඩේ හරිනේ.
3: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණේ.
4: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ?
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155715555 අමතන්න.
7: කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3 Road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවෙනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
8: City Road සමාජිකයන් සඳහා Cargill's Food City within Megawatt Fortune RBD Cooking Oil ඉතිරි රුපියල් 450යි. Saras Chicken Sausages ඉතිරි රුපියල් 170යි. Mirinda ඉතිරි රුපියල් 105යි. Eva Dry Tex Wings ඉතිරි රුපියල් 130යි. Cargill's Food City
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011173888388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
10: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
11: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
12: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය Development Finance ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය Development Finance 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියට ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමග

0: original quality බාගෙට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න දැන් මම තන්න 0777 133.21 Asta Toner print smart save
1: more ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකේ loan එක ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
5: කොල්ලෝ

0: ත්‍රයි මණ්ඩලය
1: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින්ග් වෙතින් රසමනස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති බර්ගර් කින්ග් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123
2: ඔබත් ඒ ලෙවල්ස් අවසන් කළ සිසුවෙක්ද NIBM the City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0112 832 1000 NIBM the City University the place to be අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණ හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
2: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
5: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණේ.

0: Diterhas bisa pahala seri SLIC Life GV Direction Oppo Indian Time Yuna. Tawang bonus prati labi agaya. Rupiah kuti ek dahas harasya hata ikmawai. Sri Lanka Insurance Life. Biakumin, mavakumin.
1: Kaduvela Nagare med the new bypass road deke edivana tallest and safest apartment experience eka. OZ. Nivas eka katun se panas sekak. Sri Lanka ve vishalatama rooftop garden eka saha lifestyle facilities rasak samaga. 2 and 3 bedroom apartment eka million tis pahen sita ihalata. Pahasu gevi me krama රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න.
2: අපොස සාමාන්‍ය පිළි පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
3: අසීමාන්තික අවකාශ ශේක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111 478 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: වටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයි නපුරා
1: උදේ 9:00 විනාඩි 12යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රිවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 400IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: කියා තා ටොප් ස්ටෝරි
1: ඩෙන්ගු වෛරස් වර්ග 4ක පැතිරීමක් ඩෙන්ගු වෛරස් වර්ග 4ක් මෙරට පැතිර යන බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරපෝෂ වේදේ පිළිබඳ මහාචාර්ය නයන ගුණතිලක පවසනවා. ඔහු පැවසුවේ මෙරට වැඩි වශයෙන් පැතිරී පවතින්නේ දෙවන සහ තුන්වන කාණ්ඩයේ ඩෙන්ගු මදුරු වෛරස් පවයි.
2: ඒ කියන්නේ ඩෙන්ගු වෛරස ආකාර හතරක් තිබුණා. ඩෙන්ගු වෛරස 1, 2, 3, 4 යන විදිහට මේ දවස්වල ශ්‍රී ලංකාවෙන් වැඩිපුරම වාර්තා වෙන්නේ 60-70% වගේ ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ඩෙන්ගු වෛරස ආකාර 2. ඒක සාමාන්‍යයෙන් ගත්තහම මේ වෛරසයේ පැතිරීමේ වෙනස් වීමත් සමගම රෝගීන් විශාල සංඛ්‍යාවේ වැඩිවීමක් සාමාන්‍යයෙන් වාර්තා වෙනවා. ඒක විද්‍යාත්මකව තහවුරු කරලා තිබෙනවා. ඊට අමතරව මදුරු ඝනත්වයේ වැඩිවීමක් වැඩි වෙලා තිබෙනවා.
1: මෙවන විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,071ක්. ඩෙංගු මරණ 47ක්ද වාර්තා වුණා. දැන් විදෙස් පුවතක්. ඉරානයට එල්ල කළ නවතම ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව ඇමරිකානු මාධ්‍යම විධානය නිවේදනය කර තිබෙනවා. එම බලකාය පැවසුවේ ස්ථාන රසක පිහිටි ඉලක්ක ගණනාවකට ප්‍රහාර එල්ල කළ බවයි. මෙම ප්‍රහාරවලදී ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති, වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන, මිසයිල් සහ ඩ්‍රෝන පහසුකම් මෙන්ම කුඩා යාත්‍රාද ඉලක්ක කර තිබුණා. මෙම මෙහෙයුම සඳහා ප්‍රහාරක යාන, නාවික යාත්‍රා සහ ප්‍රහාරක ඩ්‍රෝන යාන යොදාගත් බවයි ඇමරිකානු මධ්‍යම විධානය සඳහන් කළේ. ඇමරිකාව පවසන්නේ හොමු සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන ජාත්‍යන්තර වාණිජ නෞකා ඉලක්ක කර තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව දුර්වල කිරීම මෙම ප්‍රහාරවල අරමුණ වූ බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: 的的棒当棒当棒当棒当棒当棒当棒当棒当棒当棒当棒当棒当棒当棒当棒当棒当棒当
1: අපි මේ මෙතන මහන්සි වෙන ඇතර එක ඕෆ් කරලා දාලා තින්ද ඕෆ් කරලා දාලා පිටත් ඕෆ් කරලා දැම්මනේ
0: ඉවරයි. තප්පර 50යි තිබුණේ තව.
1: අපි විනාඩි එකමාරක් විතර. පන්දං.
0: සමනකලට ඔබේ ගෙදර තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණ ඔබට ඕෆ් කරලා දාන්න හිතන අවස්ථාවක් තියෙනවා නේ. මට ඒ වෙලාවකට හිතනවා මට
1: ඉතින් අකුණු ගහනලා නේද ඒක.
0: ඒ වෙලාවට සමනකල මට කරන් බිල් එක දැක්කම
1: මට හිතෙනවා අකුණු ගහන වෙලාවට.
0: හරි.
1: ඔයාව එළියට දාන්න.
0: ආව ලංගක දිනන් තේරෙනවා රවින්ද වාගේ විදිය ඔයාගේ හැසිරීම
1: මොකක්ද ඔයාලා
0: කතා කරන විදිය
1: පොඩි ආදරයක් ඇති වෙනවද ඉතින් බොරු කියන්නේ නැහැ හදවත
0: ඔයා මාව ප්‍රතික්ෂේප කරනවා
1: අනිවාර්යෙන්
0: එහෙම මූන්ට කියනවාද මනුස්සය
1: අනිවාර්යෙන් එහෙම නැහැ
0: මට ඇත්තම රවින්ද විදුලි බිල දැක්කම හිතනවා සමහරක් ඉලෙක්ට්‍රොනික උපකරණ
1: පිච්චිලා ගියා නම් මීට වඩා හොඳයි කියලා
0: හරියට හරි
1: මට කොච්චර තියලා දිනා ඔගලෙන් ගෙදරම ඔගලගේ රඟල්ලත් පැය ටීම් එක ප්‍රා ගාලා පිච්චිලා යනවා හොඳයි.
0: තවදුරටත් මම මේ පීඑස්ඒ රැඳෙන්නද? මේ පීඑස්ඒ මම රැඳෙනවද නැද්ද?
1: මගේ සෙවණේ.
0: සෙවණේ.
1: අරින්දා යගේ සෙවණේ.
0: රැඳෙනවද නැද්ද?
1: ඔබගේ සෙවණේ රැඳුණු සහ
0: පයින් ගත්තා එළියට යනවාද? මොකද කරන්නේ?
1: Tamanthama පයින් එකක් දීගෙන Taman මෙලියට යනවා. ඒකනේ ඔයා අදහස් කරන්නේ නැත්තේ?
0: ඔව් ඔව් ඒක තමයි අදහස් කරන්නේ. හොඳට හොම්බට එකක් දීලා එළියට යනවාද?
1: තමන්ගෙම හිමුකම් කරගෙන යනවා.
0: මොකද්ද?
1: මෙහෙම මිනිහෙක් දැක්කමයි. මම යනවා කියලා තමන්ගෙම හොම්බට ගහගෙන එළියට යනවාද මිනිස්?
0: හරි.
1: රයිට්. ඕකේ. අපිට හිතන පිච්චිලා ගියා නම් හොඳයි.
0: හොඳයි කියලා. සම ඉරිසියාවට හිතන දේවල් තියෙන ඒවා නෙමෙයි මම මේ කියන්නේ කලන් බිල් එක දැක්කම පිච්චිලා ගියොත් හොඳයි කියන හිතන ඒවා.
1: ඔව්.
0: ෆ්‍රිජ් එක කියන්නේ ඒක.
1: ෆ්‍රිජ් එක ඔබට අල්මාරියක් කරන්න ඉදලා තියෙනවද? ප්ලග් එකෙන් ගලවලා දාලා. සීතලට කිසි දෙයක් තියාගන්න ඕනේ නැ මේක ඕෆ් කරලා රෙදි අරවා මේව නමලා ලූණු එහෙම ඇතුලට දාලා වහලා දාලා තියෙනවා. ඒක පෙට්ටකමක් අදින් මනතට. එහෙම?
0: එහෙම හිතලා තියනවද?
1: ඔව්. සමහර අය ගෙවල් වල ඒ වගේ ෆ්‍රිජ් තියෙනවා. ඒ මිනිස්සුන්ගේ ලයිට් බිල් ඔය තරම් වැඩි වෙලා තියෙන මොකක් නිසාද? ඒ මිනිස්සුන්ගේ හැම වෙලාවෙම දුවන ෆ්‍රිජ් එක නිසා.
0: යා.
1: මොකද ඕක ඕෆ් කරන්නේ නැහනේ. එහෙම ලඩියක් gedera තියනවා නම් ගන්න තීරණයක් මෙහෙම. මං දන්නවා මම කලින් මගේ තීරණේ වැරදුනා.
0: හරි.
1: නමුත් මනුස්සයෙක් විදියට එකම තීරණේ හැම වෙලාවෙම ඉන්නේ නැහැ අපි.
0: හරි.
1: එකම වෙලාවෙ අපි හැම වෙලාවෙම ඒ තීරණේම ඉන්නේ නැහැ.
0: ඉන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. අපි අප්ඩේට් වෙනවා.
1: අපිට ඩිසිෂන් ගන්න පුළුවන්.
0: යා.
1: මම යනවා සිංගරේකට. හ්ම් හ්ම්. ගිහලා ගොලංග අලුත්ම ඩිජිටල් ඉන්වර්ට් ටෙක්නොලොජි එක තියෙන විදුලිය 50ක් පරිමාවින R600A ගෑස් තියෙන ලීටර 276ක් දොරවල් දෙකක් තියෙන ඒ ෆ්‍රිජ් එක ගෙදර ගෙනලා මේ ෆ්‍රිජ් එක මේ තියෙන එක මම අයින් කරනවා. ඔබට පුළුවන් හැම දැරි තීරණයකට එන්න.
0: ඔව් තීරණේ ඔබේ. වාසිය ඔබට. ලයිට් බිල් ඉතුරු වෙන්නේ ඔබේ.
1: අපි එකපාර සල්ලි ගෙවන්නේ. හ්ම් හ්ම්. අපි වාරික වශයෙන් ගෙවන්නේ. 5000 ගානයි වාරිකේ. අපි එහෙමයි.
0: හරි. නයිස්.
1: You can do that. අද ගන්න ඩිෂන් එක 50 ගානේ ලයිට් බිල් ඉතුරු කරගන්න හැම මාසිකම. ෆ්‍රිජ් කීයක් ගන්න සල්ලි ඉතුරු කරන්න පුළුවන්?
0: ආ ඒකනේ නේද.
1: ෆ්‍රිජ් කීයක් ගන්න පුළුවන්ද සල්ලි ඉතුරු කරන්න පුළුවන්ද කල්පනා කරලා?
0: Think think.
1: Do it now.
0: Do it now. Yeah. Right. මම කාගිල්ස් ෆුඩ් සිටි වල ඉන්නකොට කැෂි එක ගාව පොලිවේ මම දකිනවා මිනිස්සු සර්ප්‍රයිස් වෙන හැටි. ඒගොල්ලන්ට බිල් වයිප් අවුට්ස් ගිහලා ඒගොල්ලෝ Oh really? Oh god.
1: ඒගොල්ලන්ට ඒලාට මේක කියා ගන්න කෙනෙකුත් නැහැ නේ.
0: උනේ.
1: සමහර අයද අපි දිහාත් බලනවා.
0: මේ වටපිට බලන්න.
1: අපි දිහා බලලා වැඩක් නැහැ. අපිට ඉතින් ඊර්සියයිනේ ඕවා අහලා. අපිට මේ වෙලාව නැහැ.
0: ඒ වෙලාවේ ඔබට හිතෙන පළවෙනිම දේ තමයි චූ තව මට මොනවා හරි ටිකක් ගන්න තිබ්බා කියලා ඔබට හිතෙනවා කරන්න දෙයක් නැහැ ඉතින්. ඔබ සාමාන්‍යයෙන් ගත්ත ගානට ඔබට බිල් වයිප් අවුට් එක ඇවිල්ලා ඇති. ඒක තමයි මේ සැරේ කාගිල්ස් ෆුඩ් සිටි අපිට දීලා තියෙන ලොකුම ටැග් රුපියල් මිලියන 20ක්. වටින ෆ්‍රී ෂොපින් දිනා ගන්න ඔබට අවස්ථාව දීලා තියෙන රුපියල් මිලියන 20ක්. අනිවාර්යෙන් ඔබ මේක ඇතුළට වැටෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. හැබැයි
1: ඔබලා මොකක්ද උඩද?
0: ඒ කියන්නේ මේ මිලියන 20 ඇතුළේ බිල් වයිප් අවුට් වලට හැබැයි රුපියල් 2000කට හරියට වැඩියෙන් හරි බඩු මිලදී ගන්න යුනිලීව නිෂ්පාදන තියෙනවා. ගොඩක් එතන දාලා ලිස්ට් කරලා ඒකෙන් තුනක් ඔබේ බඩු ලිස්ට් එකට දාගන්න. ඊට පස්සේ ඔබට බිල් වයිප් අවුට් වෙන අවස්ථාව දිනා ගන්න පුළුවන්කම තියෙනවා. අදම ෂොප් කරන්න යන්න කාගිල්ස් ෆුඩ් සිටි ජූලි මාසේ 31 අද 13 කල් තියෙනවා 31 වෙනකල් ඔබට අවස්ථාව තියෙනවා බිල් වයිප් අවුට් කාගිල්ස් ෆුඩ් සිටි වෙතින්.
1: වදන්නවද LOLC ෆයිනන්ස් එකට 2001 අවුරුද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දීපු
0: හරි
1: ලංකා රේටින් ආයතනයේ A+ ස්ථාවර වර්ගීකරණය ලැබිලා
0: තියෙනවා. වව්! එහෙමයිනි.
1: ඕනම මූල්‍ය ආයතනයක විශ්වාසය බලන්න තියෙන ඒගොල්ලන්ගේ වත්කම් වලින් තමයි. සමාගමේ මුළු ප්‍රාග්ධනය රුපියල් බිලියන 155යි. මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 551යි.
0: හරි.
1: මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 271යි.
0: වව්! සුපිරි.
1: බිලියන බිලියන අපි ඔක්කොම බිලියන වලින් කතා කරේ. එතනින් බලාගත්ත හැකි LOLC ෆයිනන්ස් ගැන පාරිභෝගිකයාගේ විශ්වාසය කොතනද කියන එක. මේ කොහොමද මේක හැදෙන්නේ නැත්තේ? මුලදී කවුද හොඳ? මුලදී කවුද පළවෙනි පියවරම තියන්නේ නැත්තේ කවුද?
0: ඔව් නේද?
1: LOLC ෆයිනන්ස්. මිනිසු හිර වෙලා ඉඳද්දි මිනිසුන්ට තමන්ගේ සිහින සැබෑ කරගන්න ඊළඟ අඩිය තියාගන්න අත දෙන්න කෙනෙක් නැති වෙලාවේ තමන්ගේ ඊළඟ ව්‍යාපාරය ඊළඟ දියුණුව කරා යන වෙලාවේදී ඒකට ඕන කරන මූල්‍ය පහසුකම් ගන්න ගියාම මුළු පැටිකිරියම අහන මිනිස්සු ඉන්න තැන්වලදී ලෝන් එකක් ගන්න ලෝන් එකක් ඕනේ නැහැ තමන්ට කියන තැනටම ඔප්පු කරන්න සිද්ධ වෙලා
0: තියෙන්නේ. ඒක නම් ඇත්ත.
1: මට මේ ලෝන් එක ඕනවට නෙමෙයි මම මේ ආසාවට ගන්නෙ මට මෙච්චර දේවල් තියෙනවා නේ. එහෙම මිනිහ.
0: Come on.
1: එහෙම මිනිත්තුන් අපි උනා ලෝන් දෙන්න. මේ ලෝන් එකක් ඉෂුව කරන මූල්‍ය පහසුකමක් දෙනවා කියන එක chance එක කවුද ගත්තේ? LOLC finance. LOLC finance ඒ chance එක ගන්න දන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ වෙනම ටීම් එකක් එනවා risk එක analyze කරගන්න.
0: හරි.
1: ව්‍යාපාරික අදහස කොච්චර දුර ගෙනියන්න පුළුවන්ද කියන එක සමහරට අදහස ගෙනාවු මිනිහට වඩා හොඳට analyze කරගන්න දන්නවා. ඒක දිහා බලලා ඒගොල්ලෝ decision එක ගන්නවා මේකට අපි මූල්‍ය පහසුකම් දෙනවා. මේ මහත්මයාගේ සිහිනේ සැබෑ වෙනවා. එයාට ඕන කරන උපදේශන සේවා අපි දෙනවා. ගෙදරට ගිහිල්ලා සර්විස් එක දෙනවා.
0: හරි.
1: අඩුම ලියකියවිලින් වැඩේ කරනවා. මග දෙපස සිට කොඩිය වනනවා.
0: ඔන්ලයින් පේ කරන්න පුළුවන්.
1: අප්පුඩි ගහනවා.
0: හරි.
1: එන්කරේජ් කරනවා. ඒ ඔක්කොම LOC ෆයිනෑන්ස් එක කරනවා. ශාකාවට ගිහින් බලන්න.
0: හරි.
1: ඔබ ලේසියට ඩිසපොයින්ට් වෙන්නේ නැහැ. ලේසියට. ඔබ ගාව හොඳ ප්ලෑන් එකක් තියෙනවා නම් ඕ why not?
0: ඔබ හරිම දැනට ගිහිල්ලා තියෙන්නේ.
1: LOC ෆයිනන්ස් එක ඔබට එන්න කියනවා. ඉතින් මේ ලැබි මුදලාලි තරන් නෙමෙයි ඕන මුදලාලි කෙනෙකුට ඕන සාමාන්‍ය පුරවැසියෙකුට අලුත් අදහස් අරගෙන යන්න පුළුවන්. හදිස්සියේ රන්නාභරණ ටික තියලා පොඩි අතමාරුවක් කරගන්න ඕ පුළුවන්. ඔබේ ප්‍රිවසි එක උප්පරිම ආරක්ෂා කරලා මේ වැඩේ කරලා
0: දෙන්න. සාව නියමයි.
1: සල්ලි ටිකක් වැඩිපුර ගාණක් අතරින් ඩෙපොසිට් කරගන්න ඕ පුළුවන්. කරලා දෙන්න.
0: රට යන ප්ලෑන් එකක් තියෙනවා නම් සල්ලි නම් ප්‍රශ්නෙට වෙලා තියෙන්නේ. ඒකට උත්තරේ තියෙනවා
1: LOLC. LOLC ෆයිනන්ස් එකේ සල්ලි ටික දෙනවා.
0: මරුනේ.
1: ඔව්.
0: නියමයි.
1: අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් ටික හදලා දෙනවා. එහි ඉඳලා හිමීට ගෙවාගෙන යන්න ඕන කරන වටපිටාව හදලා දෙනවා. ළඟම තියෙන LOLC ෆයිනන්ස් ශාඛාව තියෙන තැන දන්නවනේ.
0: හා
1: මොන හරි දෙයකදී මතක තියාගන්න ඒගොල්ලෝ ඉන්නවා කියලා.
0: රයිට් මේ මහෝගනි. චූටි දූ පැටියෙකුට දාන ලස්සන නමක් නේ. මහෝගනි.
1: තේක්ක.
0: තේක්.
1: ඔයාගේ ළමයට දාන්න තේක්ක.
0: නෑ ඊට වඩා පොඩ්ඩක් බුරුම තේක්ක.
1: බුරුම තේක්ක.
0: හා. ඔකලගේ පුතා කොස්. ඔකලගේ පුතා නිතරුනේ කොස්.
1: වයර් ෂෝට් එක මොනවද මේ?
0: මම මේ කිව්වේ මේ දරුවට
1: නේද? මම හිතා හොඳ නැහැ මහෝගනි. නේ ඉතින් කොහෙන් එනවද දන්නේ නැහැ. හරි ක්‍රියේටිව් කියලා හිතානේ. ආ මේ බඩත් ගහගෙන මහෝගනි. ආ මැඩෝ උනා. පොඩ්ඩක් ඉන්න මැඩෝ නැගේ ෆොටෝ එකක් ගහගන්න. මේ පොඩ්ඩක්. සින්සිනැටි ජින්ගල් සින්දුවක් කියලා මැඩෝ උනා.
0: Frozen.
1: මම Frozen.
0: Hey are Frozen කියලා.
1: අනේ බවනේ මේ තියෙන
0: බලන්න. right ඒ කිව්වේ ළමයිගේ නම් නෙමෙයි. ඒ අපි කිව්වේ අපි strip ceiling එකක් දාන්න ආසම ලී වර්ග ගැන තමයි අපි කිව්වේ. කොස් මහෝගනි තේක බුරුම තේක. ආසයි ලී වලින් දාන්න. අපි දාන්න ඔබේ choice එක. මමත් ආසයි ලී වලින් දැම්මම හොඳ විලායකක පෙනුම එනවා නිකන්. හරි නිකන් ලොකු උස මහත ගයක් ඇතුළේ ඉන්නා වගේ හොඳ space එක තියෙන ගයක් ඇතුළේ ඉන්නා වගේ හැඟීම ඔබට දැනෙනවා. ලස්සනත් ඒ වගේ තමයි. ඉතින් මේ හැම දෙයක්ම
1: සාමාන්‍ය ලී පෙනුම කියන්නේ දැන් luxury.
0: ඔව් ඒක අන්න රයිට් ඒ වචනේ ලක්ෂරි ලුක් එකක් තියෙන්නේ.
1: දැන් අපි අහලා තිනවා මේ ඕක් රූම් කියලා එහෙම අහලා තිනවා.
0: ආ ආ.
1: ගියන් බලන්න මේ නූරලී ග්‍රෑන්ඩ් හෝටල් එකේ ඊගොල්ලන්ගේ තියෙන බිලියඩ් රූම් එක එහෙම ලී වලින් තමයි අතුර ලස්සන කරලා තියෙන්නේ.
0: ආ ඕකේ.
1: එනවා මුතු ක්ලාස් එකක්.
0: අන්න ග්‍රෑන් පෙනුමක් එනවා.
1: ඔව් අනිවාර්යෙන් එනවා. හැබැයි
0: අපි ඉතින් ආස ඔය පෙනුමට නෙනේ දාලා.
1: ඔය පෙනුම තමයි අපිට ඕනේ. හැබැයි ලී ඔරොත්තු දෙන්නේ නැහැ ලංකාවේ තියෙන වේදයකට. ලංකාවේ ඉන්න මේ පොඩි පොඩි ලී කන සත්තු නිසා හරි අමාරුයි පවත්වාගෙන යන්න. කාලයක් ගියාම අපිට ආයි පාරක් මේක දාන්න සිද්ධ වෙනවා. මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.
0: අන්න ඒ නිසා
1: ඔහොම ලී ඔහොම ලී ඇත්තෙත් නැහැ. ඔහොම ලී තිබ්බා කියලා දාන්නත් බෑ. ලී වලට කියන ගණන් එක එක කන අමුතු අමුතු ගණන්
0: කියන්නේ.
1: ඊටට මූණ බල්ලා ගාන කියන්නේ නැති. ලී වගේ විනාශ වෙන්නේ නැති. එහෙම ලී වගේ දුර්වල නැති. ඒ වගේ දුර්වලකම් සියල්ලම අයින් කරපු. නමුත් ලීද නැද්ද කියලා හොයාගන්න බැරි තරමට ලී වලට තාම සමාන පෙනුමක් තියෙන ප්‍රොඩක්ට් එකක් දාලා මේ වැඩේ ඉවර කරගමුද? ඒ තමයි colorup.lk.com ඔබට සජෙස් කරන අර ලී පෙනුම තියෙන ලී වලට සබ්ස්ටිටියුට් එකක් හදලා හදලා දාපු ස්ට්‍රිප් සීලින් එක. ඒකේ තමයි ඔය කියපු කොස් තේක්ක බුරුම තේක්ක මහවගනී පාට එක එන්නේ. ඇත්තම ලී වගේමයි. නමුත් ඇත්තම ලී නෙමෙයි මම ඔබට ඇත්ත කියන්න ඕනේ. ඇත්ත ලී වගේමයි. නමුත් ඇත්ත ලී නෙවෙයි. ලියට දාපු ආදේශකයක්.
0: ප්‍රශ්න නෑ. ඒකත් අපි විශේෂණ කියන්නේ.
1: ප්‍රශ්න සියල්ලම ඉවත් කරලා තියෙන. සියල්ලම එකතු ඉවත් කරලා තියෙන. පරම්පරා ගණනාවක්. ඔබ ජීවත් වෙලා ඉන්නකම් ඒක කිසිම ප්‍රශ්නයක් ඔබ දකින්නේ නෑ. ඒ තරම් කල්පවතින ප්‍රොඩක්ට් එකක්.
0: රයිට්. දැන් සාමාන්‍යයෙන් බයික් එකක යනකොට දැන් අපි ගත්තොත් බජාජ් අපේ ප්ලැටිනා එකේ යනකොට අරවින්ද දැන් මෙහෙම දැන් පිටිපස්සෙන් එක වැටෙන්න යනවනේ. දැන් මගේ ඉස්සර හිටපු බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් එයා බයික් එක යනකොට එයාගේ ජැකට් එක දාලා මම මෙහෙම දාලා ජැකට් එක මෙහෙම ගැට ගහගෙන අර සයාරේ කියලා ෆිල්ම් එකකුත් ආව ඊට පස්සේ එහෙම කරන. එතකොට මාව මං එයාව අල්ලා හිටියේ නැත මම වැටෙන්නේ නැහැ. මාව යා මෙහෙම මට මාර ඉතින් හරි ආඩම්බරයි එතකොට හරිද?
1: එකපාර බයිසිකලෙටම තියලා ගැට ගවනන් ගේලි කල්ල මොකද?
0: රොමෑන්ස්
1: නෙමෙයි. එතකොට වැටෙන්නේ නෑනේ. රොමෑන්ස් මොක වුණා?
0: අයියෝ.
1: දරමිටිය බැඳා වගේ බයිසිකලෙට තියලා ගැට ගැහුවා. අරන් ගියා.
0: අයියෝ.
1: ඔගලගේ කිසිම නෑ යන්නේ. ඕනේ මේවා බයිසිකල්ලා ගෙනියනවා දාගෙන. ගැට ගහගෙන.
0: බජාජ් ප්ලැටිනම් එක නගින්න ඊට පස්සේ එකපාරක් නකනාල් මෙහෙම ගැට ගන්න. දැන් මොකද? යාව අල්ලන්නෙත් නෑ මම. මං ඉදින් ඉන්නවා. හරිද? හරි. ඒක මගේ
1: මට ඌරටත් ආවා.
0: පස්සේ කාලේක ෆිල්ම් එකක්
1: අර මිනිහෙක් බැඳගෙන ඉන්නයි මිනිහට මොනවා හිතනවද දන්නේ. බයිසිකල් වල ගැට ගහගෙන ගියාලු බෝයිසෙන්න. අනේ ඇත්තමයි.
0: හරි හරි. ඒ කතාව ඉවරයි. ඒ කතාව
1: බයිසිකලේ තියෙන ජැකට් එකෙන් අල්ලලා ගැට ගහගෙන ගියාලු.
0: අතීතේ
1: අපේ පාංක ඩොබලා ඇත් බැඳලා
0: නෑ ඒ මොකද්ද
1: දර මිටි වගේ ගෙනියන්න ඕනේ පැහැරගෙන ගියා වගේ
0: එහෙම එකක් නෙමෙයි මම කිව්වේ මං කිය ආදරණීය මේක අයියෝ අයියෝ මේගොල්ලෝ
1: මාර රොමෑන්ස් මෙයාගේ
0: හරි
1: ඔහොම තමයි ඔහොම තමයි බඩබුරුලෙන් හින්දි ෆිල්ම් බලපුවාම එන්නේ
0: අයියෝ කායිකද නේ මම මේ කතා කරන්නේ
1: මාරක රොමෑන්ස් නාකි විසේ ගෙටත් ඔසේ
0: කතා කරමු හැඩකාර වැඩකාරයා ගැන. සීරියස්ලි මේ බයික් එක මාර ලස්සනයි. මේ බයික් එක තනියෙන් තියෙනකොටත් ලස්සනයි. ඒක උඩ ඔබ ඉඳගෙන ඉන්නකොටත් ලස්සනයි. මාර ස්මාර්ට් ලුකින් බයික් එකක් තමයි මේ බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. දැන් ඊළඟට අපි වැඩකාරයා කියන කැලට එනවා. මෙතන ඉන්න
1: වැඩකාරයා ගන්න පුළුවන්.
0: නෑ ඒක නෙමෙයි. මෙතන ඉන්න වැඩකාරයා අපි කවුරුද දන්නව කවුද? අරවින්ද ලුකුගේ.
1: නා
0: කියන්න. ආ වැඩකාරයා කියන්න.
1: ලීටර් එකට ඔව් ඉතින්
0: කිලෝමීටර් එකට 107කට වඩා දුවන්න පුළුවන්
1: ඒකේ ඔව්
0: ඉතින් ආ ඉතින් හොඳට තෙල් කරනවා
1: ඉතින් අපිට කියන්නේ
0: ඇන්ටිස්කිඩ් බ්‍රේකින් සිස්ටම් එකක් තියෙනවා ඉතින්
1: තමනක් තියෙන
0: ලස්සන ලයිට්ස් සිස්ටම් එකක් තියෙනවා
1: ලස්සන ලයිට් තොරන්න මේවා හෙඩ් ලයිට් එක සිග්නල් ලයිට් එකයි තියෙන්නේ ලස්සන මොම ඔයම ලයිට්
0: හරි යුනික්
1: ලස්සන ලස්සන ලයිට් සෙට් එකක් තියෙනවා.
0: හොඳ දිග සැප පහසුවේ තියෙන සීට් එකක් තියෙනවා. මම ඒකට හරි ආසයි. මොකද සමහරක් වෙලාවට බයික්ස් වල අපි දැකලා තියෙනවා ඉඩ මදි. දෙන්නෙකුට යන්නත් ඉඩ මදි. එක්කෙනෙක්ගේ කරේ තමයි අනිත් එක්කෙනා යන්නේ. හැබැයි මේක හොඳ දිගට ලස්සනට සැප පහසුව හදලා තියෙන සීට්ස් තියෙනවා. බජාජ් ප්ලැටිනා. හරි.
1: මොකද දත පනෝ කරලා? සාක්කි දෙන්න මම බලන්නේ මම බලන්නේ මේ නේද සාක්කි දෙන්න මෙතන කරකිලා වැටුණා අපේ මේ සාක්කි දෙන්න
0: X9D ෆෝන් එක මෙතන තියෙනවා කැමති කෙනෙක් කියන්නේ ගැන දැන් එහෙම යන්නේ ෂෝ එක
1: පැදුර එලලා තියෙනවා කැමති කෙනෙක් මේ ගල කතා
0: X9D ෆෝන් එක
1: කොකෝ ෆ්‍රයි තෙල් එක මෙතන තියෙනවා කැමති කෙනෙක් කතා කරගන්න එක
0: NLP ලොතරැයි තියෙනවා
1: කැමති කෙනෙක් කවිලා අරගෙන එක යන්න තල්ලි දීලා 40 ගාන දීලා
0: ඔව් කෝටි ගණන් ඇදෙන්නේ හරි
1: හරි මං හිතන්නේ මේ ලොතරැයි නම් මේ ඇත්තම ඔය 40ට දෙන එකේ වරද තමයි මෙතන තියෙන්නේ. කෝටි ගණන් ඇදෙන එකේ ලොතරැයි අත රුපියල් ලක්ෂ 2ක් වුණා නම් මීට කලින් ගන්න.
0: ඇත්තට ඔය පිටරට ලොතරැයි තියෙනවා ඒක කොහොමද? ලක්ෂ ගණන් 50.
1: අනේ ලොතරැයි. මොනවා ලොතරැයි තියෙනවා. පිටරට ලොතරැයි තියෙනවා.
0: අනේ මේ මට කතා කරගෙන ඉන්න බෑ.
1: කතා කරමින් බර මේ ෂෝ එක කරන්නේ කොහොමද?
0: පිටරටවල ලොතරැයි තියෙනවා එහෙම ලොකු ගණන් වල ලොතරැයි. ඒව මිනිස්සු ගන්න මං හිතන්නේ ගාන ලොකු හින්දා වෙන්නේ නැති නේ.
1: අපිට මේ 40ට දීලා ඕගලන්ට මේ නේද
0: මේකයි අපිට මේ වෙලා තියෙන්නේ
1: නේ ඕගලන්ට හැමදේම මේ ලාභ වැඩි සමහර වෙලාවට
0: අනිත් එක ඒ 40ත් අපිට රටේ සංවර්ධනයට තමයි ඊට පස්සේ වියදම් කරන්නේ අපිට හොඳ වැඩි NLB ලොතරැයි
1: ඒක තමයි කමක් නැහැ ගන්න අය ගන්නවනේ හැදෙනට හැදෙනවා ඔය මිනිස්සු කෝටි ගණන් අතර ෂොක් එකට ඉන්නේ
0: ආ ඒක නෑ
1: නේද ඒ මිනිස්සු ෂොක් එකට ඉන්නවා ඒ මිනිස්සුන්ට කෝටි ගණන් දීත් වෙලා ඉඳලා අපිට සිහි නෑ අපිට සනීප නෑ ඉතින් ඒක තමයි. තොත් NLB ලොතරැයි ගන්නෙ නැද්ද? ගන්නවද?
0: ගන්න.
1: පහක් ගන්නවද?
0: හා.
1: පහක් ගත්තොත් එකකට දිනුමක් තියෙයි.

0: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
1: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
3: ගියේ හරිම තැනට ගිහින්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 අමතන්න.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000. NIB The City University, the place to be.
7: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: ජීබී බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 415 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
12: සිටි රෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම්. හොන්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 200යි. මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් ඉතිරිය රුපියල් 115යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරිය රුපියල් 300යි. හාපික් 10X ඉතිරිය රුපියල් 145යි. කාගිල්ස් ෆුඩ් සිටි.
13: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය. 236cc 4 valve engine. Idle start and stop switch. Full digital dashboard. Handle එමත් ඇතිරිවස් ගියර්. Brand new Bajaj ත්‍රිරෝද රථය. David Pierce Motor Company
14: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
15: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: කොහෙද මේ දෙන්න උදේවාන්ද?
1: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල්, ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්, බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
0: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
2: දැන් ස්විස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
0: නෑ නෑ, හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
1: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඒ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: අයියා මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් දෙකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
8: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති. 0114 700යි 550.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114 700යි 100.
11: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රෝෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අම
13: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති.
14: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
15: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
16: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
17: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
18: ගන්නවා ලයිසන් එක.
19: දැන් හරිනේ අමාරු.
20: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
21: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
22: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
23: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
24: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
25: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
26: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
27: 13.19ට කෝල් එකක් ගන්නකො.
26: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
28: අනුවටයි දශම හතරෙන්.

0: Barbara Ganeva. Barbara. Ganeva, Ganeva. Rosa, Rosa. Rosa, Rosa.
1: මම ඇත්තටම තේ නිසාම තමයි මම රෝසට ආස වුණේ.
2: රෝසා.
1: ඔව්.
2: ඕකේ.
1: අපි රෝසකහට හදන විදිය ගැන කිව්වා.
2: හ්ම්.
1: අපි දැන් රෝසකහට නිෂ්පාදනයේ පිටිපස්සේ ඉන්න දැවැන්ත හස්තය කවුද කියලා බලමු.
2: කවුද ඒ?
1: බලනවා නේ අපේ වගේ පොඩි අක්කී
2: තියෙන්නේ.
1: ජෝර්ජ් ස්ටුවර්ට්.
2: ලොකුයි හස්තයක්.
1: ඔච්චර කාලයක් තිස්සේ වා හිතන්නේ ඒගොල්ලෝ ලෝකෙට තේ යවනවද?
2: ඒගොල්ලෝ 1835 ඉඳලා හිතන්නකො කොච්චර අතීතයක් තියනවද කියලා නේද?
1: 1835 ඉඳලා තේ යවනවද?
2: ආරම්භුනේ 1835.
1: 1835 ඉඳලා.
2: යා.
1: අම්මෝ. තා පොඩ්ඩක් ගියාම 200යි.
2: රටවල් 50කට වැඩි යවනවා.
1: රටවල් 50කට වැඩි ප්‍රමාණයකට තේ යවන් ලෝකේ දැන් තේ තියෙන්නේ අපේ රටේ විතරක් නෙමෙයි හොඳේ. කොච්චර රටවල් වල තේ දිනවද?
2: චීනේ වගේ නේ.
1: ඔව්. තේ හොයාගන්නේ චීනනේ.
2: ඒකනේ.
1: මට මතකයිනේ අර තේ බොමු නේද? තේ වොන් කියන රජතුමානි මේ තේ වොන්. හ්ම් හ්ම්. තේ ඤේ කියන සේවකයාත් එක්කනේ යන් තේ ඤේ. හැම වෙලාවම ගන්න තේ බොන්. කියනවා ආ බල තේම තේඤ්ඤේ ගහක් කර තියලා වතුර රත් කළා තමයි ඒකට කොළ වගේක් වැටලා තියෙනකොට තමයි ඕක බීලා මේ කොහෙන්ද මේක ඇව්වම අර එකක් කියන්නේම නැහැ තේඤ්ඤේ
2: ඉන්නවා
1: හංගගෙන ඉන්න පස්සේ කියනවා මේ කොළ වගේක් වැටලා
2: හරි ඕකේ
1: ඒත් ආයෙන් පස්සේ තමයි තේ කියන එක ලෝකෙට බිහි වුනේ
2: දැන් බලන්න මේ කොළ වැටලා නිකන් වැටිච්ච ගමන් ගත්තද නෑ ඒක පොඩක් තැම්බෙන්න තිබ්බා පැහෙන්න තිබ්බා
1: ඒක බාගෙලාට ඕනාවටත් වඩා වැඩි වෙලාවක් තැම්බෙන්නත් ඇති
2: ඇති ඕ
1: පස්සේ තමයි මිනිස්සු තේරුම් ගත්තේ මේක මේ තැම්බෙන්න වෙලාව මත මේකේ රහ වෙනස් වෙනවා කියලා
2: සමහර මිනිස්සු තත්පර 10න් 20න් ටක් ගාලා තේ එක හදලා ගන්නවා
1: පුදුම ගායක් නේ මේ මිනිසාට තිබෙන්නේ
2: අනිත් එක තමයි සමහර තේකොළ තියනවා එහෙම 10 තත්පර 10ක් 20ක් තිබ්බත් නිකන් පාට එනවා තද්ද පාටක් එනවා
1: ඔව්
2: ඒක ඉතින් අපිට හිතා ගන්න පුළුවන්
1: කාපට් දැම්ම වගේ පාට
2: ස්වභාවික ක්‍රමයක්ද නැද්ද කියලා පොඩ්ඩක් ඒක අපි හිතලා බලමු
1: එහෙම පොඩි ප්‍රශ්න තියෙනවා
2: යා
1: නමුත් ඉතින් රෝසක් අහට හොඳම එකක් තමයි ඔය දීලා තියෙන්නේ ඔබට විනාඩි දෙකක් තැම්බෙන්න ඇරලා බීලා බලන්න සීනි ඕනෙම නම් සීනි පොඩ්ඩක් අල්ලට දාලා කන්න නැත්තම් සූකිරි පොඩි කැටයක් එක්ක කන්න අකුරු කෑල්ලක් හොඳයි නිකම්ම බොන්න පුළුවන් නම් හිත හදාගන්න තව හොඳයි මට නම් බොන්න පුළුවන් තේ කිසිම දෙයක් දාන්න නැතුව
2: මං ආසයි දොදොල් කෑල්ලක් එක්ක තේ එකක්
1: බොන්න ඕ කමන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ අපිට ප්‍රශ්නයක් නැහැ අපිට විදමන්නේ අම්මල අපිට වේදමක් වතන තියනවනම් තමයි බලන්න ඕනේ.
2: අපිට වැදගත් දොදොල් කැලල නෙමෙයි අපිට වැදගත් තේ.
1: රෝසකහට එක ගැන මේ කතාව. එකපාරක් ඔබ බිව්වොත් හරියට අදලා ආයින වෙන තේ බොන්නේ නැහැ කියලායි ඒගොල්ලෝ කියන්නේ.
2: Right up here X9D phone එක. ඇයි මෙච්චර වටින්නේ? මේකේ තියෙන features ඇත්ත. features මාරේ හොඳ බැටරි එකක් තියෙනවා හොඳ ස්ක්‍රීන් එකක් තියෙනවා මේ ඔක්කොම ටික තමනද අරවින්ද අපි හැම phone එකක් ගැන හොඳ කැමරා එකක් තියෙනවා හොඳ sound system එකක් තියෙනවා හොඳ සවුන්ඩ්ස් හොඳ සද්ද තියෙන ෆෝන් එකක් තමයි මේ X9D. ඒ ටික ඔක්කොම හරි කම්ප්ලීටඩ්. දැන් අපි බලන්න ඕනේ මේක තවත් අපි කතා වෙනවා මේක මාරු හොඳයි. මේක මරු නියමයි. මේක කාලයක් තියාගන්න පුළුවන්.
1: මරු හොඳ එල කිරි
2: මතක නෑ දැන්.
1: හොඳ
2: මරු මාරයි
1: එල
2: නියමයි
1: එල
2: කිරි එල ෆෞසි පට්ටාත
1: කල්පනා කරලා බලන්න.
2: බලමු මොකද්ද මේක මේ මෙච්චර තවත් මාරයි කියන්නේ හේතු.
1: මොකද එහෙම කියන්නේ?
2: මීටර් දෙකක් උස තියලා ෆෝන් එක වැටුණාට මේක කැඩෙන්නේ නැහැ. වතුරේ ඇතුළට ෆෝන් එක වැටුණාට
1: ඒක හැම වෙලාවෙම කර කර බලන්න එපා. එතකොට ඒකට කිසි වටිනාකමක් නැහැ.
2: ඒක ඇත්ත.
1: හැම වෙලාවෙම නිකන් මීටර් දෙකක් උඩින් අත ඇරලා බලනවා. Come on.
2: ඔය ඉතින් මේ මොකද්ද මේ විකල්ප?
1: ඒකට නෙමෙයි කහදාද හදිස්සියේවත් ඒ වගේ උසකින් වැටුනොත්.
2: Yes.
1: ඒකයි කියදාස. ඒක ස්පෙෂල් මැටීරියල් එකක්. ඒක තැලෙන්නේ නැති කැඩෙන්නේ නැති පුපුරන්නේ නැති.
2: ඒ වීදුරුව උනත් මේව වෙන්නේ
1: නැහනේ. නෑ හොඳ ගොරිල්ලා ග්ලාස් යල්ලුනේ.
2: වාව් නියමයිනේ.
1: නේ අනිත් එක හොඳ ප්‍රොසෙස් එකක්ලුනේ. හොඳ ෆාස්ට් හොඳ හයිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන.
2: හරි ඕකේ.
1: රිෆ්‍රෙෂින් රේට් එක හොඳ වෙන්න ඕනේ ස්ක්‍රීන් එක නැත්තම් ගේම් ගහන්න බෑනේ ලැග් වෙනවා. කැඩෙනවා.
2: එපා වෙනවා ඊට පස්සේ. එතකොට කොහොමද ෆෝන් එක පොලේ ගහන්න හිතනවා?
1: PUBG එක මෙඩ තිබ්බාම නැත්තම් Call of Duty කින් තමයි වදින්නේ. ලැග් වෙනවා නැත්තම් අමාරුයි කරා.
2: එන හරිනේ සිංහයකට යන්න ඕනර් ෆෝන්ස් ඔබට ගෙවන්න ගන්න පුළුවන්. X9D එක විතර නෙමෙයි තව ෆෝන්ස් ගොඩක් තියෙනවා ඕනර් ගව්.
1: අපි එතකොට දැන් සත්තස මෝටර්ස් ගැන
2: හරි
1: අපි කතා කරා. අපිට සත්තස මෝටර්ස් එකට උමනාව තියෙනවා. කොහොමත් ලොරි අතර රජා ඉසුසු ලොරි ඒකන්න දෙකක් නැහැ. ඒකම හදන්න මහන්සිින් උන්න නමක් නෙවෙයි. ඕන මිනිස්සෙක් ලොරියක් නම් ඉසුසු ලොරියකට යනවා. ඊට වඩා ලොකු විශාල චිත්‍රයක් දිහා තමයි මේ සත්තස මෝටර්ස් එක බලන්නේ. ඒගොල්ලන්ට ඕනේ වෙනදටත් වඩා වැඩි කාලයක් හරි විදිහට මේන්ටෙනන්ස් පාර්ට් එක කරලා හරි විදිහට නඩත්තු කටයුත්ත කරන්න ඔබට උනන්දු කරවල
2: ඕකේ
1: ඔබේ වාහනේ ආයුෂ කාලය තව ටිකක් වැඩි කරලා දෙන්න. දැනුත් වැඩි තවත් වැඩි කරන්නයි ඒගොල්ලෝ මේ බලන්නේ.
2: හා ඕකේ.
1: එහෙම කරන්න පුළුවන් බව ඒගොල්ලෝ දන්නවා. මොකද ඒගොල්ලන්ට ඒකට ඕන කරන තාක්ෂණය තියෙනවා. ඒගොල්ලන්ගේ ඉන්න මෙතන ඉන්න පොඩිම ළමයා පහ හොඳටම ට්‍රේන් වෙලායි ට්‍රේන් කරලා ඉන්නේ. කාලයක් ඒගොල්ලන් ඔහි ගියවල ට්‍රේන් කරනවා, මෙහෙ ගෙන්නලා ට්‍රේන් කරනවා. කෙලින්ම ජපනීස් ට්‍රේනින්. අරෙන් මෙහෙන් නෙමෙයි.
2: හරි.
1: ජපානේ ට්‍රේනින්. ඒ ළමයට හම්බෙලා තියෙනවා. එතකොට ඒ ඉසුසු ලොරිය හදපු ජපන් කම්පැනි තියෙන. ඒගොල්ලෝ ගාව තියෙන සියලුම විශේෂිත උපකරණ ඒගොල්ලෝ ලංකාවේ සත්තස මෝටර්ස් එකට විතරයි යවලා තියෙන්නේ. එතකොට ඔය ඉසුසු අලුත් ලොරිවල තියෙන සමහර කෑලි බහුතරය ගලවන්න පුළුවන් ඒ ස්පෙෂල් ටෝල් වලින් විතරක් වෙන්නමයි හදලා තියෙන්නේ. ඔයක මාකටින් ට්‍රික් එකක් තමයි. අතන මෙතන ගලවන්න බැරි වෙන තමයි හදලා
2: තියෙන්නේ.
1: ඒකට මාකටින් වලටත් වඩා එතන පොඩි දෙයක් තියෙනවා. මොකද ඒගොල්ලෝ ගාව දැන් තියෙන තාක්ෂණෙන් වාහනයක ලෙඩක් වයන වාහනේ මස් කරන්න ඕනේ නෑ ඒගොල්ලන්ට. ඒ වාහනයටම විශේෂිතම හදපු ස්කෑනර්ස් තියෙනවා.
2: හරි.
1: ඒකෙන් පටාර් ගාලා ලෙඩේ රහු වෙනවා. ඔබට ඕනේ වාහනේ ගරාජ් එකේ තියලා ලත වෙන්න නෙමෙයි. ඔබට ඕනේ වාහනේ දාලා පටස් ගාලා වාහන නිපැතර ගන්න. ඒක තමයි හැමතිස්සෙම සත්තස මෝටර්ස් කියන්නේ. අපෙන් ගත්ත වාහනේ අපි ගාවට අරන් එන්න. අපි ඔයගොල්ලන්ගේ දත් ගලවන්නේ අපිට ඔබේ වාහනේ ඉතාම ඉක්මනට හදලා රිලීස් කරන්න යොමනාව. අපි කැමතිනේ අපේ වාහන කොට උඩ තියනවට. අපි කැමති අපේ වාහන පාරේ දුවනවට. අපි දන්නවා අපේ ඉසුසු ලොරි ටික නැත්තම් ලංකාවේ ලොජිස්ටික් ඔපරේෂන් එක අමාරුයි වටිනවා. ඒස අපේ ලොරි හැම වෙලාවෙම රෝද කරකෙන්න ඕනේ. හැම වෙලාවෙම දුවන්න ඕනේ. කොහොමද ඒගොල්ලන්ගේ මොටිව් එක හොඳයි නේ?
2: නියමයි. සුපිරි.
1: ඉතින් ඒගොල්ලන්ගේ දැන් තැන් හතරක් විතර තියෙනවා. පෑලියගොඩ තියෙනවා. ඒගොල්ලන්ගේ තව
2: කොළඹ
1: තියෙනවා. කුරුණෑගල තියෙනවා. මාතර තියෙන තැන් හතරක. ලබන අවුරුද්ද ඉවරනකොට තැන් 10ක සෙට් වෙනවා මේවා. සර්විස් සෙන්ටර්ස් අනේ දාට ඔබ වෙන්න නම් කොහෙවත් ඔබ යන්න එපා. ඔබ අනිවාර්යයෙන්ම සතස්ස මෝටර්ස්කට යන්න. අපි නම්බර් එකක් දෙන්නම්. ඕනම රිපෑයකට කතා කරන්න. ඕගොල්ලන්ට වාහනේ හදන කාලය ඇතුළත තවත් ලොරියක් දෙයි වැඩ ටික කරලා දුවා ගන්න. එතකොට ඔබේ බිස්නස් එක ඩිස්රප්ට් වෙන්නේ නැහැ. ඔබේ සප්ලයි චේන් එක කැඩෙන්නේ නැහැ. ඔබට කාගෙන්වත් බැනුම් අහන්න වෙන්නේ නැහැ. කවුරුත් ඔබේ නොපෙමිණීම නිසා අමාරුවේ වැටෙන්නේ
2: නැහැ.
1: ඔබේ ලොරිය කැඩුණා කියලා තව ගොඩාක් අය අමාරු වෙට්ටම. ඔබ විතරක් නෙමෙයි. ඉතින් එහෙම නොවෙන්නේ ඔයගොල්ලන්ට ඔබේ වාහනේ අද්දන චූටිම චූටි ගානකට ඒ කාලේ දුවා ගන්න. 0.77 0.225 0.225 0.77 0.225 225 මුදලාලි කොහෙවත් දාන්න එපා වාහනේ. කොහෙවත් දාන්න එපා. සතස මෝටර්ස් එකේ සර්විස් සෙන්ටර් එකටම දාන්න ඕනේ.
2: රයිට්. මම ඊයේ බටර් කේක් හැදුවා. නියමටම ආවා. මම පාවිච්චි කරේ පැල්වත්ත බටර් එක. වෙන්දත් නම් හරි ලෝබයි බටර් දාන්න නිකන් අත කොට වෙනවා. බටර් දාන්න යනකොට
1: ගණන් ගණන්නේ
2: දෙන්න. මම දාන්න ගියොත් අම්ම කෑ ගහනවා. අම්මා බට දාන්න ගියොත් තාත්ති කෑ ගන්න. ගෙදර එක යුද්ධයක් වගේ වෙනදට බටර් කේක් හදන. හැබැයි දැන් පැල්වත්ත බටර් නිසා ඒ වැඩේ හරිම ලේසියි.
1: සාමාන්‍ය ගානට හරි ගානට බටර් ටිකක් ගන්න.
2: ඒකනේ ඒ ගාන තමයි. ඇත්තටම අනිතක අපේ රටේ නිෂ්පාදන කටයුත්ත කරන්නේ. අපේ රටේ මිනිස්සු වැඩ කරන ෆැක්ටරිස් තියෙන්නේ. අපේ රටේ කිරිගොවියගේ කිරි ටික තමයි මේ විදිහට රට ඇතුලේ සංසරණය වෙන්නේ. ඉතින් හරි ෂෝක්. මේ බිස්නස් එක හරි ෂෝක්. ඉතින් අපේ පැත්තෙනොත් අපි හොඳ ප්‍රොඩක්ට් එකක් සාමාන්‍ය ගානට ගන්නවා පැල්වත්ත නිසා. දැන් පැල්වත්ත කිරි ඊට පස්සේ ගලන් පිටිකිරි එක තියෙනවා. ඊට පස්සේ නාන් ෆැට් එක තියෙනවා. බටර් තියෙනවා, ගී තියෙනවා, අයිස්ක්‍රීම්, යෝගට්, මුදවපු කිරි. ඒ ගොලන්ගේ ප්‍රොඩක්ට්ස්. නම මතක තියාගන්න පැල්වත්ත. පැල්වත්ත නා මතකෙන්න සිං කරන්න.
1: පැල්වත්ත නාමය අපේ.
2: නෑ නෑ නෑ සී සී
1: සී එකෙන්. සී එකෙන් කොහෙද කියන්නේ? ඒක F එකේ කියන්නේ.
2: පැල්වත්ත නාමය අපේ. කිරිසන් නාමයයි.
1: සිංදු කියන්න බෑනේ
2: ඒකට හවුල් කරගන්න
1: හවුල් උනාට ඔයා ඇත්ත වහන්න බෑ මට හරිද
2: හරි
1: මම දැන් කියලා දෙන්න හදන්නේ දෙන්න බලන්න හොඳ පොල් තෙල් එකක් කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම කොහොමද උත්තර දෙන්නේ හොඳ පොල් තෙල් එකක ප්‍රධාන ලක්ෂණ තුනක්
2: තියෙනවා RBD කරලා තියෙන්න ඕනේ හොඳ පොල් තෙල් එකක් ඒකේ විශේෂිත පාටක් තියෙන්න
1: බෑ සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕනේ
2: පළවෙනි සෞඛ්‍ය විශේෂිත පාටක් තියෙන්න බෑ විශේෂිත සුවඳක් තියෙන්න බෑ
1: පොල් තෙල්ලක් හොඳයිද කියලා බලන්න දැන් මම කියන්නම් මිස්සා මං හිතන්නේ මිලෝදයක් දන්නේ
2: ඇයි
1: පොල් තෙල්ලක් හොඳ වෙන කාරණා මෙන්න මේ ටිකයි ඒ සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕනේ ඉතින් ඒක මැකනිකලි RBD කරලා තියෙනවා නම් කිමිකල් දාලා නෙවෙයි මැකනිකලි RBD කරලා තියෙනවා නම් පොල් තෙල්ලට අමුද්‍රව්‍ය තෝරගද්දී ඒවා හිඳිද්දී මැෂින් වල කරකවද්දී අඹරද්දී කැරකෙද්දී
2: ගබඩා කරද්දී අසුරද්දී
1: RBD කරපුවාම මේ සියලුම අපද්‍රව්‍ය අයින් වෙනවා
2: ඔන්න
1: එකක් තමයි සෞඛ්‍ය ආරක්ෂිත බව දෙක හදාගන්න ආහාරේ රහ තියෙන්න ඕනේ කෑමේ රහ තියෙන්න ඕනේ පොල් තෙල් වල රහ
2: නෙවෙයි
1: ගොඩක් අය පටලවගෙන ඉන්නවා පොල් තෙල් රහ එන්න ඕනේ කියලා බදින කෑම වල කොහෙන්ද කාගේ කවුරු කීපකට කියලා මේ කල්පනා
2: කරනවා අනේ මම නම් ආස නැහැ එහෙම රහක් කෙනෙකුට
1: මොන කෑම කෑවත් පොල් තෙල් රහට එන්නේ කට්ලට් කනවා පොල් තෙල් රහයි පැටිස් පොල් තෙල් රහයි
2: මුං කැවුම් පොල් තෙල්
1: පොල් තෙල් රහයි
2: කැවුම් තෙල්
1: ඔව් අපරාදේ බදින්නේ පොල් තෙල් ටිකක් කාලා බෙල නිකන් හිටියා තුන මිල මිල සාධාරණ වෙන්න ඕනේ. ස්ථයි මිලක් තියෙනවනේ මිල සාධාරණ වෙන්න ඕනේ. මෙන්න මේ ටික තියෙන්න ඕනේ. දැන් බලන්න ඔබ ගන්න පොල් තෙල් වල එහෙමද කියලා මේ තියෙන සබ්ජෙක්ට් එක තියෙන්නේ. නේද? එහෙමද තියෙන්නේ කියලා බලන්න.
2: බලන්නකෝ තියෙන්නේ එහෙමද කියලා.
1: එකක් හොඳට තියෙනවා අනික හොඳට නැහැ. RBD ගැන අමුතු බයක් ඇති වෙලා තියෙනවා. අපි ඒක කරපින්න ගත්තා මිසක් RBD එපා කිව්වේ කවුරු හරි එපා කිව්වේ ඇයි කියලා අපි හොයලා නැහැ.
2: නෑ නේ.
1: RBD එපා කියලා කිව්වේ කෙමිකලි RBD කරපුවා රිෆයින් කරලා බ්ලීච් කරලා ඩියෝඩරයිස් කරලා කෙමිකල් පාවිච්චි කරලා ලොව කරපුවා අපි පාවිච්චි කරන්න එපා කිව්වේ. මැකනිකලි කරනවා නම් කවුරු හරි බය නැතුව ගන්න. මැකනිකලි කරනොත් සේන මිලසිතමේ කවුරු කරත් හොඳයි. හැබැයි මැකනිකලි කරන සම්පූර්ණ සිස්ටම් එක ලංකාවට ඉස්සෙල්ලාම අඳුන්වලා දුන්නෙත් කවුද?
2: සේන මිලස්.
1: මේක මන් දන්නේ නැති අන්තිම කතාවලට නෑ මම කියන්නේ සේන මිලස් තමයි මුලින්ම කෙමිකල් පාවිච්චි කරන්නේ නැතුව ලෝකෙ පිළිගත්ත මැකනිකල් සිස්ටම් එකකට ෆිසිකල් සිස්ටම් එකකට තෙල් පිරිපහදුව පටන් ගත්තේ තෙල් පිරිපහදුව ගන්න අපුගත කන්දක් නැත්නම් මේ කියන්නේ පොල් තෙල් ගැන
2: හරි ඉතින් ඒගොල්ලන්ගෙම ප්‍රොඩක්ට් එකක් තමයි මේ කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ
1: අද මිඩ්ල් ඊස්ට් මාකට් එකෙත් ඒගොල්ලන්ගේ නමින් ඒගොල්ලන්ගේ කොකෝ ෆ්‍රයි නමින් නොගැට වෙන නම් වලින් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් තියෙනවා ගොඩාක් ගොඩාක් රටවල හොඳ තෙල් නිෂ්පාදකයෝ කියලා පෙන්නගෙන ඉන්න අය තෙල් ටික ගන්න ලංකාවෙන් ලංකාවෙත් සේන මිල්ස් එකේ ඒ සේන මිල්ස් එකේට ආйти එකක් තමයි කොකෝ ෆ්‍රයි කියන පොල් තෙල් එක දැන් අපිට අපේ මාකට්ස් වලදී ගන්න පුළුවන්. ඔබ ගන්නේ හොඳම හොඳ පොල් තෙල්යක් ගන්න.
2: යා සතුටුයි සතුටුයි.
1: පාවිච්චි කරලා බලලා ඒකේ හොඳ නරක ගුණාගුණ අනිත් අයට කියන්න ෂෙයා කරන්න හොඳ දේවල් අපි කූඹි වගේ මිනිස්සු. කූඹි වගේ මිනිස්සු අපි. අපි හොඳ දෙයක් කියන්න ඕන. රයිට් පාවිච්චි කරන්න ඕනේ. කරලා අපිට කියන්න ඕනේ ඔබ මොනවද හිතන්නේ
2: කියලා.
1: අන්න දැන් ඔබ ෆස්ට් ටයිම් කෑමේ රහ බලයි. දැන්නම් කෑම වල රහ එනවා කියලා ඔබට හිතේ. අත්‍තරම මේක හොඳ වෙනසක් තියෙනවා කියලා ඔබට දැනේ. පොල් තෙල් කියන මහා විශාල සබ්ජෙක්ට් එකක් කතා කරන්න ගොඩාක් ඒවා තියෙනවා.
2: හරි.
1: හැමදේම මතක තියාගන්න ඕනේ නෑ ඔබ. ඉතින් අවශ්‍යම දේවල් ටිකක් තමයි කිව්වේ. තාමත් ලංකාව කර්ණගාටුවට කරුණක් 70%ක් විතර තාම ලූස් පොල් තෙල් පාවිච්චි කරන පුරුද්ද තියෙනවා. ඒ පොල් තෙල් කොහොම හදනවද? ඒ පොල් තෙල් ඔබ දන්නවද? අද බූලියට දාන තෙල් නෙමෙයි ලබන සතිය දාන. තව කොහෙදෝ එකක් වෙනක් දෙනවා ඒකත් දානවා. තවත් කවුදෝ වෙනක් දෙනවා ඒකත් දානවා. ඔය ලෝකේ රට පුරාම තැන් තැන් වලින් ආපු තෙල් හිතන්න මොකේ මොනවා තිබුණද කියලා ඔබ දන්නේ නැහැ.
2: අනිතික බූලියක කවදාත් සුද්ධ කරනවා අපි එහෙම දකින්නේ නැහැ නේ නේ. ඒකේ පුරෝණෝ
1: පුරෝණෝ. ඔයා ඔය බූලියක් දෙකට පල්ලා බලපු දාට ඔයා පොල් තෙල් නේ පොල් තෙල් බලන්නේ ආවා ඊට පස්සේ. අපරාදේ. හොඳ පොල් තෙල්යක් ගන්නෙත් නැතු වෙනවා. ඔය
2: ලෝකෙ අක්කමයි ගන්න
1: කතා. ඒ තරම් දහජරාව තියෙන ඔය නිකන් ලූස් තෙල් වල ඔය බැරල් වල දාලා කරන බිස්නස් එක ඒක ලාභයි ඒගොල්ලන්ට. ඒකයි ඒගොල්ලෝ එහෙම කරන්නේ. පාරිභෝගිකයට හොඳ දෙයක් දෙන එකේ වගකීම ඉතින් මුදලාලි මහත්තුරුන්ටත් තියෙනවා. නේද පාරිභෝගිකයව මරා ගන්න එපා පාරිභෝගිකය ජීවත් වෙන්න එපා විශ්වාස එක තියෙන
2: රත්තරන් කිකිලි පාරිභෝගිකය කියලා කියන්නේ
1: සිරාවට බලපල්ලා බිත්තර ගන්න යන්න එපා මොනවා හරි දෙන්න එපා යාට හොඳ දේ විතරක් දෙන්න හැම වෙලාවම
2: යස්
1: යාට වැදගත් කද නෑ මහත්තයා ඔක් ගන්න එපා මේක මේ බෝතල් කරලා තියෙන මේ ගන්න මේ කොකෝ ෆ්‍රයි එකක් ගන්න මම නිදි මහත්තයාට හොඳ දේ එහෙම බෑනේ මහත්තයා සමහර අය කොච්චර කිව්වත් ඉල්ලනවා ඒකම මං ඔය තියන් ඉන්නේ මහත්තයා ඔය ගන්න එපා මහත්තයාට මේ පොල් තෙල් බෝතලයක් ගන්න බැරි කමක් නැහැ නේ මේ කොකෝ ෆ්‍රයි එක කරගෙන මේක මාකට් එක ගොඩාක් අය දැන් අරන් යන එකක් කියලා වචන කියන්න. වචන කියන්න.
2: Yes.
1: අපි කියන මේ

0: දවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම
6: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති Burger King එකට ඩෙලිවරි කරගන්න අමතන්න 01121123123
4: මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තේප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
7: මේ බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න 01115 411 411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා
1: උදේ 10 විනාඩි 5යි දැන්
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 114 700.

0: किया था टॉप स्टोरी।
1: දිස්ත්‍රික්ක හයක උණුසුම ඉහළට දිස්ත්‍රික්ක හයක උණුසුම අද ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මුලතිව් වවුනියාව මඩකලපුව අම්පාර චිකුණාමලය සහ මොණරාකල දිස්ත්‍රික්කවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි. අද දිනේ එම දිස්ත්‍රික්කවල ජනතාව වැඩි වශයෙන් හිරු එළියට නිරාවරණය වූවොත් දැඩි වෙහෙසකාරී බවක් හටගනු ඇති. තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් විජලනය සහ මස් පිඩු පෙරලීම්ද සිදුවිය හැකි බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවනැති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පුවතක්. ඇමරිකාවේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස කලාපයේ ඇමරිකානු හමුදා කඳුරු ඉලක්ක කොට ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය

0: ආරක්ෂක බලකාය පවසනවා. එම බලකාය සඳහන් කළේ කුවැටියේ අලි අල් සලෙම් ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන ටැංකි සහ පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ කළ බවයි. බහරේනයේ ෂේක් ඉසා ගුවන් කඳවුරේ හෙලිකොප්ටර් නඩත්තු මධ්‍යස්ථාන සහ ඇමරිකානු ඩ්‍රෝන පාලන මධ්‍යස්ථානයකටද ප්‍රහාර එල්ල වුණා. ජෝර්දානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරටද මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළේ.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: චමත්කාරේ.
1: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
2: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාදේ.
3: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නීලවිකාශක.
5: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
5: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
7: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
9: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.2

0: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධධාරයෙක් වන්න NSBM හරිත සරසවයේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්ව විද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සිටි විදින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 450යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි. මිරින්ඩා ඉතිරි රුපියල් 105යි. ඊවා ඩ්‍රයි ටෙක්ස් වින්ග්ස් ඉතිරි රුපියල් 130යි. කාගිල්ස් ෆුඩ්සිටි.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: සතුට රස ගුණ මුසුවෙන කැමවල රස සුරකින
0: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානට
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: අපිට තොරතුරක් ලැබිලා තිනවා potential prison break එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
5: මනස්ගතද?
4: Sorry sir.
6: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
7: London Prison Break Nuwara Bokamberdi
8: Julie 24 Basti Johane Kaiser Dinesh Lahiru Samaka Infinity Julie 25 BNS Kanchana Ravin Sarit Surik with news
7: London Prison Break Nuwara Bokamberdi
8: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරටු වෙන්
7: විමසීම් 0756336331
8: Organizers and Media Partners
7: Global Events Sieta FM Sieta TV 98.2 98.4

උදේ 10යි විනාඩි 40යි දැන් වෙලාව. අද ජූලි මාසේ 13 වෙනිදා අලුත් සතියක් පටන් ගන්න හදන්නේ. වීකෙන්ඩ් එක කොහමද ඔබේ? ගෙදරටම වෙලා හිටියද නැත්නම් කොහරි ගියාද? මේ ටික ටිකක් වැඩිපුර කතා කරනවනේ නේද? ඩෙංගු ප්‍රශ්න ගැන. දැන් ගෙවිච්ච දවස් 12ටත් සෑහෙන්න රෝගීන් ගණනක් වාර්තා වෙලා තිනෝ. ඒකින්ද අපි නිතරම ඔබට මතක් කරනවා ගෙදර එළිය පරිසරය ඩෙංගු ඇති කරන තැනක් බෝ කරන තැනක් කරගන්න එපා. ඒ කියන අවධානයෙන් ඉන්න කියලා. ගොඩාක් වෙලාවට ওই ප්‍රශ්නේ වෙන්නේ ගෙවල් ඇතුලේ නෙවෙයි. තමන්ගේ ගෙදර තියෙන ওই මිදුලේ. ඒකට ලොකු අවධානයක් නැහැ ඔබේ. මම දකින්න ගොඩාක් තැන්වල එහෙමයි. ගිය ඇතුළ මාර ලස්සන එක පිළිවෙලට තියාගෙන ඉන්නවා. හැබැයි ගෙදරින් එළිය එහෙම අවධානයක් නැහැ ඔබේ. ඇයි එහෙම වෙන්නේ? මං හිතනවා සමහර විට ඔබට ඒක ලස්සන කරගන්න අයිඩියා එකක් නැතුව ඇති කියලා. පොඩි garden එකක් වගේ ඔබේ මිදුල හදාගන්න. සමහරලාට අපි අර ෆිල්ම් වල දැකලා ආස වෙන්නේ මේ වගේ අපේ ගෙදර මිදුලක් තිබුණා නම් හොඳයි කියලා. අන්න එහෙම garden එකක් හදාගන්න ඔබට අයිඩියා එකක් ඇත්තෙම නැත්තම් ඔබ යන්න ඕන හොඳම තැන තමයි තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් කියලා කියන්නේ. එතනට ගියොත් ඔබට බලා ගන්න පුළුවන් මේ මොනවද මේ තියෙන්නේ මං කවදාකවත් මේ වගේ දේවල් ලංකාවේ තියෙනව කියලා හිතුවේ නැහැ කියලා ඔබට අයිඩියා එකක් මේ දේවල් ටික මෙන්න මෙතනින් දීවොත් අපේ ගෙදර මිදුල ලස්සන වෙයි. එතකොට ඔය හැඩි වෙන ඔය මధుරව බෝ වෙන තැන් වැඩි වෙන ඒ වගේ දේවල් වෙන්නේ. මොකද ඔබ නිතරම ඒක ලස්සන මේන්ටේන් කරගන්න try කරනවා. එහෙනම් ඉතින් කොහෙටද ඔබ යන්න ඕන? තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට. එතනදී ගියාම garden එක විතරක් නෙවෙයි ගෙදර kitchen එක, ඊට පස්සේ living room එක, bedroom එක, මේ හැමතැනම මොන කරන දේවල් ඔබට ගන්න පුළුවන්. ගෙදර tone කරන electronic items, ඒ වගේම ගෙදර ලස්සන කරගන්න ඕන කරන ornament එකක්, මේ වගේ ඕනම දෙයක් ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකකින් ගන්න පුළුවන්කම තියෙනවා. කොහෙටද ඉතින් යන්න ඕන? කිරිබත්ගොඩ, මහනුවර, නිට්ටබෝ, චාලකුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන ලයිෆ් ස්ටෝර්ස් තියෙනවා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියක මෙන් මවක මෙන්
1: හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112 123 123.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එක ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0115 732 1000. NIB the City University, the place to be.
8: 20 upgrade 20 and upgrade.
9: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
10: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
11: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
12: බලන්න මක්කලෝ අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
13: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල් හිතා ගන්න බැරි දේවල් නේ.
12: ඒකනි මක්කලෝ
13: වඩත් මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
14: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
16: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙයි.
18: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
19: රාජ්‍යරය ගොබ්බයා.
20: එයි, හත් ගොබ්බයතෝ ගොබ්බයා කිව්වේ.
21: නිලබල කරේති ඔලමුල පුරේ.
22: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට. සියතී

0: උදේ 11 විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: डेंगू रोगीन हेटनवदा सासानेट මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68672ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 601ක්. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 14112ක්. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ අභිභවමින් කොළඹින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 13791ක්. ඩෙංගු මරණ 47ක්ද වාර්තා වුණා. දැන් විදෙස් පොතක් ඉදිරි දශක කිහිපය තුළ උතුරු යුරෝපයේ උණුසුම් කාලගුණ සමය වාර්තාවන මරණ සංඛ්‍යාව ශීත කාලගුණ සමය වාර්තාවන මරණ සංඛ්‍යාවට සමාන මට්ටමකට ළඟා

0: Theater Top Story.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසහිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
4: සිත්පැතකනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: සමයයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

98.4 මෙගාවාට්ෂයට FM. උදේ 11 විනාඩි 23යි දැන් වෙලාව. මතක් කරන පණිවිඩයක් තියෙන ඔබට අද දිස්ත්‍රික්ක 6කට අපේ මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මතක් කරලා තියෙනවා. මුලතිව්, වවුනියා, මඩකලපුව, අම්පාර, ඒ වගේම ත්‍රිකුණාමලය, මොනරාගල කියන දිස්ත්‍රික්ක තමයි දිස්ත්‍රික්ක 6 වෙන්නේ. ඉතින් ඒ වගේ පැතිවල ඉන්න කෙනෙක් නම් ඔබ අද දවල් දවසේ පොඩ්ඩක් ඔබ ඇඟට වැටිපුර වෙනදට වඩා ප්‍රශ්නේ දැනෙනවා නම් ඒක අවුලක් නැහැ කියලා මගාරින්න එපා. ටිකක් හෙවන තියෙන තැනකට කියලා රෙස් කරන්න. ඒ වගේම මේ දිස්ත්‍රික්ක 6 කට්ටිය විතරක් නෙවෙයි, අනිත් කට්ටිය හොඳට වතුර බොන්න, නැත්නම් ඔබට ක්‍රෑම්ප් වෙන්න පුළුවන්, විචලනයට ලක් වෙන්න පුළුවන්, ඒ වගේ ප්‍රශ්න ගොඩාක් වෙන්න පුළුවන්. සහ දවල් දවසේ යන්න තියෙන ගමන් ටික පොඩ්ඩක් එහෙම කරගන්න හදිස්සිය යන්න ඕනේ නැති ගමන් ටිකක් තියෙනවනේ. ඩේ ටු ඩේ වැඩ ටික කොහොමත් ඔබ කරගන්න ඕනේ කැත්ත. හැබැයි පොඩ්ඩක් අපි පරිස්සම් වෙන්නත් ඕනේ. ඒක හින්දා එහෙම යන්න ඕනෙම නැති ගමනක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් කල් දාගන්න. ඇඳුමක් එහෙම ගන්න යන හදිසි උමනාවක් තියෙනවා නම් ඒ වෙලෙත් බාර දෙන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකට. හරිද? දැන් ලංකාවේ ඕනම තැනකට යලගෙනල්ල දෙනවනේ. ඒකින් ඔබට තකහණිය දුවන්න ඕනේ නැහැ තිලකවර්ධන එකකට. වෙනද වගේම ඔබට යන්න ඕනෙම නම් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අවුට්ලට් එකකට ඔබට යන්න පුළුවන්. කිරිබත් ගොඩ, නිට්ටබෝ, චායල, මහනුවර, කුරුණෑගල මේ කියන හැම තැනකම යලගේ අවුට්ලට්ස් තියෙනවනේ. ඔන්ලයින් ස්ටෝර් එක පැත්තට යනවා නම් ලංකාවේ ඕනම තැනකට කලින් කිව්වා වගේම ගෙන්න ගන්න පුළුවන්. gift එකක් විදිහට යනවා නම් ඒත් ඒ වැඩේ යලත් එක කරගන්න පුළුවන්. ලස්සන box එකක දාලා ඔබ යවනවා වගේම හොඳට wrap කරලා ඒ විදිහට නත් පුළුවන්කම එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකත් එක්ක තියෙනවා. ඒත් එක්කම අපි හැමදාම මතක් කරන ඔබට කොළඹ කිරිබත්ගොඩ මේ තථාසන්න ප්‍රදේශයක නම් ඔබ ඉන්නේ, ඔබ ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඔබේ ඕඩර් එක ඔන්න ඔබට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා.

0: එස්ටීබී බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති එස්ටීබී බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්නවනවා.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
4: තන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
19: හිරි ගොවි දිවි සරුවේ මයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි පැල්වත් නාමය අපේ කිරිසන් නාමය
2: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කොම් බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම් බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
4: LLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
7: මනස්ගතද
6: සෝරි සර්
8: Attention, please. There is a prison break. All units respond immediately. Attention, please.
9: A London prison break. Nuwara bokamberdi.
10: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
9: London Prison Break Nuwara Bokamberdi
10: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදිනතොරට වෙන්
9: විමසීම්
10: 0856336 organizers and media partners
9: global events Seetha FM Seetha TV
11: අනුවතයි දශම දෙකෙන් අනුවතයි

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ඩෙංගු රෝගින් 69,000 ආසන්නයට වනජීවී නිලධාරීන් ලෙඩ වෙයි දිස්ත්‍රික් කහයක උණුසුම හෙලට රටවල් තුනක ඇමරිකානු කඳවුරු වලට ඉරානෙන් ප්‍රහාර
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
0: ඇලුමිනියම් ඕන තරම් Alumex නම් ඉස්තර.
2: හරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන.
0: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
5: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත පොකට් මනි.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව තමල් 12යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114700.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු රෝගින් 69,000 ආසන්නයට. රජයේ වීමිලදී ගැනීම ඇරඹේ. වනජීවී නිලධාරීන් ලෙටවේ. දිස්ත්‍රික්ක හයිකුණු සුමහෙලට. රටවල් තුනක අමරිකානු කඳවුරු වලට ඉරානයෙන් ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මෙරටින් වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතෝපේ 24 තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 601ක්. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 14,112ක්. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ අභිභවමින් කොළඹින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 13,791ක්. ඩෙංගු මරණ 47ක්ද වාර්තා වුණා. දිවෙනුපුරා ඩෙංගු අධ්‍යවතානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 175ක් හඳුනාගෙන තිබවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ඩෙංගු වෛරස වර්ග 4ක් මෙරට පැතිර යන බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරපෝෂ වේදේ පිළිබඳ මහාචාර්ය නයන ගුණතිලක පවසනවා. මෙරට වැඩි වශයෙන් පැතිර පවතින්නේ දෙවන සහ තුන්වන කාණ්ඩයේ ඩෙංගු මතුරු වෛරසය බවයි ඔහු පැවසුවේ.
3: ඒ කියන්නේ ඩෙංගු වෛරස ආකාර හතරක් තිබෙනවා. ඩෙංගු වෛරස 1, 2, 3 සහ 4 යන විදිහට. මේ දවස්වල ශ්‍රී ලංකාවෙන් වැඩිපුරම වාර්තා වෙන්නේ 60%, 70% වගේ ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ඩෙංගු වෛරස ආකාර 2. ඒකට සාමාන්‍යයෙන් ගත්තහම මේ වෛරසයේ පැතිරීමේ වෙනස් වීමත් සමගම රෝගීන් විශාල සංඛ්‍යාවේ වැඩිවීමක් සාමාන්‍යයෙන් වාර්තා වෙනවා. ඒක විද්‍යා

0: දරුවන්ට විශේෂෙන් මදාලයි මොකද පෙරපාසල් දරුවන් සඳහාත් දරුවන්ගේ ආරක්ෂාව සඳහා ගන්න පුළුවන් මදුරු විකර්ෂක භාවිතා කරන්න මදුරුවන් දෂ්ටණයෙන් වළක්වා ගැනීම සඳහා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න කියන එක අපි දෙමව්පියෝ හැමෝටම කියනවා ඒක සියලු දරුවන්ට. ඉතින් පාසල් පද්ධතිය තුලත් මේ පරිසරය ඇතුලේ තිබෙන අර්බුදය පාසල් තුලටත් පවතිනවා ඒක ඇත්ත. ඉතින් තව ඉදිරි සති දෙකත් තව විශේෂයෙන්ම අවධානයෙන් පසු විය යුතුයි. වසර පහකට වරක් එන මදුරු අසංගත තත්ත්වය වර්ධනය වෙමින් පවතිනවා කියන එක තමයි තියෙන්නේ. ඒක නිසා දරුවන් සඳහා ගන්න පුළුවන් උපරිම ආරක්ෂාව ගන්න කියන එක කියනවා.
1: මේකමුව බන්ධනාකාරයේ තවදුරටත් රැඳවියන් 700ක් පමණ රැඳී සිටින බව බන්ධනාකාර කොමසාරි සේසික් ගජනායක පවසනවා. ඔහු සඳහන් කළේ මේකමුව බන්ධනාකාරයේ සිටි රැඳවියන් 1700ක් පමණ මේ වන විට වෙනත් බන්ධනාකාර වෙත මාරු කර යවා ඇති බවයි. ඔවුන්ද වෙනත් බන්ධනාකාර වෙත මාරු කිරීමට නියමිතයි. සෙසු බන්ධනාකාර වලද ධාරිතාව ඉක්මවා ගොස් ඇති බැවින් රැඳවියන් මාරු කිරීම අපහසු වී තිබෙනවා. බන්ධනාකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීකු පැවසුවේ ඉදිරි සතියක කාලය තුල බෝකම්බර බන්ධනාකාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර රැඳවියන් මාරු කර යැවීමට හැකියාව පවතින බවයි. මේකමුව බන්ධනාකාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය නිලධාරීන් සංඛ්‍යාව 8ක් පසුකේතා ඔවුන්ට උසස් වීමද ප්‍රධානය කරනු ලැබුවා. අදාළ කැටුමෙන් බන්ධනාකාර දේපළ වලට සිදු හානිය තක්සේරු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. බන්ධනාකාර කොමසාරිස්වරයා සඳහන් කළේ ඒ සඳහා පත් කළ ජ්‍යෙෂ්ඨ බන්ධනාකාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි. එම විමර්ශන වාර්තාව සකස් කර අවසන් වූවහම අධිකරණ අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතව තිබෙනවා. මෙවර යලකන්නේ වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා. වැඩිම වී අස්වනු නෙළන ප්‍රදේශ ආශ්‍රිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම ආරම්භ කරන බවයි වී අලෙවි මණ්ඩලය පැවසුවේ. උතුර නැගෙනහිර සහ අම්පාර යන ප්‍රදේශ ආශ්‍රිතව දැනට වී අස්වනු බහුල වශයෙන් නෙළීම ආරම්භ වී ඇති බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව වී මිලදී ගැනීම සිදුවනු ඇති. නාඩු වී කිලෝ එකක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 130ක්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140ක් යන මුදලකට මිලදී ගැනීම සිදුවන බවයි වී අලෙවි මණ්ඩලය පවසුවේ. වී අලෙවි මණ්ඩලයේ සඳහන් කළේ ස්ථාන 143ක ගබඩාවලින් වී මිලදී ගැනීම සඳහා මේ වන විට සැලසුම් සකස් කර ඇති බවයි. මෙම කාර්යයන් සඳහා රජය විසින් වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 6000ක මුදලක් ලබා දී ඇති අතර ඔඩපන ණය අටතේ තවත් රුපියල් මිලියන 10000ක් මුදලක් වෙන් කර තිබෙනවා. මෙවර යලකන්නට අදාළ වී මිලදී ගැනීම අදම්පාර උහන මූලික කරගනිමින් ආරම්භ කළ බවයි අම්පාර දිස්ත්‍රික් ලේකම් අනුපම මංගල වික්‍රමාරච්චි පැවසුවේ.
2: අද දින සිට අපි පාලම් කඳවුර වියලෙවි මණ්ඩලයේ වී ගබඩාව මූලික කරගෙන රජය සහතික මිලට වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කළා. ඒ සඳහා වියලෙවි මණ්ඩලයේ උපසභාපතිතුමත් මමත් සහභාගී වුණා. ගොවියෝ බොහොම උද්යෝගයෙන් තමන්ගේ අස්වැන්න වියලෙවි මණ්ඩලයට ලබා දෙන්න අවශ්‍ය කටයුතු සිදුව පවතින බව මට ප්‍රකාශ කරන්න පුළුවන්. කිලෝ 2500ක් අක්කරයක් නම් වී කිලෝ 1000ක් පරිමේයන යටත්ව තමයි වියලෙවි මණ්ඩලයෙන් මිලදී ගන්න කටයුතු කරගෙන යන්නේ.
1: වනජීවී දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති සාමාජිකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීමට රජයේ කැනැත්ති පියවරට විරෝධය පළ කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බතරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්ද මේ වන විට ආරම්භ කර ඇති බවයි සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමේ සභාපති ඉන්දික පීරිස් පැවසුවේ.
3: මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සිද්ධ වෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ආරක්ෂණධාරීන් බදවා ගන්න ක්‍රමවේදය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් විරෝධය පළ කර ක්‍රමවේදය සම්බන්ධයෙන් පවතින අඩුපාඩු මේ සම්බන්ධ අධ්‍යක්ෂතුමා සාකච්ඡාවල ඇතුළත් කිසිම සාකච්ඡාවක් ලබා දුන්නේ නැහැ. ඒක නිසා පසුගිය 6 වෙනිදා අපි සිද්ධ වුණා එතුමා හම්බෙන්න එන්න ප්‍රධාන කාර්යාලයට අපේ ගේට්ටුව ඇහුවා. අපේ බලෙන් ගියා ගිහලා දෙවෙනි නිලධාරියෙක් කතා කළා. එතුමායි පොරොන්දුක් දුන්නා අද 13 වෙනිදා පෙර අනිවාර්ය සාකච්ඡාවක් ලබා දෙනවා කියලා. හැබැයි මේ වෙනකම් අපිට සාකච්ඡාවක් ලබා දෙලා නැහැ.
1: නිලධාරීන්ට පවතින ගැටලු සියල්ලක්ම ඉදිරි දින දෙක තුල විසඳීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකුඩි සඳහන් කළේ.
4: ඉල්ලීම් වගේක් තියෙනවා. විශේෂයෙන්ම බඳවා ගැනීම සහ වෘත්තීය අලුතෙන් බදව ගන්නා වූ නිලධාරීන් එක්ක පොසිෂන් එක තියෙන එක සම්බන්ධයෙන්. නමුත් ඒකට අපේ අමාත්‍යාංශයේ පැත්තෙන් ලේකම්තුමා සම්බන්ධයෙන් අදාළ කටයුතු කරලා ඒ ප්‍රශ්න විසඳලා තාම හරියට මේක ඇවිල්ලා නැහැ. නමුත් විසඳීමට අදාළව කරුණු ටික ඔක්කොම සිද්ධ කරලා
1: அமெரிக்கானு டொலரே விக்கணும் அனுபாத்து

0: රුපියල් 340යි ශත 70ක් ලෙස වාර්තා වේ තිබෙනවා. අමරිකානු ඩොලරේ ගැනුම අනුපාතය දැක්වෙන්නේ රුපියල් 331ක් ලෙසයි. රටේ ආර්ථිකය ගොඩනැගීමට ග්‍රාම්‍ය ආර්ථික ස්ථාවර කරගැනීම අනිවාර්ය බවයි පේරාතෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකොරල් ප්‍රකාශ කළේ.
1: මේ ආර්ථිකය ඉතාමත් වේගයෙන් ඉහළට එසවන්නට මේ සාර්වආර්ථික විචල්‍යයන්ගේ පවතින ස්ථායීතාවයම ප්‍රමාණවත් නෑ. අපිට සිද්ධ වෙනවා සූක්ෂම ආර්ථිකය තුළ පවත්න ගැටලු විසඳීමට, විශේෂයෙන් ග්‍රාමීය ආර්ථිකය නගා සිට වීමට, ග්‍රාමීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මේ වගේ පැතිකඩී රැගේ අවධානය යොමු කරන්න. විශේෂයෙන් අපි දන්නවා ප්‍රාදේශීය සභා ලංකාවේ තියෙන, මේ ප්‍රාදේශීය සභා බොහොමයක් ඒ වගේ වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. මේවා සක්‍රීයව ආර්ථිකය නගා සිටවීම සඳහා දායක වන ස්ථාන බවට පරිවර්තනය වෙන්නේ.
0: මේ වසරේ ගතු කලස් තුළ මෙරටින් මාරක රියානතුරු 1404ක් වාර්තා වී තිබෙනවා. එම අනතුරු වලින් මියගිය ගණන 1477ක්. වසරේ මේ දක්වා කාලය තුළ බරපතල රියානතුරු 2725ක් වාර්තා වී ඇති බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිස්ත්‍රිපතිවරු නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පැවසුවේ.
2: අධිකයෙන් 500ක ප්‍රමාණයක් මේ ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන් යදුරු ප්‍රතිකරුවන් 510ක් මේ ගිහිල්ලා තියෙනවා. පසු ප්‍රතිකරුවන් 100ක්, පහ ප්‍රතිකරුවන් 100ක්, රියදුරන් 124ක්, මගින් 140ක්, වෙනත් වශයෙන් 3ක් මේ ගිහිල්ලා තියෙනවා. ඒ සංඛ්‍යා ලේඛන දත්ත අනුව පෙනෙන කාරණයක් තමයි වැඩි වශයෙන් මේ යන්නේ අධිකයෝ සහ යදුරු ප්‍රතිකරුවන් සහ පසු ප්‍රතිකරුවන්. විශේෂයෙන් මේට ප්‍රධාන වශයෙන් හේතු පාදක වෙන කාරණයක් තමයි යදුරු පැදී අධික වේගයෙන් පැදීම කියන කාරණාව සහ ඊට සමගාමීව බීමක්කම සහ මද්ද්‍රව්‍ය කියන කාරණාවත් මේකට බලපාන කාරණා බලවත් තියෙනවා. විශේෂයෙන්ම දැන්තයි බීමත් නඩුවරන් තියෙනවා 66374 සහ විෂමද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්, ඒ කියන්නේ 10288ක් පේනකට අරන් තියෙනවා.
0: මේ අතර ලොව වැඩිම රථවාහන තදබදයක් ඇති රටවල් අතරින් තුන්වන ස්ථානය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒ නම් වූ වෙබ් අඩවියෙන් විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුවයි. අදාළ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් සහිත රට බවයි. රථවාහන තදබදය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාවට නංවා ඇති බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාභාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පැවසුවේ.
2: රථවාහන අධික වේලාවට, ඒ කියන්නේ පීකව ටයිම්ස් වල, විශේෂයෙන් කොළඹ දාසන ප්‍රදේශ වල රථවාහන දරින් වැඩි වශයෙන් යොදලා ඒ සම්බන්ධයෙන් අපි රථවාහන තදබදය අවම කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව සාක්ෂණ යොදාගෙන CCTV කැමරා ආශ්‍රිතව ඒවත් යොදාගෙන තදබදය අවම කිරීම ආදී කටයුතු කරන්න ඉදිරිදි බලාපොරොත්තු වෙනවා. දැන්ටත් අපි ක්‍රියාත්මක වෙනවා.
0: දිස්ත්‍රික්ක හයක උණුසුම අද ඉහළයා හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාකල දිස්ත්‍රික්කවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි. අද දිනේ එම දිස්ත්‍රික්කවල ජනතාව වැඩි වශයෙන් හිරුවෙලියට නිරාවරණය වුවහොත් දැඩි වෙහෙසකාරී බවක් හටගනු ඇති. තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් විචලනය සහ මස්පිඩු පෙරලීමද සිදුවිය හැකි බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දී සිටිනවා. ගතු මාස දෙකක කාලය තුළ පැවති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් එක්සත් රාජධානියේ පුද්ගලින් 2700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා. මෙම මරණවලින් වැඩි ගණනක් සිදුව ඇත්තේ පසුගිය ජූනි මාසයේ ඇති වූ දැඩි උණුසුම් කාලගුණයෙන්. එංගලන්ත ඉතිහාසයේ උණුසුම ජූනි මාසයේ ලෙස පසුගිය ජූනි මාසයේ වාර්තා අතරට එක් වුණා. නෝෆොක් ප්‍රාන්තයේ ලිම්වුඩ් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.7ක්. එක්සත් රාජධානියේ බොහෝ නිවාස මෙවැනි අධික උෂ්ණත්වයන්ට ඔරොත්තු දෙන ලෙස ඉදිකර නොතිබීමද මෙම මරණ ඉහළයාමට හේතු වී ඇති බවයි විශේෂඥයින් පැවසුවේ. මෙම අධික උෂ්ණත්වය නිහඬ ඝාතකයෙකු ලෙස හඳුන්වනු ලබන්නේ එහි මුල් රෝග ලක්ෂණ බොහෝ දෙනා නොසලකා හැරීම හේතුවෙන්. විශේෂඥයින් පවසන්නේ දේශගුණික විපර්යාස පාලනය කිරීමට සහ ඒ සඳහා ප්‍රමාණවත් අනුවර්තන ක්‍රියාමාර්ග ගැනීමට කඩිනම් පියවර කටයුතු බවයි. එසේ නොමැති වුවහොත් ඉදිරි දශක කිහිපය තුළ උතුරු යුරෝපයේ උණුසුම් කාලගුණ සමයේ වාර්තාවන මරණ සංඛ්‍යාව ශීත කාලගුණ සමයේ වාර්තාවන මරණ සංඛ්‍යාවට සමාන මට්ටමකට ළඟාවිය හැකි බවට අනුතුරු අඟවා තිබෙනවා. මේ අතර මෙවසර ඇතිවිය හැකි සුපර් එල්නිනෝ කාලකුණ තත්ත්වයේ හේතුවෙන් ලෝක ආහාර මිල 2028 වසර දක්වා ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකින් ප්‍රකාශ කළා. ඔවුන් පෙන්වා දෙන්නේ මැද පෙරදිග යුද්ධයේ හේතුවෙන් මේ වන විටත් ලෝක ආහාර මිල ගත වසර තුන තුළදී වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණ ඇති බවයි. එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් ඇතිවන අධික උණුසුම, නියක, ගංවතුර සහ කුණාටු හේතුවෙන් ආහාර සැපයුම් දාමයට තවත් දැඩි බලපෑම් එල්ලවනු ඇති. ඒ සමග උද්ධමනය නැවත ඉහළ යාමේ අවධානමක් ඇතිවිය හැකි අතර පොලි අනුපාතද දිගු කාලයක් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි විශේෂඥයින් අනුතුරු අඟවනවා. ගෝල්ඩ්මන් සැක්ස් ආයතනයේ විශ්ලේෂණයකට අනුව මෙම එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් ලෝක ආහාර ද්‍රව්‍ය මිල 15.8%කින් ඉහළ යා හැකි. එහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපා කලාපයේ ආහාර මිල 1.3%කින් පමණ ඉහළ යා හැකි බවද එම ආයතනය පැවසුවා. ප්‍රබල එල්නිනෝ තත්ත්වයෙන් හේතුවෙන් චීනය, ඉන්දියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ ඊජිප්තු ඇතුළු රටවල ඉතිහාසයේ දරුණු නියඟ හා ආහාර හිඟයන් හටගෙන තිබෙනවා. 1876 සිට 1878 අතරතුර කාලේ ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ පමණක් මියගිය ගණන මිලියන 6කට අධිකයි. ඉරානයට එල්ල කළ නවතම ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව අමරිකානු මධ්‍යම විධානය නිවේදනය කර තිබෙනවා. එම බලකාය පැවසුවේ ස්ථාන රැසක පිහිටි ඉලක්ක ගණනාවකට ප්‍රහාර එල්ල කළ බවයි. මෙම ප්‍රහාරවලදී ඉරානයේ ගුවන්ආරක්ෂක පද්ධති, වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන, මිසයිල සහ ඩ්‍රෝන පහසුකම් මෙන්ම කුඩා යාත්‍රාද ඉලක්ක කර තිබුණා. මෙම මෙහෙයුම සඳහා ප්‍රහාරක යානා, නාවික යාත්‍රා සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා යොදාගත් බවයි අමරිකානු මධ්‍යම විධානය සඳහන් කළේ. අමරිකාව පවසන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ජාත්‍යන්තර වාණිජ නෞකා ඉලක්ක කර තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව දුර්වල කිරීම මෙම ප්‍රහාරවල අරමුණ බවයි. ප්‍රහාරවලින් ඉරානයේ එක් පුද්ගලික මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල් ලැබුවා. අමරිකාවේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් කලාපයේ අමරිකානු හමුදා කඳුරු ඉලක්ක කොට යළි ප්‍රහාර මාලාවක් ආරම්භ කළා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළේ කුවේටි අලි අල් සලේම් ගුවන් හමුදා කඳුරේ ඉන්ධන ටැංකි සහ පෙට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධති සම්පූර්ණයෙන් විනාශ කළ බවයි. බහරේනයේ ෂේකිස්සා ගුවන් කඳුරේ හෙලිකොප්ටර් නඩත්තු මධ්‍යස්ථානය සහ අමරිකානු ඩ්‍රෝන පාලන මධ්‍යස්ථානයකටද ප්‍රහාර එල්ල වුණා. ජෝර්දානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරටද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළේ. ශ්‍රී ලංකා ඉන්දිය වයස අවුරුදු 19 පහළ කණ්ඩායම් අතර පළමු සිවුදින තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී. දිවාහාරය සඳහා තරගය නතර කරන විට කාසිය වාසිය දින පළමු පන්දුට පහර දෙන ශ්‍රී ලංකාව පන්දු අර 25ක් අවසානයේ කඩුලු දෙකක් දැවේ ලකුණු 124ක් ලබා සිටියා. සෙනුචා වෙකුණකොඩ නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 81ක්. නායක විමත් දින්සර නොදැවී ලකුණු 40ක් රැස් කරගෙන සිටිනවා. යාලි සිරස්තල ඩෙංගු රෝගින් 69,000 ආසන්නයට රජයේ වීමිලදී ගැනීම ආරම්භේ. වනජීවී නිලධාරීන් ලෙඩවේ. දිස්ත්‍රික්ක හයිකුණු සුමෙහෙලට රටවල් තුනක අමරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාර. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේණු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පසරු 6:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පෙප්පොත් සමග.
3: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Sound.
1: ළඟදි රිලිස් වෙන්න තියෙන මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහ කරන වෙනස් විදිහේ කන්සෙප්ට් එකක් තියෙන ෆිල්ම් එකක් තමයි ක්‍රිකට් සාග්.
2: උඹේ ප්‍රතිකරු මුවන් මල්ලි දැන් සූදානම්.
3: යසයි ක්‍රිකට් ගහන සාග් කෙනෙක්.
4: ඒ ගැන අපි ෆිල්ම් එකේ ඩිරෙක්ටර් දිල්ෂාර ජයමාන්නගෙන් ඇහුවා.
5: ක්‍රිකට් හා ආගම කියන දෙක අතර දෝලණය වෙන ෆිල්ම් එකක් වගේ පෙනුනට ඒක ඇතුලේ ඊට වඩා පොඩි පොයින්ට් එකක් තියෙනවා. ඒ පොයින්ට් එක ඇත්තටම පේරන්ට් හුඩ් ඒ මව්පිය පදවිය පිළිබඳ ෆිල්ම් එකක්. ඒ අනුවිඩය දෙන්න මම තෝරගන්නේ මේ ක්‍රිකට් සහ ආගම කියන ලෙන්සස් දෙක.
1: කවුද ඇක්ට් කරන්නේ? කොහොමද ඒ අයව තෝරගත්තේ?
5: අර ඉන ඇක්ටින් සියුම් ස්කිල්ස් තියෙන ඇක්ටර්ස් තමයි අපිට ඕන උනේ. විශේෂයෙන්ම පොඩි පුතාව හොයද්දී අපිට ඕන වුණා අලුත් කැරක්ටර් එකක් කියන්න. ප්‍රියන්ත සිරිකුමාර, දමිත ෆර්නැන්ඩෝ, හේමසිරි ලියනගේ, සනත් ගුණතිලක, උදයන්ති කුලතුංග, දිනක්ෂි ප්‍රියසාද්, ගායනා සුදර්ශිනී, සම්පත් ජයවීර, ශ්‍රියානි අමරසේන, ඔහොම ගොඩක් අය ඉන්නවා.
4: කවුද ෆිල්ම් එක බලන්න ඕනේ? කවදද බලන්න පුළුවන්?
5: ජෙන් ජී ඉඳලා ඉතාමත් උඩ වයසක වුණත් කෙනෙක්ට දෙතුන් පාරක් බලන්න හිතන ෆිල්ම් එක. ෆිල්ම් එක අපිට නොබෝ දිනකින් බලන්න පුළුවන්. හරියටම දිනේ මේ වෙලාවේ කියන්න බෑ. හැබැයි වැඩි කාලයක් යන එකක් නෑ.
6: හඳුරන අපි හොන බෞද්ධෝ.
1: ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගත්ත ප්‍රවීණ ගායන ශිල්පිනි දීපිකා ප්‍රියදර්ශනීගේ අද බර්ත්ඩේක
4: හැපි බර්ත්ඩේ.
7: බොහොම ස්තුතියි ඔක්කොටම.
1: මියුසික් ෆීල්ඩ් එකේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
7: සනසිලි ගායක සතුටක් ඇති වෙනවා. මොකද හේතු අවුරුදු 45ක් වෙනවා දැන් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ලබන්න ඕන සම්මාන ලබාගෙන ගුරුවරියක් හැටියට තමන්ගේ කාර්යභාරය කරලා හොඳ ගීත ටිකක් මා ගායනා කළා කියලා මගේ හිතට දැනෙනවා.
4: අලුත් සින්දුවකුත් ළඟදි මෙනවලු නේද?
7: තව දවස් කීපයකින් එළිදකින ගීතයක් වෙනවා. ඒක ඇත්තටම සංගීතකරුවෙ අපි ලකරැක්කමයි. පමාදියා වසන්තේ කියන එක රූප රචනය කළා රවින්ද මුණසිංහ මහාචාර්ය තමයි මේ ගීතය රචනා කළේ.
8: Happy birthday, happy birthday, happy birthday to you.
0: Talk of the town.
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: SCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0111 832 1000 NIBM The City University The Place to Be.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩාක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
1: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: දෙදහස් විසි පවසර SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
1: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
2: මනස්ගතද?
1: සෝරි සර්.
3: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
4: London prison break. Nuwara bokambaradi.
5: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරිත් with news.
4: London prison break nuwara bokambaradi
5: pravesha patra tickets ministry within ho edina torata wen
4: vimusim 0756336
5: organizers and media partners
4: global events seetha fm seetha tv
6: seetha tele depaya aluth kalawakata tele natya pelak balanna
4: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
7: සියත ටීවී තුලින්.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
1: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කිං වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කිං එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
0: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
2: ඔබගේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
3: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. තැන් කීයකට කියලා යන්නද?
4: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියානම් හරිනේ.
2: දැන් ස්විස්ටෙක් ගාවෝයි සේරම තියෙනවද?
4: නෑ නෑ, හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
3: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
9: 20 upgrade 20 upgrade.
10: අලුත් සොන් එකක්ද?
9: නෑ, දැන් සිංගර් කිං ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
11: Upgrade වෙන laptops ගන්න. සිංගේකට අදම එන්න.
12: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel BioTV.
13: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා. වැඩටත් ගේමින් වලටත් world class performance එකක් හොයනවද? ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Biotic Solutions වෙතින්. keyboards, mouse, headset සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777-133-021 AOC smart performance trusted worldwide.
0: CDB එක රන් ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම දෙන.
2: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
14: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
2: ඒකනේ මක්කලෝ.
14: වඩක් මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
0: 98.2 98.4
15: දෙනම් පට්ට

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: නෞකා නිදහසේ යාත්‍රා කිරීම සහතික කිරීම සඳහා ඇමරිකානු හමුදා සූදානමින් සිටින බවද එම නිවේදනයේ සඳහන්.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: SCDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 0711 327 777.
4: Finishing වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.
5: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකේ ලෝන් එක ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8320000. NIBM The City University, the place to be. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
1: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
2: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලි අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
1: 13.19ට කෝල් එකක් ගන්නකො.
2: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
0: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Denun na sudu ko tigena e Disney.
1: Denin Anna. Satya dawasul hawas dekata.
2: Sieta hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Sieta teli depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා.
5: මං නම් හිතන්නේ නැහැ සර්.
3: දකින හේන පිනන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
8: 98.2 98.4

0: SCDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම single හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanටම පේනවා.
5: නා.
1: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන
7: අඩුම බිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විදිහ
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
11: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි
12: සුබ දවසක්
13: අලුත් වෙලා
12: පහසු වෙලා
13: තැඟි වැඩි වෙලා
14: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
17: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of weather car ya david pirs motor company private limited

0: හැට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත roofing sheet වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: Attention, please. There is a prison break. All units respond immediately. Attention, please.
7: London prison break. Nuwaral Bokambaradi.
8: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරික් විත් නිවුස්
7: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝගම්බරදී
8: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
7: විමසීම් 0856336
8: Organizers and media partners.
7: Global events, CFM, CFTV.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින් අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුට්සිටි විතින් මෙගාවට්ටම් ෆොන්ඩ්‍රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 200යි මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැක ඉතිරිය රුපියල් 115යි මැජික් නුගා සහිත බටර්ස්කොච් ඉතිරිය රුපියල් 300යි හාපික් 10X ඉතිරිය රුපියල් 145යි කාගිල්ස් ෆුට්සිටි
2: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5 411 411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
0: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක
3: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Piotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 077713021 Asta Toner print smart save more.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකින්.
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
6: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: Siapa pocket money? ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4

0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: දැන්වලාව හවස දෙකයි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න අමතන්න 0114 700 100

මං ආවා. මං ගැන කන්නේද බලන් හිටියේ? නැද්ද? නැත්තං කමන්නේ. හැබැයි එක්කෙනෙක් හරි ඉන්නවා මං එනකම් බලාගෙන. මොකද දවස් දෙකක නිවාඩුවකට පස්සේ අපි හම්බ වෙන නිසා මං දන්නවා ඔබට මගේ අගේ දැනිලා තියෙන්නේ දැන් මේ වෙනකොට. මං ඒ ගැන හරිම විශ්වාසයෙන් කතා කරන්නේ. මොකද මේ ප්‍රෝග්‍රෑම් එකට ආදරය කරන මට ආදරය කරන ගොඩක් අය ඉන්නවා. මං දන්නවා ඒක. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ වටේම ඉන්නවා. ඒක රහසක් නෙවෙයි. සමහර වෙලාවට පිළිගන්න අකමැතිත් ඇති. කමන්නෑ. සමහර දේවල් අපි පිළිගන්න අකමැති වුණාට ඇත්ත ඒක නම් ඉතින් නේද? එහෙම පිළිගත්තේ නෑ කියලත් ප්‍රශ්නයක් නෑනේ. නැද්ද? හරි හරි. ආදරේ නම් මෙසේජ් එකක් දාන්නකෝ. 0711 982 2 98.

අපේ නිලපුල් පල්ලහට වෙලා මාව අහගෙන ඉන්නවා. මන් දන්නවා. කොල්ලා සම්පූර්ණයෙන්ම රවුල කපලා. අම්බෝ කැත. ඇත්තටම සමහර කොල්ලෝ ලස්සන රවුල තියෙනකොට නේ. රවුල නැති වුණාම හැයියා.

අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අව

0: කරලත් බලපත්‍ර ලාභී මුදල්
1: සමාන NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලට මේක් කරන සතුට රසය.
0: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIB in the City University, the place to be. See reward සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. RBD cooking oil ඉතිරි රුපියල් 450යි. Saras chicken sausages ඉතිරි රුපියල් 170යි. Mirinda ඉතිරි රුපියල් 105යි. Eva dry tex wings ඉතිරි රුපියල් 130යි. Cargill's for three.
2: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
3: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14% සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගම.
5: Bajaj Vigo ජූලි වාසී. Bajaj Vigo electric 3 road රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce e-mobility වෙතින්.

0: ලැබේ. ස්වභාවිකයි, ආරක්ෂිතයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: තියට ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
1: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
5: රාජ්‍යරිය ගොබ්බයා.
6: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
7: නිලබල කරේති ඔලමුල පුරේ.
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
0: සියත ටීවී තුලින්.
2: 98.1 98.2

හවස දෙකයි වෙනඩි වෙසි හතරයි වෙලාව හායි සුදු කොජ්ජි කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. කොජ්ජි නෙවෙයි මම, සුදු කොච්චි. හදිස්සිරුම ඉදන් ෆෝන් එකෙන් ටයිප් කරන්න කියලාද කොහෙද? සුදු කොච්චි කියන එකට සුදු කොජ්ජි කියලා එවල තියෙන්නේ. අයියෝ අයියෝ, මොකදනේ වාගේ නම? හෙවන් පීරිස් නේද? අලුත් යාළුවෙක්. ඔයා අහලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මමද කියලා? නෑ, අපේ ලොකු අම්මා. හනේ හනේ සුදු මහත්තයා, පුදුම කලබලයක් සහ පුදුම කුතුහලයක් ඔයාට තියෙන්නේ නේද? අනේ සොරි කියලා එවලා. ඒයි, සොරි කියන්න ඕනේ නෑ, ඔයා මහලොකු වැරද්දක් කළා නෙවෙයි අනේ. පොඩ්ඩක් ඉතින් දන්නත් ඉතින් මටත් කොල්ලෙක්ව කොහෙන් හරි හම්බුනහම පොඩ්ඩක් ඉතින් අනම්මනම් කියනවා. ඒක මගේ විදිහ. ඔයා මේ ෂෝ එක මෙච්චර අහලත් හා මෙසේජ් එකක් නොදා වුණත් ඉතින් දවස් ගානක් හරි අහන් නැතිනේ. ඒ වුණාට ඔයා තාම මාව අඳුනගෙන නෑනේ සුද්දා. හරි හරි, කමන්න, තව ටික දවසක් යද්දි ඔක්කොම පුරුදු වෙයි. එනිසා දිගට මහන් ඉන්න ඕනේ. හරිද? මං වගේ නම කිව්වා හරිද කියන්නකෝ. ඔයා මගේ නම වැරද්දුවට කිසි ප්‍රශ්නයක් නැහැ. මං ඔයාගේ නම වැරද්දුවා නම් I'm sorry. මං ආස නැහැම කාගේවත් නම් වරද්දලා කියන්න. හෙවන් පීරිස්. හරිද? ලස්සනයි නම. මට ආස හිතෙනවා ඔයාගේ WhatsApp DP එක පොඩ්ඩක් උවමනාවෙන් බලන්න. හැන්සම් කොල්ලෙක්. රවුලක් තියෙනවා. රවුල තියෙනවා කියන්නේ මම කොහොමත් පොඩ්ඩක් කැමති. හොඳේ. ආව ආව, උනට ආපු හිනා වේග කිව්වහම. දැන් රවුල නැති කොල්ලොන්ට ෆුල් අවුල් ඇතිනේ. හරි හරි, එහෙම අවුලන්නේ. ඉඳලා හිටලා 100කට 2-3 දෙනෙක් වගේ රවුල නැතුවත් ලස්සනයි. දැන් අපේ බොස් පේන්නද? එයත් රවුල නෑ කියලා ප්‍රශ්නයක් නෑ, හැන්ඩියා. ෂාරුක් ඛාන් වුණත් එහෙමයි. රවුල නෑ කියලා ලොකු ප්‍රශ්නයක් නෑ, හැන්ඩියා. හැබැයි සමහරු ඉන්නවා රවුල නැතුව මූණ වල්ල කතා කරන්නවත් හිතෙන්නේ නෑ. මට ලැජ්ජයි. ඉතින් හක්මන සුපුන්, ඔයා රවුල කපන්න නැතුව ඉන්නෙත් නේද? මගේ අවධානය ගන්න ඕන නිසා. හැබැයි වැරදිලා හරි ඔය රවුල කැපුණොත් සුද්දා, ඔයාටත් සොරි තමයි. හක්මන සුපුන් එවලා තියෙනවා මං අර හෙවන් ගැන කියද්දි ඒ කොල්ලත් ඉවරයි කියලා. ඉවර නැහැ, දැන් තමයි පටන් ගන්නෙ. ඔන්න රවුල තියෙන තව කොල්ලෙක් මෙසේජ් එකක් දැම්ම. මෙයා ඉන්නේ ඉතාලියේ, රබඩා. අද ඉතින් හරි සතුටු ඇති නේද රවුල ගැන කතා කරන නිසා? අපි රවුල ගැන මේ විතර දිගටම කතා කරමුද? හරි, ඉන්නකෝ බලන්න. මේක පොඩ්ඩක් කන්ටිනියු කරන්න ඕනේ මාතෘකාව. ඇහුණද මගේ හිනාව කියලා මේ හෙවන් අහලා තියෙනවා. ඇහෙන්න ඕනේ නෑ බබා, හැමදේම ඇහෙන්න ඕනේ නෑ. සමහර දේවල් ඇහෙන්න නැතුවත් තීරණය කරන්න පුළුවන්. මට එකිනෙකාව අඳුනා ගැනීමේ පුදුම හැකියාවක්, දක්ෂතාවයක්, ශක්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා එහෙම මට පේන්න ඉන්න ඕනේ නෑ, මට දැනෙනවා. ඕකේ, තේරුණානේ සීන් එක? රයිටර් මැනික කියලා කවුරු හරි මට මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ අලුබෝ මුල්ලේ රන්වින් එකේ කොලෝ සෙට් එක වෙන්න ඕනේ. තා පොඩ්ඩේ සින්දුවේ මැද්දේ ඉඳන් යන්නේ. රවුලක් නිසා තව පොඩ්ඩෙන් සින්දුවේ මැද්දේ ඉඳන් ප්ලේ වෙන්නේ. අපි රවුල ගැන කතා කරමු හොඳේ.

සහනේ ගෙන දුන්නේ කුමරුන් ඒ ඔබමයි කියලා ගිහාන්ගේ වයිෆ් ගිහාන්ට කියනවලු නිතර. ඒ නිසා ගිහාන් මේ සින්දුවට හරි ආසයි. අනෝ හරිද, හැපිද? ඔයා වෙනුවෙන් තමයි සින්දුව ප්ලේ කළේ ගිහාන්. හරි, තව ලස්සන සින්දු තියෙනවා, එක එක්කෙනා කැමති වෙන වෙන විදිහ සින්දු. ඒව දෙන්නම් මේ බ්‍රේක් එකෙන් පස්සේ. චූටි බ්‍රේක් එක ගන්නවා. වෙලාව 2:00 වෙනාඩි 32.

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: ඇයි වැඩි
6: වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
7: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
8: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මන්ත්‍රය.
9: සතුට රස ගුණ මුසුමෙනා. කැමවල රස සුරකෙනා.
10: කොෆ්රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
11: මුළු පවුලටම මගේ ගානටම.
12: සර් අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
13: මනස්ගතද?
12: සෝරි සර්.
14: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
15: London Prison Break. Nuwara Bokamberdi.
16: ජූලි 24 වස්ති, යොහානි, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS, කාන්චනා, රවීන්, සරිත් සුරික් with news.
15: London Prison Break. Nuwara Bokamberdi.
16: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
15: විමසීම් 0756336331.
16: ඕගනයිසර්ස් ඇන් මීඩියා පාර්ට්නර්ස්
15: ග්ලෝබල් ඉවෙන්ට්ස් සියත FM සියත TV.
17: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
18: සියත
19: දිවයින පුරා.

රැවුලෝ ගොඩක් හදමට මෙසේජස් දාලා තියෙනවා. එගුලුන්ට අමුතුම ගැම්මක් ඇවිල්ල ම අද රැවුල ගැන කතා කරන නිසා. කිරිවතුරේ සමීර කියලා තියෙනවා. ඇත්තටම රැවුල කැපුවම එයත් කැතයි කියලා. මේකන කියන්න යන්න ඒකන. ඔයමට සිින්දු කීපෙකුත් මතක් කරලා තියෙනවානේ එකක් හරි ප්ලේ කරන්න ඕන ඔයා වෙන වෙන්නේ. ඉරඟට මොම යනවා අපේ ගෙවල් පැත්තට. ආපු පාරෙම ආය යනවා. මොකද අපේ ගෙවල් පැත්ත තියෙනවන ලේඩිස් ජිම් එකක්. ක්‍රංචස් තම ඒක නම. ඒක කට්ටිය මාවහගෙන ඉන්නේ. හායි සුදු දිනු කොහමද කෙල්ලේ? ඒ සිකුරාද ඔයාගෙන් කිසි සද්දයක් තිබ්බේ නැහැ. මං ඒත් බැලුවා කෝ කියලා.

0: මේ දීවානී දිල්කී රානි අස්සනයි වචන තේරුම දන්නවද? මම උමතුයි.
1: මට ගැලපෙන සින්දුවන්නේ
0: පේනවනේ කොච්චර උමතු වෙන්න මේ වැඩසටහන කරන්න කියලා. ඒකයි ගොඩක් අය මට කියන්නේ පිස්සු කෙල්ල කියලා. හදවතින් රචනක් තමයි ඉතින්.

කාටවත්ම බෑ මාව නවත්තන්න. මම මගේ ගමන යන කොහොම හරි. මගේ අරමුණ මොකද්ද කියලා කාටවත් කිසිම අයිඩියා එකක් නෑ. ඒක තමයි මගේ රහස. කවුරු මොනවා කිව්වත් මම මගේ ගමන යනවා මට ඕන විදිහට. කෙල්ලෙක්ට අමුතුවෙන්ම ගැම්මක් ගන්න පුළුවන් සින්දුවක් තමයි මේක.

දැන් එතකොට රවුල තියෙන අයගේ මෙසේජස් විතරද අද කියන්නේ? මමත් රවුලක් දාගන්නවා, එතකොට අපේ මෙසේජස්ත් කියවයිනේ. මේ කෙල්ලෙක් කියලවල තියෙන්නේ. කවුද බලමු මේ කෙල්ල. යමු. හායි සුදුනෝනා. එයි එයි, කෙල්ලොන්ටනේ රැවුල සෙට් නෑනේ. හැබැයි සමහර ගෑනු ළමයින්ගෙත් රැවුල වැවෙනවා. ඕ මන් දන්න, එහෙම දෙන්නෙක් ඉන්නවා අපේ ඔෆිස් එකෙත් එක්කෙනෙක් ඉන්නවා. පුළුවන් නම් ගෙස් කරන්න බලන්න කවුද කියලා. අඩු තරමේ මාසකට සැරයක් දෙසරයක්වත් පොඩ්ඩක් යන්න ඕනේ සලෝන් එකකට ගිහිල්ලා. ඒකට තියෙනවා පොඩි පොඩි වෙනම දේවල් ටිකක් කරන්න. එහෙම කරනවා. කවුද කියලා පුළුවන් නම් ගෙස් කරන්න. මම නම් නෙවෙයි. හරිද? යමු. ඔයත් එක්ක ඉන්නවා කට්ටිය ගොඩක්නේ. ඒ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. අපිත් සද්දටම සියත දාලා තියෙන්නේ. බලන්න ගමේ කොල්ලෝ ඇදිලා එන හැටි මේ ප්‍රෝග්‍රෑම් එකට. මත්තකොට ආපිකෝ මෙට්‍රස් එකේ කට්ටිය තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. අද මේ කැන්ටින් එකේ කසුන්ගේ බර්ත්ඩේ එකලු. ඒයි කසුන්, ජනම්දින් මුබාරක්. ප්‍රෝග්‍රෑම් එකේ උම්ම දුන්නට ගමේදි හම්බුණාට එහෙම නම් උම්ම ඉල්ලගෙන එන්න එපා. දෙන්නේ හරිද? වැඩි කරන කට්ටිය තාමර, ඊළඟට මංජු, ධනුෂ්ක සෙට් එකම ඔන්නවට විශ් කරනවා. ජනම්දින් මුබාරක් කියලා, සුභම සුභ උපන්දිනයක් වේවා කියලා, නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ සපිරි සුපිරිම එකක් වේවා. ඇත්තටම හොඳ. ඊළඟට මේ ජීවන්, ජීවන් පන්නිපිටි නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. යවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. මට මේ ඉතාලියෙන් මෙසේජ් එකක් ආවා පේසරෝවල රුමේෂ්ගෙන්. රුමේෂ් මට යාගේ ෆොටෝ එකක් එවලා තියෙනවා. ඔම්බෝ, තඩි රැවුලක්, මාර විශාල ගණේ රැවුලක් මේ රුමේෂ්ට තියෙන්නේ. 2010 ඉඳලාලු රැවුල වවන්නේ. ඔ සුපිරි අක්කා, හැබැයි ඔයා රැවුල වවනකොට ඔයාගේ කොන්නේ හැලිලා ගියාද? මොකද තට්ටේ. එතකොට රැවුල වැවිච්ච පලියට කොණ්ඩ වැවෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් එහෙම මොනාරි කේස් එකක් තියනවාද? ඔයා රැවුලට විතරද සලකන්නේ? ඔන්නේ ඔන්නේ හැලිලා ගියාදෙන් කියලා ඔයා හිටියා. එහෙමද? අපරාධි සුදු, මම කොයිම වෙලාවකවත් කිව්වේ නෑ රැවුල විතරයි තියෙන්න ඕනි කියලා. කොණ්ඩෙ තියෙන්න ඕනේ. හරි කොමාරි, මේ මම පොඩි පොඩි දේවල් ටිකක් කියන්නම්. මම මේ හොයාගත්තු ඒවා ටිකක්. රැවුල වැවීම, ඒ වගේම එක නඩත්තු කිරීම ලේසි නෑ. වැදගත් කරුණු තියෙනවා ගොඩක් ඔබට දෙන්න. ඉතින් ඒ කරුණු කීපය ඔබ හමුවේ තැබීමට දෙන්න මටත් මදකට අවසර. මදකට කිව්වට අද මේ ෂෝ එක පුරාම මම සැරිසරයට එක එකව කියනවා. හොඳ. දැන් ඔබේ රැවුල වඩාත් සෞඛ්‍ය සම්පන්නව සහ ආකර්ෂණීයව තියාගන්න වැදගත් කරුණු දෙක තුනක් මම කියන්නම්. මට රැවුල නැති වුණාට මම පොඩ හොයලා බැලුවා මේ ගැන. හරිද? මේ විශේෂයෙන්ම පිරිසිදුකම කියන එක ඉතාම වැදගත්. සතියකට දෙතුන් පාරක්වත් රැවුල හෝදන විශේෂ ෂැම්පු වර්ග තියෙනවා. ඒකක් පාවිච්චි කරලා රැවුල හොඳට හෝදන්න ඕනේ. හරි, නිකන් සබන් ගාලෝක කරලා හරියන්නේ නැහැ. මොකද සබන් ගානකොට වෙන්නේ රැවුලයි ඒ ආශ්‍රිත සමයි මේ වේලෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා එහෙම වෙන්න නොදී හොඳ ෂැම්පු එකක් ඒකට යූස් කරන්න. බියඩ් වොෂ් කියලා තමයි ඒකට කියන්නේ. ඊළඟට මේ තෙතමනය සහ පෝෂණය. තෙතමනය ලබා දෙනවා කියලා සැරින් සැරයට ඔෆිස් ඇවිල්ලා නේද? වතුර ටිකක් ස්ප්‍රේ කරගන්න එපා. ඒක නෙවෙයි, එහෙම වෙන්න ඕනේ ඒක නෙවෙයි. හරි, රැවුල සේදීමෙන් පස්සේ බියඩ් ඔයිල් එකක් පාවිච්චි කරන්න. කියන්නේ රැවුල සඳහාම වෙන තෙල් වර්ගයක් ආලේප කරන්න. නිකන් පොල් තෙල් ටිකක් ගාගෙන තෙතමනේ රැක ගන්න කියලා ඒ වගේම කරන්න එපා. අබෝ, ගඳ ගායි ඊට පස්සේ. අනිත් එක මේ එහෙම තෙල් එකක් යූස් කරනකොට රැවුල කසන එක පාලනය වෙනවා. අනිත් එක මේ රැවුල මෘදු වෙනවලු. කරලා බලන්න ඔය රැවුල දිගට තියෙන කොල්ලෝ. අනිත් එක පීරන්න ඕනේ. අපි දැන් කොණ්ඩ පීරනවා වගේ තමයි රැවුල තියෙන කොල්ලෝ රැවුල පීරන්න ඕනේ. දිනපතාම රැවුල පීරනකොට ඒ රැවුලේ හැඩය නියම විදිහට තියෙනවා. අනිත් එක ලේ ගමනාගමනයත් හරියට සිද්ධ වෙනවා. රැවුල වැවෙන එක ඒකෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ වේගවත් වෙනවා. අනිත් එක මේ රැවුල කපන එක, හැඩ කරන එක,
ඒකත් ගානට වෙලාවට තිතට නූලට තියෙන්න ඕන. සමන එකම මට්ටමකට තියාගන්න කැමති නම්, පිළිවෙලකට රැවුල තියාගන්න කැමති නම්, ට්‍රිම එකක් තියාගන්න අනිවාර්යය. එතකොට අපි කිව්ව සතියකට සැරයක් හරි, සති දෙකකට සැරයක් හරි තමන්ට ඕන ගානට ට්‍රිම් කරලා අන්න ලස්සනට තියාගන්න පුළුවන්. මේන්ටේන් කරන්න ඕනේ. නිකන් වැවෙන්නම් වාලේ වැවෙන්න දීලා නිකන් ඉන්න එපා. එහෙම කැමති නෑ කෙල්ලෝ. කෙල්ලෝ කැමති පිළිවෙලට ඉන්න කොල්ලොන්ට. තේරුණානේ කොල්ලනේ?

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 සීඩීබී රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමඟ මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්.
5: වැඩටත් ගේමින් වලටත් world class performance එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Piotic Solutions වෙතින්. keyboards, mouse, headset සහ තවත් බොහෝ දේ. දැන් මම අමතන්න 0777-133-02-1 AOC smart performance trusted worldwide.
6: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112-123-123.
7: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115-411-411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
9: කොල්ල කෙල්ල

0: යාත්‍රයි මණ්ඩලය
1: 20th upgrade 20th upgrade
2: අලුත් song එකක්ද
1: නෑ දැන් සිංගර් එකකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි so 20th and upgrade
3: upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න
4: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන bill පතට run සහනයක් CDB run ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
5: බලන්න මක්කලෝ අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ
6: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල් හිතා ගන්න බැරි දේවල්
5: ඒකනේ මක්කලෝ
6: වඩත් මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බා
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
9: දැන් වෙලාව හවස 3යි
10: වේලාව ඔබ වෙත ගෙනාවේ
11: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 4700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: පෙළයන් ලැබන 24 දක්වා රිමාන්ඩ්. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන සිටින සිවනිස තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පෙළයන් ලැබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයෙන් නිකුත් කළේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පෙළයන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී. 2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්ක ප්‍රදේශයේ කිහිපයක සිදු වූ මිනිමැරුම් පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කර තිබූ නඩුවකට අදාළව නියෝගය නිකුත් කරන ලැබුවා. එම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර ඇත්තේ සිවනිස තුරේ චන්දකාන්තන් හෙවත් පිල්ලයන්. දැන් තවත් දේශීය පුවතක්. වීමිලිතී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව ක්‍රමවේද කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජ අවධානය යොමු වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේදී රැස් වූ කෘෂිකර්ම අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී ගොවීන් ලෙස පෙනී සිටමින් ව්‍යාපාරිකින් විසින් රජයට වී අලව කිරීම වැළැක්වීම සඳහා පොහොර ප්‍රතිලාභී නාමලේඛනය සියලු වීමිලිතී ගැනීමේ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට එහිදී උපදෙස් ලබා දුන්නා. ගොවීන් වගා කර ඇති අක්කර ප්‍රමාණය අනුව ඔවුන් අලවි කළ හැකි ප්‍රමාණය තහවුරු කිරීමටද තීරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. රජයේ ගබඩා ධාරිතාව ඉහළ නැංවීම සඳහා සමූපකාර හා පෞද්ගලික අංශය සතු ගබඩා කුලි පදනම මත ලබා ගැනීමට උපදේශන කාරක සභාවේදී තීරණය කරනු ලැබුවා.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

තුනයි වෙනඩි නවයයි වෙලාව අදනං හරිම ශෝකා චැට් එක නැගලම යනවා. අද සුපිරියක්. අද මම හිනාවීම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න මාරම ජොලි. මොකද මේ අපිනේ රවුල ගැන නිකම් මේ කතා කරන්න අරගෙන මේ වැඩේ දිගට දිගට ඇදිලා යන සීන් එකක් තියෙන. හැබැයි රසවත්. ප්‍රදීප් නිශාන්ත, ඔයාට හිතෙන්නේ අපේ මේ ඔෆිස් එකේ මං කිව්වා කෙල්ලෙක් ඉන්නව රවුලා වෙන කියලා? මේ අහිංසක දිස්නා ආශ්චර්ය මුණ සිංහව තමයි අල්ලගෙන තියෙන්නේ. අම්මෝ අහගෙන ඉන්නවනම් විනාශයක් වෙන්නේ මාත් එක්ක ඉවරයි. හරි, කවුරු හරි මට විශ් කරලා තියෙනවා. මං හිතන්නේ ජනම්දින් මුබාරක් කියලා බර්ත්ඩේකට විශ් කරලා තියෙනවා. පස්සේ එයා ඒ ටික ඩිලීට් කරලා මට ආයේ වල තියෙනවා වැරදුනා 19 නේද කියලා. ඔව් ඔව්, සුදු 19. ලැබෙන සඳර තමයි විශ් කරන්න ඕනේ. කියන්නේ හොඳේ, මොකද 19 වැටෙන්නේ ඉරිදා. අපි හම්බ වෙන්නේ සඳුදා නිසා සඳුදා උදේ වෙද්දි තෑගිට කෙවලා තියන්න. ඊට පස්සේ දෙකට ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තාම එදාට වෙන මුකුත් කියන්න එපා. ජනම්දින් මුබාරක් කියලා විතරක් කියන්න. හරිද? මේ ටෑගි එවන විදිහ ඇඩ්‍රස් එක එහෙම ඕනනම් කියන්න, මන් දෙන්න. හරි, අමුතුවෙන් සර්ප්‍රයිස් කරන්න කීකි වෙන වෙන අයගෙන් අහලා එහෙම කරදර වෙන්න එපා. ඒ මොන හරි දැනගන්න තියෙනවනම් අපේ ඔෆිස් එකේ ඇඩ්‍රස් එක එහෙම මොන හරි එවන්න, මම දෙන්නම්. ඉතින් කාටවත් නිකන් අමුතුවෙන් කරදර වෙන්න එහෙම ඉඩ තියන්න ඕනේ නෑනේ නේද? ඔන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ මුල් පැය මිස්සලා දැන් ඉඳන් අහන්න පටන් ගත්තෝ. ඒ කියන්නේ දැන් කියන්නේ දැන් විනාඩි 10ක් 15ක් වගේ අන්තිම වචන කීපේ විතරක් ඇහිලා, ඒ මොනවා ගැනද අද ඔයා කතා කරන්නේ? මට අන්තිම වචන දෙක තුන විතරයි ඇහුනේ. තේරුණා නේද කොල්ලනේ කියන ටික විතරයි ඇහුනේ. මොකද්ද අද ඔයා කතා කරන්න කියලා අහලා එවලා තිනවා ඉතාලියේ සම්පා. මොනා හරි කිව්වද කියලා අහලා තිනවා කොල්ලොන්ට. මං ඊට පස්සේ කිව්වා අද රවුල ගැන අපි චුට්ටක් කතා කරන්න කියලා. මෙන්න ඊට පස්සේ මට එවලා කවියක් පොඩ්ඩක් බලන්න ඕනේ. මේ කවිය මොන මොනවා තියෙනවද දන්නේ? අනේ කියවගෙන යන්න. මලධාරියා විසින් කපා දමන ලදී වගේ සීන් එකට එන්න වුණොත් මං එනවා. මුහුණ මත පිපුණු කළු මල් පොකුරක්, පෞරුෂයට බැඳුණු නිහඬ ආභරණයක්, සුළඟට සෙමින් නැලවෙන ඒ රේඛා අතර සැඟවේ ශක්තියත් සෙනෙහසත් එකවර. මේ සින්දුවත් කවියක්ද? මොකද්ද මේ? අවුලන්න ලස්සනයි. සිනහවට තවත් ලස්සනක් එක්කරන, බැල්මට තවත් ගැඹුරක් ගෙනෙන රැවුලක් නොවෙයි එය. නිකම්ම නිකම් චරිතය කියවෙන නිහඬ කවියක්. වාව්! ඇත්ත, මම මේ එක නම් ඇත්තම කියල පිළිගන්නවා. මොකද ඇත්තටම කොල්ලොන්ගේ හිනාවට අමුතු ලස්සනක් එකතු වෙනවා රැවුලක් තියෙනකොට. වැඩියම මම කැමති බැල්මට තවත් ගැඹුරක් ගෙනෙන රැවුල තියෙන කොල්ලෙක් බලනකොට ආව් ගැස්සලා යනවා. ඒක තමයි සීන් එක. අනේකයි මේ කාන්තා අපි වුණත් රැවුල තියෙන කොල්ලොන්ට කැමති. තව ටිකක් තියෙනවා මේ කවිය.

අවසානෙට කාලයත් සමග හැඩගැසෙන රුවක්, ආදරේ ළඟ තවත් උණුසුමක්, බලන හැම හිතකම රැඳෙන සෙයා, රැවුලේ යගේ සදා නොමැකෙන කවිද සින්දුද මොනවද මන්න හැවයි ලස්සනයි. එනං සම්පා, ඔයාගේ කවිය වෙනුවෙන් මංවාට දෙනවා සින්දුවක්. අනේ ඉතිං අපිටත් රැවුලක් තිබ්බන, අද සුදු කොච්චිගෙන් සින්දුවක් හම්බ වෙනවා නේ කියලා රැවුල නැති අහිංසක කෙල්ලෝ අද හිතනවා. රොමේනියාවේ ශාලිකත් එහෙම හිතනවා. සුදු නෝනා, දැනුයි දැක්කවාගේ මෙසේජ් එක. මේ සින්දු ඔයාටත් එක්ක හොඳේ.

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
4: +1 7 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
5: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
6: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
7: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීත හදවත් දිනු හිතවත් කම
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-832-1000 NIBM The City University The place to be
9: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3 රෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතර
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්
12: ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද 1 25 2 22
7: CTFM Pocket Money අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ජයලින් සිතාරා නිල්මිණි.
13: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
7: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0.714 151 152ට දැන්ම WhatsApp කරන්න.
14: Yatha Pocket Money.
7: හෙටත් උදේ 5යි කාලට සිතහන්න.
15: අනුග්‍රහය
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
17: theater tele depaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
18: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
7: මොකද මේ වගේ කියන්නේ?
18: සැමතැන ඇති සැමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
19: සහස් ලංකාවට වෙල්ලා කුමතන්න මව හොයාගත්තේ.
20: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
21: 98.2 98.4
22: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

රවුල ගැනම කතා කර කර ඉඳලා බෑනේ සින්දු දෙන්න එපැයි. ආන්ටි පර්ල්, අම්මෝ සෑහෙන කාලෙකට පස්සේ ඔයා මට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. මට මාරම හැපි. මොකද පහුගිය දවස් ටිකේ ඔයා මට මෙසේජස් නොදානකොට මං ඇත්තටම ඔයාව හෙව්වා. මං ගාව නම්බර් එක තිබ්බ නැහැ. මොකද චැට් ලිස්ට් එකේ ෆෝන් නම්බර්ස් තොගයක් තියෙන නිසා මට ඇත්තටම ඔයාව හොයාගන්න බැරි වුණා. මම නම්බර් එක සේව් කරගෙනත් නැහැනේ. කොහොම හරි ඉඳලා ඔයාටම මාව මතක් කළා මෙසේජ් එකක් දාපු එක නම් ලොකු සතුටක්. හෝමග මාන්ටි දයානිත් මාව අහගෙන ඉන්නවා. මට ඉතින් කොල්ලො කෙල්ල විතරක් නෙවෙයි, ආන්ටි ලංකල් ආච්චිල සියල චූටි බබාලා ඔක්කොම ආදරේනේ. මාත් ඉතින් ඒ විදිහට ආදරේ හරිද ආන්ටි දයානිටයි ආන්ටි පර්ල්ටයි තමයි ඒ කිස් එක. ඊළඟට ෆර්නැන්ඩෝ, ඔයා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ ෆර්නැන්ඩෝ, ඔයා ඉල්ලන්නේ සඳුන්ගේ සින්දුවක්නේ ආයෙත් වරක්. ඒ සින්දුව ඇවිල්ලා ගිහිල්ලා ගොඩාක් කල්නේ. ඊට පස්සේ සඳුන්ගේ සින්දු කොච්චරවද? ඇයි ඔයා ඒකට මාස? විශේෂ හේතුවක් තියනවද? විශේෂ හේතුවක් තියෙනවා නම් මට කියන්න. එතකොට මම සින්දුව දෙන්න. විශේෂ හේතුවක් නැත්තම් ඒත් මට කියන්න. එතකොට මම සින්දුව දෙන්නේ නැහැ.

0: கதையாய்.
1: ப்ரோக்ராமுக்கு பெயர் එකමාරක් කිවරයි. තව තියෙන අපිට පැයකමාරයි. ඒ පැයකමාරෙත් හොඳ සින්දු ටිකක් අහමු, හොඳ හොඳ දේවල් කතා කරමු. හරිද? චුටි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ අපි වැඩේ කන්ටිනියු කරමු. දැන් වෙලාව 3:07 වෙනාඩි 34යි.

0: ආපස සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
5: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
6: අනුග්‍රහය පොළොවේ රන්ගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222 Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
6: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
7: ඈරාලා හමි
6: ඇහුන් නැද්ද මං කියපුවා
7: නෑ නෑ අහන් හිටියේ
6: මොනවද අහන් හිටියේ
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
6: හෑ
7: ඔහුරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
5: අනුග්‍රහය

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩාක් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස්ට් ටයිම් අපිට හන්න සීස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරහේයෝ
1: ජපාන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හවස තුනයි විනාඩි 45යි වෙලාව. ජොනි දෙක ආන්ටි පර්ල්ගේ බර්ත්ඩේ එක තිබිලා තියෙනවා. දැන් මාසෙකටත් වැඩි. ඒ වුණාට පහෝගිය දවස් ටිකේම ආන්ටිගේ ෆෝන් එක කැඩිලා තිබ්බ නිසා මාව අහන්න බැරි වුණාලුනේ. ඉතින් මගේ සුභපැතුම් අද මම මේ ගුවනට මුසු කරනවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි සුපිරිම බර්ත්ඩේ එකක් වෙන්න ඕනි ආන්ටි පර්ල්. අපි පහුවෙලා හරි ඔන්න ඔයාට සුභපතනවා. ඊළඟට කවුද මේ ඉතාලි බොයිස්ලා මේ වෙලාවට සෑහෙන්න මාව අහනවනේ. අනේ මන්ද ඉතාලි කොල්ල වැඩ කරන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ ලංකාවෙන් ඉතාලියට ගියපු කොල්ල. එහෙන් රබඩා ඉන්නවා. තව ඉන්නවා පේසරෝවල රුමේෂා ගැනත් මං කිව්වා. ඊට පස්සේ ඉතාලි අංකල් රෝ ඉන්නවා. තව ඉන්නවා ඉතාලියේ සම්පා. ඉතාලියේ ධනංජය. ධනංජය කියලා තියෙනවා මේ එයත් ආසයිලු ආයත්වරක් සින්දුවට. ඒ නිසා එයත් ආස නිසා කොහොම හරි ඒ සින්දුව ප්ලේ කරන්න කියලා තියෙනවා. නියෝන් මල්ලිවත් එකතු කරගන්නලු ඒ සින්දුවට. ලන්ච් ගන්නලු යන්නේ. ඕගොල්ලෝ ඉතින් ලන්ච් ගන්නවා කියලා කොච්චරවත් පීට්සා ගිනින එකනේ කරන්නේ නේද? සාමාන්‍යයෙන් අපි නම් ඔය පීට්සා බර්ගර්ස් අනම්මනම් කෑහම බඩේනවනේ. ඔගොල්ලෝගේ බඩේන්නේ නැද්ද? පීට්සා එක කන ගමන් ආයතර කහන්න තමයි ලොවාස. ඔන්න ඔන්න ඉතින් ඔන්නති කතානි කියන්නේ මම වෙන සින්දුවක් රෙඩි කරගෙන හිටියේ ළඟට. ඒති ඕම කියනකොට නොදිත් බෑ. ආයතරක් නේ. ඉන්න බලන්න. මන් දන්නේ ඉතින් එක්කෙනෙක් මුලින්ම කැමතියි කියලා ඇව්වා. ඊට පස්සේ තව එක්කෙනෙක් කැමතියි කිව්වා. දැන් තවත් එක්කෙනෙක් කැමතියි කියනවා. ඒ නිසා මම මේ වැඩි දෙනාගේ කැමැත්තට ඉඩ දීලා ඒ සින්දුව ප්ලේලිස්ට් එකට ඇඩ් කරගන්නේ. කොහොම හරි සමහර අය වෙලා තියෙනවනේ මට තනියෙන් හිනා යනවා. ඒව සමහර වෙලාවට ප්‍රසිද්ධි කියන්නත් බෑ. ඒ නිසා මම කියන්නේ මේ ඉන්නේ අංකල් රෝ අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. නුවන් මෙසේජ් එකක් දාලා තිනවා පුතා එක්ක වාහනේ යන ගමන් පුතාගේ නම අභිමාන්. පුළුවන්ද උමාරියාගේ සින්දුවක් දෙන්න කියලා අහලා තියෙනවා. ඔ නැත්නම් සනුකගේ එකක්. සනුකගේ එකක් මම දුන්න කලින් පැයේ. උමාරියාගේ එකක් දෙන්න පුළුවන්. හැබැයි තාච්චිට පරක්කු වෙලා කමන් නැද්ද? මොකද එකපාර සින්දු දෙකක් ප්ලේ කරන්න බෑ. එතකොට එකක්වත් අහන්න වෙන්නේ නැහැ. දැන් ආයතරක් සින්දුව මම රෙඩි කරගත්තු නිසා කැස් බෑ වෙනුවන් ඔයාට මම තව ෂුට්ටකින් එහෙම වුණොත් මේ පැය බැරුණු ඊළඟ පැයේ හරි උමාරියාගේ සින්දුවක් දෙන්නම්. හරිද? පිට්සා වගේද සීනි සම්බල් වන් කියලා අනු රොමේනියාවෙන් ඉඳන් මට ෆොටෝ එකක් දාලා තියෙනවා. ඔයා හදපුවද? ඒක නම් රස පාටයි බබා. ඔයාට ලංකාවේ ඉන්නකොට තමයි ඔවා හදාගෙන පොඩ්ඩක් නේද ඔතාගෙන කරගෙන මටත් එක්ක අරගෙන එන්න බැරි වුණේ. ගෙදරට වෙලා දැන් ඉතින් නේද මුළු රොමේනියාවෙම නේ සුවඳ හමනු ඇති වාගේ සීනි සම්බල් බන්වල. ඔයා මගින් සින්දුවක තෙල්ලලා තියෙනවා. එහෙනම් අපි ඊළඟට ඒක අහලා ඉමු. රැවුලි කතන්දරේ මට අමතක නැහැ. ඒකත් පොඩ්ඩක් කතා කරමු නේද? දැන් ඔය රැවුල වැවෙන්නේ නැති අය ඉන්නවනේ. එහෙම නැත්නම් රැවුල ඉක්මනට වවා ගන්න ඕනේ අය ඉන්නවනේ. අනිවාර්යෙන් පෝෂ්‍යදායී ආහාර ගන්න. ප්‍රෝටීන්, ඊළඟට බයෝටීන්, විටමින් ඒ, සී, ඊ බහුල ආහාර. ඒව කෑවහම ඉක්මනට රැවුල වවා ගන්න පුළුවන්. අනිතක ප්‍රමාණවත් නිින්ද ඉතාම වැදගත්. ඒ වගේම ආතතිය පාලනය කිරීමත් ඉතාම වැදගත්. මොකද මේ ටෙස්ටොස්ටරෝන් හෝමෝන් එක නිසානේ ඔක්කොම සෙල්ලම්. හරිද? අපේ රැවුල වැවෙන්නේ නැත්තේ කාන්තාවන්ගේනේ. ටෙස්ටොස්ටරෝන් කතාවක් නැහැ. ඉතින් ඒ නිසා පිරිමි කට්ටියගේ තමයි ටෙස්ටොස්ටරෝන් හෝමෝන් එක ආයි තියෙන්නේ හොඳට වැඩ කරන්නේ. එක එක අයගේ ඉතින් එක එක විදිහයි ප්‍රමාණයන්. ඉතින් මේ හෝමෝන් එක හොඳට හරියටම වැඩ කරන්න නම් හොඳ නිින්දක් අත්‍යවශ්‍යයි. මානසික සහනයත් ඉතාම වැදගත්. එනිසා රැවුල වැවෙන්න ඕන නම් හොඳට නිදාගන්න. පැය 8ක් විතර නිින්ද ඉතින් අත්‍යවශ්‍යයි කියලා කියනවනේ නේ. කොහොමත් නිින්ද කොහොමාරි එක දිගට නිදාගන්න පැය 7-8ක්. අනිත් එක මේ ස්කින් එක ආරක්ෂා කර ගැනීම. ඒකත් වැදගත්. ඒ කියන්නේ සම හොඳට පිරිසිදු තියාගන්න ඕනේ. මොකද එතකොට
රෝමකූප අවහිරවීම වලකිනවා. ආමම් ප්‍රශ්නය කරන්නද, වැඩියෙන්ම රවුල වැවෙන රටවල් මොනාද කියන්න බලන්න. හරියට කිව්වොත් මම දෙනවා උම්මා දෙකක්. හරියට කිව්වොත් උම්මා දෙකක් දෙනවා. හොඳේ, වැඩියෙන්ම රවුල වැවෙන රටවල් එකක් හරි කියන්නකෝ. ගොඩක් ඕන එකක් කියන්නකෝ.

0: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112123123.
1: City Bank නුඹේ ස්ථාවර තැන්පත් වලට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න. 0115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
2: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: සුබ දවස
4: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැකි වැඩි වෙලා
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ. සුබ දවස
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සමයයි.
1: අර ගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
6: ඔරිජිනල් ක්වොලිටි, භාගයට භාගයක් අඩුවට. වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner ඔරිජිනල් වගේම ක්වොලිටි. වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන්මම 077-133-021 Asta Toner Print Smart Save More
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-387-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාවකි.
8: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
9: ඔළුව කොහෙද වැදුනම් මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. ඕ, හිතා ගන්න බැරි දේවල් නේ.
8: ඒකනේ මක්කලෝ.
9: ඔයාට මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
10: ඩාඩං. ලා මක්කලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට. අනුග්‍රහය.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: දශම දෙකෙන් 98.4 න් සියත දිවයින පුරා
1: අර සින්දුව අන්දවසක් කිව්වේ මතකද? ඕ ඕ මතකයිනේ. ලෙන්න ජම්බු කහේ

0: ඒකට ලස්සන ටික්ටොක් වීඩියෝ දැකලා තියෙනවද? ලේනා ජම්බෝ ගහේ ආයේ නැගී ආයේ බහි.
1: බාගු කි කලියා.
0: කොහ දැකපු කට්ටිය කොහ?

0: දවස් 4යි වෙනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 114 700.

0: ये था टॉप स्टोरी
1: आइस किलो अटक समग्र पुतकले कतना गोठा ಐಸ್ ಮಾತ್ರಾವ ಕಿಲೋ ಅಟಕ್ ಸಮಗ ಪುತ್ಕಲೇಕು ದೊಂಪೆ ಪ್ರದೇಶದಿ ಅತನಂಗೊಟಗಿನ ತಿಬಿನವಾ ಎ ಪೊಲೀಸ್ ವಿಶೇಷ ಕಾರ್ಯ ಬಲಕಾಯಿ ಸಿದುಕಲ ಬಟ್ಲೀಮಕದಿ ಸಕಕರು ಸತೋ ತಿಬಿ ಜೀವ ಪತ್ರಂ ವಿಸ್ಸಾಕ್ ಬಿಂಬೋಪತುನಕ್ ಸಹ ಕಡು ಪಹಕ್ ದಸುವಾಗಿನತಿ ಬವಾಯಿ ಪೊಲೀಸಿಯ ಪವಸುವೆ ದನ್ ತವತ್ ದೇಶೀಯ ಪೂತಾಕ್ පළත් සභා සහ පළත් පාලන මැතිවරණවල අවම කාන්තා නියෝජනය 133 දක්වා ඉහළ නැංවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ තීරණය කර තිබෙනවා. එම සංසදයේ මෙම තීරණයක නැත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්ව අවස්ථාවේදී. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවයි මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සඳහන් කළේ. නාම යෝජනාලා ඉස්තුමින්ම තේරී පත්වන මන්ත්‍රීවරුන් අතරද 133ක කාන්තා නියෝජනයක් පැවති යුතු බවට ඔවුන් නිර්දේශ කරනු ලැබුවා.
0: සියතා ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

දවස 4යි විනාඩි 10යි වෙලාව. අපි අන්තිම පැයට ඇවිල්ලා තියන්නේ. මොකක් කර කැමති සින්දුවක් තියනවද හිතේ? ආ, හිතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මට WhatsApp message එකක් දාන්න. හවස 5ට කලින්. 0711 982294ට.

0: SCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117788388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: සතුට රස ගුණ මුසු වෙන කෑමවල රස සුරකින
3: කුකු ෆ්‍රයි RBD පොල්තෙල්.

0: අසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
3: මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
6: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලර් අප් තමයි
7: GB බැංකුවෙන් නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011-415-411-411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි
8: නවතම විශේෂාංග රසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එක මත ඇතිරිවස් ගියරය brand new bajaj ත්‍රිරෝද රථය david piris motor company private limited within
9: see reward සමාජිකයන් සඳහා cargills for city within megawatt honre fat spread ඉතිරිය රුපියල් 200යි maliban smart cream cracker ඉතිරිය රුපියල් 115යි magic nuga සහිත butterscotch ඉතිරිය රුපියල් 300යි harpic 10x ඉතිරිය රුපියල් 145යි cargills for city
10: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
11: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා
14: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
16: සියත පොකට් මනි අනුග්‍රහය
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011-42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
18: සියතේ ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
19: මාව දැකලා හැංගුණානේ
1: හැංගුණා මං මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
18: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරි නගරයක්
5: මට එහෙම ඕනේ යකි මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි
18: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී තුලින්
7: 98.2 98.4
8: දෙනම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි

0: සියත දෙවයිනපුරා
1: ලස්සනම ලස්සන මෙඩ්ලී එකක් දෙන්න හදන්නේ. ප්‍රින්සු දෙප්‍රියන්ත මහත්මයාගේ සින්දුවලට ආසයිද? ආසයි නේද? ඕකේ, එහෙනම් විනාඩි 6-7ක් නිදහසේ අහගෙන ඉන්නයි තියෙන්නේ. මං ආදරයෙන් එකතු කරගන්නවා මේ මෙඩ්ලී එකට. ඉජි අනුර පුසලාවේ නම් මෙසේජ් එකක් දාලා තිබ්බා. ගාලේ මදු වීකෙන්ඩ් එක කොහොමද කියලා අහලා තියෙනවා මගේ. වීකෙන්ඩ් එක ඉතාම හොඳින් ගෙවුණා. සෙනසුරාදා දවස දවල් වරුවේ දානි ගෙදර ගියා. හවස් වරුවේ පාටි එකකට ගියා. බලන්න මගේ ජීවිතේ විවිධයි සුන්දරයි. එහෙනම් දවසම ගෙදරට වෙලා හිටියා. ලස්සන සින්දුවක් අහන් ඉන්නේ මැසේජ් නොකලට කියලා දුඹර ලලිත් මැසේජ් එකක් දාලා. මේ එක සින්දුවක් නෙවෙයි, සින්දු ගොඩක්. අපි දුවා ඒෂාවත් එකතු කරගමු මේ සින්දු සෙට් එකටම. හ්ම්,

සිින්ද ටිකන මාරම ලස්සනයි කියල මෙසේජ සැවිල්ල තියනවාැ මදන්නෑ හැමෝටම හෙමද කියලා හැබැයි ගොඩාක් අය කියලා තියෙනවා ආයිතින් වෙන වැඩක් කරන්න හිතෙන්න්න මේක මහාහා ඉන්න හිතනවා කියලා මෙසේජස් දාපු ඔබට ආදරේ. ඉළඟට මේ අපේ ටැමිලිකක්වගේ හමුද වෙනසකටත් එක්ක අපි ඔක්කොම ජාතිවලේ වහන්න ඕනනේ එක රස්සයකට විතරක් කුරුවෙන් නරකයි විවිධ රස්ස අපි විඳින්න ඕනේ නේද සමල්ලාවට එතකොට කලින්කට වඩා ඊළඟ සිින්දුව රස්සවත් වගේ දැනන්න පුළුවන් මේ හරිකෝමාරිය රැවුලාමතක නෑ මට මං ඇහුව ප්‍රශ්නයක් මං ඇහුවා වැඩියෙන්ම රවුල වවන රටවල් මොනාද කියලා මට මේ ඉතාලියේ කීප දෙනෙක් කියලා තියෙනවා ඉතාලියේ කියලා මෙහෙමයි ඉතාලිය ඊළඟට තුර්කිය ඒ වගේ රටවල් රැවුල ආශ්‍රිත විලාසිතාවලට ප්‍රසිද්ධයි එහෙනම් ඒගොල්ලෝ රවුල වවනවා මං ආසම නළුවෙක් ඉන්නවා එයා නළුවෙක් විතරක් නෙවෙයි මොද ගායකයෙකුත් එක්ක ඉතාලියේ කොල්ලෙක් එයාගේ රැවුල එහෙම අර වා මිකෙලේ මොරෝනේ මොරෝනේ මොරෝනේ මිකෙලේ මොරෝනේ කෝ බලමු 365 days මූවී එක බලලා තියෙනයි අහහ හිතාගන්නකෝ මං ආස කොහොම රැවුලෙක්ටද කියලා මිකෙලේ මොරෝනේ එයාත් ඉතින් හොඳට ෆැෂන් කරන අය හැන්සම් කොල්ලෙක් කොමාරි ඉතාලිය තුර්කිය ඒ රටවල් වල කොල්ල රවුල වවනවා සහ ඒගොල්ල තමයි ගොඩක්ම ප්‍රසිද්ධ විලාසිතා කරන්න රවුල ආශ්‍රිතව එක එක ස්ටයිල් කරන්න හරිද ඒට අමතරව වැඩියෙන්ම රවුල වවන රටවල් මොනවද කියලා හරියටම කියනවා නම් අපේ අල්ලපු රට ඉන්දියාව බලන්න ඉන්දියාවේ කොල්ල කොච්චර කඩවසම්ද කියලා බැලුවොත් ආයිතින් 100ට බර ගාණක් රවුල වවලා නේද නළුවෙන් මතක් කරන්න ඉන්දියාවේ හින්දි අයත් එහෙමයි තැමිල් අය ගත්තත් ඔක්කොම වගේනේ රවුල චුට්ටක් හරි වවල තියෙනවානේ අන්න එතකොට වැඩියෙන්ම රවුල වවන රටවල් වලට ඉන්දියාව ඇතුළත් වෙනවා පාකිස්තානය බංග්ලාදේශ ඔය වගේ දකුණු ආසියාතික රටවල් වල තමයි මේ වැඩියෙන්ම රවුල වවන්නේ මැද පෙරදිග කලාපය අයත් එහෙමයි දුබායි වල එහෙමත් ඉන්නේ නේද අන්න ඒකයි අඩුවෙන්ම රවුල වවන රටවල් මොනාද දන්නවා ඒක නම් දන්නවා ඒක නම් හැමෝම වගේ දන්නවා මොකද මේ කේ ඩ්‍රාමා හැම බලනවා නම් නේ ඊළඟට BTS බෑන්ඩ් එක මතක් කරගත්තන හා හරිනේ සවුත් කොරියා ඒ වගේම ජපානය චීනය ඔන්න ඔය රටවල තමයි අඩුවෙන්ම රවුල වවන්නේ මට පේන්න බෑ අපයක් වගේ මූණ නේ නනේ එක රවුල් ගහක් නැතුව මෙලෝ රහක් නෑ හැබැයි සමහර ගැන්ලමයි ඉන්නෝ ඒ වගේ පෙනුමටත් කැමති නේ ඔය මේ කොරියන් ඩ්‍රාමා බලලා හැම සමහර කොළු පැංචොන්ට නේ අපේ අය නිකන් අනේ ගාගෙන යන්නේ ඒවත් තියෙනවා හැබැයි ගොඩාක් ගැන්ලමයි කැමති රවුල තියෙන කොල්ලොන්ට ඒ නිසා ඔබ රවුල කපල නං ඉන්නේ නොබ මාම රවුල වවන්න අනිත කියන්න ඕනේ ලෝකයේ මේ පිරිමි ජනගහනය භාගකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවලු කොයි විදිහකින් හරි රැවුල තියෙන ඒ කියන්නේ කූඩ රැවුල විතරක් නැත්නම් මුළු මූණෙම රැවුල වවලා නැත්නම් චුට්ටක් නිකන් රෝම කූපයක් දෙකක් විතර වගේ පොඩි දැන් එහෙම මෙහෙන් රැවුල සීන් එක එහෙම ඉන්නවලු ලෝකයේ පිරිමි ජනගහනයෙන් භාගකටත් වඩා වැඩි ප්‍රමාණයක් පහුගිය අවුරුදු කීපය ඇතුළත ගත්තොත් එහෙම රැවුල වැවීමේ ප්‍රවණතාවේ වර්ධනයක් වෙලා තියෙනවා. සමහර විට අපි වගේ ලස්සන කෙල්ලොන්ගේ ආකර්ෂණය දිනා ගන්න මේ කොල්ල තීරණය කරන්න නැති රැවුල වවන්න. හැබැයි තව පැත්තකින් ගත්තහම රැවුල කපන්නේදී සල්ලි වේදන් කරනවනේ නේද? කාලය වැය වෙනවා. එහෙම බැලුවහම ඉතින් ඇත්තටම ඔය වැවෙන රැවුලට වැවෙන දෙන්න සුද්දලා ඉවරයිනේ වැඩේ.

පිරිස්. ඔයා කියලා තියෙනවා ඔයාගේ රැවුල ගිය දුරක් කියලා. අනේද කියන්නේ? ඔන්න රැවුල කපලා දාමු, වැඩේ ඉවරයිනේ නේද? එක්කෝ පානේ. ඔයා කොච්චර හැන්සම් රැවුල නිසා කපන්න නම් එපා පුතේ.

0: අරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕන
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
4: ඉස්තපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ අමතන්න 0111 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකින්. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 0.711 377

0: දෙදහස් විසි පවසර එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ටහිමි වුණ දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
1: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි වෙති.
2: තොරතුරක් ලැබිල තිනෝ පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
3: මනස්ගාතද
2: සෝරි සර්
4: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
5: London prison break. Nuwara bokambaradi.
6: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරික් විත් නිවුස්
5: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝගම්බරදි
6: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
5: විමසීම් 0856336
6: Organizers and media partners.
5: Global events. CFM.

නිශාන්ත. හලෝ නිශාන්ත. උපුල් උපුල්. සමහර වෙලාවට නම කිව්වම සමහර ගැස්සිලා යනවනේ. වැල්ලවාය උපුල් නැත්තං නිශාන්ත. මර මෙසේජ් එකක් දාලා දැන් පහුගිය දවස් ගානෙම එකම සින්දුවක් ඉල්ලනවා. ඉල්ලනවා ඉල්ලනවා. එයා වෙනස් වෙන්නේ නැහැ. මම වෙනස් වෙන්නෙත් නැහැ. මම දෙන්නේ නැහැ. අන්න ඒකයි වටින්නේ. එයා හැමදාම මේ සින්දුව ඉල්ලනවා. මම හැමදාම මේ සින්දුව දෙන්නේ නැහැ. අපි දෙන්නම එකයි බලන් යද්දි නේ.

කපුල්ට ඩිප්‍රෂන් හැදනම ඩොක්ට අහන්න කියලා කිව්වලු ඒ කියන සින්දුව. එක ගොඩක් ස්ලෝ. ඒක ප්ලේ කළොත් එහෙම බොස්කෙන් බැනුම් අහල මට ඩිප්‍රෂන් හැදෙනවා. තේරුම් ගන්නක සුදු. මාත් මේ කරන්නේ ජොබ් එකක්නේ. කොල්ල හැබැයි කියලා තිනවා මැරෙනකම්ම ඉල්ලනවා කියලා. මම මැරෙනකන්ද ඔයා මැරෙනකන්ද? මැරෙනකම්ම දෙන්නේ නැහැ හැබැයි. හරිද?

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්.
1: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
2: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
3: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
7: අලුත් සොංග් එකක්ද?
8: නෑ, දැන් සිංගර් එකකින් ASUS, HP, Dell, Acer, MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
9: Upgrade වෙන්න ලැප්ටොප්ස් ගන්න. සිංගර් එකට අදම එන්න.
0: CDB එක රන් ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
10: අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
11: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: ගලොතරයි මණ්ඩලය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
2: බලන්න මක්කලෝ අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ
3: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල් හිතාගන්න බැරි දේවල් නේ
2: ඒකනේ මක්කලෝ
3: වඩක් මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට
4: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
6: 98.4 මේ කොමුවට

0: என்னப்பா மேக்க உகுலாக்
1: ஓசையா தேரா ட்ரிப்பிட்டு
2: சியாதா ஹாட் அண்ட் ஸ்பைசி வித் சுது கொச்சி
0: அவச பாவனகாங் சுது கொச்சி வயாத்தைக்க අවසාන විනාඩි 3ට ඇවිල්ලා තියෙන්නේ. මම යන්න හදන්නේ යන්න කලින් රවුලේ අවසාන කතාව ගැන කියන්න හදන්නේ. මේ ඔබ දන්නවද සාමාන්‍ය පිරිමි කෙනෙක්ගේ මූණේ රවුල් ගස් 30,000ක් විතර පිටලා තියෙනවලු. හැබැයි ඒ තිබිලත් සමහරුන්ගේ රවුලනේ දිගට වැවෙන්නේ නැහැ. චූටි චූටි කොට කොට තමයි තියෙන්නේ. ඒ වගේමයි රවුල කපන්න නැතුව රවුල වවනවා කියන්නේ ජීවිත කාලේ පුරාවටම. හරියට බැලුවොත් ජීවිතයෙන් පැය 3,300 ගාණක් විතර ඉතුරු කරගන්න ඔබට පුළුවන්. මොකද ජීවිතේ කාලය පුරාම රවුල බාන පිරිමියෙක්ගේ ජීවිතයෙන් පැය 3,000 ගාණක් විතර යනවලු නාන කාමරය ඇතුලේ ඉඳන් රවුල කපන්න අපරාධනේ නේද කාලය. ඉතින් ඒ නිසා කොල්ලනි දිගටම රවුල වවන්න මට කියන්න තියෙන එච්චරයි. එහෙනම් මම යනවා. අපි හම්බ වෙමු හෙට. අද ගොඩාක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා මරියස්සල් ගුණතිලක මහත්මියගේ සින්දුවක්. එක එක නයි එක සින්දු ඉල්ලලා තිබ්බේ. කැන්ඩිලා මිස්සේ, යෞවන සිහින ලෝකේ, රහසයි සොඳුරු ජීවේ. ඔහොම එක එකව මතක් කරලා තිබ්බා. හැබැයි මම මේ සින්දුව තෝරගත්තා. මොකද ඇගේ හඬ වෙනම මානයකට ගෙන ගියා මේ සින්දුව. මම ඇගේ සින්දු වලින් ආසම සින්දුව. කුමරානනේ මං හිතුව අද වැඩසටහන මේ සින්දුවෙන් ඉවර කරන්නේ.

ආදරණීය වස්සානේ චිත්‍රපටියට ඇය ගායනා කරපු ගීතයක්. පුදුම ලස්සනක් මේ සින්දුවේ තියෙන්නේ. කොහොම වුණත් ඇය අද අප අතරින් වෙන් වෙලා යනවා සදහටම. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඇයට සුභ ගමන්.

එහෙමනම් මාත් යන්නම්. හෙට එන්නම්. අපි හෙට තව මාතෘකාවක් ගැන කතා කරමු පුළුවන් වුණොත්. හාද? එහෙනම් හෙට හම්බෙමු. මං වාගේ සුදු කොච්චියා. ගොඩක් ආදරේ.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. asset line finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था। टॉप स्टोरी।
1: ජනතාවගේ ප්‍රවාහන වැයබර අඩු කරන්නේ ජනපතිගෙන් උපදෙස්. සෑම පුද්ගලයෙකුටම ප්‍රතිලාභ සැලසෙන ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ තුළින් ජනතාවට ප්‍රවාහනය සඳහා පුද්ගලිකව දැරීමට සිදුව ඇති වැයබර අවම කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඔහු මෙම අදහස් පළ කළේ 2026 අයවැය මත ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය පිළිබඳ පූර්ව සාකච්ඡාවකට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ එක්වෙමින්. නිදහස් සෞඛ්‍ය සේවාවේ දියුණුව කෙරෙහි දක්වන අවධානයම පොදු ප්‍රවාහන සේවාවේ උන්නතිය වෙනුවෙන්ද යොමු කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී පැවසුවේ. නගරාශ්‍රිත කෙටි දුර දහවනය සඳහා මෙට්‍රෝ බස් රථ වැනි පහසුකම් සහිත බස් රථ සංචිත ඇතිකර ජනතාවට සුවපහසු ගමනාගමනයක් ඇතිකරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. දැන් තවත් දේශීය පොතක්. ගිනියවියක් සමග අත්අඩංගුවට ගත් සමගි ජනබල වේගයේ අම්බලන්කොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. රිපීටර් වර්ගයේ ගිනියවියක් නීති විරෝධී ලෙස ළඟතබා ගැනීමේ චෝදනාව යටතේ ගල් අපරාධ කොට්ටාශය මගින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ පසුගිය 11 අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවය.

0: තවස.
1: මෙන්න මේ තවසට කෑම එකක් ගෙනා.
0: එහෙම පොඩ්ඩක් වචන අඩු කරලා.
1: එහෙම තමයි තමන් ගීතේ හැටි කියන්නේ වචනේ මොකක් උනත්.
0: තමන්ට දැනෙන විදිහට කියලා දානවා.
1: අපි ගිය සිකුරාදා.
0: ඔව්.
1: කතා වුණානේ මේ මැරෙන්න මෙහෙක් මෙහෙක් වෙලත් බේරිච්ච මිනිස්සු ගැන.
0: දෙපාරක් මැරිච්ච මිනිස්සු ගැන.
1: ඔව් දෙපාරක් මැරිච්ච කෙනෙක් ගැන කතා කළා.
0: එකපාරක් මැරිලා තවත් ජීවත් වෙන අය ගැන කතා කරා.
1: ඔව් අර අර ඊට පස්සේ මේ අපි කතා කළානේ අර අර එවරස්ට් කඳුමුදුනේ මලයි කියලා දාලා ගිය මිනිහා.
0: ආයේ නැගිලා වොන් පයින් එනවා.
1: පිට කරනකොට ආයේ මාව තමයි ඔයාලා හොයන්නේ කියලා. එහෙම මිනිස්සු ගැන කතා කරපු හින්දාද මන්ද මට මේ මගේ යාළුවෙක් එවලා දුන්න තව ඒ වගේ කතාවක්.
0: මොකද්ද?
1: මට හිතෙනවා මේක කියන්නම වටින කතාවක්.
0: ලංකාවේ කවුරු හරි එහෙම වෙලා තියෙනවද?
1: ලංකාවේ කතාවක් නෙවෙයි ලංකාවෙත් එහෙම වෙලා ඇති. හැබැයි මට මේ එවපු කතාව කියන්න ඕනේ කියලා හිතුණා. කියන්න.
0: කියන්න කියන්න.
1: මං කියන්න.
0: හැබැයි ඒකට වෙලාව දැන් නෙවෙයි.
1: ඕ විකයි මේ කලබලේ මොකද්ද ඔය ආකාර තියෙන හදිස්.
0: කලබල වෙන්න එපා මල්ලි.
1: කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ.
0: හවස 6 මාර වෙනකම් වෙලාව තියෙනවා.
1: වෙලාව තියෙනවා. මේ වගේ කතා චිත්‍රපටි වලත් තියෙනවා. ඔයගොල්ලෝ නිකන් ෆිල්ම් ඔයා ෆිල්ම් බලනවා.
0: ඉන්ටර්නෙට් වල බලනවා.
1: ඉන්ටර්නෙට් වල බලනවා.
0: මම ළඟදී
1: බලනවා. මම බලනවා දැක්කොත් ගිහිල්ලා.
0: නෑ මම ඊයේ බලපු ෆිල්ම් එක තමයි ඔබ්සෙෂන්.
1: ඔබ්සෙෂන්.
0: ඒක ගුඩ් මූවි.
1: මොකද ඒ මොකද්ද?
0: ඒක පොඩි විශ් එකක් කරාට පස්සේ වෙන වෙන සීන් එකක් ඉතින්. මම ආයේ ඒක පස්සේ කියන්න දැන් මෙතන මේ මයික් එකක් ඔන් කරගෙන අපි මේ ෆිල්ම් ගැන කතා කරන්නේ මේ නේ ආවේ මකලෝ.
1: ඔවුනේ නේද? කියන්නේ බලපු මතක නැහැ නේ බැලුවා.
0: මතකයි.
1: බලන ගමන් කට අරගෙන නිින්ද.
0: ආදරේ කරන එක ගැන.
1: කමන්නේ කමන්නේ.
0: පූසෙක් වගේ කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරනවා. ඔබ්සෙෂන්
1: කියන්නේ චිත්‍රපටයක් ගැන නෙවෙයි
0: මේ. නෑ නෑ ඒ මූවි එක තමයි.
1: කීනෙන් දැක්කත් බෞද්ධයක් වේ කියන්නේ.
0: මකලෝ ඒ මූවි එක තමයි මේ දවස්වල වැඩිම ආදායම් වර්තා තිබු මූවි එක.
1: ආ එහෙමද? චිත්‍රපටි බලනවා නම් බලන්න 127 hours කියලා චිත්‍රපටයක් තියෙනවා. ඒත් කඳු නගින්නෙක්ට වෙච්ච වැඩක් අත හිර වෙලා තිබිලා පැය 127කට පස්සේ මිනිහා අන්තිමට
0: අත කඩා ගන්නවා නේද?
1: කපනවා. අත කපලා දාලා අත අයින් කරලා තමයි ඉන්නේ යන්නේ. අර රෙවනන්ට් කියන චිත්‍රපටියත් ඒ වගේ එකක් ලියනාඩෝ ඩි කැප්‍රියෝට මං හිතන්නේ මට මතක විදිහට ඒකට ඔස්කා සම්මාන පවා හම්බුණා. මේ අර ග්‍රිස්ලි බෑ කෙනෙක් එයාට ඇටැක් කරලා ඊට පස්සේ ආ දවස් ගානක් තිස්සේ කැලේ මැද්දෙ බඩගාගෙන ඇවිල්ලා ඒ අස්සේ ආව පරන්න කට්ටියක් හොයන උන්ගෙනුත් බේරිලා ආපහු සේෆ්ටි එකට එන විදිය ගැන කතාවක් තියෙනවා. ඉතින් මනුස්ස ජීවිතය කියන්නේ එහෙම
0: එකක්.
1: මේක ලේසියෙන් ජීවිතේ අතහැරලා දාන්නේ
0: නෑ.
1: අපි අදත් තියනවා.
0: අපි කලිනුත් ඒ වගේ කතා කරා. දැන් අදත්
1: තියනවා ඒ වගේ කතා ටිකක් කියන්නේ.
0: කියන්නේ දැන් සමහරට මේ කතා කියලා කියලා මිනිස්සු අර ජීවිතේ තවත් අල්ලන් ඉන්න ධෛර්යයක් ගන්න වෙනකොට.
1: සමහරට අපි මේ කතා කියලා කියලා මැරෙන්න ඉතරක් දන්නේ.
0: රයිට් ඒත් එක්කලම අපි කතා කරනවා මාළුවේ පුංචි කාර් නිවස ගැනත්. හවස 6 හැමාර වෙනකන් අදත් අහගෙන ඉන්න.
1: හොඳ හොඳ ලාඩං.
0: හන්ද ජාමේ.

0: ఆదిలకు వర్ధన టెక్స్టైల్స్
1: තෝරගන්න වාහන හාරසියක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8332000 NIB in the City University, the place to be.
5: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. සිත් වැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8333 444 සීතා හදවත් දිනු හිතවත්කම
6: අද කෑමක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනස 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.පී.ටී. පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්ක
7: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාසපතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අම
9: Bajaj Vigo ජූලි වාසි. Bajaj Vigo electric 3-road රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce e-mobility
10: city road සමාජිකයන් සඳහා Cargill's foot city within mega වට්ටම් Fortune RBD cooking oil ඉතිරි රුපියල් 450යි. Saras chicken sausages ඉතිරි රුපියල් 170යි. Mirinda ඉතිරි රුපියල් 105යි. Eva dry tech wings ඉතිරි රුපියල් 130යි. Cargill's foot city.
11: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
12: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
13: ගන්නවා ලයිසන් එක.
14: දැන් හරිනේ අමාරු.
12: life එකේ කටත් පොඩ්ඩක් වැඩි.
11: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. fix deposit එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ fix deposit එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
15: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් නුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
11: 13.19 කෝල් එකක් ගන්නකෝ.
15: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
16: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0.04 0

0: Ladang.
1: ඒක මාර කතාවක්.
2: මාර කතා තමයි මේ ටිකේම කියන්නේ. මාර කතා අහලා
1: කතා තමයි මේකට මාර කතා කියලා කිව්වේ. මාරයාට ළඟිගෙන ළඟට ගිහිල්ලා
2: අපි යනවා
1: අල්ලයි මගේ වල්ලිගේ. ඒ වගේ කතා ටිකක් මේ. මේක වයලට් ජෙසොප්ගේ කතාව. වයලට් ජෙසොප් කියන්නේ එයා නැව්වල වැඩ කරපු ස්ටුවඩර්ස් කෙනෙක්. හරි, නැව්වල යන මගීන්ට සංග්‍රහ සත්කාර කරන්න ඔය අපි දකින්නේ මේ ෆ්ලයිට් ඇටෙන්ඩන්ස් ලයින්. අන්න ඒ වගේ නැව්වල, ඒ ඊට සමාන නැව්වල කරන රස්සාව තමයි වයලට් ජෙසොප් කරමින් හිටියේ. 1911 එයා වැඩ කළා ඔලිම්පික් කියලා නැවක.
2: ඔලිම්පික්,
1: ඒ නැවේ නම ඔලිම්පික්.
2: හරි
1: හරි. ඒ නැව එක දවසක් යාත්‍රා කරන අතරේ හැප්පුණා
2: අයිස්පරයක.
1: නෑ, හෝක් කියලා තව නැවක. හරි, මොකක් කරන නැවිගේෂන් අප්සෙට් එකක් වෙලා ඒ දෙක එකට හැප්පෙනවා. හැප්පිලා නැව ගිලෙන්න යනවා. බාගෙට ගිලෙන අතරේ මේ නැවේ හිටපු කට්ටිය බේර ගන්නවා. එතකොට ඔන්න අපේ ස්ටුවඩස් වයලට් ජෙසොප් ඒ අනතුරින් බේරෙනවා.
2: හරි
1: හරි, මුකුත් වෙඩි නෑ යාට කරදර. ඊට පස්සේ එයා ඒ ඔලිම්පික් කියන නැවෙන් අයින් වෙනද, ඒ නැවට දැන් නෑ, ඒ නැවෙන් අයින් වෙලා, ඒ සමාගමෙන් අයින් වෙලා එයා ඊට පස්සේ වැඩ කරනවා ටයිටැනික් කියලා නැවක.
2: ටයිටැනික්,
1: එයා ටයිටැනික් කියන නැවේ රස්සාවට ගිහිල්ලා 1912 අප්‍රේල් මාසෙදී ටයිටැනික් නැව යන පළමු ගමනට එකතු වෙනවා.
2: හරි,
1: ටයිටැනික් නැවට උනේ මොකද කියලා කට්ටිය දන්නවනේ.
2: අපි දන්නවනේ.
1: ටයිටැනික් ගිහිල්ලා අයිස්පරයක
2: හැප්පෙනවා.
1: හැප්පුණා. අයිස්පරයක හැප්පිලා ටයිටැනික් නැවේ හිටිය සෑහෙන පිරිසක් මිය යනවා. හැබැයි වයලට් ජෙසොප් ටයිටැනික් අනතුරෙනුත් ජීවිතේ බේර ගන්නවා.
2: මාර මනස හයියෝ.
1: එයා ඉතුරු වෙනවා. දැන් ඉතින් දැන් මෙහෙම හිතන්නකෝ, දැන් අපි නම් නැවක වැඩ කළා, හැප්පුණා, ගිලෙන්න ගියා, බේරුණා, ආයේ ගිහින් නැග්ග ටයිටැනික් එකට, හුට්ටා ගිය පළවෙනිම ගමනේ ඒකත් නැව පිටින් මූදුබත් වුණා. දැන් ආයි නැවක් දිහා හැරලව බලයිද අපි?
2: බෑ බෑ, මන්නම් පළවෙනි ගමනෙන් ඒක ඉවරයි.
1: ඉවරයිනේ, හැරලව බලන්න නෑනේ. මේ ගෑණි ආයි යනවනේ නැවක වැඩට.
2: මං හිතන්නේ ඒ ගෑණි අත නැව හැප්පෙනවද?
1: ඒ අනිත් ප්‍රශ්න අපි කල්පනා කරන්න ඕන. අනිත් එක එක ආය යනවා වැඩට නැවක. මේ ඇවිල්ලා බ්‍රිටැනික් කියන නැව
2: හැප්පෙනවද මකල?
1: මේ නැවට කියන්නේ ටයිටැනික්ස් සිස්ටර් ෂිප් කියලා. කියන්නේ ගැන ටයිටැනික් හැදුවෙත් ගිල්ලන්න බෑ එහෙම එහෙම කියලානේ.
2: එහෙම
1: කියලා පළවෙනි ගවනින්ම සෙත්ත පොච්චි වෙලා ගියා.
2: ඊට
1: පස්සේ බ්‍රිටැනික් කියන නැව හදන්නේ ටයිටැනික් එකේ සිස්ටර් ෂිප් එක කියලා. ඒ කියන්නේ ඒ වගේම හයිය හත්තියට එහෙම හදපු නැවක්. 1916 මේ බ්‍රිටැනික් කියන නැවත් මූද මැද්දේදී ගිලෙන්න පටන් ගන්නවා.
2: මැරුණාද අර ගල්ව?
1: ජෙසොප්ට කරකියා ගන්න දෙයක් නැහැ. එයා ඒ වතාවේ නම් මූදට පනිනවා. මූදට පැනලා අර එයා වැඩ කරන නැවේම ප්‍රොපෙලයකින් ඇතිවෙන අවපීඩන තත්ත්වයේ හින්දා යාව වතුර යටට ඇදිලා යනවා. ඒ පාරණක් එයාට හිතුණලු ආයි දැන් නැවකට නගින්න වෙන එකක් නැහැ. වැඩේ ඉවරයි
2: කියලා.
1: හරි. ඒ වෙලාවෙත් ගලවා ගැනීමේ කණ්ඩායම් වලට එයාව බේරගන්න පුළුවන් වෙලා තියෙනවා. අවුරුදු 83ක් වෙනකන් ජීවත් වෙලා තමයි වයලට් ජෙසොප් මිය ගිහිල්ලා තියෙන්නේ. ලෝකෙ අනිත් නැව්වල වාසනාවට වයලට් ජෙසොප් ඊට පස්සේ නම් ඇත්තටම නැවකට නැගලා නැහැ.
2: මන්නම් කියන්නේ
1: එපා ප්ලීස්, ආයි නගින්න නැවකට නගින්න හිතෙනවනම් ගැට ගහපිය පුටුව අල්ල එන්න දෙන්න. බා නැවකට තියව වරායකටවත් කිට්ටු වෙන්න දෙන්න හොඳ නැහැ.
2: නගින නගින හැප්පෙනවා.
1: නැව ගිලෙනවා. පුදුම කරදරයක් උනේ.

0: Did the hospice powers SLIC life GV direction up in me and time you run? Bonus Pratilabe Agaya. Rupel Kuti Das Harse Hatta Ikmavai. Sri Lanka Insurance Life. Piakumin Mavakumin.
1: Apos Samani Pilipasu Goli Upadidari Ekwana. NSBM Harita Sarasavi. Upadi Padanam Patamala was some Purnakara. Lower Hill Piligani Maxahita. Vidis Vishwa Vidyalika Upadi Kataprevishwanda. Amatana. Bindu Ekaikai. Pansi Hadalis Satrai Pandaha. NSBM Harita Sarasavia. Ubi Anagatu Chagrahi.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: හරිම තැනට ගිහින් ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 505 515 අමතන්න.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල
4: මනස්ගතද?
3: සෝරි සර්.
5: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
6: London prison break. Nuwara Bokamberdi.
7: ජූලි 24 වස්ති, යොහානි, කයිසර්, දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා, රවීන්, සරිත් සුරික් with news.
6: London prison break nuwara bogamberdi
7: ප්‍රවේශ පත්‍ර tickets ministry within ho edina torata wen
6: vimusim 0756336
7: organizers and media partners
6: global events sita fm sita tv 98.2 98.2

0: 라당.
1: 아마 부채 대학 했는데 산디.
2: 부채 대학.
1: 메카 지휘 테이트 로코 와티나 가마케 그것도 그러나 부채 대학.
2: 부채 대학.
1: 아무튼 만들어 대학은 앞이 왜리에 살라칸 내티우나도. 푼치 푼치 대왈 අපේ ජීවිතවලට මාර වටන කමක් එකතු කර
2: මොනවාද මේ පුංචි පුංචි දේවල්.
1: පුංචි දෙයක් කිව්ව ගමන් අපිට හිතනවානේ මොකක් හරි
2: වැඩ කරනවානේ පුංචි දෙයක්.
1: මේ පුංචි දෙයක් වෙන්නද කියලා. එහෙම හිතන කට්ටිය හොඳට කන් දෙක දිග අරලා අහගන්න. මේ පුංචි දේ මාළඹේ පුංචි කාර් නිවස ගැන. හොඳ පුංචි.
2: මම හොඳ පුංචි.
1: හොඳ පුංචි.
2: බලන්න ඕනේ වාහන 400ක් විතර හොසෙට ඔහොම දාලා තියෙනවා.
1: ඔව්.
2: හොඳ පුංචි.
1: හොඳ පුංචි. අනිත් කෝ වාහනයක් ගන්න ගියාම මේ එතන වාහන ගැනිල්ල විකිනිල්ල විතරක් නෙවෙයි. එතන වාට වාහනේ ගන්න ලීසින් පහසුකම් සලසන්න ඕන. මෙන්න ලීසින් පහසුකම් සලසන කට්ටිය එතන ඉන්නවා. එතන වා ගන්න වාහනේට ඉන්ෂුරන්ස් එක ඕනේ නම් මෙන්න ඉන්ෂුරන්ස් පහසුකම් සලසන කට්ටිය එතන ඇවිල්ලා ඉන්නවා. එතන තියෙන වාහන වලින් වාහනයකට වා කැමති වුණොත් එහෙම මෙන්න කෙලින්ම අයිතිකාරයව කන්ටැක්ට් කරලා දෙනවා ගන්න මිනු කතා කරගන්න.
2: දැන් මාළඹේ පුංචි කාර් නිවස අතරමැදියෙක් වුණාට ඒ අතරමැදියෙක් විදියට නෙමෙයි කටයුතු කරන්නේ.
1: ඔය දෙන්න බිස්නස් එක ඔය දෙන්න කරා.
2: අනේ අපිට නම් බෑ ඕවා.
1: ඒගොල්ලෝ ගන්නෙත් පුංචි කමිෂන් එකක් ගන්න වාහනේ විකුණන කෙනාගෙන් ගන්න නිකන් රුපියල් 25000 ඉඳන් රුපියල් 75000 වගේ වෙනකම් බොහොම පුංචි කමිෂන් එකකින් තමයි ඒගොල්ලෝ වැඩේ කරන්නේ.
2: ඔව් වාහනේ එක වෙනස් වෙනවා.
1: වාහනේ වාහනේට වඩා හැම වාහනේම එකම ගන්නට විකුණන්නේ නැහැ නේද?
2: ඔව්.
1: විකුණන ගාණ අනුව ඒගොල්ලෝ ගන්න කමිෂන් එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා තියෙනවා. ඒ අරුණහම ඉතින් හරිම විශ්වාසදායි හරිම විනිවිද භාවයෙන් යුක්තව තමයි මාළඹේ පුංචි කාර් නිවස ගනුදෙනු කරන්නේ.
2: අනිත් එක මකල දැන් එහෙම ගාණක් ගන්නේ ඒගොල්ලෝ ලොකු සර්විස් එකක් එතන කරනවානේ. වාහනේ තත්ත්ව පරීක්ෂාවකට දානවා. එතන අනිත් පහසුකම් තියෙන මේ හැම දෙයක්ෙන්දම තමයි අර පුංචි ගාණ ඒගොල්ලෝ ගන්නෙ.
1: ඇයිද ඒක ගන්න තු නිකන් කරන්න කියලා කියලාද කියන්නේ?
2: නෑ මං කියන්නේ.
1: ඇයි මාළඹේ පුංචි කාර් නිවසට දඩයක් හදලා කියලා හිතුවද?
2: නෑ මං කියන්නේ.
1: එකක් ගන්න දුව. අරයාගේ වාහනේ ඔයා අරන් ගන්න. ඔයාලා දෙන්න ගණන් කතා කරගෙන ඔයා යාට සල්ලි දෙන්න. අපි ඔප්පු අපිට මොකුත් එම කරන්න බෑනේ දේ.
2: මේ ඉතින් කවුරුත් කරන්නේ නෑනේ.
1: ඒගොල්ලෝ කොහොමද ඒක කරන්නේ එතකොට?
2: තමයි ඒක තමයි ඉතින්.
1: දැන් ඉතින් ඒගොල්ලෝ යම් ගණන් ගන්නවා. බය නැතු යන්න. මාළඹේ පුංචි කාර් නිවසට ගියාම සියලුම පද්ධතීන් චෙක් කරලා බලපු වාහනේ ඉතාම හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා කියලා සහතික කරපු වාහනේ හිස්ටරි එක හොඳයි කියලා සහතික කරපු සියලුම ඩොකියුමන්ට් වල තත්ත්වය ඒවා ෆෝජ් කරපු ඩොකියුමන්ට්ස් ද ඒවා කොතනදි හරි වැරදි සහගත විදිහට එහා මෙහා වෙලා තියෙනවද කියලා හොයලා බලපු හිතේ විශ්වාසයෙන් ගන්න පුළුවන් වාහනයක් තමයි පුංචි කාර් නිවසෙන් ඔයාලට හම්බෙන්නේ.
2: මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස වාහන උද්‍යානය පුංචි කාර් හන්දේ පුංචි කාර් පාර මාළඹේ.
0: Mm-hmm.

0: ัง
1: මකලෝට වෙලා නැද්ද? මේ වගේ වැඩ මැරෙන්න යනවා, ආයි බේරෙනවා, මැරෙන්න යනවා, ආයි බේරෙනවා.
2: වහන්න චාලිගේ, වාඩ පේනවද චාලිට තියෙන කකුල් තුනයි කියලා?
1: චාලි නම් මැරෙන්න ගිහින් බේරිලා තියෙනවා කියලා පේනවා. ඔයාගේ නම් කකුල් දෙකම තියෙනවා, අත් දෙකක් තියෙනවා.
2: මම මැරරකද්ද මෙතන බලාගෙන
1: ඉන්නේ? නෑ මං කියන්නේ එහෙම.
2: දැන් මේ චාලිට කකුල් හතරක් තිබිච්ච සතාට කකුල් තුනක් උනේ කොහොමද කියලා ඔයා දන්නේ නෑනේ.
1: නෑ ඔයා කියන්නේ නෑ නේ කතා.
2: මං කියන්නේ නෑ. අන්න ඒකයි මං කියන්නේ. අපි හරි අමාරුවෙන් තමයි බේරුනේ නේද චාලි? කකුලකින් ගියා මද? මං දැන් ඔයාට ඒ වගේ වෙන කතාවක් කියන්න.
1: හරි.
2: සයිමන් යේට්ස්. හරි. සයිමන් යේට්ස් එයත් හඳුනාගින්න එක. එයා යනවා ජෝ සිම්සන් කියන එයාගේ යාළුවත් එක්ක 1985 දවසක පීරු රටේ කන්දක් නගින්න. කන්ද නගින ගමන් මේ සයිමන් යේට්ස්ගේ යාළුවා ජෝ සිම්සන් ලිස්සල වැටිලා කකුලක් කැඩෙනවා.
1: හා.
2: දැන් මේ කන්ද මැද්ද ඈ. කඳු තරණය අතර මැද. දැන් මේ කේබල් දාගෙන අර එමේ නගින අමාරු ගමනක්. ඒ ගමන ඇස්සේ ජෝ සිම්සන්ගේ දැන් කකුල කැඩලා. යේට්ස් මොකද කරන්නේ? සයිමන් යේට්ස් එයා එයාගේ යාළුවට කේබල් එක දාලා යාළුවව හෙමීට ටික ටික කන්දෙන් පල්ලෙහාට බානවා.
1: හරි.
2: හරි. එයාව ටික ටික කන්දෙන් පල්ලෙහාට බානවා. හරි අමාරු වැඩක් ඒක ඈ. කෙනෙකුට තව මිනිහෙක්ගේ බර එහෙම් පිටින් දරාගෙන ඒක ටික ටික පල්ලෙහාට කරනවා කියන්නේ කකුලක් කැඩිච්ච මනුස්සයව බේරගන්නනේ මේ. එහෙම පල්ලෙහාට දාන අතර එක වෙලාවකදී අවාසනාව කියන්නේ ජෝ සිම්සන්ගේ කකුල ආයි ලිස්සල ගිහිල්ලා එයාව ගැට්ටකින් පල්ලෙහාට වැටුද. හැබැයි කේබල් එකේ ඉන්නේ, කේබල් එක දාගෙන ඉන්නේ.
1: හරි.
2: හැබැයි දැන් ජෝ සිම්සන් සම්පූර්ණයෙන් කේබල් එකේ එල්ලිලා හිටලා තියෙනවා.
1: අම්මා.
2: දැන් ඒ බර තනි කරම සයිමන් යේට්ස්ගේ අතේ. සෑහෙන වෙලාවක් ට්‍රයි කරනවා මේක අල්ලගෙන ඉන්න.
1: හරි.
2: හැබැයි එක වෙලාවක සයිමන් යේට්ස් තීරණය කරනවා තවදුරටත් ජෝ සිම්සන්ව බේරගන්න මේ කේබල් එකෙන් බර දරාගෙන අල්ලගෙන හිටියොත් අපි දෙන්නටම කන්ද පහලට
1: යන්න වෙනවා,
2: වැටෙන්න සිද්ධ වෙනවා කියලා. ඒ හින්දා ජෝ සිම්සන්ව තමන්ගේ ඇඟේ ගැට ගහගෙන හිටිය කේබල් එක සයිමන් යේට්ස් හිත හදාගෙන කපලා දානවා සැන්ඩි.
1: අම්මා.
2: බලන්න ජීවිතේ එක සියුම් මොහොතකදී මිනිහෙකුට කොයිතරම් අමාරු තීරණ ගන්න සිද්ධ වෙනවද කියලා.
1: නෑ ඒ තීරණේ ගත්තේ නැත්නම් ඉතින් දෙන්නම ඉවරයිනේ.
2: ඒකනේ. ඇත්තට මේ කතාව සයිමන් යේට්ස් ගැන නෙවෙයි, මේ කතාව ජෝ සිම්සන් ගැන. කේබල් එක කැපුවාම ජෝ සිම්සන් පහළට වැටෙනවා. පහළට වැටලා එයා තව ගැට්ටක රැඳෙනවා. රැඳිලා අර කැඩිච්ච කකුලත් එක්ක පැය ගාණක් බඩගාලා බඩගාලා මිනිහා සර්වයිව් වෙන්න පුළුවන් තැනකට, තව කණ්ඩායමකට ඇවිල්ලා එයාව බේරගන්න පුළුවන් තැනකට එයා එනවා. දවස් තුනක් තිස්සේ බඩගාගෙන ඇවිල්ලා කැඩිච්ච කකුලකුත් එක්ක අන්තිමේදී ජීවිතේ බේරගන්න ජෝ සිම්සන්ට පුළුවන් වුණා. ජෝ සිම්සනුයි සයිමන් යේට්ස්ුයි ඊට පස්සේ තරහ වෙන්න ඇති නේද?
1: ඒකනේ.
2: නැහැ. ඒ දෙන්න තරහ වුණේ නැහැ. ඒ දෙන්නම කඳුනගින්නෝ. ඒ දෙන්නම සිටුේෂන් එක හරියටම තේරුම් අරන් හිටියා. සයිමන් යේට්ස්ට යම්කිසි ගිල්ටි ෆීලිං එකක් මේ සම්බන්ධයෙන් තියෙන්න ඇති. ඒත් කිසිම වෙලාවක ජෝ සිම්සන්ට සයිමන් එක්ක තරහක් ආවේ නැහැ. මේ දෙන්න එකතු වෙලා මේ ගැන පොතකුත් ලියලා තියෙනවා. ජීවිතේ කියන්නේ හරි අමුතු ගමනක්.
1: අනේ මං කල්පනා කරේ මෙහි දැන් අපිට වගේ එහෙම වුණා නම් අම්මෝ ලණුව කැපුවානේ.
2: ලණුව කවකට හෙන හත ගහනවා කියලා හම්බෙන හම්බෙන දේවාලේ පොල් ගහනවා හෙනම් ගිහිල්ලා අර මිනිහට නෑ එහෙම එහෙම නෙවෙයි ඉතින්.
1: එහෙම නැති මිනිස්සුත් ඉන්නවා.
2: ඉන්නවා. ලෝකේ ලස්සනයි.
1: ඕ.
2: ලස්සන හැකින් බැලුවොත් ඔයාට පේන්නේ කැතට වෙන්නේ නැති ඔයාගේ අත් දෙක.

0: ගානට වැඩි විශ්වාසයෙන්.
1: මුළු පවුලටම මගේ ගානට
2: මොනවදේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: හවස 5 විනාඩි 58 වෙලාව ඔබට මතක් කරන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් ගැන. කසාගල ග්‍රීන් සුපර් වෙතින් ඔබට හොඳම දේවල් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හොඳම දේ අඩුම මිලට ලබා ගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම යන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් වෙත. ඉතින් මේ දවස්වල කසාගල ඒගොල්ලන්ගේ මාතලේ ශාඛාවක් තියෙනවා, අතුරුගිරිය තියෙනවා, මුල්ලේරියාව නාරම්මල, ගණේ මුල්ල ගම්පල ඇතුළු දිවයින පුරා නවතම ශාඛා විවෘත කරලා තියෙනවා. ඉතින් ඔබට කුළුබඩු නිෂ්පාදන සහ ඇසුරුම් කර්මාන්ත ශාලා සමගින් කසාගල මේ වැඩෙත් එකතු වෙලා තිනවා. ඉතින් කසාගල ග්‍රීන් සුපර් වෙතින් ඔබට වැඩි ඉතිරියක් ලබාගෙන හොඳම දේ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. වෙලාව මතක් කරන්න ආයෙ පාරක් හවස 5 විනාඩි 59යි.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතු වන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
0: ස්වභාවික රසගුණයක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
1: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011-2-123-123.
3: ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියම් උත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර. ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-387-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
6: සමාන. අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011-544-5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
8: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්.
10: විශිෂ්ටත්වයේ
11: අභිමානය පීපල්ස් ලීසිංග් විශ්වාසයේ ප්‍රමුඛයා.
12: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
0: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කරා.
11: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ Piotech Solutions වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මමතන්න 077713 1 AOC Smart Performance Trusted Worldwide.

0: සියත දෙවයිනපුරා
1: හවස 6යි විනාඩි 2යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න අමතන්න 011 114 700

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: දිට්වා තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කරා. අම්පාරේ ගබඩාවලට වී කිලෝ 27000ක්. ඩෙංගු පාලනයට ජනාධිපති කාර්යසාධක බලකායක් ඉල්ලයි. සටනින් ඉවත් වීමට සජිත්ගෙන් කොන්දේසියක්.
3: මම ලෑස්ති ඊළඟ බලය ලබා ගැනීමේ තරඟෙන් ඉවත් වෙන්න.
2: මැද පෙරදිග ඇමරිකානු ඉලක්කවලට ඉරානයෙන් දැඩි ප්‍රහාර.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්

0: ladang.
1: දැන් හයත් පහුණා දිග කතාවක් තියෙනවා කියන්.
2: ගොඩක් දිගයිද මංගලෝ?
1: ටිකක් දිග කතාවක් වන්න කියමු ඈ. මවුරෝ ප්‍රොස්පෙරි කියලා හිටියා මේ දුවනහාදෙක්.
2: දුවනහාදෙක් කියන්නේ?
1: දුවනහාදෙක් කියන්නේ ආවේ ක්‍රීඩාවක් හැටියට දුවන එක, මැරතන් දුවන එක.
2: ඇත්ලටික් කරන කෙනෙක්.
1: ඇත්ලටික් කරන මලල ක්‍රීඩකෙක්. හරි. එයා 1994 සහභාගී වුණා මැරතන් ඩිසේබ්ලස් කියලා මැරතන් තරගයක් තියෙනවා. මේක සහරාව හරහා දුවන්න තියෙන. සහරා කාන්තාරය හරහා තමයි මේ මැරතන් එක දුවන්නේ. කිලෝමීටර 251ක් දුවන්න තියෙනවා.
2: හරි.
1: සෙල්ලම් වැඩක් නෙවෙයි ඈ. කිලෝමීටර 251ක් කියලා කියන්නේ මේ කැවිලා අල්ට්‍රා මැරතන් ගණයට වැටෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මැරතන් එකක් ඔය ඔලිම්පික් වලට එහෙම දුවනවා. කිලෝමීටර 30 ගානක් වගේ දුරක් තමයි දුවන්නේ. මේක මේ දවස් ගානක් දුවන මැරතන් තරගයක්.
2: හයි ඒකත් එක දුවන දෙන්නේ සහරා
1: කාන්තාරේ මැද්දේ. ඒතකොට මේක ඇත්තටම අල්ට්‍රා මැරතන් කියන කැටගරියේ තමයි මේක තියෙන්නේ.
2: අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
1: අල්ට්‍රා ප්‍රෝ මැක්ස් දුවනවා, නතර වෙනවා, ආයි දුවනවා, ආයි නතර වෙනවා. එහෙම ගමනක් මේක. සෙල්සියස් අංශක 50ට විතර උෂ්ණත්වය ඉහළ යනවා සහරා කාන්තාරේ, විශේෂයෙන් ඔය අප්‍රේල් කාලෙට. ඒ කාලේ තමයි මැරතන් එක තියෙන්නේ. 1994 අප්‍රේල් මාසේ ඔන්න මැරතන් එකට එකතු වෙලා දුන. මට තේරෙන්නේ නැහැ මොකටද එච්චර අමාරු
2: වෙන්නේ.
1: සහරා කාන්තාරි වගේ ලෝකේ තියෙන ශුෂ්කම කලාපයක් මැද්දෙන් එච්චර දුරක් දවස් ගාණක් තිස්සේ දුවලා බද්දන්නේ නැහැ. ඒ කියන්නේ
2: ලබා ගන්න සතුට මොකද්ද?
1: ජයග්‍රහණය මොකද කියලා අපිට එහෙම හිතෙනවා. ඉතින් අපි කම්මැලි කපට කකුල් දෙකුඩු තියාගෙන ඉන්න මිනිස්සු ඉඳලා අපිට එහෙම හිතෙනවා ඇති. හරි, ජීවිතේට මේ පුඩිම නම් දුවවන්න හම්බෙන්නේ නැහැ. ඔය රේස් එක පලාතෙන්.
2: අනේ අම්මෝ මට නම් බැ.
1: කොටිබ රේස් එක දුවනවා තියා මේ රේස් එක ගැන කතාව කියන එක පවා ඇදිරියක් හරදරයි. මූණ නිකන් ඉරි තලල ගියා සහරාව මැද්දෙන් දුවනවා කිව්වද? ඉතින් මේ පොඩිම නම් ජීවිතේට හොල්ලන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ ගමනක් වෙන්නේ. හැබැයි එහෙම ඔබ්සෙෂන්ස් තියෙන මිනිස්සු ඉන්නවා. හරි, ඒගොල්ලෝ කොහොම හරි කාගෙන ඒ වැඩේ

0: ලගහිල්ලක් මග සලකුණක්ත් හොයා ගණඩ බෑ ප්‍රොස්පෙරිට හිතා ගණඩ බෑ එයා දැන් ඉන්නේ කොහෙද කියලා. ආපුුව තක්නෑ ගිය පුව තක්නෑ ප්‍රොස්පෙරි දන්න කොහෙද ඉන්න කොහෙට දෙයන්ඩ තියෙන කියලා කිසිම මග සලකුණක් නෑ. එයා දැන් ඒත් එහා මෙහා ඇවිදිමින් යන්ඩ අතක් හොයා ගණ්ඩ උත්සා කරනවා. හෙලිකොප්ටර්ස් යනවා රේස් එකේ ගිය කට්ටියව හොයන්න ටෙන්ට් ගාගෙන නතර වෙලා ඉන්න කට්ටියව හොයාගන්නවා. ප්‍රොස්පෙරිව කාටවත් හොයාගන්න හම්බෙන්නේ නෑ. එයා ගාව තියෙනවා හෙලිකොප්ටර් වලට පේන්න පත්තු කරන ෆ්ලෑර් එකක්. ඒකත් පත්තු කරනවා හෙලිකොප්ටරයක් දැකලා. අන්න එනවා මගේ හෙලිකොප්ටර එනවා රයිට්. ඒගොල්ලන්ට දැන් මාව පෙනේ කියලා එයා අතේ තියෙන ෆ්ලෑර් එක පත්තු කරනවා. ෆ්ලෑර් එක ඉවර වෙනකන් හෙලිකොප්ටර් එකට එයාව පේන්නේ නෑ. අන්තිමට නෑ මම්ම පාර හොයාගෙන යනවා කියලා යනවා යනවා යනවා. මේ යන අතරදියාට මුස්ලිම් දේවස්ථානයක් හම්බෙනවා අතෑරලා දාපු එකක් ඇතරත් එතරත් මිනිස්සු කවුරුත් නෑ. එතෙන්ට වෙලා දවස් ගානක් ඉන්නවා කවුරු හරි ඇවිල්ලා මාව හොයාගනී කියලා. ඒත් කාටවත් එයාව හොයාගන්න පුළුවන් කමක් හම්බෙන්නේ නෑ. අන්තිමට එයාව හොඳටම ඩීහයිඩ්‍රේට් වෙලා සිහිය විකල් වෙලා ඇති මෙතනින් එහාට මට මේකෙන් ගොඩ යාමක් නෑ. මං සිය දෙවි නසා ගන්නවා කියලා එයා ෆ්‍රිස්ට් එක යාගේ මැණික් කටුව ගාවි අත් දෙක කපා ගන්නවා. එයා කොච්චර ඩීහයිඩ්‍රේට් වෙලා හිටියද කියනවනම් මැණික් කටුව ගාවෙන් අත් දෙක කපෝ යන්තම් බ්ලොක් බ්ලොක් ගාලා ලේ චුට්ටක් යනවා මිසක් එයාව ජීවිතේ නැති වෙන තරමට ලේ වහනය වෙන්නෙත් නෑ. ජීවිතේ නැති කරගන්න උත්සාහය අසාර්ථක වුණාට පස්සේ ප්‍රොස්පෙරි කියනවා එයාට මාර ගට් එකක් ආවා කියලා. ඒ කියන්නේ මම මැරෙන මොහොත මේක නෙවෙයි. මං කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. කොහොම හරි මං මිනිස් වාසයක් හොයාගන්න ඕනේ කියලා මිනිහා ආයි ඇවිදින්න පටන් ගන්නවා. ඇවිදගෙන ඇවිදගෙන දවස් 9කට පස්සේ එයා මතුවෙනවා ඇල්ජීරියාවෙන්. ඊජිප්තුවේ තමයි රේස් එක තියෙන සහාරා කාන්තාරයේ මැදින් ඇල්ජීරියාවේ සාමාන්‍ය ගමක සාමාන්‍ය පවුලක් එයාව හොයාගන්නවා. ඒ වෙනකොට එයා රේස් එක තියෙන ට්‍රැක් එකෙන් කිලෝමීටර් 290ක් ඕෆ් ද ට්‍රැක් ඇවිදගෙන ගිහිල්ලා ඉතින් එයාට ජීවත් වෙන්න අවස්ථාව හම්බුණා. එයාගේ කතාවේ විශේෂම කෑල්ල ඕක නෙවෙයි.
1: මොකද්ද?
0: හිතන්නකො ඔච්චර දෙයක් වෙලත් ඒක නෙවෙයි විශේෂම කෑල්ල එයාගේ කතාවේ.
1: මොකද්ද?
0: එයා ඊළඟ අවුරුද්දෙත් මේ මැරතන් එකට එනවා.
1: දෙන්නනවද?
0: එයා මැරතන් එක ඕක දිනන එක නෙවෙයි වැඩි ඕක ෆිනිෂ් කරන එක. හුඟ දෙනෙක් ඔය රේස් එක ෆිනිෂ් කරන්නේ නැහැ. එයා එතනින් පස්සේ කීප වතාවක්ම මේ අල්ට්‍රා මැරතන් එකට ඇවිල්ලා මැරතන් එක ෆිනිෂ් කරනවා.
1: එයාට ගේමක් නැහැ නේ අර එල්ජී
0: එකේ. අච්චර පරිප්පුවක් කෑවට පස්සේ මිනිහා රේස් එක ගේමක් නැති වෙන්න ඇති. බලන්න මිනිහෙකුගේ ගැම්ම. අපිට කොච්චර දුර අපිව තල්ලු කරගන්න පුළුවන්ද?
1: ඒ කියන්නේ වැටෙන්න ඕනේ මගලෝ නැගිටින්න.
0: තල්ලු කරන්නද?
2: රන්ඩන්!

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 7332 1000 NIB The City University The place to be.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් Majestica ලංකා ටයිල්ස්.
3: finishing වහලක් ලෙස color upflow වැජබෙනා
4: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවේ ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් color up තමයි
5: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න Combank debit card challenge මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV fridge washing machine මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් side by side fridge laptop iphone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි Combank debit cards ගෙවන්න ගෙවන්න දිනන්න
6: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O level A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
7: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768 833 444 සීතා හදවත් දිනු හිතවත්කම
8: සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: ladang.
1: අපි මේ ප්ලේන් එක ගැන මතක් කරේ නෑනේ මකලවද?
2: ඒකනේ අද ප්ලේන් එක ගැන මතක් කරන්න බැරි වුණානේ. නුවර පාරේ කඩවත කිට්ටුව, නුවර පාර ආසන්නයේම පාරට පේන අයිනෙම ප්ලේන් එකක් හදනවා.
1: ප්ලේන් එකක් හදනවා? මොකක්ද මේ ප්ලේන් එක? ඇයි මේ ප්ලේන් එකක් හදන්නේ?
2: ප්ලේන් එකක් හදනවා ගමනේ අර වෙසක් කූඩු හැටියටත් ඔය ප්ලේන් වගේ වාදනවාරි පොඩියට.
1: එහෙම
2: එකක් නෙවෙයි මේ. ඈ මේ ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක්.
1: ගිහිල්ලා
2: බැලුවාම නිකන් කට ඇරෙනවා. ඈ මේ මොකද්ද අප්පා මේ?
1: මෙතන ප්ලේන් එකක් හදන්නේ මොනා කරන්නද?
2: මක් කරන්නද මෙතනට ප්ලේන් එකක්?
1: එහෙම හිතනවා. ඉතින් ඒක හිතනවා නම් ඒක වඩාත් හොඳයි. නමුත් අපි කියන්නේ ඇයි දැන් මෙතන හැදෙන්නේ මොකද්ද කියන එක අපි පස්සේ ඔයගොල්ලන්ට දැනුම් දෙනවා. හැබැයි අපි මේකේ පොඩි ඉඟියක් දෙනවා. මේක පොඩි ප්‍රොජෙක්ට් එකක්. ඒකේ නම තමයි
2: මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල්. මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් කියලා තමයි මේ ප්‍රොජෙක්ට් එකේ නම. මේක හදන්නේ මාලබේ පුංචි කාර් නිවසේ. හරි. දැන් මෙතන මේ හදන මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් එකේ මොනවද වෙන්නේ කියලා අපි අද ඔයාලට කියන්නෙත්
1: නෑ. සමහරට හෙට ඔයාලට කියන්නෙත්
2: නැති වෙන්න පුළුවන්.
1: සමහරට අනිද්ද කියන්න පුළුවන්.
2: අනිද්ද කියන්න නැති වෙන්නත් පුළුවන්. මොකද කොයි වෙලේ හරි පුංචි කාරණියොත් අපිට කියන්න කිව්වම තමයි අපි මේක
1: කියන්නේ.
2: මොකද ඒගොල්ලෝ කියන්න කලින් ඕගොල්ලන්ට මේක කියන්න අපි මේක දන්නෙත් නෑ.
1: ඉතින් ඒක ඔළුවේ තියාගෙන ඉන්න අනිත් පැත්තකින්
2: මොකද ප්ලේන් එක? ඇයි මෙතන වැඩරත්ත මිනිස්සුන්?
1: අනේ මකලෝ.
2: ඉතින් ඔළුවේ තියාගෙන ඉන්න කියන්නේ ඔළුවේ තියාගෙන ඉන්න එපා. ප්ලේන් එක ඔළුවෙන් බිම තියලා ඉන්න. අපි වෙලාව ආපුවාම ඔළුව උඩින් ඒක තියන්නම්.
1: අයියෝ බෑ අනේවත් එක වචනාර්ථෙම්ම ගන්න එපා.
2: ඔළුවේ තියාගෙන ඉන්න බෑනේ. ඒකත් ඒකත්.
1: ඉතින් මාළුවේ පුංචි කාර් නිවස කියන්නේ ඉතින් ලොකු වැඩක් කරන කම්පැනි එක ආයතනයක්. මොකද ඒගොල්ලෝ වාහන ගන්නවා, ඒවා විකුණනවා. අපිට වාහනයක් විකුණ ගන්න වගේම අපිට වාහනයක් මිලදී ගන්නත් යන්න තියෙන හොඳ තැනක් තමයි මාළබේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. රෙජිස්ටර් කරපු වාහන, නොකරපු වාහන දෙකොල්ලම තියෙනවා. දෙගොල්ලම දෙකම තියෙනවා
2: එතන. වර්ග ජාති දෙකම.
1: දෙකම
2: තියෙනවා. ඊට පස්සේ මම ඔයාව ගන්න ආසේ. ඔයා එන්න අපේ ගෙදර යන්න කියලා වාහනේ අඬ ගහගෙන යන්න ගියායිද?
1: දෙකම තියෙනවා. ඉතින් වාහන 400ක් විතර තියෙනවා. ඒගොල්ලන්ගේ වොටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකේ තියෙනවා. වාහනේ හොඳටම චෙක් කළා තමයි එතනින් විකුණන්න දාන්නේ ඒගොල්ලෝ. අනිත් එක තමයි ලීසින් පහසුකම්, තක්සේරු සේවා, ඉන්ෂුරන්ස්, මේ හැම දෙයක්ම එකම තැනකින් කරගන්න පුළුවන්. යන්න මාළබේ පුංචි කාර් නිවසට. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස, වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පරමලබේ.
2: ඉතින් හවස හයාමාරටත් කිට්ටුයි නිවුස් එක හන්දක් තියෙනවා. අපි ගිය සතියේ ඉඳන් කතා කළේ මේ මාර කතා නේද?
1: ඕ මැරෙන්න යනවා බේරෙනවා.
2: මරුවා මෙහෙම පෙනි පෙනි මරුවට කෝචොක් කරලා මාරු වෙච්ච මිනිස්සු ගැන. කොටිම්ම සැන්ඩි අහසින් වැටිලා බේරිච්ච මිනිස්සු ඉන්නවා. අහසින් වැටි.
1: අහසින් වැටෙන කියන්නේ කොච්චර දුරකින්ද?
2: අන්න ඒක රෙකෝඩ් එකක්. දැන් මේ වෙස්නා වලොවික්ගේ කතාව අරගෙන බැලුවොත් එහෙම එයා තමයි අහසේ වැඩිම ඉහළ ඉඳන් පොළොවට වැටිලා ජීවිතේ බේරගත්ත කාන්තාව. කෙලින්ම අඩි 33,000 කුඩින් වැටෙනවා.
1: අනේ අම්මා.
2: ඒ කියන්නේ සම්පූර්ණයෙන් ප්ලේන් එකක් යන උපරිම උසින් තමයි මේක වැටෙන්නේ. අඩි 33,000 කියන්නේ ප්ලේන් යන උපරිම උස.
1: ඉතින් ආ බිමට වැටලා තියෙන්නේ කොහෙටද වැටලා තියෙන්නේ?
2: වැටලා තියෙන්නේ හිම වැටුණු වනාන්තරයකට. ඒ වැටෙන අතරේ එයාව ප්ලේන් එක එක කොටසක හිර වෙලා ඒ කොටස වෙනම කැඩිලා වැටලා තියෙන්නේ. ඒක ගස්වලත් වැදිලා ලොකු හිම තට්ටුවක් උඩට වැටලා තියෙන්නේ. ලොකු ඩැමේජ් ගොඩක් එක්ක ඉතින් හිස් කබල පුපුරලා, කකුල් කැඩිලා, ඊට පස්සේ මොනවාද මේවට කියන්නේ, මේ රිබ්ස් කියලා කියන්නේ මොනවාද, මේ මොනවද, ඉලෑට කැඩිලා කාලයක් පැරලයිස් වෙලා ඉඳලා එහෙම තමයි ජීවිතේ බේරුනේ. හැබැයි ජීවිතේ කියන්නේ එහෙම එකක්. ලේසියෙන් අතහැරලා දාන්න පුළුවන් එකක් නෙවෙයි ජීවිතේ. කියන්නේ ජීවිතෙත් ඔයාව ලේසියෙන් අතහැරලා දාලා යන්නේ නැහැ. අල්ලගෙනමු ගිහින් එන්න.
1: මම සන්නේ.
2: පොඩේ මොකද්ද දැන් අල්ලගෙන ඉන්න උනේ?
1: ජීවිතේ.
2: ආ ජීවිතේ නේද? අල්ලගෙන මොකද? ඔය හොගදෙන කියන කන්නේ.
1: අල්ලගෙන ඉන්න.
2: ඔව් කවුරු හරි ප්‍රශ්නයක් ඉන්නකොට අල්ලගෙන ඉන්න.
1: මොකද්ද?
2: අල්ලගෙන ඉන්න උනේ මොකද්ද කියලා කවුරු
1: හරි කියන්න.
2: අනිත් දවසේ කාට හරි අල්ලගෙන ඉන්න කියනකොට මතක ඇදුව
1: මොකද්ද කියලා
2: හරි මොකද්ද කියලා කියන්න. නැත්නම් මිනිස්සු වැරදි දේවල් අල්ලගන්න.
1: කන්ෆියුස් වෙනවා.
2: ගිහින් එන්න.
1: අපි ගිහින් එන්නම්. මම සන්නේ.
2: මම මකලෝ.
1: මේ චාලි.
2: කතා.
0: Mmm.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දෙට්වා තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස තුනකින් දීර්ඝ කරයි. අම්පාරේ ගබඩාවලට වීකිලෝ 27,000ක්. ඩෙංගු පාලනයට ජනාධිපති කාර්යසාධක බලකායක් ඉල්ලයි. අයිස් සහ අවි ආයුධ තොකයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට. මැද පෙරදිග අමරිකා ඉරක්කවලට ඉරානයෙන් දැඩි ප්‍රහාර.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අම්පාර දිස්ත්‍රික්කයේ ගබඩා වෙත ගොවීන්ගෙන් අද දිනය තුළ වී කිලෝග්‍රෑම් 27,000ක් පමණ ලැබී තිබෙනවා. අම්පාර දිස්ත්‍රික් ලේකම් අනුපම වික්‍රමාරච්චි සඳහන් කළේ තවදුරටත් ගොවීන් වී අලෙවි කිරීමේ අරමුණින් පෝලිම්මල රැඳී සිටින බවයි. රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන අද අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලින් ආරම්භ කරනු ලැබුවා. ඒ යටතේ නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 140 යන සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමට නියමිතයි. මේ අතර ත්‍රිකුණාමලය හා කන්තලේ ප්‍රදේශවල වී අස්වනු නෙලීම මේ වන විට අවසන් අදීරේ පැවතියද මෙතෙක් ගබඩා විවෘත කර නොමැති බවට එම ප්‍රදේශවල ගොවීන් චෝදනා කළා.
3: අස්වනු නෙලීම පවතින මේ මාසේ 26 වෙනකොට බොහෝ දුරට බහුතරයක් අස්වනු නෙලවෙනවා. අපි කියන්නේ පැහැදිලිවම වියලවන්නේ ගබඩා විවෘත කරලා ගොවියගේ වීටේ ගන්න
4: ආණ්ඩුවේ කුෂකර්ම ඇමතිවරු ආණ්ඩුව කියන මේ පච බිම පැලවෙමින් තියෙන්නේ. ඒ හින්දා ආණ්ඩුවට අපි කියනවා ගොවියට සාධාරණ වීමිලක් කඩිනම් ලබා දෙන්න මැදිහත් වෙන්න. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගත්තොත් බොහෝ ගබඩා හිස් කරලා නැහැ.
1: මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර කොට්ටහාශයේ අස්වනු නෙලීමද මේ වන විට සිදුවනවා. තඹාල එල්ලන් කාඩුව ගල්කැටි දමන සුංගාවිල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව ඉල්ලා සිටියේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගබඩාද කඩිනමින් විවෘත කරන ලෙසයි.
5: චාල වශයෙන් ගොයන් කපනවා. ගබඩා ටික තව වේගෙන් වහලා. මේ දිස්ත්‍රික්කෙන් ගිය ඇමතිවරු අත්නට කපපු රිලව් වගේ තමයි මේ ඇමතිවරු ඉන්නේ. මේ ඇමතිවරු දන්නේ නැහැ කොහෙද පැහෙන්නේ කොහෙද ගොයන් කපන්නේ කියලාවත් තාම දන්නේ නැහැ. ගොවියන්ට වැඩ නොකරපු මාන්නුව තමයි මේක.
6: මේ රුපියල් 120 බිලට වී දීලා මේ ගොවියට නම් ඇත්තටම ඉදිරි කන්නයක් ගැන හිතන්නවත් වෙන්නේ නැහැ. මේ වී මිල වැඩි කරලා දෙන්න බැරි නම් බොරු නොකිය අඩුම තරමේ මේ ගබඩා ටික විවෘත කරලා මේ මිලටවත් ගන්න පටන් ගන්නකො.
1: කෘෂිකර්ම නියෝජ්‍ය මාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ දිස්ත්‍රික්ක කිහිපයක වී ගබඩා ලබන 15 වනදා විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි.
7: 15 වෙනිදා වෙනකොට මොනරාගල දිසීක්කේ, තම්බන්තොට දිසීක්කේ තවත් ගබඩා කීපයක් විවෘත වෙනවා. ඊළඟට ගොයන් කැපෙන ප්‍රදේශ 90 කාලසටහනක් හදලා තියෙනවා වියලි මණ්ඩලයේ විසින් වී මිලදී ගැනීම ආරම්භ කෙලිමට. ඒ අනුව අදාළ වී ගබඩා ඉදිරියේදී විවෘත වෙනවා. ගොවි ජනතාවට වී ලබා දෙන්න පුළුවන්. ගොවීන්ගේ වී රුපියල් 90ට විකුණන්න එපා. අපි මේ වෙලාවේ වී මිලදී ගන්න අයට අවධාරණය කරනවා අඩු ගණන් වලට වී ගන්න ලෑස්ති වෙන්න එපා. අහිංසක ගොවියගේ වී ටික තුට්ටු දෙකට මංකොල්ල කන්න ලෑස්ති වෙන්න එපා කියලාත් අපි කියනවා මේ සමහර.
1: පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේදී ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමට සාධක කිහිපයක් බලපා ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ එක් අවස්ථාවකදී පමණක් පරිසරය පිරිසිදු කිරීමෙන් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි බවයි. ඇය මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
8: විශේෂයෙන්ම අපි දකිනවා මේ අවුරුද්දේ ඩෙංගු 2 වෛරසය එමත් ඊළඟට පරිසරයේ තියෙන අනිකුත් සාධක වර්ෂාව, උෂ්ණත්වය, කසල කළමනාකරණය, ඊළඟට නාගරීකරණය මේ ඔක්කොම හේතු හින්දා තමයි මේ සැරේ අවුට්බ්‍රේක් එක එන්නේ. ඉතින් ඒ සඳහා අපි විශේෂයෙන්ම අපේ පරිසරය පිරිසිදු කර ගැනීම සඳහා විශේෂ උත්සාහයක් දරන්න ඕන. මොකද මදුරුවාගේ ජීවන චක්‍රය සහ ඒක මිනිසාට ඇතුල් වුණාම රෝග ලක්ෂණ පෙන්වන කාලය අතර සති 2-3 කාලයක් තියෙයි. අපිට මේක අඩු වෙනවද කියලා බලන්න අපි ඒ සඳහා දිගටම වැඩ කරන්න ඕන.
1: මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672ක්. ජුලි මාසයේ ගත වූ දින 10 තුළ පමණක් ජුලිමාසේ ගතවූ දින 13 තුළ පමණක් රෝගීන් 13,293 දෙනෙකු වාර්තාවී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඩෙංගු අති අවදානම් බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ සංඛ්‍යාව 175ක්. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 47ක් සිදුව තිබෙනවා. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ඩෙංගු රෝගය මේ වන විට පාලනය කිරීමට නොහැකි තත්ත්වයට පැමිණ ඇති බවයි. ඒ හේතුවෙන් ඒ මර්ධනය සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවිය යුතු බවද ඔහු සඳහන් කළා.
9: මේ අවුරුද්දේ පළවෙනි මාස 6 ඇතුළෙම අපි දැක්ක ඩෙංගු මරණ 32ක්. ජූලි මාසයේ පළවෙනි සති දෙක ඇතුළේ විතරක් මරණ 15ක් නිරීක්ෂණය කරලා තියෙනවා. මේ ඉලක්කම් හරහා මේ රතු නිවේදනයක් නිකුත් වෙන්නේ. මේ ඩෙංගු වසංගත තත්ත්වය අධි වසංගත තත්ත්වයක් දක්වා ගමන් කරමින් 2017 වර්ෂයේදී අපි දැකපු ඛේදවාචකයට ගමන් කිරීමේ අවධානමක් මේ තියෙන්නේ. මේක පාලනය කර ගැනීම වේගයෙන් අපෙන් ගිලිහෙමින් පවතින්නේ. රෝහල් පද්ධතිය මේ වන විට තාම දැඩි තදබදයක තියෙන්නේ. ධාරිතාව සම්පූර්ණ නික්මවා ගිහිලා තියෙන්නේ. රෝගියෙක්ට ඇඳක් දෙනවා කියන එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ සියලු කරුණු කාරණා වටහා ගනිමින් ඩෙංගු රෝගය මර්ධනය කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් හෝ එහා සමාන ව්‍යුහයක් පිහිටවලා වඩා වේගවත් වැඩපිළිවෙළක් වහාම දියත් කළ යුතුයි.
1: අද සිට ලබන 18 වනදා දක්වා දිවයින පුරා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මකයි. මේ අතර ඩෙංගු අවදානම හේතුවෙන් සති දෙකක් වසා තිබූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අද යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරනු ලැබුවා. බලයක් නොමැතිව ජනතාවට සේවය කිරීමේ තරගයෙන් වෙනත් පාර්ශවයක් ජයග්‍රහණය කළහොත් තමන් බලය ලබා ගැනීමේ තරගයෙන් නිවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක් වෙමින්.
10: මම ලෑස්ති ඊළඟ බලය ලබා ගැනීමේ තරගෙන් ඉවත් වෙන්න මෙන්න මේ අභියෝගයේ මත. දැන් අද අපිට පුළුවන් කියලා කියාගෙන රටවට යන කණ්ඩායම් ඉන්නෝනේ. පුළුවන් නම් එන්න සජිත් ප්‍රේමදාස එක්ක බලයක් නැතුව වැඩක් කරන තරගෙන් දිලා. ඒකේ මම සැකන් වුණොත් මම ඉවත් වෙලා ඉඳ දෙන්නම් ඕනම කෙනෙකුට ඊළඟට රටේ නායකත්වය. රටේ ජනතාවට මම කියන කැමති සෝබණයට රැවටෙන්න එපා. බොරු නිර්මාණ වලට රැවටෙන්න එපා. එක එක සමාජ මාධ්‍ය ගිමික්ස් වලට රැවටෙන්න එපා.
1: රජයේ ගබඩා තුර වීතෝග තිබියදී සහල් ආනයනය පිළිබඳ පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේ කම්සාගර කාර්යවසම් කියා සිටියේ.
11: තාම කනගාටුදායක තත්ත්වය තමයි සියලුම රජයේ නිලධාරීන් කියනවා මේ රජයේ වී ගබඩාවල වී පිරීලා තියෙනවා කියලා. හැබැයි එහෙම තියෙද්දී පහුගිය කාලේ වෙළඳ ඇමතිවරයා දිගින් දිගටම මේ රටට සහල් ආනයනය කරේ ඇයිද කියන කාරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරලා බලන්න ඕන කියන ඒ යෝජනාවත් අපි
1: වී නිෂ්පාදන පිරිවැය පහත ගොස් ඇති බවයි නියෝජ්‍ය මාධ්‍ය ටීවී සරත් පැවසුවේ.
12: 105ට තිබ්බ නිෂ්පාදන වී සඳහා සහතික මිල අපි රුපියල් 120 කරා. එතකොට නිෂ්පාදන වියදම රුපියල් 95යි. දැන් නිෂ්පාදන වියදම 85 දක්වා අඩු කරලා තියෙනවා. දැන් 120ට වී මිල දී ගන්න අපිට බැරි වුණේ පහුගිය අප්‍රේල් 25 වෙනිදා ඉඳලා මේ දක්වා විතරයි. දකුණු ආසියාවේ වේගවත්ම සංවර්ධනය වෙන රට ශ්‍රී ලංකාව කියන සහතිකේ අපි ගිය සතිය ගත්තා.
1: වී නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පවතින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්ත් නායක කියා සිටියේ.
13: පළවෙනි වතාවට ආණ්ඩුවේ ඇමතිවරේ තමන් කියපු කාරණයක් ඔව් කියලා පිළි අරගෙන තිබුණා. ඒ තමයි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න. නාමල් කරුණාරත්න කියනවා වී කිලෝ එකට රුපියල් 154ක් දෙන්න කියලා. එදා එතුමා කිව්ව බව ඇත්ත. හැබැයි එදා කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලේ ගොවීන්ට දරන්න සිදුණු අධික වියදම නිසා, නිෂ්පාදන වියදම නිසා. නාමල් කරුණාරත්නට අනුව නම් අද වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලේ තරම් වියදමක් නැල්ලු. මේක පුදුම හතර බීති කතාවක්.
1: මේ අතර ප්‍රශ්නගත බහලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශන සිදු නොවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ.
14: මේ බහලුම් 323 නීති විරෝධීව නිදහස් කරලා වසර එකමාරක් ගත වෙලා තියෙනවා. මාස 18ක් ගත වෙලා තිබියදී අනිත් පැත්තෙන් මාව අල්ලස් කොමිසම කැඳවන්නේ නැත්තේ මා කිසි වරදක් නොකළ නිසාය කියලා උදාන වාක්‍යයක් විමල් රත්නායක ඇමතුමා කියලා මාස 6ක් ගත වී තිබියදී අල්ලස් කොමිසම තවමත් විමල් රත්නායක ඇමතුතුමාව ප්‍රශ්න කරන්න පැකිලෙමින් සිටිනවා. ඒ නිසා අල්ලස් කොමිසමේ මහත්තුරු විමල් රත්නායක ඇමතුමාගේ ඇමතිකමට හරි වෙන මොකක් හරි පසුබිමකට හරි බයද කියලා තමයි අපිට අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ.
1: පළාත් සභා ඡන්ද විමසීම පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් ඉල්ලීමක් කළා.
15: ආණ්ඩුවට වගකීම තියෙන්නේ පළාත් සභාව ඡන්දය පවත්වන්න. ඒ වගේ අලුත් ව්‍යවස්ථා කටයුත්ත පටන් ගන්න ඉස්සරට අරන් යන්න ඉඩම මුතුරු නගරේත් අපිට අවශ්‍යයි. ඉඩම අල්ලගෙන ඉන්නවා, ඉඩ කරගෙන ඉන්නවා, එනවත්තන්න. ඒ වගේ කඳුකරේ NPP ආණ්ඩුව ඇඩන් ප්‍රකාශනයේ ගින පොරොන්දු වැඩියට වගා නොකරන ඉඩම් ටික බෙදලා දීලා අපි ශ්‍රී ලංකා රාමුවතුල ඉදිරි කරගන්නයි කියලා තමයි මලයාගම් ජනතාවට මේ අපි ඉල්ලීම කරන්නේ.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාමයාමේ වයස ඉහළ නංවන්නේ නම් ජනතා අදහස්ද ලබාගත යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වීම.
16: එහෙම සංශෝධනයක් එනවනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඒ සංශෝධනය කළ යුතු ආකාරය, ඒ ආකාරයටම ජනතාවගේ අදහසුත් අරගෙන කිරීම තුළ තමයි වැදගත් වෙන්නේ. කෙනෙක්ගේ වයස අරගෙන එක්කෙනෙක්ගේ හෝ දෙන්නෙක්ගේ දික් කරනවනම් ඒක සම්පූර්ණ එකඟ වෙන්නේ නැති වෙන තැනකට එන්න පුළුවන් අධිකරණයේ ස්වාධීනත්වය. ඒකට හේතුවක් තියෙනවා. මොකද අනිවාර්යයෙන්ම බලන්න ඕන දේ තමයි සියලු අධිකරණවල ඒ වයස දීර්ඝ කිරීම සම්බන්ධව රටවල් පරීක්ෂණ පවත්වනවා, විමර්ශනය කළා තියෙනවා. ඒවායින් පේන දෙයක් තමයි එම ලබා දී යුතුයි කියන එක. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල, යුරෝපානු රටවල, විශේෂයෙන් ඇමරිකානු එක්සත් ජනපදයේ ඒගොල්ලන්ගේ වයස සීමාවක් නැහැ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේවට අලුත් අධිකරණේ එන්න ඕනේ.
1: ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාමයාමේ වයස ඉහළ නැංවීමට පියවර ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ ලිපියක් යොමු කරමින් ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධන සිදු නොකරන ලෙසද එම සංගමයේ ඉල්ලා තිබුණා. ආණ්ඩුවේ අවශ්‍යතාව මත විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නංවන්නේ නම් ඊට විරෝධය පළ කරන බව සමකී ජනබලවේගය පවසනවා. එහි මහලේ කම්පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
17: ඉතින් අපි අහන්නේ ඇයි මේ විනිසුරුවරුන්ගේ විතරක් මේ වෙලාවේ කාලය දීර්ඝ ගන්න? ඉතින් අපිට ඒක විනිසුරුවරුන්ගේ කිව්වම එතන සියලු විනිසුරුවරුන්ගේ නෙවෙයි, පුජ්‍යලයින් ඉලක්ක කරගෙන ආණ්ඩුවේ දේශපාලන ඕනෑපාකම් මත කාලය දීර්ඝ කරන්න යනවා නම් අපි ඒකට විරුද්ධයි.
1: දිට්වා ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය මගින් ලබා දෙන මාසික තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇත්තේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරුම විසින්. මීට පෙර ක්‍රියාත්මක වූ නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ සුදුසු ස්ථානයක නව නිවසක් ඉදිකරගන්නා තෙක් තාවකාලිකව පදිංචි වීම සඳහා ලබා දී තිබුණේ මාස 6ක කාලයක් සඳහා පමණයි. එහෙත් ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ සිදු කළ නව සංශෝධනය අනුව තාවකාලික මාසික කුලී දීමනාව වන රුපියල් 25,000 තවත් මාස 3ක් හිමිවනු ඇති. මේ අතර රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණාවරණයේ ක්‍රමයේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා ලබා දී තිබූ කාලය ලබන 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති ආචාර්ය විශාකා වනසිංහ සඳහන් කළේ දැනට දත්ත පද්ධතිය යාවත්කාලීන කර ඇත්තේ රාජ්‍ය සේවකයන් 106ක් පමණක් බවයි.
18: අපි ආරාධනා කරා සියලුම රජයේ සේවකයන්ට දත්ත පද්ධතිය යාවත්කාලීනව කරන්න කියලා. දැන් වෙනකොට 106කට ආසන්න නිලධාරීන් දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා උදව් වෙලා තියෙනවා. මේ මාසේ 31 වෙනිදා වෙනකන් තමයි අපි කාලය දීර්ඝ කරලා තියෙන්නේ. ඒ ඉක්මනට උපදෙස් දීලා තියෙනවා කොහොමද ඒක කරන්න ඕනේ කියලා දැනුවත් කිරීම කරලා තියෙනවා. ඒ අනුව කටයුතු කරලා අපිට සහයෝගය දක්වන්න මේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට.
1: HIV/AIDS රෝගය පිරිමි පුද්ගලයන් අතරින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා AIDS මර්ධන වැඩසටහන පවසනවා. එහි විශේෂඥ වෛද්‍ය සත්‍ය අහිරත් සඳහන් කළේ සෙසු ලිංගාශ්‍රිත රෝගද ඉහළ යාමක් වාර්තාවන බවයි.
19: හැම අවුරුද්දෙම එකතු වෙන කේසස් බැලුවාමත් අපි සාමාන්‍යයෙන් එකතු වෙන කේසස් එකේ ටිකක් වැඩියෙන් එකතු වෙයි ගැන එන්නේ. ඒත් ඉතින් රීසන්ට් එපිඩෙමික් එක කියන්නේ 2023-24-25 ගත්තාම ටිකක් වැඩියෙන් එකතු වෙනවා. එතකොට ඒ කේසස් තමයි අපි වැඩියෙන් HIV රිපෝට් කරන එකට අර UNAIDS හරහා ගණන් කරන එස්ටිමේට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒත් බැලුවාම පිරිමි ආය අතර ගෑනු ආය අතරට වඩා ටිකක් වැඩියෙන් පේනවා. මම බැලුවාම HIV වැඩි වෙනවා. ලිංගාශිද රෝගය කියන්නේ ගොනෝරියා, ක්ලැමීඩියා, සිෆිලිස් ඒවත් වැඩිවීමක් දකින්නේ, හෙපටයිටිස් සී වැඩිවීමක් දකින්නේ, ඒ ටික වැඩිවීමක් දකිනවා කියලා කියනවා.
1: කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වැඩි රෝගීන් පිරිසක් වාර්තා වන බවයි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ.
19: අපි දන්නවා කොළඹ ගම්පහ කිව්වම පොඩක් වැඩි පිරිසක් ඉන්න රටක්, ගොඩක් මොබයිල් පොපියුලේෂන් ඉන්නවා, වෙන වෙන තැන්වල ඉඳලා එනවා ඒ වගේ. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් අනිත් ප්‍රදේශවලට වඩා ටිකක් වැඩියෙන් රිපෝර්ට් කරන ප්‍රදේශෙ හින්දා මේ ප්‍රිවෙන්ෂන් අප්‍රෝචස් වැඩියෙන්ම ස්කේල් අප් කරන්න ඕනේ.
1: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සිවනේසතුරේ චන්ද්‍රකාන්ත හෙවත් පිල්ලයන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගය නිකුත් කළේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පිල්ලයන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී. 2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදු වූ ඝාතන පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කර තිබූ නඩුවකට අදාළව නියෝගය නිකුත් කරනු ලැබුවා. අයිස්මත් ද්‍රව්‍ය කිලෝ 8යි ග්‍රෑම් 500ක් සමග පුද්ගලයෙකු දොම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී සැකකරු සතුව තිබී ජීව පතොරම් 20ක්, බිම්බෝම්බ 3ක් සහ කඩු 5ක්ද සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි වරුණ නැමැත්තාගේ සමීපතමයක වූ බවයි. මේ අතර ගිනියවියක් සමග අත්අඩංගුවට ගත් සමගී ජනබලවේගයේ අම්බලංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රිපීටර් වර්ගයේ ගිනියවියක් නීති විරෝධී ලෙස ළඟතබා ගැනීමේ චෝදනාව යටතේ ගාල්ල අපරාධ කොට්ටාශය මගින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණා. ඉරානය විසින් ඕමානයේ රේඩාර් පද්ධතිවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවී ආරක්ෂක බලකාය සඳහන් කළේ අමරිකා විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස එම පියවර ගත් බවයි. කලාපයේ අමරිකා හමුදා කඳවුරු ඉලක්ක කොට ඉරානය ඊරාත්‍රියේ සිට යලි ප්‍රහාර මාරාවක් ආරම්භ කළා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවී ආරක්ෂක බලකාය සඳහන් කළේ කුවේටි අලි අල් සලේම් ගොන්ඩ් හමුදා කඳවුරේ ඉන්ධන ටැංකි සහ ගුවන් ආරක්ෂක පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ කළ බවයි. බහරේනයේ ෂේක් ඊසා ගුවන් කඳවුරේ හෙලිකොප්ටර් නඩත්තු මධ්‍යස්ථානය සහ අමරිකා ඩ්‍රෝන පාලන මධ්‍යස්ථානයකටද ප්‍රහාර එල්ල වුණා. ජෝදානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරටද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි ඉරානයේ ඉස්ලාමීය විප්ලවී ආරක්ෂක බලකාය සඳහන් කළේ. හෝමු සමුද්‍ර සන්ධියේ සිදු කෙරෙන විදේශීය මැදිහත්වීම් අනුමත නොකරන බවද ඉරානය ප්‍රකාශ කළා. එම මෙදිහත්වීම් නවතිනතුරු සිය ප්‍රතිප්‍රහාර මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි ඉරානය පැවසුවේ.
20: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ශ්‍රී ලංකා ඉන්දියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු සිව්දින තරගයේ සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 344ක් රැස් කරගෙන සිටිනවා. ශ්‍රී ලංකා වෙනුවෙන් විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළ සෙනුජ වැකුණගොඩ නොදෙවි රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 203ක්. විමත් දින්සර ලකුණු 52යි. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. යලි සිරස්තල. දෙත්වා තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කරයි. අම්පාර ගබඩාවලට වී කිලෝ 27,000ක්. ඩෙංගු පාලනයට ජනාධිපති කාර්යසාධක බලකායක් ඉල්ලයි. අයිස් සහ අවි ආයුධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට. මැද පෙරදිග අමරිකානු ඉලක්කවලට ඉරානයෙන් දැඩි ප්‍රහාර. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති විමා. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුභරාත්‍රියක්.
20: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: ළඟදි රිලිස් වෙන්න තියෙන මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහ කරන වෙනස් විදිහේ concept එකක් තියෙන film එකක් තමයි Cricket Saga.
2: මෞපිය පදවිය පිළිබඳ ෆිල්ම් එකක්. ඒ අනිවිඩය දෙන්න මම තෝරගන්නේ මේ ක්‍රිකට් සහ ආගම කියන ලෙන්ස් දෙක.
1: කවුද ඇක්ට් කරන්නේ? කොහොමද ඒ අයව තෝරගත්තේ?
2: අර ඉන ඇක්ටින් සියුම් ස්කිල්ස් තියෙන ඇක්ටර්ස තමයි අපිට ඕන උනේ. විශේෂයෙන්ම පොඩි පුතාව හොයද්දී අපිට ඕන වුණා අලුත් කැරක්ටර් එකක් කියන්න. ප්‍රියන්ත සිරිකුමාර, දමිත් ෆර්නැන්ඩෝ, හේමසිරි ලියනගේ, සනත් ගුණතිලක, උදයන්ත කුලතුංග, දිනක්ෂි ප්‍රියසාද්, ගායනා සුදර්ශිනි, සම්පත් ජයවීර, ශ්‍රියානි අමරසේන, ඔහොම ගොඩක් අය ඉන්නවා.
3: කවුද ෆිල්ම් එක බලන්න ඕනේ? කවදද බලන්න පුළුවන්?
2: ජෙන් Z ඉඳලා ඉතාමත් උඩ වයසක වුණත් කෙනෙක්ට දෙතුන් පාරක් බලන්න හිතන ෆිල්ම් එක. ෆිල්ම් එක අපිට නොබෝ දිනකින් බලන්න පුළුවන්. හරියටම දිනේ මේ වෙලාවේ කියන්න බෑ. හැබැයි වැඩි කාලයක් යන එකක් නෑ.
4: හඳුරන්නේ අපි හොන බෞද්ධෝ.
5: වැකිදිය මහා බිම තෙමු වට බිම තෙමන්නේ වැකි විතරද?
1: ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගත්ත ප්‍රවීණ ගායන ශිල්පිනි දීපිකා ප්‍රියදර්ශනීගේ අද බර්ත්ඩේ එක.
3: Happy birthday.
6: බොහොම ස්තුතියි ඔක්කොටම.
7: Happy birthday. Happy birthday. Happy birthday to you.
1: මියුසික් ෆීල්ඩ් එකේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
6: සනසිහි ගායක සතුටක් ඇති වෙනවා. මොකද හේතුව අවුරුදු 45ක් වෙනවා දැන් මේ ශිෂ්‍යයෙක් ඇවිල්ලා ලබන්න ඕන සම්මාන ලබාගෙන ගුරුවරියක් හැටියට තමන්ගේ කාර්යභාරය කරලා හොඳ ගීත ටිකක් මා ගායනා කළා කියලා මගේ හිතට දැනෙනවා.
3: අලුත් සින්දුවකුත් ළඟදිම එනවලු නේද?
6: තව දවස් කීපයකින් ඉනිදකින ගීතයක් වෙනවා. ඒක ඇත්තම සංගීතයක අපි ලපරක්කමයි. තමාවියා වසන්තේ කියන එක ලොකු රචනය කරා රවින්ද මුණසිංහ මහාචාර්ය තමයි මේ ගීතය රචනා කළේ.
7: Happy birthday, happy birthday, happy birthday to you.
0: Talk of the town.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: එළවලු විතරක් ආහාරයට ගන්න ඔබ මේ කරුණු ගැන දැනුවත්ද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද උණකමගේ සමග.
2: ඔබ සමහර විට එළවලු පමණක් ආහාරයට ගන්න, එහෙම නැතිනම් වෙජිටේරියන් ඩයට් එකක් ගන්න කෙනෙක් වෙන්නේ නැති. ඔබගේ එළවලු පමණක් ගන්න ආහාර වේල නිසියාකාර සමතුලිත නොවීමෙන් ඔබට ඇතිවන ගැටලු ගැන බදන්නවද? ඔබට මෙවැනි ආහාර වේලකදී විටමින් B12 උණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව කැල්සියම් සහ විටමින් D උණතාවයක් ඇති වෙන්න පුළුවන්. ඔබේ ආහාර වේලට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත ආහාර එකතු කරගත්තේ නැතිනම් ඔබට ප්‍රෝටීන් උණතාවයක් ඇති වෙන්න පුළුවන්. මේන් වැලකීමට ඔබට ප්‍රෝටීන් සහිත ශාකමය ආහාර ලබාගත හැකි. ඒ වගේම ඔබට යකඩ උණතාවය නිසා ඇති වෙන රක්තහීනතාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එයින් වැළකීමට ඔබ කළ යුතු වන්නේ යකඩ බහුලව තියෙන ශාකමය ආහාර වැඩිපුර ලබා ගැනීම. ඊට අමතරව ඔබට ඔමේගා-3 මේදාම්ලය, සිංක් සහ අයඩින් උණතාවයක් ඇති වෙන්න පුළුවන්. ඔබ දැනටමත් මෙවැනි ආහාර වේලක් ලබා ගන්නවා නම් ඔබට මෙවැනි උණතාවයන් ඇති නොවීමට මේ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: හා කොහෙද මේ දෙන්න උදේවාන්ද?
4: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
3: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
5: දැන් ස්විස් ටෙක් ගාවෝ සේරම තියෙනවද?
3: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් ඩීලර් කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි විලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුවින් කෙනෙක්.
4: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් ඩීලර් ගාවට යමු. වැඩේ හරිනේ.
6: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව. Majestica Lanka Tiles.
9: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
12: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
13: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
14: සර්, අපිට තොරතුරක් ලැබිලා තිනවා potential prison break එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
15: මනස්ගතද?
14: Sorry sir.
16: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
17: London Prison Break. Nuwara Bokamberdi.
18: ජූලි 24 වස්ති, යොහානි, කයිසර්, දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා, රවීන්, සරිත් සුරික් විත් නිවුස්.
17: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදී.
18: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින තොරට වෙන්
17: විමසීම් 0756336
18: Organizers and media partners
17: Global Events CFM CTD

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නපුරා
1: දැන් වෙලාව රාත්‍රී 7:02.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

ඉතින් ඉතින් කොහොමද? රාත්‍රී 7යි විනාඩි 8ක් වෙද්දී ඔයාගේ විශ්මයවිල්ලා ඉන්න ලස්සනම පය දෙක ඔයත් එක්ක කතා කරන්න. ඔයාට ගොඩක් මහන්සි ඇති, වැඩ ගොඩාක් කරලා ඇති, ඔෆිස් ගිහින් ගෙදර යන ගමන් වෙන්න පුළුවන්. නැත්තම් තව කට්ටියක් ෂිෆ්ට්ස් එකට ෂිෆ්ට්ස් වලට ඔෆිස් යනවා වෙන්න පුළුවන්. එක එක අය වැඩ කරන ටයිම් වෙනස්නේ නේද? හැබැයි මේ පැය දෙක මේ විදිහට පටන් ගන්නවා කියන්නෙම ඕපන් හාට්, ඕපන් මයින්ඩ්, ඕනම දෙයක් සැනසීමේ කතා කරන්න පුළුවන් පැය දෙක. ඒ වගේම තමයි අලුත් සතියක මේ වගේ සඳුදාවක් කියන්නේ කෙනෙක්ට ගොඩාක් දේවල් කරන්න හිතෙන, ඔළුවේ දුවන, මේ විදිහට මේ සතිය ගත කරන්න ඕනේ, මට මේ වැඩ ටික තියෙනවා, හැබැයි මේකට කොහෙන්ද මම විසඳුමක් හොයාගන්නේ, ඔය වගේ ප්ලෑන් කරන අමුතුම දවසක් තමයි සඳුදා. ඒ හැම දෙයකදීම අපිට දැනෙනවා නම් අපි ළඟ මං තනි නැහැ, මට මං විතරක් නෙවෙයි, මට ආදරය කරන කොටක් දෙනෙක් මං ළඟ ඉන්නවා වගේ. ආදරණ දේවල් දැනුනොත්, ආදරයක් දැනුනොත් ඒ කෙනාගේ ජීවිතය හරිම ලස්සන වෙනවා. මිනිස්සු හරි අකමැති දෙයක් තමයි තනිකමට. මිනිස්සු හරි අකමැති එයා තනි කියලා දැනෙනවට. ආදරේ පිරිච්ච, ආදරේ පිරිනු හිතියන්නේ ඒ කට්ටිය හොයන්නෙත් ආදරේ විතරමයි. මාත් එක්ක ඉන්නවා කියලා දැනුණා නම් ඒ ඇති.

0: అల్యూమినియం అల్యూమినియం మనే
1: మాత్మే దన్సలే ఫ్రైడ్ రైస్ వెనై హోటలే ఫ్రైడ్ రైస్ వెనై దికమ ఫ్రైడ్ రైస్ ఉనట క్వాలిటీ వెనస్
2: హొందమ ప్రమితియ సాధక కరణ ISO సహ SLS సాధకలత్ అల్యూమెక్స్ అల్యూమినియం ఓన తరం అల్యూమెక్స్ నామ్ ఇస్తరం
3: CDP స్థావర తన్పతు వెతిన్ 15% దక్వా అసమ సమ పోలి అనుపాత వెడి విసర సందహ 0.117388 అమతన్న నయ శ్రేణికత కరీమ BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited శ్రీ లంక మహా బ్యాంకు అవసర లత్ బలపత్ర లాభీ ముదల్ సమాగమ కి
4: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
5: Hi, I'm Shenya. Foreign campus is a very good thing. I'm going to go to Thailand. Visa documents are a very good thing. I'm going to go to Thailand.
6: Global University Partners.
5: യുഗദിവ്യയുടെ പിവിസന ഒബട്ട് മേ ദിനവല സീതവേദി വിതുളി ഉപകരണ ഗൃഹപാണ്ഡ സന്ദാ സുശേഷി തീമനാ രസ വിസ്തര 0.76 സീത ഹദവത് ദിനു ഹിതവത് കമ
7: ശക്തിമത് സമാഗമക ബുദ്ധിമത് ആയോജനയ മാസ 13ക സ്ഥാവര തൻപതുവ കൽപിതിമേദി 13ക് സഹ ജ്യേഷ്ഠ പൂർവസി സന്ദാ 13.5ക് അസമ സമപോലിയ കൽപി സ്ഥാവര തൻപതു ട്രേഡിംഗ് A-LKA ഔട്ട്ലുക്ക് സ്റ്റേബിൾ ലിയാപദിഞ്ചി മുള്ളി സമാഗമകി
8: ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? 1 25 2 22
5: CTFM Pocket Money අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ජයලින් සිතාරා නිල්විණි.
9: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0.714 151 දැන්ම WhatsApp කරන්න.
10: සියත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සියතහන්න.
11: අනුග්‍රහය
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
8: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
13: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම වෙන්න
14: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
15: රාජ්‍යරුව ගොබ්බයා
16: එයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
17: නිලබල කරේති ඔලමුල පුරේ
18: සතදාසිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට
19: සියත ටීවී තුලින්

රාත්‍රි 7යි විනාඩි 27යි. කාලය. ඔව්, ඔය කියන කාලය හරිම අමුතුයි යනේ. කාලය අරපි කියන්නේ හැමදේම වෙනස් කරනවා කියලා. ඇත්තටම කාලය හැමදේම වෙනස් කරනවද? සමහර වෙලාවට මිනිස්සු වෙනස් වෙනවා. සමහර බැඳීම් වෙනස් වෙනවා. සමහර හැඟීම් නිහඬ වෙනවා. ඒ වෙනස් වීම වලට හැම වෙලාවෙම වැරදිකාරයෙක් හොයන්න යන්න බෑ. ජීවිතේ කියන්නේ එකම තැන නවතින ගමනක් නෙවෙයි නේද? ඉතින් කාලය එක්ක අපිත් වෙනස් වෙන්න ඕනේ. අපේ හීන වෙනස් වෙනවා. අපි හිතන විදිහ වෙනස් වෙනවා. අපි කියන කරන දේවල් වෙනස් වෙනවා. ඉතින් සමහර සමුගැනීම් පිළිගන්නත්, සමහර මතක ලස්සනට හිතේ තියාගන්නත් අමාරුවෙන් හරි ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ජීවිතේ ලස්සන වෙන්නේ හැමතේම අපිට ඕනම විදිහට නෙවෙයි. හැබැයි නොලැබුණු දේවල් එක්කත් ජීවත් වෙන්න අපි ඉගෙන ගත්තොත් හැමදේම වෙනස් වෙයි. ලැබීම් නොලැබීම් මැත්තේ ඔයාට ඔයා විතරක්ම නෙමෙයි, ඔයාගේ ළඟින් කවුරු හරි ඉන්නවා නම්, හරියට මාත් එක්ක ඉන්නවා කියලා දැනෙන හැඟීම තියෙනවා නම් මිනිස්සුන්ගේ ජීවිත හරි ලස්සනට වෙනස් වෙනවා. ඒ අර කියන ආදරණීය කාලයත් එක්ක. මේ පැත්තට මැසේජ් එකක් එවන්න ඕනේ ඉතින් රෑ 9ට කලින්. නැත්තම් ඔය සෙල්ලම් මුකුත් කතා කරන දේවල් හැමදේම එක තැනක හිර වෙනවා. මොකද ඔයාගේ මැසේජ් එක විශ්මිත කියවන්න ඕනේ. ඒ මැසේජ් එකක් ඇති තව කෙනෙක්ට හිතන විදිය වෙනස් කරගන්න. 0711යි 982-984 අපේ වට්ස්ඇප් නම්බරකට හරි ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් අද පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් තියන්න. මාත් එක්ක ඉන්නවා කියලා දැනුණා නම් හොඳටම ඇති.

0: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. ඒතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
5: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා
11: පහසු වෙලා තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
19: හිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාම අපේ කිරිසන් නාමයයි
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
7: ඈරාලා හමි
6: ඇහුන් නැද්ද මං කියපුවා
7: නෑ නෑ අහන් හිටියේ
6: මොනවද අහන් හිටියේ
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
6: හෑ
7: ඕරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
5: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
5: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24-25 දවස්වල
9: මනස්ගාතද
5: සෝරි සර්
10: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
11: London prison break. Nuwara Bokamberdi.
12: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
11: London Prison Break Nuwara Bokamberdi
12: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරටු වෙන්
11: විමසීම් 0856336
12: organizers and media partners
11: global events Seetha FM Seetha TV
13: Seetha

රාත්‍රී 7යි විනාඩි 49යි. මේ ඉතින් ඔයාගේ වෙලාව. ඒ හින්දා මම යනවා ආදර රේඛාවන් සියත FM අපේ සියත ආදර රේඛා Facebook page එකට. කමෙන්ට් එකකින්ම පටන් ගන්න අපේ කතාව නේද? ඉසුරු මංචනායක කියනවා අයිතියක් නෑ තමයි. ඒත් දැනෙන්න හරි නුඹ ඉන්නම ඕනේ. හුස්ම වැටෙන ළඟපාතක ඒ සුවඳ විතරක් මට ඇති මගේ තනිකම මතා ගන්න. ඉසුරු කියන දෙයක් ලොකු ඇත්තක් තියෙනවා. කතා කළත් නැතත් කෙනෙක්ට දැනෙනවා නම් අනේ මොනා වුණත් එයා මල් ළඟින් ඉන්නවනේ කියලා. ඒ ඇති නේද? එතකොට චමිල තරංග ලියනවා, ඉන්නවා කියලා දැනුණට අපි හිතින් එහෙම හිතුවට ඇත්තටම අපි ළඟ යය නැත්නම් අපි අපේම හිත රවට්ට ගන්නවා නේද? ඒත් අපි ඇත්තට මූණ දෙන්න ඕනේ. සහතික ඇත්ත. මං කියන්නේ හිත රවට්ටගෙන කියලා. මම කියන්නෙත් නැහැ හිත රවට්ටගෙන ඉන්න ඕනේ කියලා. හැබැයි ඔයා දන්නවා ඔයාගේ හිත කැමති සැනසීම මොන වගේද කියලා. ඉතින් චුට්ටක් රිදුනත් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ හිත කාටවත්ම පාලනය කරන්න නොදී ඉන්න. එතකොට නුවන්ත පැතුම් කියනවා, හිතින් මවාගෙන හීන ඇහැරෙද්දිම විඳවීම, ඇස් අරන් හීන දකින්න හීන යාළු නෑනේ ලාභ. අද මම කිව්වේ ඉතින් මාත් එක්ක ඉන්නවා කියලා දැනුණා නම් ඇති කියලානේ. එහෙම කියද්දි දිනත්ම කියනවා නෑ එපා, මම හැමදාම කිව්වා කවදාවත් ඔයාගෙන් අවසර පතන්නේ නෑ කියලා. ඒ ඔයාට ආදරේ කරන්න. ඒ නිසා අවසර එපා. පුළුවන් තරම් කල් මං ආදරෙයි. මට පෙනුනාට කමක් නැහැ. කොහේ හරි සතුටින් ඉන්න. කිලෝමීටර්ම බර ගානක් ඔයා මට ඈත් වුණත් තාම දැනෙනවා ඔය හිතට අවුලක් නම්. ඒ නිසා සතුටින් ඉන්න. ගොඩක් දෙනෙක් ආදරය කරලා කරලා එක තැනකද තනි වෙද්දි ඔන්න ඔය ඩයලොග්ස් ටික කියනවා. හැබැයි දන්නවද? ඔයා කියන කෙනා ආදරේ හිතනවටත් වඩා ලබන්න ගොඩාක් ඩිසර්ව්. ඔයාට ගැළපෙන ආදරයක් හම්බෙනකන් ඔයා ඔයාව දියුණු කරගන්න. ඔයා ඔයාගේ හිත ශක්තිමත් කරගන්නත් ඕනේ. මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0711 982 2 98 4ට.

මෙහෙම මැසේජ් එකකුත් එනවා. ආසම දේවලුත් අත්හැරලා දාපු මිනිස්සුන්ට අහිමි වීම කියන්නේ වචනයක් විතරයි කියලා. ඔයා දන්නවද? දවසක නොහිතපු මොහොතක හොඳම දේ ලැබෙන්නේ අන්න එහෙම මිනිස්සුන්ටනේ.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
2: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000 NIBM The City University The place to be.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් ණය දෙන ස්ත

0: දැන් වෙලාව රාත්‍රිය 8 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

මානැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස්

රාත්‍රී 8යි විනාඩි 7යි අපි කතා කරන නිදහසේ කතා කරන අන්තිම පැය වගේම තමයි දෙවනි පැය නේද මේ හන්නකෝ මැසේජ් එක කැවිලා තියෙනවා මෙන්න මේ විදිහට මට හිතෙනවා දෙවනි පැය පටන් ගනිද්දිම එක චුට්ටක් මෙන්ෂන් කරලම අපේ පැය පටන් ගත්තොත් හොඳයි කියලා ඒකේ නා කියලා තියෙන මෙන්න මෙහෙම කොච්චර හොයලා බලලා ආදරය කළත් කොච්චර යා වෙනුවෙන්ම කාලය කැප කළත් අන්තිමට යත් එහෙම කළා ඇත්තට මෙයා පසුතැවෙන වැද්දක් කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ මම මෙහෙම කියන්නද ඔයා දන්නවනේ ඔයා කරපු දේවල් නේද ඉතින් එහෙම එකේ ඔයාට පසුතැවෙන්න කිසිම හේතුවක් නැහැ. පසුතැවෙන්න ඕනේ ඒ අයයි. මොකද හැමදේම පැහැදිලි කරලා තේරුම් කරලා ඒ දේවල් වලිනුත් මිනිස්සු දැත් තේරුම් ගත්තේ නැත්නම් ඔයා නිහඬ වෙන්න. අපි නිහඬ වුණාට පස්සෙත් තේරුම් අරන් ඒ අයට තමයි පසුතැවෙන්න සිද්ධ වෙන්නේ. මන් දන්නවා ඉතින් සමහර අය අදටත් මේ තැනුත් ලොකු දුකක් හිතේ තියාගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. එදා කියපු දේ ඇහුවනම් තේරුම් ගත්තනම් අද සතුටින් ආදරෙන් ඉන්න තිබ්බ වගේ හිතන කට්ටියත් ඉන්නවා ඇති. එයාගේ හිතට එක එක දේවල් වද දෙනවත් ඇති. හැබැයි මං හැමදාම හැම වෙලෙම කියනවා වගේ කාලයක් ගියාම මිනිස්සුන්ට අපේ වටිනාකම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ දවසට අපිව කොටක් ඒ අයට මතක් වෙනවා. අපිව සමහරක් විට ඒ අය ආයෙම හොයන්නත් පටන් ගන්නවා. හැමදාම ඔය වගේ දුක් වෙවි හිත හිත ඔයාගේ කාලේ පුච්ච ගන්නවට වඩා නරකද දෙයක් තේරුම් අරගෙන හිත රවට්ට ගන්න නැතුව ඔයාගේ හීන පස්සේ යන එක. අපිව හරියට අපි කියන්නේ පිස්සුවෙන් වගේ හොයන දවස්සේ. එදාට ඔයා ඔයාගේ පාඩුවේ ඔයාගේ ගමන සත්ත නැතුව ඔයාගේ ටාගට් එකට යන්න ඕනේ. හැබැයි කෙනෙක්ට ඔයාගේ අගයක් තේරෙනවා නම් එහෙම ලේසින් ඔයාව දාලා යන්නෙත් නැහැ. තාමත් ඔය බලන් ඉන්නව වෙන්නත් පුළුවන්. හැබැයි එකට ඔයා ඩිසර්ව් නම් ඒ ආදරේ ඔයාට ලැබෙන්නම ඕනේ ඔය බලන් ඉන්න විදිහට.

මං විශ්වාස කරනවා ඇත්තටම ආදරය කරන කෙනෙක් තමන් ආදරය කරන කෙනාගේ හිතට සතුට ඒ පීසක ආරක්ෂා කරන්න උත්සාහ කරන්න නැතුව හිත රිදෙන තැන අඳුන ගත්තරත් පස්සේ නැවත නැවතත් රිද්දන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ කෙනා ඔයාට ඇත්තටම ආදරය කරනවා නම්.

ඉතින් මාත් ඉන්නවා හරියටම රෑ 9 වෙනකන්. විශ්මිතෝයේ හිතේ තියෙන ඕනම දෙයක් 0711982984ට, එහෙමත් නැත්නම් ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් කමෙන්ට් එකක් දාන්න.

0: අරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0115 732 1000. NIB The City University, The Place to Be.
2: City Road සමාජිකයන් සඳහා Cargill's Foot City within Megawattam. Pondre Fat Spread. ඉතිරි රුපියල් 200යි. Maliban Smart Cream Cracker. ඉතිරිය රුපියල් 115යි. Magic නුගා සහිත බටර් ස්කොච් ඉතිරිය රුපියල් 300යි. Harpic 10X ඉතිරිය රුපියල් 145යි. Cargill's for three.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකින්.
4: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මං හිතුවේ මේ කොහලක ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
11: මොකද මේ වගේ කියන්නේ?
9: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
11: සාස් ලංකාවට වෙලා කොමතන මව හොයාගත්තේ.
12: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

රාත්‍රි 8යි විනාඩි 26යි. දන්නවද? ඔයාලා වගේම තමයි සියත ආදරේක හංගිදලන මැසේජස් ඒ ලිස්නර්ස්ලට අමතරව ඔයාලා කියන දේවල් වලට ඒ වචන වලට මටත් ගොඩක් සතුටුයි. ඒ මෙන්න මේ වගේ මැසේජස් දකිද්දි මට ආගේ නම කියලම් පටන් ගත්තට කමක් නෑ නේද? මම මැසේජස් මෙහෙම කියවන් කියවන් යනවා. හැම එකටම රිප්ලයි කරන් කරන් යනවා. රියැක්ට් හරි කරනවා. එතකොට ඉස්සලාම එවපු මැසේජ් එක තමයි උඩටම යන්නේ WhatsApp එකේ. ඒක ඉතින් අපි හැමෝම දන්න දෙයක් නේ. ඉතින් මට හිතෙනවා ඒ මැසේජ් එකෙන්ම අපේ කතාව පටන් ගන්න. ඉෂු විරේෂ කියනවා එයාගේ නම ඉෂු ඉරේෂ ප්‍රේමරත්න. ඔයා හරිම ලස්සනට වැඩසටහන කරනවා. හරිම නියුණු හඬක් තියෙන්නේ ඔයාට කියලා. බොහෝමත්ම ස්තුතියි ඉෂු. මං අර ඉෂු කියන්නම් හරිද? මටත් මගේ සමහරක් යාළුවෝ විශ්මිම කියන්නේ නැහැ ඉතින්. විශ් කියනවා. විෂු කියනවා. ඉතින් ඔයාගේ ඉෂු නම දකිද්දි මට මගේ යාළුවෝ කියන විෂු මතක් වුණා. බොහොමත්ම ස්තුති. ඉතින් අපේ ඉෂු කියනවා මෙන්න මේ විදිහට. ඉස්සරම කවි ලිව්වේ නුඹේ පෙමහන්ද රැක කන්න වෙන යමක් ලොවේ නැති හින්දා. පපුව මත හැම තැනම මට ලියා දුන්නා ඉහිලුවේ පොඩි පහේ සතුටක්ද මන්දා. කැදැල්ලට කොහෙන්දෝ කිරිල්ලියක කැන්දා මම කුමරු නුඹ මන මේ කුමරියට ඇන්දා. ප්‍රාණ සම ප්‍රේමයත් අකුණකට බන්දා මට හොරෙන් නුඹ මටම හෙන කෙටිය බින්දා. හරිම බැරෑරුම් වචන ටිකක්. හැබැයි ලස්සනයි. ගොඩක් ලස්සනයි ෂු. එතකොට මේ ගියේ ඉරිදා මාත් එක්ක කතා කර කර හිටිය ජගත් මගෙන් අහලා තියෙනවා විශ්මිය ඔයාට දැන් සනීපද කියලා. අනේ ඔව්වනේ. ගොඩාක් ස්තුතියි. ආයෙත් ඒ ගැන අහලා බැලුවට ඇත්තටම ගියේ ඉරිදට වඩා, ඒ කියන්නේ ඊයට වඩා දැන් ගොඩක් හොඳයි. චුට්ටක් හුස්ම වැඩියෙන් අල්ලලා තමයි ඔයත් එක්ක මෙහෙම කතා කරන්නේ ඉතින්. අද ජගත් ලීනා මෙන්න මේ විදිහට. සඳුදා පායලා නැහැ, තරුද පායලා නැහැ, ඒත් එළියයි අහස. විශ්මි ඔබ සොඳුරු රෑ දිදුලනා සඳකුමට. මිහිරි හඳ මුසු කරයි වාතලෙන් විශ්වයට. නුදුටුවත් නොපෙනුනත් ඔබේ රුව මැවෙනවා අද රේකා තුළින් රසික සිත් මානයට. රසික හද අසපුවේ ඔබ සදා ඉන්නවා. ආදරෙයි අපි ඔබට. බොහෝමත්ම ස්තුතියි ජගත්. හරිම සතුටුයි කෙනෙක් ගැන මේ විදිහට ලස්සනට වචන කරලා එවද්දී. ඒ වගේම තමයි ආදරේදීත් හැම පුංචි දෙයක්ම අගය කරන්න. කෙනෙක්ට යා තනී කියලා දැනෙන්න කොහෙත්ම ඉඩ තියන්න එපා. මොකද ඔයා කැමති නෑනේ අනේ මං තනිකම වැටි, මං හරි දුකෙන් ඉන්නේ. ඒ විදිහම තමයි ඔයා ආදරය කරන කෙනත් ඒ තනිකමට පොට්ටක්වත් කැමති නෑ. ඉතින් පුළුවන් හැම වෙලේම ආදරෙන් වගේම අගය කිරීමෙන් කෙනෙක්ට ආදරය කරන්න.

ඉතින් 174 රේඛාහන්ගින ඔයත් මේ පැත්තට මැසේජ් එකක් කියවලා තියන්න 0711982894 අපේ WhatsApp නම්බර් එකට වගේම ආදර රේඛාන් CFM අපේ Facebook page එකට අනිත් මැසේජස් උත් මම ඉක්මනටම කියවනවා හරි.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77

මෙහෙම මැසජ් එකක් ඇවිල්ලා තියෙනවා. මං කියවන්නම් නේද මෙන්න මේ විදිහට. ආදර සියත පණටත් වඩා ආදරය කළ එයාව මට වඩා හොඳ කෙනෙක් ලැබෙන්න පාරමිතා කළ මන් නිහඬ වුණා. ඒත් එයාට හමු වෙලා තියෙන්නේ ආදරේ නෙවෙයි, අතට මාස වුණු වංචාවකට. සදාට මත ඇරලා අද දුක් විඳින්නේ මං නිසා. මං අද විඳවන්නේ ඒ නිසා. මෙහෙම ලියන්නේ හැමදාමත් සිත ආදරයක් ආහන අපේ මාලි.

රාත්‍රි 8:00 විනාඩි 46යි. අපේ පැය දෙක මේ විදිහට ඉවර වෙන්නයි හදන්නේ. හැබැයි ඉතින් විශ්ම යන්න කලින් ඔයාගේ messages, ඔයාගේ comments ඒ හැමදේම කියවලා තමයි ගෙදර යන්නේ. මං යනවා comments වලට. අද රේකවුන්සියත FM අපේ Facebook page එකට ආව comments read කරන්න. කඳුළු උල්පත ලියනවා මෙන්න මේ විදිහට. කවුරුවත් ළඟින් නැති හිස් හිතේ කොතනක නුඹ තියන් හිඳීම් නොකියාම සැඟව. ස්තුතියි හැමදාමත් සීත ආදරේකාහන් ඉඳලා මේ වගේ කමෙන්ට් එවනවට. අද ඉතින් මං ඔයත් එක්ක බෙදාගත්තේ මෙන්න මේ විදිහටනේ. මාත් එක්ක ඉන්නවා කියලා දැනුණනම් ඒ ඇති. ඔයාටත් එහෙමද? ඔයා ආදරය කරන කෙනා නැත්තම් ඔයා ආදරේ බලාපොරොත්තු වෙන කෙනා ඔයා ළඟින් හිටියානම් ඇති කියලාද ඔයාටත් තේරෙන්නේ? මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මේ විදිහට. ඒ මැසේජ් එක කියවන්නේ හෝමාගමින් දයානි. කාලෙකට පස්සේ තමයි ඔන්න ආදරේකා අද අහන්නේ. මගෙන් අහලා තියෙනවා කෝපේ නිශාන් කියලා. ඒකනේ නිශාන් දැන් මාෂි එක්ක පොකට් මනි ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයා ළඟට එනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකත් අහන්න දරුවන්ටත් කියන්න ඕනේ. පොකට් මනි අහලා ඒ අහන ප්‍රශ්නවලට හරියට උත්තර දීලා පොකට් මනි දිනාගන්න කියලා. දරුවන්ට විතරක් නෙමේ අම්මලාටත්. තේරුණාද? ඉතින් අපේ දයානි කියනවා ඔයා විශ්මිනේ නමත් ලස්සනයි වොයිස් එකත් ඒ වගේලු. බොහොමත්ම ස්තුතියි දයානි. හැමදාම අහන්න ආසයිලු. ඒත් ඉඳ හිට තමා විශ්. තැන්කියු අනේ ඔයත් මට විශ්ලු. කමක් නෑ ඉඳ හිට හරි ඔයාට අහන්න පුළුවන් හැම වෙලේම අහලා මට මැසේජ් එකක් දාන්න. හරිද දයානි? බොහොමත්ම ස්තුති වාගේ මේ මැසේජස් වලට. මං ඉතින් හෙටත් රෑ 7 වෙද්දීනවනේ. 7 ඉඳන් 9 වෙනකන් ඒ වෙලාව තියෙන්නේ අපිට විතරමයි. එතකොට අපේ මොරටුව රුක්ෂාන් එයා ගොඩක් ආදරය කරන යාගේ ස්වීට් හාට් සඳමාලි. මේ කට්ටියවත් මේ ලෑස්ති කරන් ඉන්න සින්දුවට මං එකතු කරගන්නවා. ඉතින් අපේ රුක්ෂානුත් කියන ප්‍රෝග්‍රෑම් එකට ගොඩක් කැමති. මං ගොඩක් ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවලු. බොහොමත්ම ස්තුතියි රුක්ෂාන්. එහෙනම් ඉතින් අදට මේ විශ්මිට ඔයා ළඟින් යන්න වෙලාව තමයි මේ හැදිලා තියෙන්නේ. හෙටත් රෑ 7 වෙද්දී ආදරේ ගොඩක් අරගෙන එනවා ඔයා ළඟට. එතකන් සැනසීමෙන් සතුටින් ඉන්න ඕනේ හරිද?

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
2: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
1: ඒකනේ මක්කලෝ.
2: වඩක් මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමත
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමත්කම්.
5: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: මාව දැකලා හැංගුණානේ.
7: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
5: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
8: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
5: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත ටීවී තුලින්.

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: brand new උනත් register උනත් 3 wheel එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: luna da sugu kotigena e disney
1: danen anna sadiya dawasala hawasa dekata
2: theater hot and spicy with sudu kochi
1: godak kadare
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, number 221, Dharmapala Mawatha Kolamba 7.
4: ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? 1 25, 2 22.
1: 22. CFS Pocket Money අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ජයලින් සිතාරා නිල්විණි.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
6: සියත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
7: අනුග්‍රහය
8: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැත.
10: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
11: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
12: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
10: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න උනා.
2: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
3: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජ බෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: එක වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න 98.2 98.4 දිව

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: ගියේ හරිම තැනට ගිහින්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
4: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
5: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
4: ඒකනේ මක්කලෝ.
5: ඔයාට මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස

0: රාත්‍රී 10යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance. අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147100.

0: ගීතායයි.
1: රෑ දහයයි ගී දහයයි සියත වැඩසටහනට මම ඉතාමත්ම සාදරයෙන් ඔගොල්ලොන්ට ආරාධනා කරන වැඩසටහන අහන්න කියලා. මම කොළඹ විශ්වවිද්‍යාල ගුරුවරයෙක්, ධම්මදිසානායක. මම අද තෝරන 10 වෙනි ගීතය සංසාර සිහිනේ කියන ගීතය. මේක චාමික සිරිමාන්න කියන ගායන ශිල්පියා විසින් ගායනා කරන ලද ගීතයක්. අලුත් පරම්පරාවේ ගීතයක් විදිහට තමයි මේක මම සලකන්නේ. හැබැයි මේ ගීතය අලුත් පරම්පරාවේ ගීතයක් වුණාට බොහෝ පරම්පරා සිසාරා යන ගීතයක්. එකක් තමයි එහි අර්ථය, අනිත් එක තමයි එහි තනුව. ඒ වගේම ගත්තොත් සංගීතය, මේ සේරම ගත්තට පස්සේ මේ එක මේ ඕනිම පරම්පරාවක කෙනෙකුට රස විඳින්න පුළුවන් ගීතයක් විදිහට තමයි මං සලකන්නේ. විශේෂයෙන්ම පෙම්මතෙක්, තමන්ගේ පෙම්මතිය අරබයා කරන ප්‍රකාශයක්, නැත්නම් ඉතාමත්ම ආදරණීය ආමන්ත්‍රණයක් විදිහට තමයි මම මේ ගීතය දකින්නේ. ඒකේ තියෙන මට තියෙන විශේෂත්වය තමයි, සාමාන්‍යයෙන් මම ගීත අහනකොට ගොඩාක් දුරට ගීතවල අර්ථය ගැන හිතනවා, තේරුම ගැන හිතනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ හඬ, සංගීතය, මේවා ගැනත් හිතනවා. ඒ එක්කම මේ පරම්පරා ભેදයකින් තොරව යම්කිසි ගීතයක් මගෙත් එක්ක මේ ඇසුරකට එනවාද, එහෙම නැත්නම් ගත්තොත් මගෙත් එක්ක යම්කිසි විදිහේ මනෝභාවයක් හුවමාරු කරගන්නවාද කියන කාරණේ. ඉතින් මම හිතනවා මේ රාත්‍රියේ මෙවැනි ගීතයක් ඕනිම කෙනෙකුට හිතන්න, රස විඳින්න සුදුසු ගීතයක් කියලා. විශේෂම ගත්තොත් එහෙම ප්‍රේමය ගැන, ආදරය ගැන, ඒ වගේම ගත්තොත් එම රාගය, විරාගය ගැන තමයි මං හිතන්නේ වැඩිපුරම ලෝකේ කවු ගී රචනා වෙලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මග හරින්න බැරි කලාපයක් මේක. මම මුලින්ම කැමති මම අද තෝරන ගීත ලැයිස්තුවේ 10 වෙනි ගීතය ඔබට අහන්න සලස්සන්නේ.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදිසානායක.
2: අපි දවසක කාලය ගැන හිතුවොත් එහෙම දවසක විශේෂයෙන්ම රාත්‍රී කාලය, ඒ වගේම පාන්දර, මේ කාල කියන්නේ අපේ සිතුවිලි මනෝභාව ඉතාමත්ම සංයමයකින් නැත්තම් බොහොම නිවී සැනහීමකින් තියෙන වෙලාවක්. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි ගොඩාක් වැඩ කටයුතු කරලා රැ නින්දට යනකොට අපි ඔළුවේ තියෙන කලබලකාරී නැත්තම් ഘോഷාකාරී මනෝභාවයෙන් ගැලවෙන්නට ගීතය අපිට ලබා දෙන ලොකු උදව්වක්. ඒ අතරින් අපි ගොඩාක් කැමති ඉතාමත්ම සංයමයකින් යුක්තව ඉතාමත්ම හිමින්සරේ ගලාගෙන යන සිතුවිලි ලෝකෙක ඉඳමින් නින්දට යන. ඉතින් මට දැනන දෙයක් තමයි ගොඩාක් දුරට ගීත අහනකොට, විශේෂම රාත්‍රී කාලේ ගීත අහනකොට දැනන දෙයක් තමයි ඒ ගීත ගීතයකට එහා ගිය මොකද්ද මහා දැවැන්ත මනෝභාවයක් අපිත් එක්ක බෙදා හදා ගන්නවා කියන එක. ඒකෙදි මට මෑත කාලේ ගොඩාක්ම දැනුණු ගීතයක් තියෙනවා. ඒ ගීතයේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ඒ හඬ අපිත් එක්ක පවත්වන්නේ ඉතාමත්ම මේ දීර්ඝකාලීන නෑදෑකමක් නැත්තම් ඒක හරි පුදුම බැඳීමක්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඒ ගායකයා ගායනා කරනවා මම දැකලා තියෙනවා. ඒ ගීතේ ගායනා කරනකොට ගීතයත් එක්ක ඔහු බැඳෙන නැත්තම් ඒකත් එක්ක සම්බන්ධ වෙන මනෝභාවී ස්වરૂපය. අනිත් එක තමයි කිසි කලබලයක් නැතුව ගීතයට ගීතේ වෙන්න ඉඩ දීලා ගායනා කිරීම. ඒ සියල්ල මැද මේක තුළ තියෙන එක්තරා විදිහකට අති දැවැන්ත මේ විරහවක්. සාමාන්‍යයෙන් අපි ප්‍රේමය කියලා එකක් තියෙනවා කියලා විශ්වාස කරනවා. නමුත් මම හිතනවා එහෙම එකක් නැහැ කියලා. මං එහෙම එකක් නැහැ කියලා කියන්නේ ඇයි? එකක් නැහැ කියලා කියන්නේ එකිනෙකා ප්‍රේමය අර්ථකථනය කරගන්නේ එක එක විදිහට. සමහර අය හිතනවා ප්‍රේමය අත්හැරීම තමයි ප්‍රේමය කියලා. ඒ කියන්නේ ලබා ගන්නව නෙවෙයි දෙන්න කියලා කියනවා. හැබැයි සමහර අය හිතනවා නෑ, හිමි කර ගැනීම තමයි ප්‍රේමය කියලා. හරි, පුංචි සොයිස මහත්තයා කියනවා තියෙන මා ඔබේ නම් ඔබ මගේ නම් කාටවත් ඇයි වේදනා කියලා නේද? සමහර අය අතහැරීම ප්‍රේමය කියලා කියනවා, සමහර අය හිමි කර ගැනීම ප්‍රේමය කියලා කියනවා. ඉතින් මෙහෙම බලනකොට පේන්නේ මොකද්ද? ප්‍රේමය කියලා අපිට එකක් නැහැ. හැබැයි ප්‍රේමය කියලා දෙයක් අපි විශ්වාස කරනවා. එතකොට මම හිතන්නේ ප්‍රේමය කියන්නේ ගමනක් කියලා. එක්තරා විදිහකට වන්දනා ගමනක් කියලා කියන්නත් පුළුවන්. අපි හැමෝම ප්‍රේමය හොයාගෙන යනවා. එහෙම නැත්නම් අපි ආදරේ හොයාගෙන යනවා. කවුරුත් නවතින්නේ නැහැ තැනක ඔන්න දැම්මට හම්බුණා කියලා. මොකද ඒ හොයාගෙන යන ගමන හරිම ලස්සනයි. හැබැයි අපි ලස්සන කරගන්න ඕනේ. ප්‍රේමය හොයාගෙන යන ගමන ලස්සන වෙනකොට අපි ගීත රචනා කරනවා. එහෙම නැත්නම් අපි කවි ලියනවා. අපි චිත්‍රපටි හදනවා. අපි නාට්‍ය කරනවා. ගොඩක් දේවල් කරනවා. චිත්‍ර අඳිනවා. මම නම් දකින්නේ මේක ප්‍රේමය කරා යන ගමනක්, නැවතීමේ තිතක් නැති. සමහර විට මේක විවාහක යුවලක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ගත්තොත් සාමාන්‍ය ප්‍රේමයෙන් ඉන්න යුවලක් වෙන්නට පුළුවන්. එයාලා හැමතිස්සෙම හොයන දෙයක් නේ මේක. කවුද කියන්නේ ඔන්න දැම්මට හම්බුණා අදින් පස්සේ මම ප්‍රේමය හොයන්නේ නැහැ කියලා. හැම සියල්ල මැද තියෙනවා සමහර විට එක්තරා ආකාරයේ දුක් වේදනා සිත්තැවුල් ගොඩක් දේවල් තියෙනවා. දැන් මේ ගීතය සුනීර සුමංග ගායනා කරන ගීතය නෙලා ගනුමට නොහැකි වූද කියන ගීතය ගත්තට පස්සේ මේ ගීතය තුළ මට එකක් තමයි දැනෙන්නේ. තාමත්ම ලොකු එක පැත්තකින් අන්ධකාරයක් දැනෙනවා. ඒ අන්ධකාරය මැද සීතලක් දැනෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මහා නිස්සද්දතාවයක් දැනෙන හඬ මැද නිහඬ බවක් මට දැනෙනවා. පාළුවක්, තනිකමක්, ඒ සේරුම මැද එක්තරා ආකාරයේ කැපකිරීමක්, බලා ඉඳීමක්, අපේක්ෂාවක් නැතුව බලා ඉඳීමක්. ඉතින් මේ ගොඩක් දේවල් මේ ගීතය තුළ තියෙනවා. ඒකත් මම අලුත් පරම්පරාවේ ගායකයෙක් විදිහට, නමුත් මා දන්නවා මේ ගීතය රචනා කරපු නාරද ගත්තොත් එහෙම මේ පරම්පරාවටයි තියෙන කෙනෙක්. නමුත් මේ පරම්පරා සිසාරා යන ගීතයක් විදිහට තමයි මම මේ ගීතයත් සලකන්නේ. බලමුද අපි නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමක් නොවේ ප්‍රේමය.
1: අංක

0: විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදිසා නායක.
1: මගෙතන ඔබ ඉස්සර වෙලා අපි ඉදිරිපත් කරපු ගීතය මම රසවිඳිනවා කියලා නම් කියන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ හොඳට කියව ගන්න ඇති. ඔයාලට ගොඩක් දැනෙන්න ඇති. තවමත් මේ ගීතය තුළ ඔයගොල්ලෝ ජීවත් වෙනවා ඇති. හැබැයි මම කැමති ඊළඟ ගීතය මේ වැඩසටහනේ 8 වෙනි ගීතය මම ඔයාලට ඉදිරිපත් කරන්නට. මම හිතන්නේ වික්ටර් රත්නායක කියලා කියන්නේ මේ අපිට මගහරින්න බැරි කෙනෙක්. ඒ වගේම ගත්තොත් එහෙම ඔහුගේ කටහඬ ඔහු තමයි අපිට ආවේ ගීත රචකයා. මට මතක විදිහට මේ ගීතේ ප්‍රේම ගීත දැල්ලුවේ වීතුයි. නමුත් වික්ටර් රත්නායකයන් මේ ගීතේ හරහා අපිව අරන් යනවා මොකද්ද මහා ලෝකයකට. විශේෂයෙන්ම ඒකේ තියෙන රූප ගත්තොත් එහෙම. දැන් මෙහෙම හිතමුකෝ. දැන් මේ වගේ ගීත තමන්ගේ අත්දැකීම් බවට පත් කරගන්නත් ගොඩක් අයට පුළුවන්. සමහරවිට අනුන්ගේ අත්දැකීමක් තුළට ඒ ගීතේ දාලා එහෙම රස විඳින්නත් පුළුවන් නේ. හැබැයි මේ ගීතේ තියෙන සුවිශේෂී භාවය තමයි පෙන්වීම සහ මුණගැහිම කියන එක ඉතාමත්ම මේ සංකේතාත්මකව ස්වභාව ධර්මයේ විවිධ රූපක අරගෙන නැත්නම් ස්වභාව ධර්මයේ විවිධ අවස්ථා අරගෙන ඉදිරිපත් කරන්නට ගීත රචකයා දක්වලා තියෙන දක්ෂතාවය සහ ඊට අවශ්‍ය මනෝභාවය නිසියාකාරයෙන් ලබා දීමට සංගීතයේ සහ ගායනය දක්ෂ වීම. මේ ගීතය ඔබ අහලා ඇති කලින් අනේක වාරයක්. අදත් අහන්නම ඕනේ. හැබැයි ටිකක් හිතමින් දකිමින් දිනක හිරු බැස යන වෙලාවක සයිරු වෙරළක හුද කලාවක මේ ගීතය මං හිතන්නේ ජීවස් ගන්නාවක් පවතින ගීතයක් කියලා මට හිතෙන්නේ. මුණ ගැහිම වගේම වෙන්වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම සමහර විට වෙන්වීම තුළ තියෙනවා මුණ ගැහිමේ බලාපොරොත්තුව. මේ සේරම සහිතව ලියවුණු ගීතයක් විදිහට තමයි මම මේ ගීතය දකින්නේ.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක.
2: ඊළඟට මන් තෝරන ගීතය අත්දැකීමක් කිව්වොත් හොඳයි. හැබැයි අත්දැකීමක් කියලා කියන්නේ මේ ගීතය තුළ කියවෙන මේ භූමි ලක්ෂණ, එහෙම නැත්නම් ගත්තොත් එහෙම මේක තුළ කියවෙන පරිසරය මගේ ජීවිතේට ගොඩක් සමීප එකක්. ගොඩක් සමීපයි. මගේ පාසල ගත්තොත් එහෙම තියෙන්නේ බදුල දිස්ත්‍රික්කයේ වේලුවාසනේ කන්ද කැපූ උල්පත කියන මහාවිද්‍යාලේ. මම උසස් පෙළ කරේ ඒ ඉස්කෝලෙන්. මං හිතන්නේ මට අමතක කරන්න බැරි මේ පූජනීය තැනක් විදිහට තමයි මම කන්ද කැපූ උල්පත ඉස්කෝලේ දකින්නේ. මගේ ජීවිතේ පදනම දාපු තැන. දැන් මගේ ඉස්කෝලේ තියෙන කන්දක් උඩ, කඳු ගැටයක් උඩ තැනි තලාවක ඒ ඉස්කෝලට ගියාම එක එක පැති පේනවා. එක පැත්තකින් පේනවා නාරංගල කන්ද, එහෙම නැත්නම් මඩොල් සීම පැත්ත, ඒ පැත්ත පේනවා පස්සර පැත්තේ කඳු පේනවා. ඒ වගේම ලොකු ජලාශයක් තියෙනවා අපිට ලොග්ගල්ලාවේ ජලාශය, ජලාශය පේනවා. හරිම ලස්සන පරිසරයක් මගේ ඉස්කෝලේ තියෙන්නේ. ඉතින් අපි යන්නේ උදේට පයින් ඉස්කෝලෙට. පයින් ඉස්කෝලෙට යන්නේ කිලෝමීටරයක විතර දුරක්. ඉතින් ගස් වලට, ගල් වලට ගල් ගගහ, දිය පාරවල ඉන්න මාළුව ගණන් කර කර, ගෙම්බු ගණන් කර කර තමයි ඉතින් ඉස්කෝලෙට ගියේ කාලේ. එතන මට මේ ගීතය දැනෙන්නේ ගොඩක් දුරට මේ මගේ ඉස්කෝලේ ඉඳන් කවුරුන් රචනා කරපු ගීතයක් විදිහට. ඒ නිසා මේ මට වෙනයි කියලා තියෙන මේ ගීතය හනයි. මේක නම් මේ අමතක කරන්න බැරි ගීතයක් කියලා. හැබැයි මට අමතක කරන්න බැරි ගීතයේ තියෙන අර්ථයට වඩා ගීතෙන් මාව දක්කගෙන යන මගේ අතීතයට, කියන්නේ මාව අරන් යන මගේ අතීතයට. කඳු පාර ඈතයිනේ සඳරය කෑසිනාසේ වේදනා සිතාරේ. කොහමරි දැන් මේ ගීතය එක්තරා විදිහකට මගේ ළමා කාලය, ඒ වගේම මම තාමත්ම බැඳලා තියෙන මගේ ඉස්කෝලේ ඒ භූවිෂමතාවය, නැත්නම් ඒ පිහිටලා තියෙන තැනේ සේරමත් එක්ක මට දැනෙන්නේ එක්තරා විදිහක නිකන් අර පරිසරමය වර්ණාවක් වගේ. නිකන් මම දන්නේ නැහැ අනිත් ඇඩ මේක අදාළද කියලා. නමුත් මේකේ තියෙන දෙවන්ත විරහවක්, දෙවන්ත විරහවක් තියෙන වෙන්වීමක් තියෙන්නේ. හැබැයි වෙන්වීම කියන්නට මිල්ටන් මල්වාරච්චි පාවිච්චි කරන හඬ වෙන්වීමට වඩා දෙවන්ත වෙන්වීමක් පෙන්වන කරන හඬක්. අපි මේක හමු.

0: ශක්තිදායයි.
1: අද සොඳුරුමුණ ගැසීම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදිසානායක.
2: මට දැනෙන විදිහට ආදරය කියලා කියන්නේ අනාගත අපේක්ෂා. ආදරය කියන එක අනාගත අපේක්ෂා මැද වර්තමානයේ සතුටින් ඉන්න එක හරි නැත්නම් ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමේ අරමුණින් මේ ජීවත් වෙන මොහොතේ ඉතාම රොමැන්ටික් විදිහට නැත්නම් ඉතාමත්ම සුන්දර විදිහට ජීවත් වීම කියලා තමයි මම හිතන්නේ ආදරය කියලා. ඒක වෙන කෙනෙකුට වෙන විදිහකට දැනෙන්න පුළුවන්. මොකද හේතුව ගොඩක් අය අනාගතය ගැන හිතලා දැන් දුක් විඳිනවා. ඒ කියන්නේ අනාගතය අපි මෙහෙම වුණාට පස්සේ තමයි අපිට සතුටින් ඉන්න පුළුවන්. ඒ නිසා ඒ සතුට එනකන් අපි දැන් දුකින් ඉන්නවා. හැබැයි මම හිතන්නේ අනාගතය පිළිබඳ අපේක්ෂා සහිතව අපිට දැන් සතුටින් ඉන්න පුළුවන් නම් නැත්නම් අපිට දෙන්නේකොට සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ ආදරයක තියෙන ඉතාමත්ම සුන්දර සරල මනෝභාවය කියලා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපේ ගීත සාහිත්‍යය ගත්තත් නැත්නම් අපේ නවකතා ගත්තොත් මේ මොනවා ගත්තත් බොහෝ ඒවායේ තියෙන්නේ අර මම කලින් කිව්ව විදිහේ එක්තරා විදිහකට අනාගත සතුටක් වෙනුවෙන් වර්තමානයේ කැප කරන නැත්නම් වර්තමානයේ දුක් විඳින එකක්. ඒ මම හිතනවා ආදරය කියලා කියන්නේ දැන් දුක් විඳින්මින් අනාගතයේ සතුටක් ලබා ගැනීම සඳහා ඉන්න එක නෙවෙයි. අනාගතයේ සතුට මතක් කරමින් දැනුත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් සම්බන්ධතාවයක් ඉස්සරහට අරන් යන එක. රූපයින්දුමති සහ ලක්ෂ්මන් රුද්‍රිකෝ කියන්නේ අපේ ගීත කලාවේ අමරණීය නම් දෙකක්. ඔවුන් ගායනා කරපු ගීත අතරින් ගොඩක් ගීත තියෙනවා. හැබැයි මේ ගීතය මාව අමන්දානන්දයට පත් කරපු ගීතය. මම මේක අහන්න ඉතාම කුඩා කාලේ අදටත් ඒ වගේම කැමතියි. මේකේ තියෙන අනාගත අපේක්ෂා ගොඩක්. ඒ අනාගත අපේක්ෂා ගොඩක් මැද එදෙන සතුටින් ඉන්නවා. දැන් මහන්නේ ගොඩක් දුරට මම දැකලා තියෙනවා විශ්වවිද්‍යාලයේ සමහර ළමයි මම දැකලා තියෙනවා පෙම්මතුන් පෙම්මතියන් ඉන්නවා ගමන් යනවා පේනවා සේරම. හැබැයි ගොඩක් අය මගේ මූණ වල තියෙන හරිම නිකන් මේ ආතතිමේ තත්වයක්. ඒ කියන්නේ සතුටින් ඉන්න බවක් පේන්න නැහැ. තනිකඩ යෝ ඉබෙල්ලා ඉඳලා අපි ප්‍රේම කරන්න පටන් ගත්ත කාලේ අපි තාමත් ප්‍රේම කරමින් ඉන්නයි. ඒකේ කිසි වෙනසක් නැහැ විවාහ වුණා කියලා. එතකොට මේ හැබැයි සතුට තමයි අපි හැමතිස්සෙම බලාපොරොත්තුනේ ඒ මොහොතෙත් හොඳින් ඉන්න එක. බලමු මේ ගීතයට අසන වචන ටිකක් තියෙනවා. විදුලි දුම්රියේ චංචල නාදය සවනත වැටෙන සඳේ කඳුළු පිරිදෙනෙත් අතරින් මිහිරක් මතුවිය සැලෙන හදේ හිනා වෙමින් අඬනවා අඬමින් හිනා වෙනවා. ඒක තමයි ආදරේ ලස්සන. අර එක ගීතයක් තියෙනවා ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා කියලා. ආදරේ ලස්සන තියෙන්නේ හිනාවෙමින් අඬන එක අඬමින් හිනාවෙන එක. ආදරේ තුළ ඉන්නවා කියන කේක තමයි. මේ ළඟ දවසක මම්මගේ මිතුරියකට කතා කරනකොට මං ඇහුවා කොහොමද මේ අම්මා සනීප අම්ම කියන්නේ අපි ආන්ටි කියලා කියන අපේ මේ ආන්ටි සනීපෙන් ඉන්නවද කියලා. එයා කියපු දේ තමයි ඔව් අයියේ මේ ඉන්නවා. හැබැයි මේ ලෙඩ ගොඩක් තියෙනවා යාට. නමුත් ඉන්නවා. මම කිව්වා වර්ජිනියා මේ ඉන්නවා කියන්නේ එකට තමයි කියලා. ලෙඩ ගොඩක් මැද ඉන්න එක. මෙච්චර ප්‍රශ්නෙද්දී අපි මේ රටේ ඉන්නවා. ඒක තමයි නියම ඉඳීම කියන්නේ. ඉඳීම කියන එක ඇතුලේ දුක්ඛ සැප සතුට වේදනා සියල්ලම තියෙනවා. දැන් මේකේ තහනම මොකද්ද? කඳුළු පිරිදෙනෙත් අතරින් මිහිරක් මතුවිය සැලෙන හදේ. ඒක නම් තමන්ගේ පෙම්මත එනවා කියලා තේරෙනවා. ඒතර ලස්සන දෙයක් කියනවා. සීත කඳු කෙරේ මීදුම අධිකයි පමා උනේ මිසඳුරේ රූපවාහිනී අංජන රේඛා නලගෙන ඔබ දළඳේ. දැන් මේ රූපවාහිනී අංජන රේඛා ගැන ওই සින්දුවේ ලියනකොට රූපවාහිනී ලංකාවේ නැහැ. මේකේ එක ලස්සන කැලලක් තියෙනවා. අන්තිමට ඔය කියනවා මිනිසා පළමුව සඳතරණය කළ විචිතුරු කතන්දරේ පුරසඳ මණ්ඩලේ සිනමා මැදුරක නරඹු මුනි සංසලේ. දැන් හිතන්න මිනිස්සයා ඉස්සෙල්ලම සඳතරණය කරපු විචිතුරු කතන්දරේ යම් කිසි දවසක අපි දෙන්න පුරසඳ මණ්ඩලේ සිනමා මැදුරක නරඹු මුනි සංසලේ. බලන්නකො මේ ප්‍රේමයේ අනාගතවාදී බව. මට හිතෙන්නේ කර ලස්සන ගීතයක් ඔයගොල්ලෝ අහන්න. හැබැයි වචනෙන් වචනේ අහන්න කියව ගන්න.
1: අංක 6

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක.
2: මම තෝරන පස්වෙනි ගීතය හරිම විවාදපන්න ගීතයක්. මම හිතනවා ආපහු මේ ප්‍රේමය ඇතුලේ තියෙන බොහොම මේ බරපතල මේ නොක් අඩුකම් කියන එක. නොක් අඩුකම් කියනවානේ අනේ අන්න අනේ මේ වාගේ කතා ඒ වගේ තියෙනවා. සමහරවිට අපි මෑත කාලේ YouTube වලත් දකිනවා ඉතාමත්ම අසභ්‍ය විදිහට ওই නොක් අඩුකම් කියන ඒවා. ඒ කියන්නේ ප්‍රේමයේ සම්බන්ධව ප්‍රේමය තුල තියෙන ශෘංගාරය පිළිබඳව බොහොම නිකන් අර මේ හේලුවැලි හේලුවැලි කියලා කියන්නේ මේ මේ ඇඳුන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඒවා නිකන් බොහොම මේ ඕලාරික විදිහට මේ YouTube විදිහට නැත්නම් TikTok විදිහට ඉස්සරහට ඉදිරිපත් කරන ඒවා අපි දැකලා තියෙනවා. හැබැයි දැන් මේ ගීතය ගත්තොත් එහෙම මේ ගීතය තුළ මේ එකක් තමයි මේ පෙම්මතා කියනවා මම හරිම පිරිසිදු පෙම්මතෙක්. රාගය කියන එකේ මාවතක්වත් ගෑවිලා නැති එකක්. ඒක කියන්නේ මෙහෙමයි.

ඒක නම් රාගේ ගෑවිලාවක් නෑ කියලා. ඉතින් මන් දන්නේ මට ওই වගේ කතා නම් මම පිළිගන්නේ නැහැ. ප්‍රේමේ රාගයයි එකට යන්නේ. මට මතකයි ඉස්සර අපේ මහාචාර්ය සුල්ලා රත්න ගීතයක් ලියලා තිබුණා මේ ප්‍රේමේ නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්තයි කියලා. මට මතකයි ඒ කාලේ කතාවක් තිබුණා ගැත් වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන් මහාචාර්ය සුචිරද ගම්ලත් කිව්වයි කියලා. වැල්පෙල්ල කෝප්පයක් බිව්වොත් ඕක හරියයි කියලා. පබ්ලික් ලයිබ්‍රරි එකේදී කිව්වයි කියලා එහෙම කතාවක් යනවා. දැන් මේකේ කියන පෙම්මතා කියනවා ප්‍රේමේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවු රාගය. ඒ කියන්නේ අතුරු මාවතක්වත් නැහැ. අනේ මන් දන්න මොකට ප්‍රේම කරනවද කියලා. හරි. හැබැයි පෙම්මතිය කියනවා වන්දනාවේ ගිහින් එන ආසයි මටත් කොයි ඉසව්වේද එමෙත් පුරේ. එයා කියන අනේ මේ යන්න මටත් හරි ආසයි ඔය කියන මේ වන්දනාවේ යන්න බුරු කියන්න එපා. කොහෙද කොහෙද ඔය මාවත මොකද මේ ඕක තියෙන්නේ ඔය ඔය ඉසව්ව කියලා ඉතාමත් මේ මන් දකින හරි ලස්සනයි. ඒක කියන්නේ ප්‍රශ්න කරනවා පෙම්වතාගේ බොරුව ප්‍රශ්න කරනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා ස්ත්‍රී පිරිමි ප්‍රේම සම්බන්ධකම් වල බොහෝ දුරට බොහෝ විට ස්ත්‍රියට සාපේක්ෂව පිරිමියා රාගයේ පැත්තෙන් ඉක්මන් සහ එයා මේ එයා බොහොම මේ කියන්නේ ඉක්මන් ක්‍රියාශීලී හදිස්සි වෙන එක්කනේ පෙම්වතෙක් කියලා කියන්නේ නැත්නම් පිරිමි කියන්නේ. හැබැයි ආ ඒක වහගෙන කියන්නේ මොකද්ද? වහගෙන කියන්නේ මේ රාගේ අතුරු මාවතක්වත් ඒ කියන්නේ ලේන් එකක් කියන්නේ පොඩි පටුමකක්වත් නැහැ මගේ. මම ප්‍රේමේ නගරයයි සිත මගේ. මාවතක් හෝ නොවු රාගේ. හැබැයි පෙම්වතිය එක ප්‍රශ්න කරනවා. ඉතින් හරිම ලස්සන ගීතයක් මේ මට මතක ගායකයාගේ නම පමණයි අතට මේ වෙලාවේ මේ අමරසිරි පීරිස් මේක ගායනා කරන්නේ. ප්‍රේමේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවු රාගේ. අහලා බලන්නකෝ මේ දෙන්නගේ පෙම්පල හිලව්ව.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදිසා නායක
2: නැන්න මම පනවගේ ආස කරන මේ ආස කරන ගීතයක් කියන්නේ ආසකරණේවා ආදරය කරනේවා දැනෙනේවා ගොඩක් තියෙනවා තමයි ගීත. නමුත් මේ ගීතය දැනෙනවා කියන්නේ මේ හඬ ඒකම ගත්තට පස්සේ ඒකේ වචන ඒ වගේම සංගීතය ගත්තට පස්සේ ඒක ඇහෙන වෙලාවල් ගත්තට පස්සේ මේ රෑද දවල්ද කියන කමතක වෙන ගීතයක් මේක. මේ ගීතය ගායනා කරන්නේ වික්ටර් රත්නායකයා. මම වැඩි විස්තර කියන්න යන්නේ මේ ගීතය ගැන බලන්න මට දැනන තරමට මම ඕගොල්ලොන්ට මේක දැනෙන්නේ නැද්ද කියලා. පෙම්බර මදු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ ස්වරූපි දේහ විලාසේ නැවේ මැවේ නයිනේ. ඒක තියෙන දේවල් ටික සේරම මම කියන්න යන්නේ නැහැ. ඒ වුණාට පස්සේ වෙන්නේ නිකන් අර අපි මේ ගීතය ගැන අපි ਵਿਚාරය කරන තරම් දක්ෂයි නෙමෙයි. ਵਿਚාර ඕනිත් නැහැ කියලා මට හිතෙන්නේ. ගීතය අපි නිදහස් කළ යුතුයි එකිනෙකාට ඕනි විදිහට ඒක තේරුම් ගැනීම සඳහා. මම සාමාන්‍යයෙන් ගීත රස ආස්වාද නැත්නම් ගීත ਵਿਚාර කියනවට කැමැතිම නැති කෙනෙක්. හැබැයි මං කැමති මට දැනෙන විදිහ කියන්නේ එච්චරයි. හැබැයි ඔබට දැනෙන විදිහට වඩා වෙනස් වෙන්න පුළුවන්. නමුත් මං හිතනවා ඔබට දැනෙන විදිය වෙනස් වුණත් මට දැනෙන විදිය වෙනස් වුණත් ඔබත් මා දෙන්නම මේ ගීතයට නම් අතිශයින්ම කැමති. පෙම්බර මදු මගේ

0: ගීතයයි.
1: අද සොඳුරුමුණ ගැසීම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදිසානායක.
2: අපි දැන් දෙමෝපියෝ මට ඉන්නවා, මට විතරක් නෙවෙයි මගේ බිරිඳටයි මටයි දුලා තුන් දෙනෙක් ඉන්නවා. ජල් දැන් ලොකුයි. අපි පොඩි කාලේ අපේ උරහිස මත හිටපු නැත්තම් අපේ ඇඟ උඩ නදාගත්තයි ටිකින් ටික ටිකින් ටික ඈත් වෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ලෝකයක් හොයාගෙන යන්න වෙනවා. ඔවුන්ට පියාපත් එනකොට පියාඹන්න හිතෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම අපිට බය හිතෙනවා සමහර විට පියාපත් තිබුණට ඉරළඟට කිට්ටු වෙන්න එපා කියලා. මට මතකයි ග්‍රීක පුරාවෘත්තයක් තියෙනවා. ඒ තාත්තා වාස්තු විද්‍යාඥයෙක්. ඔහුට පුළුවන් පියාඹන පියාටු හදන්න. පුතාගේ නම මට මතක විදිහට ඉරකස් වගේ නමක්. ඉතින් පුතාටත් පියාටු හදලා දෙනවා, තාත්තටත් පියාටු හදලා දෙනවා. කට්ටිය වහසේ පියාඹනවා. හැබැයි මේ පුතාට හැමතිස්සම කියන දෙයක් තමයි මම කැමති අපච්චි කියන වචනේ පාවිච්චි කරන්න. මගේ දරුවෝ මට පාවිච්චි කරන්නේ ඒ වචන නිසා. අපච්චි හැමතිස්සම පුතාට කියන දෙයක් තමයි, පුතේ පියාඹවට කමක් නැහැ, ඕනවට වඩා ඉරට ලං වෙන්න එපා කියලා, සූර්යාට ලං වෙන්න එපා කියලා. හැබැයි පුතා මේක දවසක අහන්නේ නැහැ. එයා සූර්යා ළඟටම යන්න පියාඹනවා. පියාටු අලවලා තිබුණු ඉටි සේරම දිය වෙනවා. පුතා බිම වැටලා මැරෙනවා. මම හිතන්නේ හැමදාකම දෙමව්පියන්ගේ ඉරණම මේක. දෙමව්පියෝ ගොඩාක් ආදරේ දරුවන්ට. හැබැයි දරුවන්ට යම්කිසි කාලකින් පස්සේ දැනෙන්න ගන්නවා දෙමව්පියෝ ආදරේ නිසාම අපිට කරදර කරනවා වැඩි කියලා සමහර විට. සමහර විට දෙමව්පියෝ දෙන අවවාද ගැලපෙන්නේ නැති, පරණ, අද කාලට ගැලපෙන්නේ නැති දේවල් කියලා හිතනවා. හැබැයි ඒවා ඇත්ත කියලා හිතන්නේ අනතුරට ලක් වුණාට පස්සේ. ඒ එක්කම දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධය අති දැවන්ත දුරස් වීම තියෙනවා. කවුරුර හිතනවා නම් දරුවෝ දෙමව්පියන්ගෙන් ඈත් වුණාට පස්සේ දෙමව්පියන්ට පාඩුයි කියලා. එහෙම හිතන්න එපා. දෙමව්පියන්ට පාඩු නෑ, දෙමව්පියන්ට පාළුයි, දුකයි. පාළුව සහ පාඩුව කියන්නේ දෙකක්. අද කාලේ ආදරෙත් එහෙමනේ. එයා නැත්තම් මට පාඩුයි කියලා හිතනවා මිසක් එයා නැත්තම් මට පාළුයි කියලා හිතන අය අඩුයි ගොඩා. ඔබට කවුරු හරි නැතුණාම පාළුවක් දැනෙනවා නම්, හිදසක් දැනෙනවා නම්, තනිකමක් දැනෙනවා නම් මම හිතනවා එතන තිබිලා තියෙනවා දැවැන්ත ප්‍රේමයක්, එහෙම නැත්නම් ආදරයක්. නන්ද මාලිනී ගායනා කරන, මම නන්දක කියලා කියන්නේ යාට, හිතවත් කෙනෙක්. නන්දක ගායනා කරන සුදු හාමිනේ නුඹ කොතනද අද දවසේ, දීකක ගිහින් දරු පිරිවර මැද සුවසේ, ලේලිය සමග මගේ පුතු වෙන් විය රහසේ, මං විතරයි අද තනියම මගේ නිවසේ. එක එක තැනක කියනවා කෙලවරේ කියනවා මර ගිතන්නේ එක හරිම හැඟීම් බරයි. නුඹලගේ තාත්තා ඇත දුර බලාගෙන, කවදා දූ පුතුන් ඒ දැයි අසාගෙන, වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන, මං ඉන්නවා නිතු කඳුලින් පුරාගෙන. මං කියන්නේ දැන් මෙන්න මේක අති දැවැන්ත සමාජ විවරණයක් කියලා මට හිතෙන්නේ. අනිත් එක තමයි දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ඉන්න අපට, මට නම් මගේ අම්මා පැසි දෙන්නම නැහැ, අවුරුදු 10කට පෙර ඒ දෙන්න නැති වෙනවා. මට ගැන අපි හැමෝටම අපි සහෝදර සහෝදරියන්ට. හැබැයි මේ තවමත් අපිට එයාලා ඉන්නවා කියලා තමයි හිතෙන්නේ. ඉතින් මට හිතෙන්නේ මේ දූදරු සම්බන්ධය හැමදාම අඩුවෙන් තේරුම් ගන්නේ දරුවෝ කියලා. ඒක ගැඹුරු බරපතලකම. දෙමව්පියන්ට දරුවෝ අවශ්‍ය බැරි වෙලාවකට කන්න බොන්න දෙන්න හරි උදව් කරන්න හරි නෙවෙයි. දෙමව්පියන්ගේ ලෝකයේ ඇතුලේ දරුවෝ නැති වෙනවා කියන්නේ ඈත් වෙනවා කියලා කියන්නේ මහා දැවැන්ත සන්තාපයක්, පාළුවක්, තනිකමක්, හුදකලාවක් මිසක පාඩුවක් නෙවෙයි. මේ පාඩුව සහ පාළුව අතර වෙනස හරියට තේරුම් ගනිමින් මේ ගීතය අහන්න, අහනවට වඩා මේ ගීතය ඇතුළ ජීවත් වෙන්න මගහැරුණ දෙයක් තියෙනවා නම් තමයි දෙමව්පියන් සම්බන්ධයෙන් වහා මේක හරි ගස්ස ගන්න.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදිසානායක.
2: වැඩසටහන හරිම දුකයි. නමුත් ඉතින් කාලය සීමිතයි. අපි ඒ කාලයට අවනත වෙන්න ඕනේ. මේ කාලයට අවනත වෙන්න ඕනේ කියනකොට ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි, ඇයි දම්ම මේ කොණ්ඩේ ගලු කරන්නේ නැත්තේ කියලා. ඉතින් මොකද මගේ කොණ්ඩේ ඉදලා තියෙන්නේ, මගේ රවුලත් එහෙම මෙහෙම තියෙන රවුල ඉදලා තියෙන්නේ. ගොඩක් අය අහන ඒක ගලු කරන්නේ නැත්තේ කියලා. ඉතින් මම කියනවා මම කාලයට ඉඩ දෙන මිනිස්සෙක් කියලා. මොකද හේතුව ස්වභාව ධර්මයේ සහ කාලයේ අවකාශය විසින් අපට ලබලා දෙන தත්ත්වය අපි බාරගත යුතුයි. ඒ தත්ත්වය ලස්සනට තියාගත යුතුයි. එච්චරයි. ඊයරනකොට මේ වැඩිහිටියෝ ළමයි වෙන්න යන්නවත්, වයසකයි තරුණ වෙන්න යන්නවත් හොඳ නැහැ. ඒක විකෘතිය. හොඳයි. මම කියුවේ මේ කාලය ගැන. හැබැයි ඒක මේ මම ඊළඟට තෝරන ගීතයට අදාළ නැහැ. ඉන්ද්‍රාණි බෝගොඩ කියලා කියන්නේ මං ආසම කටහඬක්. මට මතකයි යාගේ මං ආසම කටහඬක් තියෙන පිම්කල වරදට මට වද දෙන්නේ පිම්කල සිතකින් ඕන නිසා. අයියන්ඩී මට සමාව දෙනු වෙන ආදරයේ සෝ දැන්නු දිනේ. ඉතින් තව එකක් එක ලස්සනක් තියෙනවා. සීගී

ගත්තා. මට තේරෙන්නේ ඉන්ද්‍රාණී අක්කගේ කටහඬ මොකද්ද මහා වශියක් කියලා මට හිතෙන්නේ. ඒක පුදුම කටහඬක්. ඉතින් ඒ නිසා මේ ඒ කටහඬට ගැළපෙන විදිහට මගේ යාළුවෙක් ගීතයක් රචනා කරා. ඔහුගේ නම සරණ ගුණවර්ධන. විශ්වවිද්‍යාලේ මට අවුරුදු 15 හිටියේ. නමුත් අපි සමානව විදිහට අදටත් අසුරු කරන මගේ කල්යාණ මිත්‍රයෙක්. ඔහු ලිව්වා විදුලියේ එළිය දැක ගිනි හුල දේහවා. මට මතක නැ වචන ටිකක පාරම අමතක වෙන එක පාරම. නමුත් ඒක කියන්නේ ගෙදරින්ගේ දුවක් ගැන. දුවක් ගැන තමයි ලියන්නේ. නමුත් දුව තමයි ගීතේ කියන්නේ. අන්තිමේ කියනවා අම්මේ දොර අරින් නුඹේ පොඩි හිඟන්නිට කියලා. දැන් සර්ණේ වචන ටික යොදාගත්ත හැටි මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ අකීකරු වෙලා ගෙදරින් යනවා. විදුලි එළිය දැක ගිනි හුල දේහවා. කොහරි අතේ තිබුණු අර මුවන් දැක්කට පස්සේ බලා විසි කරනන්නේ ඒ වගේ වචන ටිකක් තියෙන්නේ. ඊට පස්සේ යා කියනවා මට මගේ වැරදුනා අම්මේ. මට මේ දොර අරින්න එන්න කියලා. මේ හිඟන්නේ මේ හිඟනවා කියන්නේ මොකද්ද මේ? අම්මගේ ආදරේ ආපෝ හිඟනවා යා. හරි. මට එහෙම දැනෙන්නේ. ඒක මොකද ඔය වගේ එකක්නේ. චන්ද්‍රමණ්ඩලයේ සැතපුණු පුංචි සාවියේ. ඒක එක තැනක් කියනවා පාර මතක නම් තවමත් ගේ ළඟ ඉදුවේ කියලා. මේක රත්නසේ ඇලිුවේ. හරි. ඒක නෑ පච්චි. මේ බලන්නකෝ දැන් මේ මකන මේ දෙමව්පියෝ සහ දරුවෝ අතර මේ තියෙන සම්බන්ධතාවල සමහර ඛේද වාචක. හැබැයි ඛේද වාචක ඇතුලේ ප්‍රකාශයටපත් වෙන සෙනෙහසේ අර්ථ මේ ගොඩක් දේවල් තියෙනවා. දැන් මේ ගීතය විදුලි එළිය දැක ගිනි හුල දිය ඔබ කියන ගීතය ගත්තට පස්සේ ගීතය තුල කියවෙන මේ අම්මා කෙනෙක් කෙරෙහි වෙන ආවර්ජන නැත්නම් අම්මා කියන්නේ කවුද මට ආපෝ පිළිසරණ තියෙන එතන අනේ මම බාර ගන්නවා මේ මට වැරදුනා. කපුගේ ගීතේ හිතන් රම්බඩසින් රත්න මාතලේපු මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මට හැම තැනම වැරදුනා අම්මේ මට ආපෝ මට වාලඟට එන්න දෙන්න. ඉතින් මේක සදාතනික ආයාචනයක් කියලා මට හිතෙන්නේ. ඒ වගේම ගත්තොත් එම සදාතනික බැම්මක් කියලා මට හිතෙන්නේ. ඉතින් ඒකත් සිහි කරමින් මං ආසයි අපේ වැඩසටහනේ අවසාන ගීතයට පෙර ගීතය ඔබට අහන්න සලස්සන්න. විශේෂම ගත්තොත් එම අවසානයේ කිව්වට මේක දෙවෙනි ගීතය. අපි 10න් පටන් ගත්තේ. ඉතින් දෙවෙනි ගීතය අහන්න ඉන්ද්‍රාණි බෝගොඩ ගායන ශිල්පිනිය ගායන විදුලි එළිය දැක ගිනි හුල දියේ ඔබ.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදිසා නායක.
2: දෙකක් මං බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ ගොඩක් කළා මං හිතන්නේ හුඟක් දුන්නා. මං දන්නේ නැහැ මං නිසා හිතරි දුනද, එහෙම නැත්නම් ගත්තොත් මං නිසා සතුටක් දැනුණාද, එහෙම නැත්නම් මං නිසා දේවල් හිතන්න පටන් ගත්තද කියලා මම දන්නේ නැහැ. ඔය කොයික වුණත් සතුටක් ලැබුණා නම් මට සතුටුයි. හැඟීමක් අවබෝධයක් ආවා නම් ඒ ගැන සතුටුයි. හිතට කනට කරදරයක් වුණා නම් මට ඒ ගැන ගොඩක් දුකයි. සමාවෙන්න එහෙම වුණා නම් කොහොම වෙතත් අපේ ගීත ලැයිස්තුවේ පළවෙනි ගීතේ මම තෝරන්නට යන්නේ. ඊට පෙර මා යමක් කිව යුතුයි. මම මේ වැඩසටහනට ගොඩක් කැමති කෙනෙක්. මට රේඩියෝ ඇහෙනවා අඩුයි. මොකද හේතුව මම ගොඩක් වෙලාවට ඉන්නේ ලියන වැඩවල. එනිසා මම රේඩියෝ ගොඩක් දුරට මට ඇහෙන්නේ නැහැ. නමුත් දැන්ට අවුරුදු 10කට විතරවලදී මම මේ වැඩසටහනට ආවා. ඒකේ මම ගීත තේරුවා. මං අද පරිස්සම් වුණා ගොඩක්. මොකද ඒකේ සමහර ගීත තෝරනකොට මම ගොඩක් මානසිකව මේ කම්පණය වුණ තැන් තිබුණා. මට මතකයි මම අම්මා සම්බන්ධ ගීතයක් තෝරලා මට අමාරු වුණා ඒ වෙලාවේ. ඇත්තවගත්තොත් මට ඇඬුණා. ඉතින් මං අද පරිස්සමෙන් ආවේ නිසා අද මම ඒ තරම් මේ හැඟීම් බර තැනකට මගේ පැහැදිලි කිරීම අරන් යන්නේ නැහැ කියලා සහ තෝරන ගීතත් මං තේරුවේ නිසා ටිකක් මට නිරෝගීව කතා කරන්න පුළුවන් ඒවා මම තේරුවේ. ඉතින් අන්තිම ගීතය නැත්තම් අපේ වැඩසටහනේ පළවෙනි ගීතය. මේ පළවෙනි ගීතය මං ගොඩක් පුංචි කාලේ ඉඳන් අහපු ගීතයක්. අදත් අහන්න කැමති එකක්. මට ඒ කාලේ මේ ගීතය අහනකොට මතක් වුණේ මගේ අප්පච්චිව. දැන් මේ ගීතය අහනකොටත් මට මගේ අප්පච්චිවත් මතක් වෙනවා. හැබැයි ඒක මට මතක් වෙන්නේ මාව. ඒ කියන්නේ මම හවස ගෙදර යන වෙලාව වෙන්නට පුළුවන්, නැත්නම් රාත්‍රී ගෙදර යන වෙලාව වෙන්නට පුළුවන්. අපිට වෙලාවක් නෑ. අපේ රස්සාව ටිකක් වෙනස්. විශේෂයෙන්ම ගුරුවරයෙක් කියලා කියන්නේ 24 පැය වැඩ කරන කෙනෙක්. මගේ බිරිඳ බට කියන දෙයක් තමයි මේ වගේ රස්සාව 24 පැය රස්සාවක් කියලා. හැමතිස්සම අපි වැඩ. ගොඩක් අය අපෙන් මග හැරෙනවා. එතකොට අපිත් එක්ක හිතමනාපකම් පව ඇති වෙන්න පුළුවන්. මොකද හේතුව මේ අනේ අපේ වැඩකට එන්නේ නැහැ, නැත්තම් කතා කරන්නේ නැහැ කියලා. නමුත් අපි එහෙම ටිකක් කලබල මිනිස්සු සමහරට මෙහෙමයි. ඉතින් අර කතාවක් තියෙන්නේ බල්ලට ඇති වැඩකුන් නැල්ලු හිමින් ගමනකුන් නැල්ලු කියලා. ඉතින් අපේ වැඩත් එහෙම වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් මේක මට හිතෙන්නේ මේක ටිකක් හරි අමුතු ගීතයක්. මේක කියන දේ තමයි මේ අම්මා කියනවා ඔන බලන්න කවුද එන්නේ පුතේ කියලා. අප්පච්චි එන එක අපි සාමාන්‍ය කතාවත් අපේ සමාජය ගොවි සමාජය, කෘෂිකාර්මික සමාජය. ඒ කෘෂිකාර්මික සමාජයේ බොහෝ දුරට වෙලාසනින් අම්මා ගෙදර එනවා. අම්මා වෙලාසනින් ගෙදර එන්නේ දරුවෝට අගලා යාලට කැම්බි බිම හදන්න ඕනේ. ඒ වගේම මුකවෙතත් අප්පච්චිලානේ ටිකක් පරක්කු වෙලා. මොකද සමහර කුඹුරේ වැඩ ටික හවස් වෙනකම්ම කරලා ඔය ගොඩක් දේවල් තමයි කරලා එන්නේ. අම්මා කියනවා රුක්කත්තන මල මුදුනේ බමුරු නටන හැන්දෑවේ අර කවුරුද එන්නේ කියලා බලන්න කියලා කියනවා. ඒ එන්නේ වාගේ පියා. ඉතින් මේක කාටරි මේ බොහොම ස්ත්‍රීවාදී සාකච්ඡාවක් ඇතුළේ මොකද පියා උඩට දාන්නේ කියලා. උඩ යන්න ඕනේ නැහැ කවුරුවත්, බිම යන්නත් ඕනේ නැහැ කවුරුත්. හැබැයි මනුස්ස සම්බන්ධකම් කියලා කියන්නේ හරි අමුතු දෙයක්. එකිනෙකා කෙරෙහි තියෙන ගෞරවයක් සහ බලාපොරොත්තුවක්. පියා වෙන්න පුළුවන්, අම්මා වෙන්නට පුළුවන්. හවස වැඩ ඇරලා ගෙදර එන කෙනාව ආලෝකයක් ගෙදරකට ප්‍රාර්ථනාවක්. ඒ ප්‍රාර්ථනාව ආලෝකය අනිත්‍යයට පෙන්ලා දෙන එක. ඒ ආලෝකය බෙදා හදා ගැනීමක්. ඉතින් ඔබත් මේ රාත්‍රියේ නින්දට යන්න ඉස්සෙල්ලා හෙට හවස ඔබගේ ප්‍රාර්ථනාව කවුද කියන කීතමින් නින්දට යන්න. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අපි නැවත දවසක හම්බෙමු. එතකන් මේ ගීතය අහන්න නන්දක්කගේ රුක්කත්තන මල මුදුනේ බමරු නටන හැන්දෑව.

වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Anna da sudu kotigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
1: ඇරලා හමි.
0: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
2: ඔහුරාලා හමි. One and only සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්. ගෙදරින් හැමදේටම සල්ලිල්ලන්න ඕනෙද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියත පොකට් මනී.
3: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
6: රාජ්‍යරුව ගොබ්බයා.
7: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
0: නිලබල කරේති ඔලමුල පුරේ.
8: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
9: සියත FM
10: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයිනපුර.

சதகம் சீர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකියි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

මනෝභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කැමුණු රජතුමාණන් විසින් රන්පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුර වී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Kata Pocket Money. Good morning, Mashi.
1: Good morning, Nishan.
0: Mashi, තරගයක් තියෙනෝනේ. ජීවිතේ කියන්නේම තරගයක්නේ. හැබැයි තරගේ තියෙනෝනේ වෙන අය එක්ක නෙමෙයි.
1: තරගේ
0: තියෙනෝනේ හරියටම හරි. අපිත් එක්ක අපි තරඟ කළොත් අවදාවත් අපි පරදින්නේ නැහැ. මොකද හැම වෙලාවකම අපි උත්සාහ කරන්නේ අදට වඩා හෙට අඩියක් හරි ඉස්සරහට යන්න කොහොමද කියලා බලන්න.
1: ඉතින් ජීවිතේ දිනුම් කනුව හොයාගෙන අලුත් දවසක් තමයි මේ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් අද දවසෙත් තමන් වෙනුවෙන්, තමන්ගේ අනාගතේ වෙනුවෙන් හීන දකින පොඩ ගොඩක් ඉන්නවා අපි වහගෙන.
0: ඉතින් එන්න අදත් අපි උදේ 7 වෙනකන් පොකට් මනි බෙදන්න ලෑස්ති.
1: ඔව්, ප්‍රශ්න හතරයි අපි අහන්නේ. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. එවන් අපිට මැසේජ් එකක් 0714 151 151.